බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. මේ පින් බරවුත ඇසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: මොබිටෙල් ෆයිබ නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුර කිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුප විතර නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 01120777 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: Wake up. Subtle hormones. Alpha Studio.
5: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
4: Yes. Yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: ලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීථි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල ලාමුක කතාවස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න. සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය. ප්‍රධාන අනුග්‍රහය
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
1: කවදත් අලුත් කාගෙත් net.
0: නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
6: ප්‍රේමවන්ත දරුවෙනි, ඔන්න අද දවසෙත් මං ඔබේ නිවහනට එන්නේ අපේ එදිනදා ජීවිතයේ අප සමිධානන් වහන්සේ කිව්ූ සමහර දේවල් වලින් අති වැදගත් දෙයක් ඔබ වෙත රැගෙන එන්නයි. ඔබ ඔබව විශ්වාස කරන්න. යමෙක් තමාට ප්‍රේම කරන්නේ යම් තරම්ද, එතරම්ම අන් අයට ප්‍රේම කළ යුතුයැයි උන්වහන්සේ කියනවා. එසේ කියන අප සමිධානන් වහන්සේ ඔබට මෙන්න මේ වගේ අදහසක් එම ශුද්ධ ලියවිල්ල ඇතුළේ ගොනු කරනවා. ඒ දේවල් කරන්න ඔබ ප්‍රථමයෙන්ම කරන්න ඕන ඔබ ඔබව විශ්වාස කිරීමයි. ඔබ ඔබව විශ්වාස කළේ නැත්නම් ප්‍රේමයෙන් පිරෙන්න, ඇදහිල්ලෙන් පිරෙන්න ඔබට බෑ. ලෝකයා ඔබට බොහෝ දේවල් කියාවේ. ඒත් මං ඔබට ආරාධනා කරනවා සමිධානන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසයයි හැම දෙයකම ආරම්භය වෙන්නේ. නොපෙනෙන්නා වූ පෙනෙන්නේ නැති වූ උන්වහන්සේව ඔබ අදහන්නේ විශ්වාස කරන්නේ කොහොමද? විශ්වාසය කියන්නේ නාම පදයක්. විශ්වාස කිරීම කියන්නේ ක්‍රියාපදයක්. ඇදහිල්ල කියලා කියන්නේ නාම පදයක්. ඇදහිලි වන්ත වීම ක්‍රියාපදයක්. විශ්වාසය විශ්වාස කරන්නත් ඇදහිල්ල ඇදහිලිවන්ත වන්නත් ඔබ ප්‍රථමයෙන් ඔබට විශ්වාසවන්තව ඔබට ඇදහිලිවන්තව ජීවත් විය යුතුයි. ඔබ ඔබව පිළිගන්න. මෙන්න අද දවසේ සුභාරංචියයි. ඔබ මේ හැම දෙයකටම දෙන්න පුළුවන් උත්තරය ඇදහිල්ලේ ආත්ම විශ්වාසී ජීවිතයයි. එබැවින් ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්.

0: උනේම තැනක අනිත් අයට හානි කරන දේ ඉවත් කිරීම ලොකු දානයක් සදකාවක් කියලා නබිතුමා නම් කිව්වා. අපි සෑම කෙනෙක්ම පාර තොටේ හම්බ වෙන ඕනෑම ටොෆි කලයක් වුණත් කෙසෙල්ලක් වුණත් ඒක ඉවත් කිරීම මගින් ලොකු දානයක් දුන්නු ඒ පින අපිට ලැබෙනවා නියතයි. අපි පාරතොටේ යනකොට අපි ළඟ තිබෙනවා නම් ටොෆි කොලයක් කෙසෙල් ලිල්ලක් ඒක කුණු කූඩේට දැම මගින් අපි ලැබෙන්නේ ලොකු පිනක්. ඒ වගේම ගෙදරදිත් අපි අපගේ ළමයින්ට උගන්වලා දෙන්නට ඕන අනුත් අයට හානි කරන දේවල් අපේ නිවසෙන් ඉවත් කළ යුතුයි, පාරතොටෙන් ඉවත් කළ යුතුයි, ක්‍රීඩාංගණවලදී ඉවත් කළ යුතුයි. මේ සෑම ස්ථානයකම පොදු ස්ථානයක් තුලදී වුණත් අනින්ට හානි කරන දේවල් ඉවත් කළ යුතුයි. එමගින් අපිට පුළුවන්කමක් ලැබෙනවා සල්ලි නොදී අපිට ලොකු දානයක් කළ ඒ පින ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ගෞරවනීය දෙමව්පියන් සහෝදරයනි, නබිතුමාණන් කිව්වා අත්තුහූර් ශතුල් ඊමා, මේ හානි කරන දේවල් ඉවත් කරනවා කියන එක තවත් පැත්තකින් අපි පිරිසිදුව සිටිනවා කියන එක අපිට කියන්නට පුළුවන්. මේ පිරිසිදුව සිටීමත් අපගේ විශ්වාසයේ අඩක් බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒ නිසා අපි සෑම මොහොතකම අනුන්ට හිරියරක් වෙන සෑම දෙයක්ම ඉවත් කරමු, එමගින් දානය කළ පින ලබා ගනිමු.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානි තුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Kasuni and Lehansa.

0: Destiny Alejandro.
1: සුළඟ කිව්වා ලස්සනට දවස පටන් ගන්න කියලා. අහසේ වලාකුළු කිව්වා එක එක රටා මවලා අද දවස හරීම ලස්සනයි, ඉතින් ආදරෙන් බාර ගන්න කියලා. එහෙම කිව්වද? ඔව්වනේ එහෙම කිව්වා. ඒ හින්දම මම හරිම කැමතියි සුළඟ කියපු විදියටම අහසේ වලාකුළු එක එක රටා මවලා උදේ පාන්දර හරිම ලස්සනට අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට පේන විදියටම දවස පටන් ගන්න ආතරෙන් ආඩම්බරෙන් ලස්සනටම. ඉතින් ඔන්න ඒ නිසා මම ගුඩ් මෝර්නින් කියලා අද කසුනියක් හිට පළවෙනිම ග්‍රීටින් එක දෙනවා.
2: ගුඩ් මෝර්නින්, වෙරි ගුඩ් මෝර්නින්. මමත් එහෙමයි ඔයාට මගේ ෆස්ට් ග්‍රීටින් එක දීලා ඊළඟට මම යනවා මගේ ආදරණියන්ව හොයාගෙන.
1: ඒකනේ අනේ, දැන් අපි ඉස්සලහව සින්දුවේ තියනා නේද කසුනියක් කි, හිත ගිය තැනක සදහටම ඉන්නට. ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස? ඉතින් හිත ගිය තැන මේක වෙද්දී අපි කොහොමද නේදානේ මෙතන දාලා යන්නේ?
2: ඒකනේ ඒකනේ, කතාවක් තියෙනවනේ හිත ගිය තැන මාලිගා කියලා. ඒක හැමදේටම අදාළයි හා. ඔයා මොනාට හරි විශේෂයකට හිත ගියොත් මාලිගාවක් නෙවෙයිද? දැන් ඔයාගේ හිත ගිය මාලිගාව මොකද්ද විශේෂයට අනුව?
1: මං හිතන්නේ සයන්ස් වි සිංහලයි.
2: එතකොට අපි ගත්තොත් සෞන්දර්ය විෂයන් වලින් හිත ගිය මාලිගාව කොතනද?
1: අනිවාර්යම ඩ්‍රාමා.
2: ඕ මයි ගොඩ්, අන්න එහෙම තමයි. ඉතින් හිතගිය මාලිගා එක එකව අපි ළඟ තියෙනවා. ඔයාගේ හිතගිය මාලිගාවත් එක්ක අද දවස් එහෙනම් අපි පටන් ගමු. ඉතින් මේ වෙනකොට ඔයා දවස එක එක විදියට පටන් අරගෙන තියෙනවා. සමහරු ලස්සන ඇඳුම් මහන ගමන් අපි වහනවා ලෙහන්සා, කොහොම හරි ෆේස්බුක් ලයිව් එකටත් ඉතින් එනවා. ඒ වගේම සමහර ඔය ස්වයං රැකියා එක එක ඒව කරනවානේ, තේකොළ පැකට් නිර්මාණය කරන අය ඉන්නවා. අර ඔයාට එවලත් තිබ්බ දැක්කනේ, මතකද?
1: ඔව්, ඒ ආන්ටි උදේම අපිට එයා හදන රස කෑම එවනවා. ඉතින් අපි දෙන්නට නම් බඩත් නිකන් කුරුකුරු ගාන ඒවා දැක්කම.
2: කුරුකුරු සද්ද ඇහෙනවද හිත වෙති අපේ? ඉතින් ඒ වගේ එක එකයි එක එක විදිහට දවස පටන් ගන්නවා. ඔයා කොයි විදිහට දවස පටන් ගත්තත් අද ඔයාගේ දවස හරිම සුබයි. අද බ්‍රහස්පතින්දා ජූනි 25 වෙනිදා. ජය වේවා, සරු සාර වේවා.

0: ලහන්සා මේ ටෙම්පෝ එකට ඔයා උදේ හවස ඇවිදින්න කැමතිද?
1: අම්මේ ඔව් මගේ සොන් එකට හරි ආසයි. ඒකත් එක්ක
0: ෆුල් අහන්න දෙනවා හොඳේ. මට මේ දෙයක් කියන්න තියෙනවා එකයි.
1: ඒකත් එක්ක කසුනියාකි ගොඩාක් දුරට යන්න පුළුවන් නේද?
0: දුරට යමුද?
1: යන්න.
0: හා මෙහෙමයි. දැන් මේ උදේ හවස ව්‍යායාම කරනවද පුරුද්දක්ද කොහොමද මට ඇත්තම කියන්න ලැහන්සා?
1: ඇත්තටම එහෙම කරන්නේ නෑ යානි.
0: ඇත්තටම අපිට ප්‍රායෝගිකව ගොඩක් අයට හිතේ තිබුණට ඒක කරන්න වෙන්නේ නෑ. ගොඩක් දේවල් එහෙම තමයි. හිතේ තිබ්බට දෝනිය හැමදේම කරගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපි ව්‍යායාම කරන එක හොඳ පුරුද්දක්. අපි ඉස්කෝලේ ගියාම අර උදේ රැස්වීමේදී කරනවානේ ඔයගොල්ලෝ මියුසික් එකක් දාන. මටත් මතකයි ඒ කාලේ අපිත් අර ලස්සන මියුසික් එකක් දාලා ඉතින් බොරුවට හොඳේ අත ඉස්සරහට දානවා කකුල පිටි පස්සට දානවා. ඒක අර ගැම්මෙන් කරන්නේ නැහැ. දාඩිය චුට්ටක්වත් වැටෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳට ඩාන්ස් කරනවා. හරි අපි දාඩිය වැටෙන්න. ඉතින් එහෙම මේ ඉස්කෝලවල කරනවා. හැබැයි දැන් ගොඩක් අය මම දැකලා තියෙනවා ඉස්සරට වඩා ජොගින් පාත්වල ගොඩක් අය මම උදේ හවස දකිනවා. ඉතින් සන්තෝසයි. මොකද අපි ඇත්තටම අපේ ඇඟට ව්‍යායාම කියන දේ ඕන. ව්‍යායාම කියන දේ තුළින් අපිව නිරෝගී කරනවා කියලා මම ආයේ අමුතුවෙන් ඔයාට කියන්න ඕන නෑ. මම කියන්නේ අපි හැමතිස්සෙම නිතරම වාඩි වෙලානේ ඉන්නේ. කනව බොනව වාඩි වෙනවා, වැඩ කරනවා, ලැප් එකේ ඉන්නවා, ටැබ් එකේ ඉන්නවා, ෆෝන් එකේ ඉන්නවා. අපි හැම දවස තිස්සෙම වැඩ කරනවා. මොළයේ වෙහෙසල ගොඩක් වැඩ කරනවා. ඉතින් ඇවිදින්න එක පුරුද්දක් කරගත්තොත් අඩු ගානේ සතියේ දවස් දෙකක් තුනක් පුළුවන් නම් හැමදාකම ඇවිදින එකේ වාසි ගොඩක් තේනවා ලේහන්සා. ඔයා දන්නවද ඇවිදිනකොට පළමු වෙන විනාඩියේදී මොකද වෙන්නේ කියලා? පළමු වෙන විනාඩිය 1 මිනිට්.
1: මොකද වෙන්නේ?
0: පළමු වෙන විනාඩියේදී රුධිර සංසරණය වැඩි වෙනවා.
1: මං හිතුවා.
0: අර කියන්නේ වෝම් අප් එක හරි එනවා. ඊළඟට විනාඩි 5ක් යනකොට මූඩ් එක ඇත්තටම වෙනස් වෙනවා. කරලා බලන්න බොරුණා. අපිට ඕක යනකන් තමයි අමාරු. ඇවිදිනකන් තමයි අපිට අමාරු. ඇවිදින්න බෑ. ඔන්න ඔය අද පහින් යන්න බෑ බස් එක යනවා. අද පහින් යන්න බෑ ටුක් එකක යනවා, ටැක්සි එකක යනවා. එහෙම කියලා හිතනවා. හැබැයි ඔන්න පළමු වෙන විනාඩියේදී රුධිර සංසරණය වැඩි වෙනවා ඇවිදිනකොට. ඊළඟ විනාඩි 5ේදී මූඩ් එක වෙනස් වෙනවා. ඔන්න දැන් ලහස්සක මූඩ් එක වෙනස් වෙනවා වගේ. ඊළඟ විනාඩි 10ේදී මොකද දන්නවද වෙන්නේ? ඊළඟ විනාඩි 10ේදී කෝටිසෝල් මට්ටම අඩු වෙනවා. මොකක්ද මේ කෝටිසෝල් කියන්නේ? ඔන්න දැන් හොඳ ප්‍රශ්නයක්. හරි, කෝටිසෝල් ගැන අහලා තියෙනවද ලහන්සා?
1: අහලා නම් තියෙනවා, මොකක්ද කියලා අයිඩියා එකක් නැහැ.
0: ඔව්, වකුගඩු ළඟ මම මේක මේ ඩොක්ටර් කෙනෙක්ගෙන් හරියට මහගත්තා. වකුගඩු ආශ්‍රිතව අධිවෘක්ක ග්‍රන්ථි කියලා ජාතියක් තියෙනවා. හරි, අධිවෘක්ක. හරි, මෙන්න මේ ග්‍රන්ථි වලින් නිපදවෙනවා හෝමෝන් එකක්. මෙන්න මේ හෝමෝන් එකට කියනවා ආතති හෝමෝනය කියලා, කෝටිසෝල්. හරි, මෙන්න මේ කෝටිසෝල් මට්ටම අඩු කරනවා ඊළඟ විනාඩි 10ේදී. ඔයා ඇවිදලා බලන්න, ගැම්මක් කරගෙන ඇවිදලා බලන්න මේ ටික වෙන්නේ නැද්ද කියලා. ඊළඟ විනාඩි 15ේදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. රයිට්. ඊට පස්සේ විනාඩි 30ක් යනකොට මේදය දහනය ආරම්භ වෙනවා. ඒකයි කියන්නේ අඩු ගානේ මිනිත්තු 30ක්වත් ඇවිදින්න ඕනේ කියලා. ඊට පස්සේ අපිට ඒක ටික වැඩි කරන්න පුළුවන් නම් ලහන්සා විනාඩි 60ක් වගේ අපිට යන්න පුළුවන් නම් ඩෝපමින් කියන අපි නිතරම කතා කරන සතුට හෝමෝන් එකට යන්න පුළුවන්. ඔන්නෝක තමයි ඇවිදිනකොට වෙන්නේ.
1: දැන් ඔය එක්සර්සයිසස් ගැන කියද්දි කසුනියකි ජොගින් ගැන කියද්දි විශේෂයෙන්ම මට මතක් වෙනවා සචිනියක්කිව. සචිනියක්කි උදේම එන්නේ අර දාඩිය දාගෙන අර හරි ෂෝකියාව දැක්කම අපිටත් අමුතු එනර්ජි එකක් එනවා දවස පටන් ගන්න. ඉතින් අපේ අම්ම හැම වෙලෙම කියනවා අනේ සචිනියක්කිව දැක්කම මුළු දවසම හරි අමුතුම එනර්ජි එකක් තියෙනවා කියලා. මොකද එයා ජොගින් කරලා එනේ. වගේම දැන් අපේ ටවර් එකේ ඉඳන් අපි මේ ජනෙලෙන් එළිය බැලුවම අපිට දැක ගන්න පුළුවන් ගොඩාක් ආචිල සීයලා ගොඩක් ව්‍යායාම කරනවා. ඉතින් එහෙම දැක්කම ඇත්තටම අර ඒක බලංගිද්දිපව අපේ ඩෝපමින් ලෙවල් එක මගිනම් වැඩි වෙනවා.
0: ඔව්, අපිට ගොඩාක් ඇත්තටම ඇඟ වෙහෙසන්න දඟලන්න ඕන නැහැ මේ ලෙවල්ස් වලට යන්න. රුධිර සංසරණය වැඩි කරගන්න, මූඩ් එක වෙනස් කරගන්න, කෝටිසෝල් මට්ටම අඩු කරගන්න, ග්ලූකෝස් මට්ටම අඩු කරලා මේ දේ දහනය කරන හොඳ නිරෝගී ශරීරයක් මනසක් ඇති කරගන්න. ඔව් ඇත්ත, ගොඩක් දඟලන්න ඕන නෑ, ටිකක් ඇවිදින්නකෝ. උදේ හවස ගැම්මක් අරගෙන මෙන්න මේ ටෙම්පෝ එකට

0: ඉතින් මෙන්න මේ නම්බෙකට ඔයාට පුළුවන් ඔයාගේ බර්තේ විශ්ෂක අපිට එවන්න. 0711 95 95 95.
1: FM 95 FM 94.8 FM Alpha Studio with Kosani and Lehansa.
0: Net FM Alpha Studio වෙලාව 2:06 විනාඩි 20යි.
2: පැය ගානක් drive කළා office එකෙත් busy වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප spray කළා. සිද්ධාලේප પરම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය.
3: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනී මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 76 72.
6: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැක. එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
8: කොහොමද දෙවිලා?
7: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
8: මොකද මේ කහදල බලන්නකො. මං හදන්නා විජය කීරිමාළු කරි.
9: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. අපේ රසය රටේ සැමට.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව වහන්නකො.
10: මම සූරියලව කුමාරි. අවුරුදු 9ක් වගේ වෙනවා. චර්ම රෝග විශේෂඥ ඩොක්ටර්ලාටම චැනල් කරලා ඒ විදිහට කරා. සනීප වෙනවා, ආයෙ හැදෙනවා. හම්බෙන් තමයි ඔය ප්‍රේද මහත්තයා ගැන අපිට දැනගන්න ලැබුණේ. මාස දෙකක් වගේ තමයි කරේ. උචාර නැයි කියලා ඉතින් ගෙඩේ සුව වුණා. ඉතින් මම ඒ ප්‍රේද මහත්තයට උදේ හවස පින් දෙනවා. ගේ දුව තමයි මේ හැම රෝගයක් හැදිලා සුවපත් උනේ.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි,
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: FM 95, FM 94.8, NET FM.
3: NET FM Alpha Studio with Kasumi and Lehansa.
4: කස්මියකී දැන් කට්ටියට අපිව මේ ඩේලි රූටින් එකේ කොටසක් වෙලා තමයි තියෙන්නේ.
5: ඒකනේ බලන්නකෝ මෙසේජස් වල.
4: මං හිතන්නේ මට තිබ්බ ප්‍රශ්නේ කසුණියකිට බෝ වුණා.
5: නෑ මට මම මුලින්ම ඇත්තටම මේ ප්‍රශ්නේ තිබුණේ. ඒකට වග කියන්නත් ඕනේ මම්ම තමයි. හරි දැන් කියන්නකෝ.
4: ඉතින් මේ ඊයේ මතකද අපේ ස්ටුඩියෝ එකට ආවනේ වෙනුකි. ඉතින් වෙනුකිගේ මේ කසින් කෙනෙක් එක්ක දැන් එයාලා කතා කර කර හිටියලු මේ දැන් අපි කොහො එයාලා කොහොමද දවස පටන් ගන්න කියලා. ඉතින් අර ඩේලි රූටින් එක. ඉතින් ඊට පස්සේ ඒ නැන්ද කිව්වලු එක පාටම මෙහෙමයි, ඉතින් මං උදේම බණ අහනවා මේ නෙට් FM එකේ කියලා කිව්වලු. එතකොට එක පාටම වෙලක නෙට් FM එකේ ආනේ මගේ යාළුවෙකුත් ඉන්නවා මේ නෙට් FM එකේ, ඔයා මේ සාමාන්‍ය කීයට විතර දාන්න කියලා. ඉතින් හයි ඉඳන් විතර අහනවා එහෙම කියලා කියලා. ඉතින් ඊට පස්සේ මේ ඒ නැන්ද කියලා ආනේ කසුනී ලෙහන්සයිද අපේ දෙන්නෙක්නි කියලා.
5: ඔව් ඒකනේ අනේ ඔගොල්ලෝ අපේ යාළුවනේ නේද?
4: ඒකනේ. ඉතින් මේ දැන් මේ ටිකේම අපේ ස්ටුඩියෝ එකට කට්ටිය ආවා. එක එකයිට එක එක ටැලන්ට්ස් දෙන අපිට ගොඩාක් ආඩම්බරයි. ඒ වගේ අක්කලා නංගිලා අයියලා මල්ලිලා අපේ රටේ ඉන්න එක ගැන.
5: එතකොට දැන් එක එක ඉස්කෝලවලට අපි අවස්ථාව දෙනවනේ ලෙහන්ස නේද? චෙසුන්, ස්විමින්, එතකොට සංගීත විෂය පැත්තට නැඹුරු නර්තනයේ සමහරු මේ ඔක්කොම කරනවා. දැන් අර බුද්ධිස් ලේඩිස් කොලේජ් එකෙන් ආපු ධෝනි හැමදේම කරන කෙනෙක් වෝඩ්ස් පිරීලා. ඉතින් ඒ වගේ හැකියාවන් තියෙන අයට අපි අවස්ථාව දීලා තියෙන්නේ. නැත් FM Alpha Studio කියලා කියන්නේ ඉතින් ඕගොල්ලන්ගේ තමයි.
4: ඉතින් ඔන්න ඒ නිසා අපි ඒ කට්ටියටත් චුටි බ්‍රේක් එකක් දුන්නාද? මොකද කසුනියකි හැමදාම කියනවානේ අපි එක එක වයිබ්ස් ට්‍රයි කරන්න ඕනේ කියලා. ඉතින් අද තියෙන මෙන්න මේ වයිබ් එක.
5: ඒ වයිබ් එක ගන්න. ඒ වයිබ් එක අරගෙන කමෝන් කමෝන්. ඉතින් අද දවස ලස්සන කරගන්න, සුබ කරගන්න. ඔයා වාහනේ යන ගමන් නේද? ඩ්‍රයිව් කරන ගමන් නේද? පරිස්සමින් පරිස්සමින් බයික් එකේ, ත්‍රිවිල් එකේ, කාර් එකේ, වෑන් එකේ, බස් එකේ යන ඔයාට ආදර රියදුරු මහත්තයෝ පරිස්සමින් යන්න ඕනේ. ඉතින් ගමන ගිහින් එන්න, හවසට ආදරෙන් ගෙදර යන්න. ඒ වගේම ඉස්කෝලේ යන ලෑස්ති වෙන චුටි පැටව හැමෝම අපිව අහගෙනයි ලෑස්ති වෙන්නේ කියලා අපි දන්නවනේ. විශේෂත්වය ළඟයි, සාමාන්‍ය පෙළ ළඟයි,
4: උසස් පෙළ ඊට වඩා ළඟයි.
5: ඉතින් හැමදේම අපි කරගන්න ඕන උදේම නැගිටලා චුට්ටක් ගතට හිතට ලස්සන දෙයක් එකතු කරගෙන අපි ඉතින් දවස පටන් ගමු මෙන්න මෙහෙම හොඳම මෝර්නින් වයිබ් එකෙන්. දැන් ඔන්න ඔයා කියන්න බලන්න ඔයාගේ තාත්තට. කමක් නෑ, කමක් නෑ තාත්තා, ඔයා ඉන්නවනේ මගේ ළඟ. ඉතින් මොන වුණත් මට කමක් නෑ. අම්මට කියන්න බලන්න හග් එකක් දීලා. කමක් නෑ, කමක් නෑ අම්මා, මට ඔයා ඉන්නවනේ. ඉතින් මට ඕන දෙයක් කරන්න පුළුවන්නේ. ටීචට අද ගිහිල්ලා කියන්න, ටීචර් ඔයාගේ සාරිය හරිම ලස්සනයි, ඉතින් මම ආසම ඔයාගේ සාරි බලන්නනේ. ඉතින් ටීචර් ඔයා මාත් එක්ක ඉන්නවනේ, ඒ නිසා මට ඕන දෙයක් කරන්න පුළුවන්නේ. එහෙම කියන්න කියන්න අද

0: වුණත් කමක් නෑ කියලා කරන සමහර දේවල් වල ප්‍රතිඵල අත්විඳින්නත් වෙනවා. මම මේ ප්‍රතිඵල අත්විඳින ගමන් ඉන්නේ. මොකද පහුගිය දවස් දෙකේම ඉස්කෝල දෙකක වැඩවලට ගියා. ළමයි එක්ක හොඳට තෙමුණා. ඉතින් දැන් මේ ප්‍රතිඵල විඳිනව නේද මම?
1: කමක් නෑ කමක් නෑ, අපි ඒකේ වයිබ් එකත් විඳුණු කසුණියක්.
0: මෙහෙමනේ හැමදාම අනේ ඉතින් ළමයි එක්ක එහෙම වැස්ස නටන්න වෙන්නේ නෑනේ. ඉතින් මම ඒ එක්ස්පීරියන්ස් එක ගත්තා.
1: ඒකනේ අනේ. ඉතින් අපිට කසුණියක් කි ගොඩාක් ලස්සන මෙසේජස් අපි දෙනවනේ කට්ටියට. ඉතින් ඒ දෙන්නේ අපි දෙන්නගේ ලයිෆ් එකේ ඒවා හෝ සමහර වෙලාවට
0: කන්සෙප්ට් නේද?
1: කන්සෙප්ට්. එතකොට අපි කියවලා තියෙන ලිපි එහෙමනේ. ඉතින් මට හිතුණා අපේ ඉව අහන් ඉන්න කට්ටිය මන් දන්නා යාලට ලස්සන කතා ඇති. ඒ කියන්නේ දැන් ඔයාට හිතනවා නම් මගේ මෙන්න මේ කතාව රටට මැහෙන්න කිව්වොත් ඒක යාලට ආදර්ශයක් වෙයි කියලා, ඔයාට පුළුවන් ඒ ලස්සන ජීවිත කතාව අපිට එවන්න. ඒක ඔයා ජීවිතේ ගණ ගන්නත් ලස්සන එකක් වෙන්න පුළුවන්. ඉතින් මං ආපහු ඉක්මනට WhatsApp නම්බරක මතක් කරන්නම්. 0711 95 95 95. අන්න ඒ වගේ ලස්සන ස්ටෝරිස් තියෙනවා නම් අපිට එවන්නකෝ. ඉතින් ඒත් එක්කම මමත් ඉගෙන ගත්ත ඒ වගේ කතාවක් කියන්නද?
0: හා කියන්නකො බලන්න.
1: අපිට 10 වසරේ තියෙනවා මේ සිංහල සාහිත්‍ය පොතේ සතර කන්මන්ත්‍රණය කියලා පාඩමක්. දැන් මගේ වයස යාළුවෝ නම් ඔක දන්න. ඉතින් ඒකේ කසුණියක් කි මේ කතාව කියන වෙලාවක් නැහනේ. ඉතින් ඒකේ කොහොම හරි මෙහෙමයි අර මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය තමයි පෙන්වන්නේ. ඉතින්
0: අර පිටිනවර
1: අන්න හරි. ඉතින් ඔක ඔය මේ 550 ජාතක පොතෙන් මේ අරන් තියෙන්නේ, උපුටගෙන තියෙන අපේ පොතට. ඉතින් කොහොම හරි ඒකේ තියෙනවා ඔය මේ කේවට්ට කියන බමුණ චූලනී බ්‍රහ්මදත්ත රජුරෝ එක දැන් අල්ලන්න එනවනේ එක එක රටවල්. ඉතින් ඔහොම අල්ලන්න එද්දී දැන් මහෞෂධ පඬිතුමා එයාගේ නුවර තමයි මේ මියුළු නුවර, මිතිලා නුවර. ඉතින් එහෙ ඉන්න පොහොසත් අයව එයාම ඒ කියන්නේ පිටි නුවර ඉන්න පොහොසත් අයව ඇතුළු නුවරට වද්ද ගන්නවා.
0: අන්න හරි.
1: එතකොට ඇතුළු නුවර ඉන්න දිලිතුන්ව පිටි නුවරට ගන්නවා. අන්න හරි. ඉතින් එතකොට දැන් අපිට ඔක උගන්නද්දී අපේ ටීචර්ස් ලස්සලා කියනවා, දැන් ඔයාලට හිතෙනවා නේද හම්මෝ කොච්චර අසාධාරණ වැඩක්ද, පොහොසත් මිනිස්සුව විතරක් ආරක්ෂා කරනවා, දුප්පත් කට්ටිය වෙලියට යවනවා කියලා. හැබැයි අපිට මේ ඒ ටීචර්ස් ලස්සලා කියලා දුන්නා ඒක තමයි මේ ලෝකේ විදිහ කසුණියකි. දැන් අපි කොච්චර එහෙම කිව්වත් ඔයා චුට්ටක් ඔයාගේ හිතට තට්ටු කරලා බලන්නකෝ. අපි වුණත් ආස අපිට වඩා අඩියක් හරි උඩින් ඉන්න කෙනෙක් ආශ්‍රය කරන්නනේ. ඉතින් ඒක මුවන් දන්නේ මට නම් ඉතින් එහෙම. ඒකේ තේරුම මේ මට වඩා පහලින් ඉන්න අය කොන් කරනවා කියන එක නෙමෙයි. එයාලට අපි අර ආසයි එයාලයි ආශ්‍රය කරනවා වගේම අපිට වඩා උඩින් ඉන්න අයත් එක්කනේ. ඉතින් අපිට ඒ ටීචර්ස්ලා සර්ලා හැම වෙලෙම කියලා දෙන්නේ ඔයා ඒකට බැන බැනින් නැතුව, මහෞෂධ පඬිතුමා කරපු දෙයට බැන බැනින් නැතුව ඔයාටත් පුළුවන් වෙන්න ඕනේ අන්න ඒ තත්වෙට එන්න. ඒ කියන්නේ ඔයා පොහොසත් වුණොත් ඔයාටත් ඔය වරප්‍රසාද ඒ විදිහටම ලැබෙනවා. ඉතින් ඒ පොහොසත් මිනිස්සුන්ව ලස්සන ෆැමිලි ලයිෆ් ගත කරන අයව විවේචනය කරන්න නැතුව ඔයාටත් පුළුවන් නම් එයාගෙන් ඔයාගේ ජීවිතයට මොකද්ද ගන්න පුළුවන් කියන දේ තේරුම් අරන් ඉස්සරහට යන්න අන්න ඒ සතුට ඔයත් එක්ක හැමදාම තියෙනවා.
0: මගේ ළඟ දෙයක් තිබ්බොත් තමයි තව කෙනෙක්ට දෙන්න පුළුවන් නේද?
1: අනිවාර්යෙන්.
0: Come on!

0: My heart goes shalalalala shalalala in the morning. ඒක මරුනේද හැබැයි.
1: ඔව් අනේ shalalalala ඒ song එක කියන්නේ නිකන් beat එකත් හරි shock happening.
0: ඔව් lalalalala වගේ එකක් තියෙන අර ඒක කියන lal vibe එකක් තියාගන්න ඕනේ කියලා අපි එහෙම කියනවනේ නේ. lal එකේ ඉන්න ඕනේ කියලා. අද එහෙම දවසක්. ඉතින් ඒකයි ඒ effects ටිකත් ඔයාලට දුන්නේ.
1: එකපාරට හැබැයි චුට්ටක් මැදදි ගහගත්තා වගේ එකක් වුණා.
0: නෑ නෑ නෑ. ඒ අර සන්තෝෂ සමරණ.
1: ආ ඒක තමයි.
0: එහෙම පොඩ්ඩක් ගහගෙන සමරණනේ සමහරු.
2: Net FM Alpha Studio with Kasani and Lehansa.
1: Net FM Alpha Studio වෙලාව දෙ 6යි විනාඩි 36යි අපි ඔයාගේ birthday wishes කියන්න තමයි යන්නේ.
3: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. Sit වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: ආරාන්තික ඩෙංගු මතුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහර විශේෂඥයා.
7: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
5: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
8: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
9: රස නහර පිනා යන මයි කෝලා වෙති මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
10: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
11: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
12: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්ම කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
11: මුළු තැන් ගෙටම විජය.
12: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
13: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
14: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: FM 95 FM 94.8 Net FM
2: Net FM Alpha Studio with Kasumi and Lehansa.
3: Net FM Alpha Studio. දැන් ඩොක්ටර්ස්ලා කියනවා ඩෙංගු මේ පාර මේ හැදෙන ඩෙංගු ප්‍රභේදයේ ඇඟ ඇතුළේ වෙන සංසිද්ධිය ඇත්තටම හරියටම හිතාගන්න බෑ කියලා. ඒ කියන්නේ සංයුතිය වෙනස් වෙලා තියෙනවා, රුධිරය වෙනස් වීම වලට ලක් වෙනවා. ඒ නිසා හරියම පරිස්සම් වෙන්න ඕන. අපි දැක්ක රුහුණු විශ්වවිද්‍යාලයේ සිද්ධි එහෙම නේද? ඉතින් ස්කූලවල, විශ්වවිද්‍යාලවල, පොදු ස්ථානවල ගොඩක් පරිස්සම් වෙන්න තමන් මොනවා හරි දැක්කොත් ඒක ඉවත් කරන්න දෙපාරක් හිතන්න එපා. ඒ කියන්නේ දැනුවත් කරන්න හරි දෙපාරක් හිතන්න එපා. මං හිතන්නේ මේ දේවල් අපි ආය ආය කියන්න ඕන නැහැ. ඔයා ඔයාගේ හිතට තට්ටු කරලා අවංක දෙයක් කරන්නකෝ.
4: එහෙනම් අපි දැන් කේක් කපමු නේද කසුනියක්?
3: කපමු.
4: අද විනුජ දුල්නෙත් අමරසිංහ චූටි පුතා 13 වැනි උපන්දිනය සමරනවා. ඊට පස්සේ මනෝජ් ජයවීර අයියාගේ බර්ත්ඩේකට දිනුෂා නංගි විශ් කරනවා. සනල් පුතාගේ තාත්තා ඉන්දික ගුවන් හමුදා කැම්ප් එකේ වැඩ කරන. ඉතින් එයාට අපි නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. අපිට තව එවලා තියෙනවා අද අනුෂා නාමලි වෙන්න ඕනේ නැන්දාගේ බර්ත්ඩේ එක කියලා. ඒ වගේම බතිගම මහාවිද්‍යාලයේ විශ්‍රාමගිය සොයිසමිස්ගේ උපන්දිනයද. ගාල්ල, අපි දැන් ගාල්ල පැත්තට යනවා. ගාල්ලේ වලහන් දුවෙන් විතුකි බබා උපන්දිනය සමරනවා. ඒ වගේම 20 වැනි වියට පා තබනවා අංජලි ධෝනි, එයාගේ පවුල හැමෝමයට විශ් කරනවා. ඒ වගේම අද 43 වැනි උපන්දිනය සමරනවා විදේශගත වෙලා ඉන අප්පච්චි. අපිට අප්පච්චිගේ නම දාලා නැහැ, හැබැයි මිහිදම් සහ මියාරා කියන බබාලා දෙන්න සුබපතනවා තාත්තගේ බර්ත්ඩේ එකට.
3: සුබ උපන්දිනයකට ආසිරිය එකතු කරනවා අද 25 වෙනිදා. ජූනි 25 වෙනිදා උපන්දිනය සමරන ඔයාට අනේ. හරි, දැන් මේ ලෙහසා ගොඩක් අය ලස්සන ඒවා අපිට එවනවනේ. රෝහිත, එතකොට රශ්නී, මිකමුවේ සංදීපනී, ඊළඟට දේවපන්හිඳ, මේ වගේ ගොඩක් අය අපිට එවනවා. මනෝජි, තවමට නම් වශයෙන් කියන්න ගියොත් මතක නැහැ, හැබැයි අපේ ලිස්ට් එකේ ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ විදිහට එවන අය අතරේ හරි ලස්සන මේ අදහස් තියෙනවා, හරි ලස්සන වචන තියෙනවා නේද? ඒව කොහොම ලියවෙනවද කියලා හිතාගන්න බැරි තරම්. මේ අද මම දැක්ක දේවපන්හිඳ විටමින් දන්සල කියලා. මරුණේද ඒක? ඇල්ෆා ස්ටුඩියෝ එකට නම දාලා විටමින් දන්සල කියලා. බොහොම ස්තුතියි. ඉතින් ඔබට කියන්න ඕන මේ වගේ ලස්සන අදහස් එන්න, මේ වගේ ලස්සන සිතුවිලි එන්න කොච්චරනම් කියවන්න ඕන ඇද්ද? ජීවිතය, පොත්, කවි කොච්චර කියවන්න ඕනද නේ? හැම තිස්සෙම මම කියනවා වගේ ජීවිතය කියන්නේ මාරම පොතක්. ඉතින් ඒ පොත කියවන්න ඔයා ගොඩාක් දේවල් කියවලා ඉන්න ඕන පොඩි කාලේ ඉඳන්ම නේද? වැඩිහිටියෙක් විදිහට අපිව පරිණත වැඩිහිටියෙක් කරන්නේ, පරිණත පුද්ගලයෙක් කරන්නේ වයස් ભેදයකින් තොරව මැචුව කෙනෙක් වෙන්නේ ඔයාගේ කියවීම අනුව. ඉතින් කියවන එක හොඳ පුරුද්දක් නිකරුණේ නෙමෙයි. ඒ නිසා මහනුවර පොත් දැක්මට එමුද?
4: එමු එමු.
3: කන්ද උඩරට මහනුවර පොත් දැක්මේදී හමු වෙමුද?
4: හමු වෙමු අනේ.
3: කෝපි උගුරක් බොමුද? රස කරමුද?
4: කැපචිනෝ එකක් වගේ නම් හොඳයි.
3: ඕ, හොට් චොක්ලට් එපාද?
4: කෝල් දේවට තමයි අනේ ආස කොච්චර කැස්ස වුණත්.
3: හරි, ඉතින් මේ හැම දෙයක්ම රස විඳින ගමන්, විශේෂාංග වලට එකතු වෙන ගමන්, සහභාගී වෙන ගමන්, වටම් සහිතව ඔයාට ලස්සන පොත් ගන්න පුළුවන්, විෂාණුබද්ධ කරුණු එකතුණු ලස්සන පොත් ගන්න පුළුවන්. පේපර් සෙට් එහෙම තියෙනවා එතන වටම් එක ගන්න. එන්නකො මහනුවර පොත් දැක්ම කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට. ඊට කලින් ඉතින් මම යන්න හිතාගෙන ඉන්නේ සංවිධාන කටයුතු වලටත්. ගිහිල්ලා එන්නකො ඔයාට හොරේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 19 වෙනි වරට සංවිධාන කරන්නේ මේ පාර මහනුවර පොත් දැක්ම. ඔයයි මම එතනදී හමු වෙනවාමයි. මම කස්සනේ.
4: මම ලෙහන්සා.

0: Aluhaa, FM Aluhaa Tarai Tashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදැස්ස 9:45

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන්. අද 2026 ජූනි 25 වනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: සිරස්තල. බෞද්ධ චිකිත්සකවරියගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට. රටවටේ කාන්තාවන් රවටමින් වංචා කළ සෙල්ලමේ තවත් තොරතුරුත් එළියට. සුරේෂ් සලේ නිර්දෝෂී වේවා. මාලිමාවෙන් අමුතු කතාවක්. ක්‍රිකට් වෙනස් කරන්න ගිය ශ්‍රී ලංකාවට ආ ජේෂාගෙන් තවත් තරවටුවක්. ඩොලර් මිලියන 12ක් වටින ඉන්දිය සංචාරයත් වැට උඩ. ඩෙංගු මදුරුවාගෙන් එන තවත් මාරයෙක් ගැන අනාවරණයක්.
0: Net News. The truth people trust.
7: ඩෙංගු තර්ජනය තවත් උඩුදුවමින් තියෙනවා. රෝගීන් සංඛ්‍යාව මේ වන විට රෝහල්වල ධාරිතාවයත් ඉක්මවා යන තරමට ඇවිත්. එසේ තිබියදී ඩෙංගු මදුරුවාම අරන්නෙන තවත් තර්ජනයක් ගැනත් සෞඛ්‍ය ප්‍රධානීන් දැන් අනතුරු අඟවනවා. ඒ ගැනත් ඇතුළත්ව Net News දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: තෙල්දෙනිය ප්‍රදේශයේ රතගාලක් තුල මෝටරරථයක තිබී සොයාගත් කාන්තා මලසිරුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඔහුගේ බිරිඳ සහ දරුවා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. නුවරඑළිය කොට්ටාස බහර සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක මහතා සඳහන් කළේ මෙම සැකකරුවන් වෙනුවෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ විසින් සිදුකරන ලද මෙහෙයුමකදී චාවකච්චේරි කයිතඩි ප්‍රදේශයේදී මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනුණා. පසුව වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් නුවරඑළියට රැගෙන ආවේ ඊයේ පස්වරුවේදී. මෙම අවස්ථාව ආවරණය කළා Net News වාර්තාකරු රංජිත් රාජපක්ෂ. අයිබෝන් රංජිත්.
8: නුවරඑළිය සංචාරක හෝටලයක් තුළදී බෞද්ධ චිකිත්සකවරයෙකු ඝාතනය කළ සැකකරු වලාන දූෂණ මර්ධනයකින් නිලධාරීන් විසින් ඊයේ යාපනයේ කයිතරි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඔහුගේ බිරිඳ සහ දරුවාද සමඟ නුවරඑළිය පොලිසිය වෙත රැගෙන විත් ඊයේ රාත්‍රියේ 12 දින ලැබුවා. නුවරඑළිය පොලිසිය විසින්ද එම සැකකරුට සහ එම ඝාතනයට සහයෝගය දැක්වූ කුණ්ඩසාර ප්‍රාදේශීය සභාවේ රියදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ නුවරඑළිය පොලිසිය වෙත රැගෙන ලැබුවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක මහතා Net News සමඟ කියා සිටියේ. එම ඝාතනයට නුවරඑළිය ප්‍රදේශයේ යම් පුද්ගලයෙකු සහාය දක්වා ඇති බවට සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවත් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු අද සිදු කරන බවද චන්දන බස්නායක මහතා කියා සිටියා. Net News වෙනුවෙන් රංජිත් රාජපක්ෂ නුවරඑළියේ සිට.
7: මේ අතර පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ ප්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් සහ ප්‍රධාන සැකකරුට ඇති තවත් වංචා චෝදනා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ගණනාවක් පොලිසිය හමුවේ අනාවරණය කර ඇතැයි වාර්තා වනවා. ප්‍රධාන සැකකරු කාන්තාවන් මුලා කිරීමේදී තමා ඔහුගේ වැඩිමහල් සහෝදරිය ලෙස හඳුන්වා දුන් බවයි ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ. මිය ගිය බෞද්ධ චිකිත්සකවරියගෙන් තමන් මුදල් ලබාගත් බවත්, එහෙත් මුලදී ප්‍රකාශ වූ ලෙස එය රුපියල් කෝටි එකහමාරක් නොවන බවත් ප්‍රධාන සැකකරු පවසා තිබෙනවා. තමන් ඇගේ නිවසට යන විට ඇය ගෙලවලලාගෙන සිටි බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. ඒ දුටු තමන් බියට පත් වූ බවද, ඒ අනුව ඇය ඔසවාගෙන ගොස් මෝටර රථයෙන් තෙල් දෙණියට රැගෙන ගොස් එහි දමා පලා ගිය බවද ඔහු පවසා තිබෙනවා. කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ බෞද්ධ චිකිත්සකවරියගේ මරණය ගෙල සිර කිරීමකින් සිදු ඇති බවයි. මෙම අපරාධය සඳහා ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් අයෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර, මේ වන විට අනාවරණය වී ඇති පරිදි ඔහු කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු ලෙස සේවය කරන්නේක්. ප්‍රධාන සැකකරුට ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටිනවා. මියගිය කාන්තාවගේ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් මෝටර රථය සහ සැකකරු ගමන් කිරීමට භාවිතා කළ යතුරුපැදියක්ද මේ වන විට පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්ද මේ වන විට දක්නට ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද තවත් ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව බොහෝ රෝහල්වල උපරිම ධාරිතාවය දක්වා ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද ඔහු කියා සිටියා.
9: අලුබොයිල රෝහල, මාතර රෝහල, හෝමාගම IDH එක, එතකොට ජාතික රෝහල, මේ හැම රෝහලකම දැන් උපරිම ධාරිතාවට රෝගීන් ඉන්නවා. තව දෙයක් කියන්න ඕනේ, අපි දන්නවා ඩෙංගු වමනක් මේ මදුරුවගෙන් බොවන තවත් රෝගයක් තියෙනවා, චිකුන්ගුන්යා රෝගය. දැන් චිකුන්ගුන්යා රෝගිනුත් විශාල මේ රෝගීන් ප්‍රමාණයක් පෙළෙනවා.
7: ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතාද මෙලෙස අදහස් පළ කළා.
10: ඩෙංගු රෝගීන් දෛනිකව රෝහල් ගතන ප්‍රමාණය ඉහළ යමින් තියෙන්නේ. විශාල වැඩකටයුතු ප්‍රමාණයක් වෙනම එක රෝගියෙක්ට කරන්න. ඒ වෙනුවට රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඩෙංගු රෝගයේ දෙවන ප්‍රභේදය. එතකොට මේ ප්‍රභේදයෙන් අපි මේ මොහොතේ නිරීක්ෂණය කරමින් ඉන්නවා සංකූලතා සහිත රෝගීන්ගේ ප්‍රමාණය වැඩි. ඒ වගේම රෝගියෙක් රෝහල් ගත වුණාට පස්සේ ඩෙංගු රෝගේ වැළඳිලා ඒ තියෙන සංකූලතා නිසා රෝහල් ගත වෙලා ඉන්න කාලය දින ගණන වැඩි. ඒකත් හේතුවක් මේ තදබදය රෝහල් පද්ධතිය ඇතුළේ ඇති වෙන්නේ.
7: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා නිර්දෝෂී වන්නයි ප්‍රාර්ථනා කරන බව ජාතික ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසනවා. නෙත් නිවුස් යුටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
11: හිටපු බුද්ධ්‍යාංශ ප්‍රධානි සුරේෂ් සලේ මහත්මයා මොකද වෙන්නේ?
12: මට ඉතාම ගෞරවයෙන් එතුමා පිළිබඳව කියන්න තියෙන්නේ, එතුමා අපේ රටේ හිටපු බුද්ධ්‍යාංශ ප්‍රධානියා. එතුමාගේ බිරිඳ ඇතුළු එතුමාට ආදරය කරන අයටින් ඉල්ලන්න තියෙන කරුණා කරලා එතුමාට කෑම කන්න කියන්න.
11: එහෙම රඳවගෙන එහෙම වදහිංසාවට ලක් වෙන්න බෑනේ.
12: කිසිසේත්ම බෑ.
11: එතකොට සුරේෂ් සලේ මහත්මයාගේ පාර්ශවයෙන් එන චෝදනාව තමයි එතුමාට දරුණු විදිහට වදහිංසාවට ලක් වෙනවා, වදහිංසා දීලා තියෙනවා.
12: කවුද සචිනිය චෝදනාව කරන්නේ?
11: සලේ මහත්තයාගේ පාර්ශවෙන් විපක්ෂයත් ඒ පිළිබඳව චෝදනා කරනවා, සහ බිරිඳ මේ චෝදනාව කරනවා, සහ ඒ පාර්ශවෙන් පාප් වහන්සේට ලිපියක් පවා යවලා තියෙනවා.
12: සුරේෂ් සලේ මහත්තයාව අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ පෙබරවාරි මාසේ 25 වෙනිදා. ඊළඟට පළවෙනි සතිය ඇතුළත එතුමාව මහේස්ත්‍රාත්තුමා පරීක්ෂා කරනවා. එතනදී එතුමා කිසිම තැනක අමානුෂික ලෙස සැලකීමක් කරන්නේ නැහැ. ඒ ස්ටේට්මන්ට් එකත් මගේ ළඟ ඇති. එතුමාගේ ප්‍රකාශයේ තියෙන්නේ අනිත් සාමාන්‍ය සිරකරුවන් වගේම මට මතක විදිහට 13 දිනක් ඉදිරියේ පරීක්ෂා කිරීම සිදු කළා. මොකද සාමාන්‍යයෙන් ඕනෑම සිරකරුවෙක්ව පරීක්ෂා කරන විදිහට එතුමාව පරීක්ෂා කිරීම සිදු කරනවා. ඒ පෙබරවාරි 25 පළවෙනි සතිය ඇතුළේ, කියන්නේ මාර්තු 2 ඇතුළේ. ඒ වෙනකම් කිසි ප්‍රශ්නයක් නැහැ. ජුනි මාසේ 3 වෙනකම් පළවෙනි දින 90 සචිනි සුරේෂ් සලේ මහත්මයා අපූර්වට කෑම කෑවා. කිසි ප්‍රශ්නයක් නැතුව එතුමා හිටියා. එතුමා ආරක්ෂක ප්‍රධානින්ට ස්තුතිවන්ත වුණා. ආරක්ෂක ප්‍රධානින් එතුමාට ඉතාම හොඳින් සලකනවා කියලා ඒ බව එතුමා අධිකරණයට ඉදිරිපත් කරපු අවස්ථාව පත්‍රිකාවෙත් ප්‍රකාශ කළා. මෙහෙම තිබුණු රේඛීය මාර්ගය වෙනස් වෙන්නේ සචිනි ජුනි 3 වෙනිදාගෙන් පස්සේ. ඒ කියන්නේ එතුමගේ පළවෙනි රැඳවුම් නියෝගයේ දින 90 අවසන් වෙලා දෙවෙනි රැඳවුම් නියෝගය නිකුත් කළාට පස්සේ ඒත් එක්කම අමතක කරන්න එපා ජුනි 3 වෙනිදා හෝ ආසන්න දිනක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විදේශ ගමන් තහනමක් පනවලා. ඒත් සමගම තමයි පෙර නොතිබූ ආකාරය එකපාරට ගම්මන්පිල විමල් වගේ අය නිින්දෙන් අවදි වෙලා කොළඹ අට්ටාලයක් අටව ගන්නවා. මේක විහිළුවකට ගත යුතු දෙයක් නෙමෙයි. ඇත්තටම අප රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරු මහජන නියෝජිතයෝ විදිහට අපි පෞද්ගලිකව රජයක් විදිහටත් කැමති නැහැ මේ සම්බන්ධ චෝදනාවකට හිටපු බුද්ධිංශ නිලධාරියෙක් ලක්වීම. මේක ජාතික විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් වෙච්ච ප්‍රස්තවාදී ක්‍රියාවක්. මේකට බුද්ධිංශ ප්‍රධානියා සම්බන්ධයි කියන්නේ ඒ කළු පැල්ලම එකතු වෙන රාජ්‍ය. සුරේෂ් සලේ මහත්මයාගේ බිරිඳ සහ සුරේෂ් සලේ මහත්මයාට ආදරය කරන අය. එතුමා නිර්දෝෂ නම් අපි ප්‍රාර්ථනා කරනවා නිර්දෝෂ වෙන්න කියලා. කුමක්ද කළ යුත්තේ? කළ යුත්තේ ආහාර වර්ජනයද? එතුමා ආරක්ෂක ප්‍රධානී. එතකොට ආහාර වර්ජනය කියන්නේ චෝදනාවකින් ගැලවිය හැකි ක්‍රමයක්ද? ඒක කරනවා 6-4 නොදත් චූටි දරුවෝ.
13: ඒ ආහාර වර්ජනේ නිරත වෙලා ඉන්නේ කදින් ලැබෙන වදහිංසා හින්දා වෙන්න බැරිද?
12: වදහිංසා දුන්න ජුඩි 3 වෙනිදාට පස්සේද? අත්තඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරු මත. රඳවාගෙන ඉන්නේ ජනාධිපතිවරයා ලෙස ලැබී තිබෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තිබෙන බලතල අනුව.
13: දැන් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ගැන අපි දැකලා තියෙනවා, යහලා තියෙනවා, ඔබතුමත් විවේචනය කළා
12: තියෙනවා.
13: ඔව්. තාමත් ඉන්නේ ස්ථාවරයේ.
12: ඔව්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනස් විය යුතුයි. මේ මොහොතේ අපට වැඩ කරන්න සිදු වෙලා තිබෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අනුව. අපි දැන් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේ ජාතික ජනබලවේග රජය ගෙනාපු එකක් නෙමෙයිනේ. අපි මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉදිරියට අරගෙන යනවා. එහෙම එකක් නැහැ. ඔබ කියන්නේ රටේ සියලු නීති රීති වෙනස් කරලා නම් පාස් විමර්ශනය කරන්න කියලා. ඒකට රජය ලෙස අපි සූදානම් නැද්ද?
14: රතු කට්ට පණින්නට පෙර
7: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා සහභාගී වූ නෙට් නිවුස් රතුකට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙට් නිවුස් YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. ජූනි මස අග හෝ අගෝස්තු මස සිදුකිරීමට යෝජනා වූ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවධානමකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාව සමග පන්දු වාර 20-20 තරඟ 3ක් සහ එක්දින තරඟ 3ක් සඳහායි ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම මෙම සංචාරය සිදුකිරීමට යෝජනා වී ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසිරුවා හරින ලද පැවති පරිපාලනයේ විසින් මීට අදාළ මූලික සාකච්ඡා සිදු කර තිබුණා. එහෙත් ඒ පිළිබඳව අවශ්‍ය පසුවිපරම් නියමිත පරිදි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුකිරීමට යෝජනා වූ සංචාරය වෙනුවට වෙනත් රටක තරග සංචාරයකට එක්වීමට ඉන්දියාව සූදානම් වන බවද විශ්වාසදායක

0: හොදන් අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 10ක්ද අහිමි වී ඇති බවයි පැවසෙන්නේ. ඉකුත්දා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේෂා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය සිදු කරන ක්‍රිකට් පරිවර්තන කමිටුව වෙත ඒ බව දැනුම් දී ඇතැයිද විශ්වාසදායක ආරංචි කියා සිටියා.
1: පන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026
0: 2026 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට බ්‍රසීලය අද සමත් වුණා. ඒ ස්කොට්ලන්තය ගෝල 3ට බිඳුවක් ලෙස පරාජය කරමින්. මේ සමග මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ ස්කොට්ලන්තය ඉදිරි බලාපොරොත්තු පිළිබඳව දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. අමරිකාවේ මියාමි ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්තුණේ. මෙහිදී ස්කොට්ලන්ත පසුපෙළ ක්‍රීඩකයින් අතින් සිදු වූ බරපතල වැරදිවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට බ්‍රසීල ක්‍රීඩකයින් සමත් වුණා. තරගය ආරම්භ වී මිනිත්තු 7ක් වැනි කෙටි කාලයකදී ස්කොට්ලන්ත ක්‍රීඩකයෙකු අතින් සිදු වූ වැරදීමක් ප්‍රයෝජනයට ගනිමින් බ්‍රසීලයේ විනිසියස් ජූනියර් පළමු ගෝලය වාර්තා කළා. පළමු අර්ධය අවසන් වීමට අතිරේක කාලයක් ලබා දී තිබේදී විනිසියස් ජූනියර් නැවතත් ක්‍රියාත්මක වෙමින් බ්‍රසීලය වෙනුවෙන් දෙවන ගෝලයක් ලබා ගත්තා. තරගයේ 60 මිනිත්තුවේදී මැතිව්ස් කුන් හා බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් තෙවන ගෝලය වාර්තා කරමින් ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කළා. මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමග බ්‍රසීලය සීකාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් තරගාවලියේ 3 ස්ථානය ගන්නා හොඳම කණ්ඩායමට අතරට තේරීපත් වෙමින් ඊළඟ වටේට සුදුසුකම් ලැබීමේ සුළු බලාපොරොත්තුවක් ස්කොට්ලන්තයට තවමත් පවතිනවා. ඒ සඳහා ඔවුන්ට ලබන ඉරිදා දිනය දක්වා සෙසු කාණ්ඩවල තරග ප්‍රතිඵල ලැබෙනතුරු දැඩි නොයවසිල්වකින් බලා සිටීමට සිදුවනු ඇති. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පැන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් යූටියුබ් නාලිකාවට සහ නෙට් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
6: වේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01128363076 316 3672
7: Good morning. දැන් වෙලාව 07:01.

0: Death FM Algo Town.
1: Brought to you by
2: Aluthana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Naramala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 01.1.666.222 Prime Residences.
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 01112 125 125 මතන්න.
7: සදාහරිත විවසායක සීනේත අත්වලක් සදාකාලික ආයෝජනයක්.
8: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
9: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 01.1.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.2.
1: සතින් ගන්න පුළුවන්.
0: Algo Town.

0: Good morning. Velau dehatai bina dihatai. Shubho sakal.
1: Ege we.
0: Noa aji.
2: Ani
0: ani patra kiyanna shubho sakal.
1: Shubho
0: sakal. Shubho sakal kiyanne me bengali walin.
3: Shubho kiyana wacana thibbanne mata hituna oka dakunu aasiyave hindu aryan bhasha pawulata athi ekak wenna kiyala
0: aniwaryen. Bengali walin good morning kiyanne ona shubho sakal kiyala.
1: Api nikan tagorala karana ape
3: pa. Ona eka thamai. Bengali bhashaw ape single bhashawata sahenna උදව් කරපු
1: භාෂාව. ඔව්නේ. හරි. ටිකක් සමාන වචන එහෙම අපිට සැහැන්න හම්බෙනවානේ.
3: ඔක්කොම මූලයන් එකයිනේ.
1: එකයිනේ. ඉතින්
3: සිංහලයි ඔය භාෂා ඔක්කොම සංස්කෘත භාෂාවේ ආභාෂය ලැබිච්ච භාෂාවල්නේ.
0: ඔව්.
3: ඉතින් මොන භාෂාවෙන් කිව්වත් මේ දවස්වල කියන්න ඕනේ වැදගත්ම පණිවිඩයක් තියෙනවා. දැන් ඊයේ ආරම්භ වෙලා අද සහ හෙට ක්‍රියාත්මක වෙනවා මෙහෙමයි. දැන් මේ වචනේ නැතුව වෙන එකක් නැහැ මේකට කියන්න.
1: එහෙමම කියන්න වෙනවා.
3: ඔව්. ඩෙන්ගු තමයි වචනේ. දැන් ඕක ඇහිච්ච ඇටි ඩෙන්ගුනේ.
1: ඩෙන්ගු.
3: කාලා මැරුණම තමයි
1: තේරෙන්නේ. සරලවම කියනවා.
3: සරලවම කියනවනේ. මේ දැන් ඇත්තටම මේ පහුගිය දවස්වල සංඛ්‍යාලේඛන සෞඛ්‍ය මේ අමාත්‍යංශ නිකුත් කරපු සංඛ්‍යාලේඛන බැලුවම මේ නිවාස වල විශාල වශයෙන් ඩෙන්ගු රෝගීන් ඉන්න බව හොයාගෙන තියෙනවා. මේ දැන් ලොකු ගෙවල් වලට එහෙම ඇවිල්ලා ඒ වතුර නැදන තැන් එහෙම බලන ව්‍යාපාරයක් කරනවා. ඒකට සම්පූර්ණ සහයෝගය දෙන්න. හැබැයි ඉහළින්ම තියෙන්නේ පාසල් සහ රාජ්‍ය ආයතන. ඊළඟට පෞද්ගලික ආයතනත් තියෙනවා.
1: තියෙනවා.
3: ඒ කියන්නේ හැබැයි දැන් අපිට හරි සන්තෝෂයක් දැනෙනවා. ආහහා. ගෙවල් වල අඩුවින ගෙවල් තියෙන පස්වෙනි තැනද කොහෙද? පොඩි ජොලියක් යනවා නේද? ආ ගෙවල් ටික බේරිලා කියලා.
1: ඔන්න අවුලන්නේ.
3: ඇයි දෙයියනේ තේරෙන්නේ නැද්ද ඔය ගෙවල් වල ඉන්න මිනිස්සු තමයි ඔය ස්කෝල වල ඉන්නේ. ඔව්. ඔය ගෙවල් වල ඉන්න මිනිස්සු තමයි රාජ්‍ය ආයතන වල ඉන්නේ. ඔය ගෙවල් වල ඉන්න මිනිස්සු තමයි පෞද්ගලික ආයතන වල ඉන්නේ. ඔය ඉදිකිරීම් මේ තැන් වල ඉන්නේ. ඉතින් දවල්ට ගෙදර ඉන්න නැතිකොට මදුරුවන කෑවම හිතනවා මේ ආ දැන් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම නැහැ. ඉහළින්ම තියෙන රාජ්‍ය ආයතන සහ දේවල් පිළිබඳව ලොකු අවධානයක් යොමු කරන්න ඊළඟට ඩෙන්ගු මර්ධනය කරන්න පුළුවන්. මර්ධනය කරන්න පුළුවන් මේ මොන වගේ දේවල් වලින් දන්නවද? අපේ සිතුවිලි පොඩ්ඩක් මර්ධනය කරගත්තා නම් මේ මර්ධනය කරන්න පුළුවන්. මෙහෙම එකකුත් තියෙනවා. අවංකව කියන්න බෑනේ අපේ නගර සභා සහ ප්‍රාදේශ සභා නම් ඔය කසල සම්බන්ධයෙන් කතා කරලා වැඩක් නෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ට දැන් කියන නිදහසට කරුණු තමයි මේ දාන්න තැනක් නෑ කියලා. ඉතින් ඔය දාන්න තැනක් හදලා දෙනවා නේද අරුක්කාලු කියලා එකක්.
1: අරුක්කාලු. ඒ කියන්නේ අරුක්කාලු කසලංගනේට කුණු අරගෙන යන්න ගෙනාපෝ
3: කෝච්චි. දැන් මිනිස්සු අරන් යනවා.
1: කෝච්චි එන්ජින් ටික ඔන්න ඔය පල්ලෙය ස්ටේෂනේ අපි වේම දාගෙන යන්න එනවා.
3: ඔව්. මිනිස්සු අදිනවා. ඉතින් ඒකෙන් ද අපේ රටේ දැන් එතන ඒ අර කසලංගනේ පෑලී කොට වනවාසල හරි හදලා තිනවා. ඒ කසලංගනේට යන රේල් පාර දිගේ නේ අර කෝච්චියක් යන්න ගිහලා පෙරළුනේ. වැරදිලා ගිහිල්ලා. ඉතින් ඒක එකක්. මේ ප්‍රාදේශ සභා අයිති මාලිමාවට සජබෙටද වෙන කාටද ඒව අදාළ නැහැ. ඕගොල්ලෝ කුණු අදින්නේ
1: නැහැ.
3: අදින ඒව ඇති. මේ දැන් එන්න එන්න ප්‍රාදේශ සභාවල් වල ඒ කසල කළමනාකරණය පිළිබඳව වැඩේ නම් අන්තිමයි. ඒක කියන්න ඕනේනේ. ඒක එකක්. ඊළඟට අපිටත් තියෙනවනේ වගකීමක්. දැන් මම මේ මං පොඩි සමීක්ෂණයක් කරා පහුගිය දවස්.
0: හරිද?
3: මේ ඇත්තම තරහ ගිහිල්ලා කියන්නේ. දැන් ඔය කසල දාන්න තැන් තියෙනවනේ පාරවල් වල. ඒ කියන්නේ නගර සභාවෙන්ම නියම කරලා දෙනවා මෙතෙන්ට ගෙනල්ලා කසල. හැබැයි අපේ ජනතාව මේ ඒ තැන් වලටම ගිහිල්ලා නෙමෙයි දාන්නේ. ඒ කියන්නේ ගෙදර තියෙන කුණු ටික අරන් ඇවිල්ලා පාරට දාලා මේ අපි ප්‍රාදේශ සභාවට බයිනවනේ එක පැත්තකින්. ඈ මේ ආණ්ඩුව මේ කුණු අදින්නේ
1: නැහැ.
3: ඒව මේවා කී කිය. ඒ කියන්නේ පාරේ ඔහේ දාලා ගිහිල්ලා ඒ කියන්නේ ගෙදර තියෙන කුණු ටික මේ පාරට ගේනවා. එතකොට ඒ ගෙදර ඉන්න මනුස්සයා දන්නේ ඒ පාර තියෙන රටේ තමයි එයා ජීවත් වෙන්නේ. මේ පාරම එයාට යන්න එනවා. දැන් පොඩි නිරීක්ෂණයක්. ඔය පාරේ මේ තැන් තැන් වල කුණු විසිකරලා ගිහිල්ලා තියෙන බෑග් බලන්න. ඒ බෑග් ලංකාවේ සුපිරි ෂොපින් මෝල් වල බෑග්.
1: බෑග්.
3: මෙනිගන් ෂොපින් බෑග් නෙමෙයි. ඒ කුණු විසිකරන බෑග් බලන්න මේ සාමාන්‍ය එදා වේල හොයාගන්න මනුස්සෙක්ට යන්න පුළුවන් ඇඳුම් කඩවල් වල එහෙම බෑග් නෙමෙයි. මම නම් කියන්නේ නැහැ. ඒ දාන විසිකරන බෑග් එක බලන්න. ඊළඟට එළියට පැනපු කුණු තියෙනවානේ. ඒ කුණුවල සමහරවල් පැම්පස් වෙන්න පුළුවන් නැත්නම් ඔය සනීප ආරක්ෂක දේවල් වෙන්න පුළුවන් ඒවත් මිල ගණන් ඉහළ මේවා
1: branded
3: branded ඒවා ඇඳලා තියෙන ඒවා හැබැයි විසි කරන්න කුණු පාරට ඈ තමන්ගේ සනීප ආරක්ෂක දේවල් ගෙනල්ලා විසි කරන්න පාරට ඉතින් හැබැයි අර shopping bag එක ඒ එහෙම පාරේ අනවර්ථයේ තියෙන තැන් ඒ තැන්වල බලන්න shopping bag කීයද තියෙන්නේ කියලා දැන් ඔය මධ්‍යම පාන්තිකයෝ මං කිව්වා කියලා හෙට shopping bag කියනලා කුණු විසි කරන්න එපා ඕගොල්ලන්ගේ කුණුනේ ඉතින් ඒකින් දා අර නොදනුවත් ජනතාව නෙමෙයි පාරට කුණු දාන්නේ සමහර ලාවට ලංකාවේ කෝටි 200 300 වාහනයක ඇවිල්ලා වෙන්න පුළුවන් අර වගේ සුපිරි shopping mall වලට යන නෝන මහත්තුරු තමයි
1: තමන්ගේ
3: කුණු ටික පාරට දාලා යන්නේ. ඉතින් ඒකින් දා මේක අපි ජාතික වගකීමක් හැටියට අරගෙන 2017 තමයි ලංකාවේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණේ. ඒකේ ලොකු මාධ්‍ය කාර්යභාරයක් කළා ඒක අපි කන පිට හැරෙව්වා. ඉතින් අපේ මාධ්‍ය කාර්යභාරය තමයි අපි මේ උදේ පාන්දරම කියන එක.
1: ඔව් ඉතින් අනිවාර්යෙන්ම මේ නුවා කියනා වගේ අපිට කරන්න පුළුවන් දේ තමයි උපරිමයෙන් ඔයාව දැනුවත් කරන එක. ඉතින් ඒ දේ තමයි අපි මේ කරන්නේ.
3: දැන් බලන්න අර මේ ලස්සන ගෑනු ළමෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්.
1: ඔව්.
3: මේ ඩෙංගු හින්දා මේ නැති වෙලානේ මේ ඊයේද පෙරේද. එහෙනම් දැන් ඩෙංගු මරණ කීයද සාරා?
0: ඩෙංගු මරණ 29ක් මේ වෙද්දි.
3: මේ රෝගීන් කීයද?
0: රෝගීන් ඉන්නවා 48,287ක්.
3: සෙල්ලම්ද?
1: සෙල්ලම්.
3: මේක එන්නෙන් වැඩි වෙනවා. දවසකට රෝගීන් 1000ක් වාර්තා වුණානේ. ඉතින් හිතන්න රෝහල් වල ඉඩ නැහැ.
1: ඔව්. ඒ කියන්නේ මේක අවුට් බ්‍රේක් එකක් තත්ත්වයට එන්න පුළුවන්.
3: ඔව්. ඒක මේ පාලනයෙන් 2017 උනේත් ඕක. ඉතින් දැන් රජයේ රෝහල් නෙමේ. පෞද්ගලික රෝහල් වල තැනක් නැති වෙන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒකින් දා මේ ගැන අනිවාර්යෙන් අවධානය යොමු කරන්න. මේ දැන් පොසොන් සතිය එනවා. හරිද? දැන් ඔය මේ දන්සල් දීලි වල ඒ කෝප්ප යාමේ තැන් තැන් වල දාන්න එපා.
1: ඔව් හරියට ඒ දේවල් බැහැර කරන්න
3: හරියට. සහ මේ පොසොන් සතියේ පන්සිල් සමාදන් වෙනවා වගේම පන්සල් යනවා වගේම අපේ බණ්ඩාරවල පොසොන් උදානයට එනවා වගේම ලොකුම පිංකමක් තමයි ඩෙංගු මර්ධනයට සහාය වෙන එක. අපි හැමදාම කියන දෙයක් තමයි ලෝකේ වැඩිපුරම මිනිස්සු මැරෙන්නේ අලි ගහලා නෙමෙයි මදුරෝ කාලා.
1: ඉතින් ඇත්තටම හරි. ඒ කියන්නේ නුවා මේ අපිට පුරවැසියන් විදිහට පුරවැසි වගකීමකුත් තියෙනවා. ඒ වගේම තමයි රාජ්‍යයට රාජ්‍ය විදිහට වගකීමකුත් තියෙනවා. අපි කතා කරපු අර මේ S14 එන්ජින් ටික කොළපාට අරුවක්කාළු වලට කුණු ගෙනියන්න ආපු කෝච්චි එන්ජින් ටික තාම අර පරණ S8 පෙට්ටි ටික ගැට ගහගෙන අපිවත් අරගෙන හෙට මෙහෙට යනවා. ඉතින් අපි දන්නවා මොන ආණ්ඩුවලින් මොන රජයන් ක්‍රියාත්මක කරත් ඔය මෙගා පොලිස් වගේ සංවර්ධන සැලසුම් වලින් තමයි අරුවක්කාළු කසලංග ගනාවේ මෙහෙම කොළබකුණු අපි ගෙනහිල්ලා වෙන තැන්වල බහැර කරන්න
3: ඕනේ.
1: ඔව් ඒක තමයි. ඊට පස්සේ කෝච්චි මාර්ග වලින් ගෙනියන්න ප්ලෑන් කරපුව අන්තිම ට්‍රක් වල. ඔව් කෝච්චි පාර තියෙනවා. හැබැයි ඒක භාවිතා වුණ නැහැ. ට්‍රක් වලින් ඕවා එහෙම ගෙනිච්ච. ඊට පස්සේ නගර මැද්දෙන් යද්දි මිනිස්සුන්ගෙන් චෝදනාව මේ කුණු අරගෙන අපේ නගර මැද්දෙන් යනවා කියලා. ඉතින් ওই විදිහට සමහර දේවල් මේ ප්‍රතිපත්තිමේ තීන්දුව తీරන වලට එන්න. සහ මේ පොලිසි ඩිසිෂන්ස් කියන දේවල් මේ ලංකාවට අපිට තාම හරි අලුත්. ඒ කියන්නේ මේ වගේ දේවල් මේ අරුවක් කාලු කසලංගනේ වෙන්න පුළුවන්, කසල බැහැර කරන එක වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය නෝවා දැකලා ඇති ඔය කෝච්චි එහෙම යද්දි ඔය කොම්පැනි වීදියේ හරියෙන් එහෙම යද්දි දෙමට ගොඩ පැත්තට යද්දි කොච්චර පාර දෙපැත්තේ මේ රේල් පාර දෙපැත්තේ කුණු දාලා තියනවද?
0: මෙහෙම එකක් තියෙනවා ආච්චි. දැන් මේ මම ඉන්න පැත්තේ කොළඹ දැන් මම මෙහි බෝඩ් ලයින් ඉන්නේ. දවස් දෙකක් තියෙනවා කුණු ගෙනියන්න. ඒ දවස් දෙකේ ඇත්තට වෙනවා. හැබැයි අර අමතක වෙන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ ගිනල් එක පාරට දානවා. ඉතින් එහෙම
3: තමයි කිව්වේ. දැන් මේ ඔය මේ නගර ආශ්‍රිතව අනවර්තේ කුණු දාන තැන්වල කුණු දාන්න තියෙන තැන්වල නෙමෙයි අනිත් තැන්වල හොරෙන් අර බෑග් දාලා ගඟවල් වලට එහෙම විසිකරලා යන ඒ කසල විශ්ලේෂණය කරලා බලන්න ලංකාවේ ඉහළ මධ්‍යම පන්තිය සහ මධ්‍යම පන්තිය තමයි දුප්පත් මිනිස්සු නෙමෙයි ඒගොල්ලෝ දානවා ඇති.
1: ඔව්
3: හැබැයි මේක කිව්වේ යන ගිහින් තියෙන shopping mall බලා ගන්න පුළුවන්. ඒවට යන්න පුළුවන් නම් ඇත්තට සල්ලි දිනවන කෝටි ගානක වාහන පදිනවන. ඇයි දෙයනේ තමන්ගේ කසල ටික පොඩ්ඩක් කලමනාකරණය කරගන්න බැරි?
1: අර මෙහෙමනේ දැන් තමන්ගේ කසල ටික ගේට්වෙන් එළියට දැම්මට පස්සේ තමන්ගේ වගකීම ඉවරයි. ඊටස් නගර සභාවේ දැන් මහත්වරුත් ඉන්නවා. ඒගොල්ලොත් අරගෙන ගිහිල්ලා කොයි හරි ඉඩමකට ඒක බැහැර කරාට පස්සේ එයාලගේ වගකීමත් එතනින් ඉවරයි. ඉතින් මේවා එහෙම මේ වගකීම් ඉවර වෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් ඕනේ. ජනතාව විදිහට අපිටත් ලොකු වගකීමක් තියෙනවා මේ දේවල් හරි විදිහට බැහැර කරන්න. ඊට පස්සේ ඒක කොහොමද කලමනාකරණය කරන්නේ, ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ. මේ අලුත් සංකල්ප නෙමෙයි මේ නුවා ලෝකේට. ඒ කියන්නේ ලෝකේ මේ වෙනකොටත් මේ කසල සම්බන්ධයෙන් සෑහෙන දේවල් කරලා තියෙනවා. ඉතින් අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඉතින් පුරවැසියන් වගේම රාජ්‍යයටත් ඒකට වගකීමක් තියෙනවා. ඉතින් උදේ පාන්දර හැම දෙයකටම කලින් අපි ඩෙන්ගු ගැන මතක් කරේ. මොකද වාගේ පරිස්සම
3: අපේ ඇල්ගෝ ටවුන් එකේ, අපේ ඇල්ගෝ ටවුන් එක කණු කුණු ගාන්න නැති නගරයක් බවට පත් කරලා තියෙනවා.
1: අන්න හරි.
3: ඔබේ නගරයත් කණු කුණු ගාන්න නැති නගරයක්, නගරවාසීන් කණු කුණු ගාන්න නැති නගරයක් බවට පත් කරගන්න.
1: ඉතින් ඒ වගේම තමයි මේ අලුතෙන්ම නිකුත් වුණු සමීක්ෂණ වාර්තාවන් අනුව අපිව අහන්නේ බොහොම උසස් මට්ටමේ ශ්‍රාවක පිරිසක්.
3: අපි හිතන්නේ ඒගොල්ලෝ අර වගේ කරයි කියලා.
1: ඒගොල්ලෝ අර වගේ කරයි කියලා අපි හිතන්නේ නැති නිසා තමයි අපි උදේ පාන්දරව මතක් කරන්නේ. ඉතින් මේ වගකීම අපි එකතු වෙලා රටක් විදිහට ඉටු කරමු. මොකද අන්තිමට අපේ ජීවිත තමයි අපි රැකගන්න උත්සාහ කරන්න ඕන.
0: රයිට්. හරි, එහෙනම් මේ විදිහට පටන් ගන්න ඇල්ගෝ ටවුන් අදත් උදේ 10 වෙනකම්ම අපි 3 දෙනා ඉන්නවා.

0: ඇති මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
2: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් තෝනේවි.
1: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රී දෙන්නේ නැතිනේ.
2: ඉතින් දුව, එයාව රපුන්සල්ව බේරගන්නනේ.
1: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: සුපිරිමව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලේ.
5: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින 5කට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.saltmobitel.lk වෙතින්.
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
0: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුම ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 7යි විනාඩි 28යි අල්ගටවුම් මේ වෙලාව. ඔගොල්ලෝ මේ මේ සින්දුව නෙමෙයි ඊට කලින් සින්දුව අහන් හිටියා නා.
1: ඔව් සාරා කියලා කෑල්ලක් තියෙනවා.
0: හමෝ සිහින කුමරි සාරා කියලා කියවහ නන්ද?
2: කාටද?
1: බාතියලත් ඔය ඉඳලා හිටලා වැරදි වචන කියනවා.
2: ඔව්. අපි දන්නේ නැහැ.
0: ඕගොල්ලන්ට වටින්නේ නැතුණාට බාතියලට මාව වටිනවා. දැක්ක නේද? ඒ ඇති.
2: ඔකේ. ඔකේ.
0: ඕකේ
1: මන් දන්නේ විදියට බාතිය මේ වෙලාවට රැවුල කපන ගමන් තමයි අත් වහන්නේ දවසක් කිව්වා බාතිය මං ඔයාවා අංගින්නේ වේවි
2: රැවුල කපන ගමන්
1: රැවුල කපන
0: ගමන් කවන්නේ ඔන්න බාතිය එනවා අංගින්නේ
1: මට ඉතින් මං ඉතින් කිව්වා මට කවදාවත් ඔයාව අහන්න නම් මෙන්න රැවුල කපන ගමන් කියන්නේ
2: ඔව් මේ බෑනේ
1: බාතිය තංගුස්
0: හරි අපි අද තියෙනවා පැති කීපයකට යන්න. මං තෝරගත්තා
2: මොන පැති කීපයකට යන්න එපා.
0: හොඳ නෑ නේද?
2: එහෙම හොඳ නෑ.
0: එක පැත්තක ඉන්න ඕනේ.
2: එක පැත්තක ඉන්න ඕනේ.
0: ඊළඟට බෑනේ දැන් තවුමේ රවුම ගිහින් බලන්න පැහැම් පැතෙන් වැඩ සිද්ධ වෙනවාද
2: කියලා. ඔව් ඔව් ඔව්. එයා පැති ගොඩකට යන්න මීටට පුළුල් වේදිකාවක් අපිට ඕන. ඔව් මදි.
0: හරි. අපි යන්නේ මුලින්ම දම්රෝ එක පැත්තට.
2: දම්රෝ එක පැත්තට. දම්රෝ එකට දැන් ඔයා දන්නවද මේ සාරා අවුරුදු කීයක්ද කියලා?
0: අවුරුදු කීයක්ද?
2: අවුරුදු 40ක්.
0: අවුරුදු 40ක්.
2: දශක හතරක් පුරාවට ලංකාවේ ගෘහ භාණ්ඩ ක්ෂේත්‍රයේ ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකේ අංක එකේ බ්‍රෑන්ඩ් එක තමයි දම්රෝ කියලා කියන්නේ. ඉතින් අපි හැම වෙලේම මතක් කරනවා දම්රෝ නම අපිට ලංකාව විතරක් නෙමෙයි පේනින්නේ ඉන්දියාවෙත් පේනවා. ඉතින් ඔන්න දැන් ලංකාව පුරාම ඒ කියන්නේ ලංකාව වටේම ඕනම නගරයක ඕනම දිස්ත්‍රික් එකක ඔයාට ආසන්නම තැනක දම්රෝ ෂෝරූම් එකක් තියෙනවා.
0: අනිවාර්යෙන්ම
2: තියෙනවා. ඒචන අමාරු දෙයක් නෙමෙයි. මොකද ඒකට හේතුව තමයි මේ වෙනකොට දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. ඒ වගේම තමයි වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ඒ අර මෙගා ප්‍රදර්ශනාගාරයි සාමාන්‍ය ප්‍රදර්ශනාගාරයි දෙකක් ඈ.
0: දෙකක්.
2: මේක කන්සෙප්ට් දෙකක්. හරි. ඒ කියන්නේ දැන් අර වර්ගඩි 50,000 මේ මෙගා ප්‍රදර්ශනාගාරයකට ගියොත් ඔයාට ඇති තරම් ඇවිදින්න පුළුවන්. ඇවිදලා ඇවිදලා ඔයාගේ විසිටින් රූම් එකට ගැලපෙන දේවල්, බෙඩ්රූම් එකට ගැලපෙන දේවල්, ඔෆිස් වෙයාස් නේ ඔයාගේ ඔෆිස් ස්පේස් එකට ගැලපෙන දේවල්, ෆර්නිචර්ස් මේ දේවල් හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි මේ කතා කරේ ගෘහ භාණ්ඩ ගැනනේ.
0: ඔව්.
2: ගෘහ විදුලි උපකරණත් තියෙනවා. ඔව්. ඊට පස්සේ ඔයාට ඕන නම් වොෂින් මැෂින්, ෆ්‍රිජ්, Samsung, ඊට පස්සේ Panasonic, Inovex වගේ ලෝ ප්‍රකට බ්‍රෑන්ඩ් නේම්ස් වලින් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයා දම්රෝ එකට ගියොත් තමයි.
0: ඔව්, ඩේ අවුට් එකක් ගියා වගේ තමයි මේ මෙගා ප්‍රදර්ශනාගාරයකට ගියා කියන්නේ. මේ ඔයාට අර ඕන තරම් එන්ජොයි කරන්න පුළුවන්. එන්ජොයි කරලා ඉතින් අරගෙන ඉන්න වාගේ ගෙදරට ඕනේ දේවල් ටික ඔක්කොම එක තැනකින්.
2: ඔව්.
0: හරි. අපි යන්නවා ඊට පස්සේ මේ දැන් අචීනවා මේ අපිට කමියුනිටි එකක් ඕනනේ හැමතිස්සෙම ජීවත්
1: වෙන්න. ඔව් මිනිසා වනාහි රැළ වැසි සත්වේ. ඔව්
2: සාමූහික සත්වේ.
1: රැළ වැසියෝ කියලා කියන්නේ.
0: ඔව්.
1: දැන් කුරුල්ලෝ ගැන මේ සරත් කොටගම මහත්තයා හදපු වචන තියෙනවනේ. මම හිතන්නේ එකට ඉලියන් සිල්ව මහත්තයා 1000ක වුණා යම් ප්‍රමාණයකට. මේ අපේ මේ මොනවාද වෙන වචන මේ තත් සමකරنده ගත්ත උත්සාහයන් වලදී ඔය කණ්ඩායම් හැටියට ඉන්න කමියුනිටිස් හැටියට ඉන්න කුරුල්ලන්ට කිව්වේ මේ රළවැසි හරි ලස්සනයි නේ රළවැසි රළක් රළක් හැටියට රළවැසි සත්වයෝ මේ රළවැසි නෙමේ රළ කියන්නේ මූදෙන තියන්නේ
2: රළ
1: රළවැසි මිනිසා වනාහි රළවැසි සත්වේකි
0: ඔව් දැන් එහෙම කිව්වට නුවා මේ දැන් අලුත් මේ ට්‍රෙන්ඩ්ස් යනවානේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් සෝලෝ ඩේට්ස්. මම දන්නේ කොහොමද එහෙම කරන්න කියලා. මට බෑ එහෙම ඉන්න. මට මිනිස්සු ඉන්න ඕන වටේ වට වඩා එනර්ජි එන්න.
1: ඉතින් ඒකනේ ඔය හිරේ දාන්නේ.
2: ඔව්නේ.
0: දඬුවමක් විදියට නේ.
1: ඉතින් මිනිසුන්ගෙන් කමියුනිටි එකෙන් වෙන් කරලා තැබීමනේ හිරේ දාන්නේ.
0: ඒක තමයි දඬුවම
1: කමියුනිටි එකෙන් අයින් කරලා තියනේ.
0: ඒක තමයි මේ ඒක හින්දා අපි හැමෝටම මං හිතන්නේ අපේ මූඩ් එක හොඳ වෙන්න අපේ.
1: ඒක තමයි විහිං හිරේ වැටෙන්න එපා කියලා කියන්නේ.
0: ආ, හේ වෙන කතාවක් නේද?
2: තේරුණානේ.
0: තේරුණානේ.
2: හිර හිර කිව්වම තේරුණා.
1: හිර ගන්නකොට පරිස්සම් වෙන්න.
0: තේරුණා. කොහොම හරි අපි මං කියන්න හැදුවේ අපිට කමියුනිටි එකක් අනිවාර්යෙන් ඕනේ. එතකොට ඒ කමියුනිටි එක හොඳ කමියුනිටි එකකුත් වෙන්න ඕනේ. කියන්නේ අපේව නරකට යවන්න නැති. කියන්නේ හොඳට අපිව අපේ ඩිවලොප්මන්ට් පැත්තට යන කමියුනිටි එකක් වෙන්න ඕනනේ.
2: ඉතින්
0: ජීවත් වෙන්න පරිසරයක් හොයද්දී මම කමියුනිටි ගැන හොයලා බලන එකත් අනිවාර්යයෙන්ම වැදගත් දෙයක්.
2: ඔව් ඉතින් නොවා කියපු විදිහට අර මිනිසා යනු සාමූහික සත්වයෙකි. ඉතින් රැලක් විදිහට තමයි අපි ජීවත් වෙන්න කැමති. ඉතින් ඒ නිසාම තමයි මේ කමියුනිටි කියන ඒ සංකල්පය කන්සෙප්ට් එක අපිට සෑහෙන වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මානව ඉතිහාසයේ පුරාවටම සාරා මිනිස්සුන්ට ආපු ප්‍රශ්න වලින් මිනිස්සු බේරුණේ අපි ප්‍රජාවක් විදිහට ජීවත් වෙච්ච නිසා. අපි තනියම හිටියනම් අපිට ඔය දේ කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය එන ප්‍රශ්න වලට මූණ දෙන්න වෙන්නේ නැහැ. වසංගත වෙන්න පුළුවන් ඩෙන්ගු ගැන අපි දැන් උදේ පාන්දර කතා කරා. අපිට මූණ දෙන්න පුළුවන් කමියුනිටි එකක් විදිහට. තනි තනියම
0: නෙමෙයි.
2: ඉතින් කමියුනිටි එකක් විදිහට වැඩ කරන්න නම් ඒ වගේ වටපිටාවක ජීවත් වෙන්න බෑ. ඒ එහෙම සමහර කමියුනිටිස් තියෙනවා අර සමගිමාවත වගේ තමයි. ඒ නම සමගිමාවත. සමගියක් නෑ.
1: ඊයේ දින පියෙන් අනගත්තා.
2: ඒ වගේ තැන් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔන්න ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට ගම්පහ ක්‍රියාත්මක වෙනවා. වැඩේ ඉවරයි මේ වෙනකොට හරිද?
0: ඉතින්
2: කොච්චර ඉවරද කියනවා නම් තව අපාර්ට්මන්ට් 25ක් විතරයි තියෙන්නේ. දැන් ওই 25 කියලත් අපි
1: 25ක්
2: නෑ නේ නේ.
1: මගේ යාළුවෙක් කී කතා කරලා දෙනවා 25ක් නෑ.
2: ආ ඒක නේද අපි 25 කියන්න අරගෙනත් දැන් සතියක්
1: විතර ඉඳලා ප්‍රයිම්ලා කිව්වින්ද අපි ඉතින් උදේට 25ක් 25ක්
2: කියනවා.
1: ප්‍රයිම්ලාට කියන්න දෙන්නේ දැන් ඕක අප්ඩේට් කරලා
2: අප්ඩේට් කරලා අඩු කරලා
1: අපි නෑ නේ ඔතන. අපි බැනුම් අහනවා.
2: ඔව්. අන්තිමට අපි බැනුම් අහනවා. ඒකයි. ඒකින්ද මේ අපාර්ට්මන්ට් 25ක් නෑ. හරිද? ඒකින්ද ඉක්මන් කරන්න කියලා මතක් කරනවා නිදන කාමර 2 ඊට පස්සේ නිදන කාමර 3 විදිහට වට අපාර්ට්මන්ට් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දෙකක් ඕන නම් එහෙමයි 3ක් මේ තියෙන නිදන කාමර තියෙන අපාර්ට්මන්ට්ස් ඕන නම් එහෙමයි. විශේෂත්වය තමයි රුපියල් මිලියන 25 ඉඳලා ඉහළට වට පුළුවන් මේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඉතින් බොහොම සුව පහසු සැහැල්ලු ජීවන රටාවක් අරගෙන යන්න ඔන්න වට පුළුවන් ගම්පහ ද පැලස් එකට එන්න. ඉතින් කෝල් එකක් දෙන්න 0710666222 නම්බරයකට 0710 666 222 නම්බරයකට ඒකට කෝල් එකක් දීලා ඔයාට දැනගන්න පුළුවන් ඇත්තටම අපාර්ට්මන්ට්ස් කීයක් දැන් ඉතුරුද කියලා.
0: කීයක් දැන් ඉතුරුද? මොකද දැන් අපි කියද්දිත් සමහර කෝල් දීලා ඉතින් අරගෙන ඉවරයි මේ සතිය ඇතුළතත්. ඒක නිසා ඇත්තටම 25ක් නම් තව ඉතුරුලා නැතුව ඇති.
1: මෙහෙමයි ඉතින් 150ක් එකපාර ගෙවන්න ඕනේ
2: නෑනේ. ඕනේ ඕනේ ඕනේ. ඔයාට ඕනේ
1: ඉන්ස්ටෝල්මන්ට් විදියට යන්න
0: පුළුවන්.
2: ඔයාට වාරික වශයෙන් ගිවාගෙන යන්න ඒක කතා කරගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි අර නම්බර එක මතක් කරේ. නම්බර එකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් මේක ඉන්ස්ටෝල්මන්ට් වයිස් ගිවාගෙන යන්න.
1: ඔව් ඉන්ස්ටෝල්මන්ට් වයිස් ඔයා ගෙවන්න අනිත් ඇට කියන්නේ නැන්නේ නිකන්
2: අපිට
1: මුදලට ගත්තා වගේ ඉන්න
2: ගැම්මට ඉන්න
0: මේ නුවා කණ්ණාඩි දෙක නැතුව සංග්ලාස් දෙයක් අරන් ආවද?
1: ටෙක්නොලොජිකලි
0: අඩ්වාන්ස්
1: එහෙම මේ කස්ටමයිස් සංග්ලාස් හදාගන්න
0: පුළුවන්. හදාන්න පුළුවන්.
2: ඔවුනේ. එහෙම ෂේඩ්ස් තියෙනවා. ඔව්
1: මම තියෙනවා.
2: ඔය තියෙන.
0: ඒක නේ. අද දෙකක් අරන් ඇවිල්ලා.
2: AI powered එක.
0: හරි. මේ
1: දැන් අනිත් එක බලන්න මේ දෙවියන් වහන්සේ හරි සුභව ධර්මේ හරි කවුරු හරි මිනිස්සයව මීටර් මිලියන දැන් හෝමෝ සේපියන් නෙමෙයි හෝමෝ ඉරෙක්ටස් හෝමෝ හැබිලිස් ඒ කාලේ ඉඳන් හෝමෝ සේපියන්ගේ
2: නෙමෙයි.
1: ඊටත් කලින් ඉඳන් මේ මූණ හදනකොට ඊට අවුරුදු මිලියන 6කට විතර පස්සේ කවුරු හරි එකෙක් කණ්ණාඩි හදනවා කියලා දැනන් හිටියානේ. නැත්තම් හරියටම නහය කෙනින් කන්දක තිබ්බේ කොහොමද?
2: අන්න ඒක. කණ්ණාඩි දාන්න පුළුවන් නේද?
0: ඔව්.
1: මෙහි දන්න කන්දක මේකෙන් කම්බුල් හරිය තිබ්බනම් නළලේ වගේ තිබ්බනම්
0: ඩායි
1: කණ්ණාඩි මේකෝ.
0: හොඳ හිතන්න ප්‍රශ්නයක් ඒක.
2: ඔය යනකම කල්පනා කරා.
1: නෑ වහනවල කිලෝවා කල්පනා කරලා අප්පලන් දෙපා. නෑ හොඳට බලන්න නහය කෙනින් කන්දක තිබිච්චින්දනේ කණ්ණාඩි දාන්න පුළුවන්. ඕක තිබුණා බෙල්ල හරිය කන්දක.
0: ඒක තමයි. මම
1: දැන් හිතා මේ වෙන සත්තුන්ගේ තියෙන විදියට තිබ්බනම්. ඔව්.
2: ඒ කියන්නේ මේ මානව වර්ගයාට පෙනීම සම්බන්ධයෙන් ප්‍රශ්න එනවා
1: කියන්නේ අනාගතේ මිනිස්සු මානවයා ඇස් ලෙඩ කරගන්නවා
2: කියලා.
1: ඒ කාලේ ඉඳන්ම දැනන් ඉන්නේ.
2: ඒ කාලේ ඉඳන්ම දැනගෙන
0: ඉඳලා තියෙනවා. ඒ තමයි. මගේ කණ්ණාඩියේ මේ කොක්ක හරියට කන පිටිපස්සට වැඩෙන්නේ නැහැ. මම ඕකෙන් හිත හදාගත්ත කමක් නැහැ. එහෙම හරි කන ගාව ගිහම තියනවා නැත්නම් කන වෙන කොහේ හරි තිබ්බනම් මං වෙන විදියට පැ කණ්ණාඩි තියනවා.
1: අනිත් එක මේ ඔය හරියට බැලුවොත් සිංහල තේරෙන්නේ නැති කෙනෙක් නිකන් සිංහල දැනගෙන බැලුවොත් ඕක ඇස් පේන්නේ නැති මේ දේවල් වලට දාන එකක් කියලා කිසිසේත් හිතෙන්නේ
2: නැහැ.
1: ඒක හැක්ගෙන නැහැ නේ කන්නාඩිනේ.
2: කන්නාඩිනේ.
1: ඔව් කන් වලට
2: දාන්නේ. ඔන්න හිතන්න දේවල් තියෙනවා යන ගමන්.
0: මේ ඩ්‍රයිවිං කරන ගමන් හිත හිත පරිස්සම යනවා.
1: ඔයගොල්ලන්ගේ ඇස් කන්නාඩි ඔක්කොම සන්තරපණය කරන වැඩසටහන තමයි
2: ඇල්ගොටවුන් කියලා කියන්නේ.
0: ඇල්ගොටවුන් කියලා කියන්නේ. රයිට්. දැන් අපි යන්නේ FDA එකක් දාන්න. කන්නාඩි ගැන කතා කළා. FDA එකක් දාන්න යනවා. මොකද මේ කන්නාඩි නැතුව ජීවත් වෙනවා. ඒ කියන්නේ දුර බලන්න නැතුව ජීවත් වෙන කෙනෙක් තමයි FDA එකක් නොදා ඉන්නේ
2: සාමාන්‍යයෙන්.
0: මේක නිසා ඔන්න LB Finance එකේ වාට ගිහිල්ලා වාගේ FDA එක දාන්න පුළුවන්. මොකද දැන් LB එකේ ජේෂ්ඨ පුරවැසියන්ට දින 400කට 11.79ක ඉහළ පොලියකට FDA එකක් ඕපන් කරන්න chance එක තියෙනවා. ඒ කියන්නේ මේ ස්ථාවර තැන්පතුවක්.
2: ඔව් ඒ වගේම තමයි සර මතක් කරන්න ඕන දින 200ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා. 109.79ක ඉහළ පොලියකට වාට ආරම්භ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂයි. හරි ඒකයි අපි අර කිව්වේ ඊට කලින් ඒගොල්ලන්ට 111.79ක plan එකක් තියෙනවා. ඉතින් දුර බලන කට්ටිය දුර පේන කට්ටිය මේවා කණ්ණාඩි දාලා එහෙම බලන්න බෑ හරිද? ඒ කියන්නේ කණ්ණාඩි දාපු අය ඉන්නවා මේ දුර පේන්නේ
0: නැහැ.
2: ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ LB Finance ගැන. අවුරුදු 55ක් පුරාවට ලංකාවේ අපිත් එක්ක ගනුදෙනු කරන ආයතනයක්. දශක 5කට එහා අපි විශ්වාසයෙන් ගනුදෙනු කරන ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ FDA එක දාන්න LB Finance එකේ. වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් ගන්න මෙන්න මේ නම්බර එකට 01212 200 200 01 12 200. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් LB SIM app එක තියෙනවා. app එක download කරගෙන ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක ඔයාගේ FD එක open කරගන්න වගේම FD එක manage කරන්න ඒ වගේම එකෙන් credit එකක් ණයක් ගන්න පුළුවන් හැකියාවත් ඔන්නවට දැන් තියෙනවා.
0: right. ඊට පස්සේ අපි යනවා කොහෙටද දන්නවද?
2: කොහෙටද යන්නේ?
0: යන්නේ කීල්ස් එක පැත්තට. මේ වන්නේ ඉගෙන දැන් වාඩ මේ මගේ හිත කියවන්න පුළුවන් කියලා මාර වැඩක් දැන් මොනවා කියවයිද දන්නේ
1: නැහැ. කන්නඩේ දානවා.
2: කන්නඩේ. ඒ කන්නඩේට පේනවා.
0: ඒ කන්නඩේකට ඒවත් පේනවා මං හිතන්නේ. අර අර ෆිල්ම් වල වගේ දන්නේ නැහැ. ඒ කන්නඩේ දෙක දැක්කම ස්කෑන් වෙලා ඇතුලේ ඔක්කොම පේනවා.
1: ඔව් අම්මෝ එහෙම කන්නඩේ හදන්න එපා.
2: එහෙම කන්නඩි නෑ. එහෙම අපි ගාව නෑ.
1: අපි ඉක්මනටම තපසට යනවා. එහෙම කන්නඩි හැදුවොත් එහෙම ගෑන් ළමයි දිහා බල්ලා. හැබැයි තාත්තේ පේන්න ගන්නවනේ.
2: යථාර්ථය.
1: ඔව් එක්ස්රේ කන්නඩි එහෙම කවුරුත් හදන්නේ
2: නැහැ.
0: right. අපි යන්න හදන්නේ කීල්ස් එක පැත්තට. අචි කීල්ස් එකේ මොනවද අපිට තියෙන්නේ?
2: කීල්ස් එක පැත්තට ගියාට පස්සේ ඔයාට ඔන්න දැන් පුළුවන්කම තියෙනවා මේ ස්පින් වීල් එකක් තියෙනවා. වාසනා චක්‍රයක් තියෙනවා. ඕක කරගවන්න තමයි
0: තියෙන්නේ.
2: නේද? වෙන මොකුත් නෙමෙයි ඕක කරගවන්න තමයි තියෙන්නේ. ඔයාගේ බිල් එක රුපියල් 3000ක් හරියට වැඩි වුණොත් ලංකාවේ ඕනම කීල් ශාකාවකින් ඔයාට මේක try කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ගන්නවාගේ කීල්ස් නෙක්සස් ඇප් එක ඊට පස්සේ ඒක ඕපන් කරාට පස්සේ ඒකේ තියෙනවා QR කෝඩ් එකක්. ඒක ස්කෑන් කරගන්න. ඒක ස්කෑන් කරාම එනවා මේ virtual spin wheel එකක්.
0: yes වාසනා චක්‍රය.
2: ඇප් එක ඇතුලේම spin wheel එකක් එනවා. ඒක කරකවන්න තියෙන්නේ. ඒක කරකෙවුවට පස්සේ ඔයාලට තෑගි දිනා ගන්න පුළුවන්. MacBook, Neo, laptops තියෙනවා. ඒ වගේම තමයි Samsung Galaxy smartphones තියෙනවා, air fryers තියෙනවා, JBL speakers තියෙනවා, JBL wireless headphones තියෙනවා.
0: right.
2: hotel vouchers තියෙනවා, shopping vouchers තියෙනවා. සහ many more කියලා දාලා තිනවා අන්තිමට.
0: many more.
2: ඒ කියන්නේ තෑගි එතනින් ඉවර වෙන්නේ
0: නැහැ. තව තෑගි ගොඩාක් තියෙනවා. තව තින් පොඩි පොඩි ඒවාත් ඇති. අපි මේ කියන්නේ අර ලොකු ප්‍රමාණය.
2: අපි ආවේ descending node එකට.
0: descending node එකට. yes. හරි ඒ නිසා කීල්ස් එකට යන්න කියලා මතක් කරනවා. අපි 10න් පස්සේ යනවා හැමදාම. මේක මේ සංස්කෘතියක් වි සංස්කෘතියක් දෙකට කියන්නේ.
2: පොඩි culture එකක්.
0: culture එකක් ඉගෙන ඉන්නේ. right. අපි රෙඩි කරගත්ත ටැමිල් සොංග් එකක්.
1: ඔව් ටැමිල් සොංග් එක මේ මොකද දන්නවද? දැන් ඔය කන්නාඩි කියන එකෙන් අපේ ඇස්වල ඇස් මතක් වෙන්නේ නැහනේ. මේ හැබැයි ඔය වචනේ සිංහල භාෂාවට ඇවිල්ලා තියෙන දෙමළ භාෂාවට. දෙමළ භාෂාවෙන් කන් කියන්නේ ඇස්වලට.
0: ඇස්වලට.
1: ඉතින් සිංහල දෙමළද අදාළ නැහැ. ලාංකිකයෝ ඇස් කන් ඇති ජාතියක් බවට පත් වෙනවා.

0: FM Anupaha, FM Anuhatra Dashmata, Net FM.
1: Velava oba veta gena enne.
2: Cinderella wage mannan inne mama beela ganna kavuruth enakan.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
4: Ude 7 vinadi 45 dan.
5: ගින්දර
6: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
7: සල්ලි කන්දා උම්මා
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112125125 මතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
11: මුතු අයියාගේ කුඹුරෙත් අදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
12: ඉතින් ඔය හයිරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි උන්.
11: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස්කරුවෙක් කළේ.
12: මොකක් කියව සදාහරිත?
13: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න. 076 44 11 600
14: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
15: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0712 666 222 රයිම් රෙසිඩෙන්සිස්
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
16: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
17: බය වෙන්න එපා වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 0774 46 43 97 අලුතැන කඩුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
18: Meltol හිසරතේ උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
6: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
5: සල්ලි කන්දා උම්මා වැස්සා
19: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
17: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් විෂන් කියා කලුතර ශාකාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය දින 28 වෙනිදා උදෑසන 9 සිට විෂන් කියා කලුතර ප්‍රධාන ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම ඇස් කන්නඩි සඳහා සුවිශේෂ දීමනා නොමර 271 ගාලපාර කලුතර උතුර කලුතර අමතන 076-591-2365 දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රින් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට ජුනි 25 මිනුවන්ගොඩ බස් නැවතුම් පළ අසල නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම
9: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
20: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 01121-125-125 මතන්න
21: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
22: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
9: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
23: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
24: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
23: මාරයිනේ.
25: FM Algo Dot

0: උදේ 7යි විනාඩි 52යි අල්ගටාම වෙලාව.
1: හරි.
0: හරි. අපි යන්නේ කොහෙද?
1: මොකද කරන්නේ?
0: ඔය දින දැන් මම කියන විදිහට වැඩ කරන්නේ.
1: ඔව්. නැතුව?
0: මොකද කරන්න කියලා අහන්නේ.
1: එහෙම තමයි. අවුමක දැන් සාමාන්‍යයෙන් පටන් ගත්තට පස්සේ ඉස්සෙල්ලම ගෙදරක මේ පවුලක කවුද සාමාන්‍යයෙන් අපි කියනවා කතාවට ගෘහ මූලිකයා තාත්තා තමයි. නේ නැත්තම් පිරිමි පුද්ගලයා. කතාවටනේ.
0: කතාවට
1: ගෘහ මූලිකයා තාත්තා.
0: කිසිම ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එකක් ඒකේ නැහැ.
1: එහෙම තමයි හිතන් ඉන්නේ කාන්තා පාර්ශවය. එයා අම්මා තමයි ඔක්කොම තීන්දුව తీරන ගන්නේ. එයා තමයි මග පෙන්වන්නේ.
0: මොනවා කිව්වත් අම්මා කියන වචනේට යටයි ඔක්කොම.
1: ඉතින් ගෙවල් වල පවුල් වල එහෙමනම් පවුල් වල ගෙවල් වල දේවල් ටවුමට එනවා.
0: ඔව් පවුල කියන්නේ අර මොකද ස්මෝලස්ම යුනිට්
1: එක කියනවනේ. යුනිට් එක කියලා කියනවනේ නේ. ඒ කියන්නේ දැන් සමාජයක් ගොඩනගෙන අර එක එක ස්තර තියෙනවා. ඒවයි පොඩි මේක තමයි පවුල.
0: ඒකසෝ
1: ටවුමට එනවා. ටවුමෙන් දන්නවනේ ඔවා ඩිස්ත්‍රික්ට් එකට ගිහිල්ලා ඊට පස්සේ පළාත් වලට ගිහිල්ලා රටටම බලපානවා.
0: රටටම බලපානවා. දැන් රටටම බලපාන තැනක තමයි මේ ඉන්නේ.
1: ඉන්නේ. හරිද? ඉතින් ඒක හින්දා දැන් ඔයා අපිව හරියට මෙහෙවන්න ඕන.
0: ඒක තමයි. දැන් මම කියන නිසා සදාහරිතක පැත්තට යමු. මම කියන නිසා ඕගොල්ලත් සදාහරිතකේ ඉන්වෙස්ට් කරන්න ඕන බය නැතුව.
1: අනිවාර්යයෙන්. ඉතින් සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ ලංකාවට මේ වාණිජ වනවගාව හඳුන්වා දුන්නු ආයතන අතර පෙරමුණේම ඉන්න ආයතනයක්. ඉතින් ඒ වගේමයි ඔය අගාවුඩ් වගාව මේ ලංකාවට හඳුන්වා දුන්නෙත් වෙන කවුරුත් නෙමේ සදාහරිත ප්ලාන්ටේෂන්ම තමයි. ඉතින් ඒ වගේ දැවැන්ත අගාවුඩ් වගාවන් කිහිපයක්ම ලංකාව පුරාම තියෙනවා. ඒගොල්ලන්ගේ හිමිකම යටතේ පවතින. මම හිතන්නේ සාරට අපිත් එක්ක යන්න එන්න බැරුව ගියා.
0: ඔව් මම දාලා ගියා.
1: සාර ඉපදෙන්න කලින් මායිනුවයි ගියා.
0: Right.
1: හරිද? ඉතින් ගිහිල්ලා අපි එහෙම තැනක් බලලා ආවා. ඉතින් ඉස්සරහටත් අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
0: Okay.
1: ඉතින් සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ මේ වෙනකොට රුපියල් බිලියන 316 ඉක්මවු වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. ඕක ඇමරිකානු ඩොලර් වලින්. අපි ගණන් හැදුවොත් ඇමරිකානු ඩොලර් බිලියන එක වත්කම් ප්‍රමාණයක් තියෙන ආයතනයක්.
0: Right.
1: ඉතින් ඒ වගේම තමයි අගාවුඩ් ක්ෂේත්‍රය ගත්තට පස්සේ මේ ලෝකේ අගාවුඩ් වගා කරන ප්‍රමුඛ පෙළේ සමාගම්. මම මේ කියන්නේ ලෝකේ, ලංකාවේ නෙමෙයි, ලෝකේ පළවෙනි සමාගම් 10 අතර ඉන්නවා.
0: Right.
1: IP information වගේම straits research කියන ආයතන සංවිධාන තමන්ගේ ස්වාධීන පරීක්ෂණ හරහා තමයි මේ බවට තහවුරු කරන්නේ. ඔයාලත් ගිහිල්ලා ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා රිසර්ච් report තියෙනවා, ඒවා පරිහරණය කරන්න පුළුවන්. අපි කියන්නේ ඇත්තද බොරුද කියලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන අගාවුඩ් විතරක් නෙමෙයි තේක්ක, මහෝගනි, රබුටන්, වැනිලා තියෙනවා මැඩගස්කර් වල. හරිද? මේ වගේ වගාවන් සෑහෙන ප්‍රමාණයක් ලංකාව පුරාම, ඒ වගේම තමයි ලංකාවෙන් නෙපිට ලෝකයේ වෙනත් රටවල් වලත්. ඒගොල්ලන්ටයි ඉඩම්වල, හිතන්නකෝ ලංකාවේ ව්‍යාපාරයක් පිටරට ඉඩම් මිලදී අරගෙන වගාවන් පවත්වාගෙන යනවා කියලා කියන්නේ. ඒක කොයිතරම් මූල්‍ය ශක්තියක් තියෙන ආයතනයක්ද? සහය වත්කම්. ඉඩම් ඔක්කොම රියල් ස්ටේට් කියන්නේ වත්කම්නේ. ඉතින් ඒ වගේ ආයතනයක දැන් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ ආයෝජන කටයුතු කරන්න. ඉතින් කෝල් එකක් දෙන්න සදාහරිත ප්ලාන්ටේෂන් එකට. යන්න ගිහිලා Google කරන්න සදාහරිත ප්ලාන්ටේෂන් කියලා, මේ ඕන තරම් කන්ටැක්ට් නම්බර්ස් එනවා. වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් නම්බර්ස් තියෙනවා.
0: රයිට්. දැන් අටි මේ විදිහට සදාහරිතේ කියලා ඉන්වෙස්ට් කරන්න කියන ගමන්ම ඔයාට වාහනයක් ගන්න මේ සර්විස් පහක් නොමිලේ දෙනවා කිව්වොත්.
1: සර්විස් පහක්.
0: යා. සර්විස් පහක් නොමිලේ දෙනවා. හරිද? ඊපස්සේ ලංකා බැංකුවෙන් විශේෂ ලීසින් වාරික සැලසුමකුත් හදලා දෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන් රක්ෂණාවරණ පහසුකමකුත් දෙනවා. ඊට පස්සේ වාහන ලියාපදිංචියත්
1: නොමිලේම
0: කරලා දෙනවා. ඊට පස්සේ දැන් මේක ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් වගේ දෙන්නේ. හරිද? EV එක. හෝම් චාර්ජර් එකත් ආඩ මේ නිකම්ම දෙනවා.
1: නෑ.
0: නෝ.
1: ඔය ඔක්කොම නිකන් දෙනවද?
0: ඔක්කොම නිකන් දෙනවා.
1: එහෙනම් ඉතින් ඔයා කතා කරන්නේ වෙන කවුරුත් ගැන නෙමෙයි BYD ගැන. ඉතින් BYD ගරුසරු මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. වෙන කවුරුත් වෙනුවෙන් නෙමෙයි අපේ රාජ්‍ය සේවකයින් වෙනුවෙන්. ඉතින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න රාජ්‍ය සේවකයින්ට විශේෂයෙන්ම A ශ්‍රේණියකට එමත් කට්ටි ඉන්නවා. ශ්‍රේණි
0: දෙනවා.
1: පරිපාලන තියෙනවා, අධ්‍යාපන තියෙනවා.
0: විදුහල්පති එක ශ්‍රේණිය.
1: දෙක ශ්‍රේණිය, තුන ශ්‍රේණිය. කොහොම තියෙනවා කට්ටි. හරිද? ඒගොල්ලෝ ඒ වගේ ඉහළ ජීවන මට්ටම බලාපොරොත්තු වෙන කට්ටිය තමන්ගෙම කියලා වාහනයක් තියෙන එක. ඉතින් ඒගොල්ලන්ගේ රාජකාරී කටයුතු වගේම පුද්ගලික ජීවිතේ කටයුතුත් සෑහෙන පහසු කරනවා. ඉතින් ඒක නිසා තමයි ඔන්න BYD ගරුසරු හරහා අපේ රාජ්‍ය සේවකයින්ට පුළුවන්කම තියෙනවා මාසික වාරිකයේ විදිහට රුපියල් 68,000ක් ගෙවන්න, ඔයාගේ BYD වාහනය ගෙදර අරගෙන යන්න. ඉතින් කෝල් එකක් දෙන්න 0112125125 නම්බරයකට, 0112125125 නම්බරයකට කෝල් එකක් දීලා ඊට පස්සේ ඔයාට ළඟම තියෙන BYD ෂෝරූම් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඇටෝ 1 වලින් පටන් අරන් ෂාක් 6 වෙනකම්
0: ඔයා
1: කැමති මොඩල් එකේ වාහනයක් ගෙදර අරගෙන යන්න වාරික වශයෙන් මාසිකව ගෙවන්න.
0: ගෙවන්න අරගෙන. රයිට්. ඔයාගේ කුස්සියේ කුළුබඩු ටික ඉවර වෙලා වගේ නම් රීෆිල් කරගන්න ඕනේ නම් ඔන්න මතක් කරනවා විජය ප්‍රොඩක්ට්ස් වලින්ම පුරව ගන්න කියලා. මොකද ඔයාට කෑම හදද්දී ආයි අමුතුවෙන් රස කරන්න දෙයක් නැහැ. මොකද විජය ප්‍රොඩක්ට්ස් දාලා ඉවුවට පස්සේ ආයි ඔටෝ රස වෙනවා.
1: ඔටෝ රස වෙනවා. අන්න වචන. ඒ කියන්නේ ඔයාට උයන්න බැරි වුණා. ඔයා විජය ප්‍රොඩක්ට්ස් නම් දැම්මේ අනිවාර්යයෙන්ම ඔටෝමැටිකලි ඒ රස එකතු වෙනවා. මොකද විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ අවුරුදු 30ක් පුරාවට අපේ රටේ රසය රටේ හැමෝටම නෙමෙයි අර සත් සමුදුරින් එහා ලෝකයටත් තරංගියපු නමක් නිසා.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම at news.
5: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. වහාම ක්‍රියාත්මක වන පරිදි වවුනියාව නගරාධිපතිවරයා සහ චාවකච්චේරි නගරසභාවේ උපසභාපතිවරයා ඔවුන් දරු දුරවලින් ඉවත් කර තිබෙනවා. ඒ උතුරුපළාත් ආණ්ඩුකාරවරයා විසින් උතුරුපළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා විසින් මෙම පියවර ගෙන ඇත්තේ සිදු කළ විශේෂ විමර්ශනයකින් අනතුරුවයි. ඔවුන් දෙදෙනා දුරවලින් ඉවත් කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනයද මෙවන විට නිකුත් කර තිබෙනවා. ආණ්ඩුකාරවරයාගේ මෙම නියෝගය මත වවුනියාව නගරාධිපති ලෙස කටයුතු කළ සුන්දරලිංගම් කන්දීපන් මහතාට ඔහුගේ නගරාධිපති ධූරය මෙන්ම සභික ධූරයද අහිමි වනවා. එමෙන්ම චාවකච්චේරි නගරසභාවේ උපසභාපති ලෙස කටයුතු කළ ඥානප්‍රකාශම් කිෂෝර් මහතාටද ඔහුගේ උපසභාපති ධූරය සහ සභික ධූරය අහිමි වී තිබෙනවා. මීළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.

0: ඔබ වෙත ගෙන ආවේ.
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: උදේ 8යි විනාඩි 8යි අලුතම වෙලාව.
1: ඔව්.
0: මම මේ ටයිම් කරනවා දැන් දවස් කීපකින් නම් මාර ටයිම් කිරිල්ලක්. තේරෙනවද ඔයගලන්ට?
2: ඒක හොඳයි.
0: 7යි 7යි 8යි 8යි 9යි 9යි.
1: හරි සාර කියන්නකෝ දැන් සාරනේ මෙතන ඉන්න ලාබාල පුද්ගලයා වෙන්නේ.
0: ආ ඔව්.
1: දැන් සාමාන්‍යයෙන් විභාග ඒක සතුට බලන්න ලාබාල පුද්ගලයා කිව්වා.
0: නෑ ඊට පස්සේ විභාග කිව්වා. ඊට පස්සේ සතුට.
1: දැන් ඔයා මේ වෙනකොට විභාග අපි කියන්නේ කඩේම් විභාග කීයකට විතර මුණ දීලා තියෙනවද ජීවිතේ?
0: කඩේම් විභාග 3යි නේ.
1: 3යි. මොනවාද?
0: ශිෂ්‍යත්වය.
1: ඉන්දියාවේ ඉන්දියාව කියලා කියන්නේ ලොකු රටක් අපි හැම වෙලේම කියනවනේ. ඉතින් ඉන්දියාවේ තියෙනවා මේ එක්සෑම් එකක් NEET කියලා.
0: NEET.
1: ඒකට කියන්නේ National Eligibility Cum Entrance.
0: Right.
1: Test. Okay. කියලා තමයි කියන්නේ. දැන් අපේ විභාග දෙපාර්තමේන්තුව වගේ ඉන්දියාවේ ඉන්නවා මේ National Testing Agency එකක්. NTA එක කියලා. ඒගොල්ලෝ තමයි ওই ජාතික විභාග පවත්වන්නේ.
0: Okay.
1: ඔය අපි දන්නවනේ ඉන්දියානු පරිපාලන සේවය, ඊට පස්සේ ඉන්දියානු පොලිස් සේවය, IPS කියලා එහෙම කියන්නේ. ඒ වගේ තියෙනවනේ. ඉතින් මේවට බදවා ගැනීමේ විභාග පවත්වන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අපි මේ කියන NEET කියන විභාගය විශේෂයෙන්ම පවත්වන්නේ මේ undergraduates ලව medical course වලට අනියුක්ත කරගන්න.
0: ආ රයිට්.
1: ඒ කියන්නේ අපි A-level ලියලා වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා වෛද්‍යවරයෙක් වෙනවා වගේ තමයි ඉන්දියාවේ මේ NEET කියන විභාගය ලියන්න ඕන. හරිම තරගකාරී විභාගයක්. මේක ලියලා මේකෙන් ඉතින් top level වෙන කට්ටියට. ඒ කියන්නේ biology තියනවා, physics තියනවා, chemistry තියනවා මේ විෂයන් තුනෙන්ම ලියලා top level වෙන කට්ටියට තමයි entrance එක ගන්න පුළුවන් වෙන්නේ.
0: ඒකට
1: හිතා ගන්න පුළුවන් තරගේ කොච්චරද කියලා ඉන්දියාවේ ඇතුලේ වෛද්‍යවරයෙක් වෙන්න. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට මේ විභාගයේ එක අදියරක් පවත්වන්න තීරණය කරනවා 2026 මැයි මාසේ.
0: රයිට්.
1: මැයි මාසේ පවත්වන්න තීරණය කරනවා. ඒ කියන්නේ දැන් අපි මේ ඉන්නේ ජූනිනේ. මීට මාසයකට විතර කලින්. හදිස්සියේම මේ විභාගය අවලංගු කරනවා. හේතුව තමයි මේ පේපරේ ලීක් වෙලා. පේපර් ටික එම්මෙන් WhatsApp වල Telegram group වල එහෙම මතුවෙන්න පටන් අරගෙන.
0: රයිට්.
1: වහා ක්‍රියාත්මක වන පරිදි විභාගය අවලංගු කරනවා. ඉන්දියානු රජයේ තීරණය කරනවා. ඊට පස්සේ මේක ආයෙ රීෂෙඩියුල් වෙනවා. 2026 ජූනි මාසෙට.
0: රයිට්. ඒ කියන්නේ මේ මාසෙ.
1: මේ මාසෙට දැන් අද කවද්ද? ජූනි 25නේ. 21 වෙනිදට තමයි මේක නියමිතව තිබ්බේ පවත්වන්න. පැවැත්තුවා. විභාගයේ පැවැත්තුවා. දැන් අර කලින් papers ඔක්කොම leak වෙලා එන්න ප්‍රශ්න ගොඩක් වුණානේ. ඒකින්ද මේ පාර විභාගෙට වෙනම දේවල් ටිකක් අරගෙන තිබ්බ ආරක්ෂිත පියවර විදිහට. පළවෙනි එක තමයි මේ biometric authentication. කලින්ම අර fingerprint තියලා facial recognition මූණ බලලා එහෙම තමයි විභාග ශාලාව ඇතුළට ගන්න. මිෂන් එකේ ඔක්කොම මේ data ටික enter කරලා තිබ්බා. හරිද? ඒ කියන්නේ ආයේ ඔක්කොම fully computerized. ආයේ නිකන් එන්න බෑ. ඒ කියන්නේ ඔයාගේ නෙමෙයි නම් biometric ටික වෙන අය වෙවලා විභාග ලියවන්න බෑ. හරිද? ඒ වගේම තමයි මේ CCTV වලින් real time monitor කරා.
0: right.
1: ඒ වෙලාවෙම සියලු විභාග මධ්‍යස්ථාන පුරාවටම විභාග මධ්‍යස්ථාන ඔක්කොම තිබ්බා. සාරා මේ කීයක් දන්නවද? හොරෙන් කීයක් වගේ දේ තියෙන්නේ? 5400ක් තිබ්බා.
0: 5400ක්?
1: ඉන්දියා පුරාම විභාග මධ්‍යස්ථාන 5400ක්.
0: ඒ
1: වගේම තමයි ජාත්‍යන්තරව. ඒ කියන්නේ ওই තානාපති කාර්යාලවලත් ඉන්දියානෝ දැන් පිට රටවලවලත් ඉන්නවනේ. ඒගොල්ලොත් ලියනවනේ. ජාත්‍යන්තර මධ්‍යස්ථාන 14ක් තිබ්බා.
0: ආ, ඒ කියන්නේ ඉන්දියන්ස්ලා වෙන රටක හිටියත් ඒක ලියන්න පුළුවන්.
1: ඒගොල්ලන්ට ලියන්න පුළුවන්. ඒගොල්ලන්ට ඉන්දියානු වෛද්‍ය සේවයට ඇතුළත් වෙන්න ඕන නම්.
0: හරිද?
1: ඉතින් එහෙම ලියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ විභාග මධ්‍යස්ථාන CCTV වලින් real time monitoring කරා.
0: ඒ
1: වගේම තමයි මේ මුළු විභාග මධ්‍යස්ථාන වටේටම සිග්නල් ජෑමර්ස් දැම්මා. සිග්නල් ජෑම් කළා කිසිම විදියකින්.
2: දන්නවනේ අයියලා නේද?
1: ඔව්. පේපර් මුකුත් එවන්න බෑ. ස්කෑන් කරලා බ්ලූටූත් ඒව මුකුත් බෑ. හරිද? ඊට පස්සේ මේ metal detectors ඔය bluetooth device එකම අරගෙන යනවනේ කට්ටිය. ඒව ඔක්කොම දාලා දැන් මේක නිකන් අධි ආරක්ෂිත කලාපයක තියෙන විභාගයක් වගේ තමයි
0: තිබෙන්නේ. මම කල්පනා කරේ.
1: ඊට පස්සේ මේ විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන ගියපු වාහන, logistic වැඩ කරපු වාහන, ඒව ඔක්කොම GPS වලින් map කරලා තිබෙන්නේ.
0: Track කරලා, okay.
1: ඔව්, track කරලා map කරලා යන දැන් හරි පාරේද යන්නේ. යන ගමන් කොයි හරි paper එක කාටරි දීගෙන ඒව ඔක්කොම බලනවා. හරිද? ඒ වගේ අතිශය සංකීර්ණ ආරක්ෂිත පියවර කිහිපයක් අනුගමනය කරලා තමයි මේ විභාගය පැවැත්වුනේ.
0: Okay.
1: ඔයා දන්නවද දරුවෝ ඉන්දියානු තරුණ තරුණියන් ලක්ෂ 20ක් මේ විභාගයට මුහුණ දුන්නා.
0: Right.
1: සාර මේ අධිතාක්ෂණික ක්‍රියාවලිය නිසාම දරුවන් කිහිප දෙනෙක්ට මේ විභාගයට මුහුණ දෙන්න, මේ විභාගයට ඉඳ ගන්න බැරුව ගියා. ඒකට හේතුව තමයි මේ දැන් ඔය මධ්‍ය ප්‍රදේශයෙන් වගේම
0: බෙංගලුරු
1: වලින් තමයි මේ ප්‍රවෘත්ති දෙක වාර්තා වෙන්නේ. ඔය මධ්‍ය ප්‍රදේශවල සිද්ධිය මේ රාගිනී විශ්වකර්ම කියන ගෑනු ළමෙක් දරුවෙක් කිලෝමීටර් 70ක් දුර ගෙවාගෙන තමන්ගේ තාත්තා එක්ක බයික් එකේ තමයි විභාගෙ ලියන්නේ. තාත්තා බයික් එකේ වැදගෙන යනවා දුවව පිටිපස්සේ තියාගෙන. විභාගේ පටන් ගන්න හරියටම හවස 1:00 මේ ඇඟොල්ල එද්දි වෙලාව 1:32
2: විනාඩි 2ක් පරක්
1: වෙලා තියෙන්නේ. මග දිගටම වැස්සලු, ට්‍රැෆික් එක තිබ්බලු. ඉන්දියාවෙන් ඉතින් හිතාගන්න පුළුවන් නේ මඩ පාරවල් වතුර ගලලා ඔය වගේ ලොකු ස්වාභාවික ප්‍රශ්න ගොඩකින් එතර වෙලා තමයි අර තාත්තා තමන්ගේ පුංචි බයිසිකලයේ පිටිපස්සේ දුවව තියාගෙන මේ විභාගයට එන්නේ. එද්දි 1:32 නොවා විභාග ශාලාව ඇතුළට යන්න හම්බ වෙන්නේ නැහැ මේ දරුවට.
2: ඒ වීඩියෝ සෑහෙන වෛරල් වෙනවා.
1: ඔව්, ඒ වීඩියෝ වෛරල් වෙනවා. තාත්තා පොළවේ හැප්පිලා අඩනවා.
2: ගේට්ටු ඔළුවේ හප්ප ගන්නවා.
1: ඔව්, ඒ කියන්නේ මේ විභාගයට සූදානම් වෙන්න, ඒ කියන්නේ වර්ෂික කාලයක් වගේ තියෙනවනේ. ඉන්දියානු රුපියල් 50,000 - 250,000 අතර මුදලක්. ඉන්දියානු රුපියල් 50,000 - 250,000 අතර ටියුෂන් ෆී එකක් යනවා. ඉන්දියාවේ අධ්‍යාපනයේ පෞද්ගලිකකරණය කියන එක සෑහෙන්න ලොකු මේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඉන්දියානු ළමයින්ට. අපිට වගේ නිදහස් අධ්‍යාපන වටපිටාවක් නැහැ. අපිට මොන හරි තියෙනවනේ කියන්නේ එක
2: තියෙනවා. හැබැයි ඉතින් මෙහෙ වගේම වේගෙන එන්නේ.
1: ඔව්, දැන් හරිද? එහෙමවත් නැහැ. ඒ කියන්නේ පුද්ගලික ඔය ඉන්ස්ටිටියුට් තියෙනවා, පුද්ගලික අංශයට අයිති ඉන්ස්ටිටියුට් තියෙනවා. ඒවා හරහා ඒවා එක් ටියුෂන් ගිහිල්ලා තමයි විභාගෙට ලියන්න ඕනේ. එහෙම නැතුව ගෙදර ඉඳලත් Tamanට ලෑස්ති වෙන්න පුළුවන්. හැබැයි Tamanට අර කට්ටිය එක්ක තර්ක කරන්නම අපි සල්ලි තියන කට්ටිය තියන හොඳම ඉන්ස්ටිටියුට් වලට ගිහිල්ලා හොඳම දේශකයන්ගෙන් ඉගෙනගෙන තමයි යන්නේ. ඉතින් මේ තාත්තා Tamanගේ දුවට ඉන්දියානු රුපියල් 50,000 - 250,000 අතර මුදලක් වියදම් කරලා උගන්වනවා. ගිහිල්ලා පන්ති ගිහිල්ලා හොඳම ඉන්ස්ටිටියුට් වලට ගිහිල්ලා විභාගෙට යන්න කියලා. හැබැයි මේ දුවට විභාගෙ ලියන්න බැරි වෙනවා. 1:32 යද්දි වෙලාව එකාමාට විභාගෙ පටන් ගන්න. ඉන්දියානු බලධාරීන් උත්සාහ කරනවා කොමාරි මෙයා වැතුල්ට ගන්න. හැබැයි ගන්න විදියක් නැහැ. මොකද මේ සියලු පද්ධතීන් පරිගණක ගත කරලා තියෙන්නේ. ෆේෂල් රෙකග්නිෂන් එකට ඇල්ලුවට පස්සේ නේ, ඊට පස්සේ අපි කිව්වනේ අර තිබ්බ කියලා බයෝමෙට්‍රික් විදි, ඔතෙන්ටිකේෂන් මෙතඩ්ස් මේවට ඇල්ලුවට පස්සේ ඉතින් මෙයා ඩිලේ විභාගයට පරක්කුයි. විභාගයට පරක්කුයි.
2: මිනිස්සු නෙමෙයි තීරණ ගන්නේ.
1: එතකොට යන්ත්‍රයට මෙයාව එලිජිබල් කැන්ඩිඩේට් කෙනෙක් විදිහට තීරණය කරන්න බෑ. ඉතින් මෙයාට සිද්ධ වෙනවා තමන්ගේ විභාගයට මූණ නොදී ඉන්න. හිතන්න අවුරුදු එකක් එකහමාරක් ලෑස්ති වෙලා විභාගයට යන්න බැරුව ගියොත් මේ වගේ හේතුවක් නිසා තාත්තත් එක්ක කිලෝමීටර් 70ක් දුර ගිහිල්ලා විභාගයට ඉඳ ගන්න බැරුව ගියොත් මේ විනාඩි දෙකක වෙනස නිසා ඒක ඔයාගේ ජීවිතේට කොහොමද දැනෙයිද?
0: හරි පව් නේද?
1: තාක්ෂණය කියන දේවල් අන්න එහෙම තමයිනේ. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට තාක්ෂණය නැතුව බෑනේ. දැන් ඔය chat GPT නැතුව අපිට assignment එකක්වත් කරගන්න බෑනේ. හැබැයි ඒ වගේම තමයි අනිත් පැත්තට තාක්ෂණය කියන දේවල් යම් යම් තැන්වලට ආවට පස්සේ ඒ තීරණ තාක්ෂණය විසින් ගන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු විදියට අපි සෑහෙන්න අසරණ වෙනවා. ඉතින් ඉන්දියාවේ මේ රාගිනී විශ්වකර්ම දියණියගේ කතාවෙත් තියෙන ඕනෝකම තමයි. ඉතින් හැට තව අවුරුද්දක් බලාගෙන ඉන්න වෙයි. ඊළඟට විභාගයේ ඔක්කොම පටන් ගත්තට පස්සේ ආයෙත් මේ විදිහට පන්ති ගිහිල්ලා තමයි මේ විභාගයට ලියන්න සිද්ධ වෙන්නේ.
0: ලියන්න වෙන්නේ. ඒක තමයි. ඒ කියන්නේ ආයෙ මුල ඉඳන් පටන් ගන්න වෙනවා.
1: මොකද ඉතින් අපි දන්නේ නැහැ නේ දැන් මේ පේපරේ නෙමෙයි ඊළඟ පාරේ. ආයෙ මුල ඉඳන් පන්ති ගිහිල්ලා ඊට සූදානම් වෙලා.
0: ඔව්, ඒකනේ.
1: හිතා ගන්න පුළුවන් නිකන් සෙකන්ඩ් චයි වගේ ලෙවල් කරද්දී කොහොමද කියලා.
0: එන හැංගීම.
1: ඒ වගේ තමයි මේක.
0: හරි, දැන් එහෙම තමයි. ඉතින් මොනවා කරන්නද නේ?
1: ඔව්. තාක්ෂණය එහෙම අපිට බලපෑම් කරන අවස්ථා තියෙනවා.
0: ඒ වගේම තමයි ඇති මේ ඉගෙන ගන්න එක කොච්චර වැදගත්ද කියලාත් අපිට එකින් කියනවනේ නේ. කියන්නේ කොච්චර කියන්නේ මහන්සි වෙනවද ඒකට මේ මිනිස්සු සහ දැන් අවුරුද්දක් වැඩ කරලා අවුරුද්දක් පොත්පත් කියවලා මේ උතනට එන්නේ. එතකොට ඉගෙනීම කියන එක නැත්තම් නිකම් මොකක් හරි රසා කරගෙන ඉන්න තිබ්බ.
1: ඒ කියන්නේ ඉගෙනීමට තියෙන අපි කියන්නේ අර ආසාව, උනන්දුවනේ.
0: ඒ කියන්නේ
1: ඔව්, ඒ කියන්නේ ඇයට ඕනනම් වෙන මොන හරි රස්සාවක් කරගෙන ඉන්න තිබ්බනේ. හැබැයි අය මෙච්චර දුරක් ගෙවාගෙන මෙච්චර වියදමක් දරාගෙන ඇගේ තාත්තා සාමාන්‍ය කම්කරුවෙක් මේ විදිහට වියදමක් කරලා තමන්ගේ දුවට උගන්වන්නේ අධ්‍යාපනයේ වටිනාකම දන්න නිසා. ඉතින් අර තාත්තා එතනදී මේ විභාග ශාලාව ගාව අඩනවා, බිම පෙරලිලා අඩනවා කියන එකම දේ තමයි මගේ දුවගේ ජීවිතය වරදී මෙතනින් පස්සේ. අනේ ආව කොහොම හරි ඇතුළට ගන්න කියලා කියන්නේ. ගන්න විදියක් නැහැ.
0: ගන්න විදියක් නැහැ.
1: ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ අධ්‍යාපනය කියන්නේ හරි වටින දෙයක්. අධ්‍යාපනයේට තියෙන අවස්ථාවන් අහිමි කරගන්න එපා. ඒ හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න. ඉතින් ජීවිතයේ ලොකුවට විභාග පාස් නොකරට සාරා පොතපත කියවලා අපි කියනවානේ මේ අධ්‍යාපනයේ ලබන විදි දෙකක් තියෙනවා. එකක් තමයි විධිමත්, අනිත් එක තමයි අවධිමත් අධ්‍යාපනය කියන්නේ. ඔය දන්නවද ලෝකේ වඩාත් සාර්ථකම අවධිමත් අධ්‍යාපනය කියලා?
0: එහෙමද?
1: ඔව්, වඩාත් සාර්ථකම අවධිමත් අධ්‍යාපනය.
0: ඔව් වෙන්නේ නැති විධිමත් අධ්‍යාපනය අපි අර නිකන් මොනවද අර කියන්නේ අපි කොටලා පොවනවා වගේ
1: එකක්. අන්න හරිනේ. ඒ කියන්නේ අපි පොඩි එක ෆ්‍රේම්වර්ක් එකක් ඇතුළේ නේ ඔක්කොම වැඩ ටික කරගන්නේ. හැබැයි අපි දන්නවා අවධිමත් අධ්‍යාපනය කියන්නේ එහෙම නෙමෙයි නේ. බස් එකේ යන එක, කෝච්චියේ යන එක, නේ මහපාරේ යද්දි හම්බෙන මිනිස්සු, ඔයා අතට අරන් කියවන පොත, මේ හැම දෙයකම ඔයාට තියෙනවා දැනුමක්, අලුත් දෙයක්. ඉතින් අවධිමත් අධ්‍යාපනයේ තරම් වැදගත් නිසා සහ අධ්‍යාපනය කියන දෙක, ඒ කියන්නේ ඉගෙන ගන්න දෙයක්, අලුතෙන් Tamanට ලබා ගන්න දෙයක් අහක යන්න ද නිසා අපි ඔයාට කියනවා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 19 වන වරටත් සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්මට යන්න කියලා.
0: යන්න කියලා.
1: ඉතින්ලා පොතක් අරන් කියවන්න. එක පොතක් නෙමෙයි, පොත් දෙක තුනක් හරි ගන්නවා කැමති විශේෂ ශ්‍රේණියකින්. ඉතින් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ තමයි මේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ඉතින් අපි කිව්වා 19 වන වරට තමයි මේ විදිහට මේක සංවිධානය වෙන්නේ. මෙවර මහනුවර පොත් දැක්මේ ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ සුසර ප්‍රකාශන ආයතනය.
0: ඒ
1: වගේම තමයි ප්ලැටිනම් අනුග්‍රාහකයන් විදිහට අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, එමීට් ගුණසේන ප්‍රකාශන, සමුද්‍ර ප්‍රකාශන, සුභා ප්‍රකාශන කියන ආයතන ඉන්නවා. ඊට අමතරව මතක් කරන්න ඕනේ දැන් මේ ප්ලැටිනම්නේ ඊළඟට ගෝල් ස්පොන්සර්ස්ලාත්
0: ඉන්නවා.
1: ඔව්, ආකර්ෂා ඉන්නවා, IBMC ඉන්නවා, ඉමාෂි, ජය බුක් සෙන්ටර්, මියුසස්, සමනල දැනුම, ඊට පස්සේ සමගි ප්‍රකාශන. මේ වගේ ප්‍රකාශන ආයතන ගණනාවක් එකතු වෙලා තමයි මේ විදිහට මේ මහනුවර පොත් දැක්ම පවත්වන්නේ. ඉතින් යන්න තනියම නෙමෙයි, වා කපල් වෙලා හරි එහෙමත් යන්න පුළුවන්.
0: ඔව්, එහෙම එක්ස්පීරියන්ස් එකකට හරි යන්න.
1: එහෙම පොත් දෙන, එහෙම ඒ කියන්නේ ආදරයට පොත් දෙන සංස්කෘතියක් තියෙනවා. වටේ හම්බෙලා තියෙනවා.
0: නෑ මට එහෙම කට්ටිය හම්බෙලා නෑ.
1: ඕකනේ වෙලා තියෙන්නේ.
0: ඒක තමයි ප්‍රශ්නේ යෝනි.
1: හරි ආශ්‍රයක් ලැබිලා නෑ නේ.
0: ඔව් නේද?
1: ඔව්.
0: ඔව්, හරි ආශ්‍රයක් හොයා ගන්න ඕනි දැන්.
1: අපි අරන් දෙන්නම් ඔයාට පොතක් මායිනුවයි. සල්ලි දාලා එකතු කරලා
0: දෙන්නම සල්ලි දාලා එක පොතක්.
1: ඔව්, පොඩි ෆණ්ඩයක් දාලා ඔයාලට පොතක් අරන් දෙන්න. ඉතින් යන්න. මොකද අධ්‍යාපනය කියන්නේ,
0: මොකද මේ මම කියවන මේ පබ්ලිෂර්ස්ලා ගොඩක් ඉන්නවා මෙතන. සතුටු යර ගෙදර කෙනෙක්ගේ නමක් අහනවා වගේ.
1: අහනවා වගේ. ඉතින් ගියාට පස්සේ ඔයාට ඕන කරන විශේෂ ශ්‍රේණි වලින් ඔයාට ඒ පොත් ගන්න පුළුවන් වෙයි. යන්න. මොකද කියවන දේවල් ඔය ලබා ගන්න දැනුම
0: අපතේ
1: යන්නේ නැහැ.

0: Anu Paha FM Anu Hatara Ita Shumata Net FM Velava Oba Veta Gena Enne
1: Saheli Happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak Swiss check ekata WhatsApp kara.
2: Million 2000 dakwa cashback laba ganna obe Swiss check aluminum quotation ekak 076 780 7000 WhatsApp karanna.
1: Udaya 8 minadi 24 ay dan.
3: Tharangayak vitarak nevey. Meka DJ attack ekak.
0: Non-stop remix remake එකට හැපෙන DJ blast එක
4: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
5: එනි අලෙන්නේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
0: net fm DJ night face to face Attack show! Attack show!
5: 1, 2, 3, let's go!
3: Lanka Vilanga DJ star in the Kamatinam. Oya DJ play karana pehadili video then mapita WhatsApp karana.
0: Binduai hatsi ekolhai anu pahai anu pahai anu paha. Net FM DJ night face to face attack show. Hater and Navator Muhunata Muhuna Tarangavadine Kalutara Districtaya Mr. Dean Monaragala Districtaya DJ Sean
6: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satosa Supiri Velanda Salvali My Cola Aperate Apema Deyak
7: Melva box bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melva එක ලංකාවේ එක.
8: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
9: දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අවතන්න 0112200 20-LKA Outlook Stable ලියාපදිංචි මුල සමාගමකි.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 අමතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.

0: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
1: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් එනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71.666.222. Prime Residences.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
7: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
8: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112-552-559-669.
9: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112-536-6

0: උදේ 8යි විනාඩි 32යි අල්ගොතම වෙලාව.
1: හොඳ වෙලාවක් මේක.
0: හොඳ වෙලාවක්.
1: හොඳ වෙලාවක් මේ හොඳ දේවල් ගැන කතා කරන්න.
0: ඔව්.
1: ඒ කියන්නේ නිකන් මොනවාද දැන් ඔයාට ඔයාට අනුව මොනවාද හොඳ දේවල්?
0: මම සාමාන්‍යයෙන් අචි ඇවිල්ලා හොඳ දේවල් විතරක් කතා කරන. හැදිච්ච. වැඩිච්ච. නෑනු ළමයි.
1: හැදිච්ච මොකද අනිත් එක?
0: ආ නෑ ඒක එපා ඒක.
1: ඕන්නෑ නෑ. ඕන්නෑ නෑ. ඕන්නෑ. එහෙනම් අපි යමු පොර. එහෙනම් අපි යමු.
0: කොහෙටද?
1: ගම්පහ පැත්තට.
0: ගම්පහ පැත්තට.
1: ගම්පහ පැත්තට යමු. ගම්පහ පැත්තේ ලොකු වැඩක් සිද්ධ වෙමින් මේ වෙනකොට පවතිනවා.
0: ඕකේ.
1: මොකද නැද ලොකු වැඩි.
0: මොකද?
1: දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතවල අපි හැම වෙලේම කියන දෙයක් තමයි මේ හීන කියලා දේවල් තියෙනවනේ.
0: හැමෝටම තියෙනවා.
1: හැමෝටම තියෙනවා. ඇත්තටම මේ හීන තමයි අපිව ජීවත් කරන්න කියලාත් අපි කියනවා. කතාවට.
0: නේ.
1: කතාවට විතරක් නෙමෙයි. ඉතින් එහෙම තමයි. ඊගෙන හීනයක් කියන්නේ අරමුණක් නේ.
0: අරමුණක් හැමදාම දෙ නැගිටින හේතුවක් තියෙනවා.
1: ඒකනේ දැන් ඔයාටත් තියෙනවනේ හීනයක්.
0: මට හීනයක් තියෙනවා.
1: ඔයාම විවිධ හීන දකිමින්නේ උදේට ඇහැරෙන්නේ. ඔයාගේ හීනවල අපිත් ඉන්නවා.
0: ඔව්.
1: එහෙනම් අපිව දැකලා බය වෙලා හැරෙන වෙලාවක් තියෙනවා.
0: තියෙනවා.
1: ඔව්. එහෙම වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒ විදිහට ඔයාගේ ජීවිතයේ තියෙන ලොකු හීනයක් තමයි මේ තමන්ටම කියලා gedara කියලා කියන්නේ. ඉතින් අද කාලේ විදිහට කලම්බෝ කියන මේ හරියටම අපේ වාණිජ අගනගරයෙන් වෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් එහාට ගිහිල්ලා වුණත් ඉඩමක් අරගෙන ගෙයක් හදනවා කියන කතාව එච්චර ලේසි වැඩක් නෙමෙයි.
0: නෙමෙයි.
1: ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ එහෙම වැඩේ ලේසි නොවුණා කියලා. ඔයාගේ ඔය නිවාස සිහිනය නැති කරගන්න ඕනේ නැහැ. ඉතින් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලා යාලගේ ඔන්න අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන තියෙනවා. කොහෙද?
0: ගම්පහ.
1: ගම්පහ ද පැලස් ගැන තමයි අපි මේ කතා කරන්නේ. පැලස් කියලා කියන්නේ ඇත්තටම මේක නිකන් මාලිගාවක් වගේ තමයි.
0: මාලිගාවක්.
1: ඔයාගේ අපාර්ට්මන්ට් එක මාලිගාවක්.
0: හරිද?
1: ඒ වගේ මාලිගාවන් ගොඩාක් තියෙනවා. ඒතර මේක නිකන් රාජධානියක් වගේ තැනක්.
0: රාජධානියක් වගේ.
1: කිංඩම් එකක් වගේ තැනක්. මෙතනින් ඇතුළට ගියත්
0: ඉන්නේ වැඩි වෙනවද? පැලස් ද කිංඩම්?
1: කිංඩම්. එහෙමනේ දැන් ඒ කියන්නේ දැන් ද පැලස් වෙන්නේ ඔයාගේ තනි අපාර්ට්මන්ට් එක. ඔයාගේ ඔයා ගන්න අපාර්ට්මන්ට් එක. දැන් ඔයාට ඕන නම් රූම්ස් දෙක තියෙන අපාර්ට්මන්ට් තියෙනවා නැත්නම් රූම්ස් තුන
0: තියෙන
1: අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඉතින් ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් ඔක්කොම ගෘහ භාණ්ඩත් එක්ක තමයි වට මේ අපාර්ට්මන්ට් එක හම්බ වෙන්නේ රුපියල් මිලියන 25 ඉඳලා ඉහළට.
0: ඕකේ.
1: එතකොට මේ එක අපාර්ට්මන්ට් එකක් මාලිගාවක් වගේ.
0: ඔව්
1: ඒක පැලස්. හරිද?
0: පැලස් ගොඩක් නේ.
1: ඔව්. එතකොට මේ වගේ අපාර්ට්මන්ට් ගොඩක් දැන් ප්‍රයිම් ලා කියන විදිහට තව ඔන්න 25 ඉතුරු. හැබැයි 25 කියන එක ඒක අපිට කියන්නේ නිශ්චිතව කියන්න පුළුවන් අගයක් නෙමෙයි. මොකද දැන් අපි සතියක් තිස්සේ 25 කියනවා. 25
0: කියලා කියනවා. අපිට තාම අප්ඩේට් කීයක් ඉතුරුද කියලා ආවේ නැහැ.
1: අපිට එක්සැක්ට් ගාන ආවේ නැහැ හරියටම. තව කොච්චරද ඉතුරු කියලා. හැබැයි අපි දන්නවා 25ක් නම් ලොවෙත් නැහැ.
0: ඔව්. අනිත් වාරෙන් අඩුම තරම 20කටවත් ඔක අඩු වෙලා ඇති.
1: 20ක් තියෙනවා. ඔව් ඒ වගේ ඉතින් පැලස් ගොඩක් එකතු වුණාම ඒක කිංඩම් එකක් වෙනවා. ඒ කියන්නේ රාජධානියකින් ඇතුළට ගියාම තමයි මාලිගා ගොඩක් දකින්න
0: තියෙන්නේ.
1: හරිද? ඉතින් ඔන්න ඔය වගේ තැනකින් ඔයාට පුළුවන් බොහොම සුවපහසු සැහැල්ලු ජීවන රටාවක් ගත කරන්න. ඔයාට අවශ්‍ය කරන සියලුම පහසුකම් එක්ක ගම්පහ නගරෙන් ජනප්‍රිය පාසල් වලට බොහොම සමීපයෙන් ඒ වගේම තමයි අධිවේගී පිවිසුමට බොහොම සමීපයෙන් බොහොම පහසුවෙන් ඔයාට වැඩට එනවා නම් කොළඹ තුනත් එන්න පුළුවන්. නුවර පාරට මීටර් 100ක වගේ දුරක් තමයි තියෙන්නේ මේ අපාර්ට්මන්ට් එක. ඉතින් මෙතන ඉඳන් සුවපහසුව ආරක්ෂාව සහ නවීන ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු කරනවා
0: බලාපොරොත්තු වෙනවා
1: මොඩර්න් ලයිෆ් එකට ඔයා බලාපොරොත්තු වෙගෙන ඉන්නවා නම් ඔයා දැම්ම කතා කරන්න ප්‍රයිම් ලට මෙන්න මේ නම්බකෙන් 0810 666 222 0610 666 222 222.
0: හරි ලස්සන මේ ලේසි නම්බර් එක.
1: ඔව් මේක මේ මතක තියාගන්න ලේසි. ඒ කියන්නේ
0: 0810 666 2123 2123. රයිට්. ඒකින්ද ඔන්න අපි කිව්වේ නැහැ කියලා කියන්නේ පාර හැමදාම කියනවා වගේ මන්නම් කියන්නේ අටි දැන් මේ දැන් තාම යන්නේ යන්න හිතෙන්නේ නැත්තම් අපිට අර මොන වදයක්ද මම මේ දත් කිව්වේ මොන වදයක්ද කියලා හිතලා හරි යන්න ගිහිල්ලා බලන්න.
1: මෙච්චර කියන නිසා.
0: මෙච්චර කියන නිසා. එතකොට අනිවාර්යෙන් වා අපිට ඊළඟ දවසේ thank you
1: කියනවා. Thank you කියනවා. ඉතින් අනිවාර්යෙන් මේක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් මේ වගේ මිලකට රුපියල් මිලියන 25කට ඔයාට අපාර්ට්මන්ට් එකක් ගම්පහ වගේ නගරයකින් ගන්න පුළුවන් කියන්නේ තව අවුරුදු 5කින් විතර ඔයා බලන්නකෝ ඔය අපාර්ට්මන්ට් එකේ වටිනාකම කොච්චරද කියලා. එතකොට තේරෙයි අයි අපි මේක ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා කිව්වේ
0: කියලා. හරි දැන් ප්‍රයිම් ලා වැඩ කරන්නේ ඇසි මේ ලේසි පහසු කට්ටිය එක නෙමෙයි ස්ටේක් හෝල්ඩර්ස් ලා ක්‍රමේ ප්‍රයිම් ලාගේ කියන්නේ මේ පොඩි පොඩ වැඩ කරන කට්ටියව ලං කරගන්නේ නැහැ. ලොකු ලොකු වැඩ. ඒගොල්ලන්ගේම ස්ටෑන්ඩඩ් එකට වැඩ කරන කට්ටිය තමයි. ඒගොල්ලෝ හවුල් කරුවන්. හවුල් කරුවන් නෙවෙයි කියන්නේ. ඒගොල්ලෝ දැන් රෝ මැටීරියල්ස් ඕනනේ ඔය හදන්නේ. එතකොට මෙල්වා ප්‍රයිම් කියන්නේ අර එකට යන නම් දෙයක් කියන්නේ.
1: අනිවාර්යයෙන්ම ඉතින් අපි මීට කලිනුත් ඔයාලට මතක් කරා මේ ප්‍රයිම් ලගේ පෝට් සිටි ප්‍රොජෙක්ට් එක මෙල්වා ප්‍රයිම් ප්‍රොජෙක්ට් එක කරන්නේ මෙල්වාත් එක්ක එකතු වෙලා. ඉතින් මේ වගේ දෙවන්ත ඉදිකිරීම් කරන්න අපාර්ට්මන්ට්ස් ගණනාවක් මේ වෙනකොට ලංකාව පුරා මිදි වෙමින් පවතිනවා. මේ දෙවන්ත අර අපි කියන්නේ ටවර්ස් මේ ඉදි කරන්නේ. අපි දැන් මීට කලිනුත් ප්‍රයිම් ලගේ අපාර්ට්මන්ට් කීහිපයක් ගැන වාට කිව්වා. ඒවා මේ ලොකු ටවර්ස් විදියට තියෙන්නේ. ආගතේ එහෙමනේ ඔය ෆ්ලැට්ස් ඉන්නේ අපාර්ට්මන්ට්ස් ඉන්නේ ටවර්ස් විදියට. ඉතින් ඒ වගේ ටවර්ස් ඉදි කරද්දී ඒවයි ශක්තිමත් භාවය ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන.
0: කල්පවතින්න ඕනේ.
1: අන්න ඕනම ස්වාභාවික තත්වයක් යටතේ. ඒ වගේම තමයි අපි දන්නේ අනාගතේ අපිට මොන විදියේ ස්වාභාවික ආපදාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. ඉතින් ඒවටත් ඔරොත්තු දෙන විදියට තමයි මේ ඉදි කිරීම කරන්න ඕනේ. ඒ නිසාම තමයි ප්‍රයිම් ලපවා එයාලගේ සියලු ඉදිකිරීම් වලට මෙල්වා ශක්තිය ගැන විශ්වාස තියලා තියෙන්නේ. ඉතින් මෙල්වා කියලා කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් මැනුෆැක්චරර්. ඔය දැන් අපි මෙල්වා වගේ අය සෑහෙන තැන්වල වැඩ කරනවා. ඒ කියන්නේ රාජ්‍ය ව්‍යාපෘති ලංකාවේ ඔය අපි දන්නවා දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, ඊට පස්සේ අපි දන්නවා නෙළුම් කුළුණ, ඊට පස්සේ මැනින් මාකට් එක.
0: අර අපේ ගෝල් ෆේස් එකේ මං ඉදා කිව්වේ පාලම.
1: ආ ඔව්.
0: ඒ පාලමත් මෙල්වා.
1: මෙල්වා.
0: මම ඒ බෝඩ් එක දැක්ක එතන තියෙනවා.
1: මෙල්වා තමයි ස්පොන්සර් කරලා මේක හදලා දීලා තියෙන අපිට. ඒ පාලම කාලයක් ඇදලා තිබ්බ. ඔන්න දැන් මෙල්වා ශක්තියෙන් එක හදලා තියෙනවා. මොකද දැන් එතන තියෙන වෙනම තත්වයක් නේ. ඒ කියන්නේ ඔය ලවණ මිශ්‍රිත සුලග මුහුදට මුහුද මැද වගේ නේ ඔක තියෙන මේ පාලම. ඉතින් ඒ වගේ තැනකුණත් මෙල්වා ශක්තියෙන් මේ දේවල් ඉදි කරන්නේ කාලාන්තරයක් පවතින්න පුළුවන් විදිහට. ඉතින් ඒකම තමයි අපි වාට කියන්නේ. ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්, වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් ඉදි කරද්දී කල් පවතින ඉදි කරන්න නම්, ශක්තිමත් ඉදි කරන්න නම් මෙල්වා වාණිය ගැන ඔයාගේ විශ්වාසය තියන්න කියලා.
0: විශ්වාසය තියන්න කියන්නේ තිබ්බොත් ඔයාට ආයි විශ්වාසය බිඳෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ කියන්නේ මෙල්වාම දාන්න ඔයාගේ ඕනම ඉදිකිරීමකට කියලා. හරි. දැන් අපි ඊයේ අපිට තිබ්බා කසාගල සභාපතිතුමාත් එක්ක පොඩි කතා බහක්. අපිට කිව්වා මේ දැන් දැනට 6යිනේ තියෙන කසාගල සුපර් මාකට්. ඉස්සරහට එක තව වැඩි වෙනවා. මේ අවුරුද්දේදී 100ක් විතර වුණත් වෙන්න පුළුවන් කියලා නේ.
1: ඒ කියන්නේ කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් ලංකාව පුරාම.
0: ලංකාව පුරාම.
1: 100ක් කියන්නේ ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක 25නේ.
0: ඒකනේ.
1: එතකොට ඒ වගේ 4 ගුණයක්.
0: එකක 4ක් එනවා එතකොට.
1: ඔව් නේ. ඒ කියන්නේ එතකොට හිතා ගන්න පුළුවන් මේ දිස්ත්‍රික්ක ඇතුලේ තියෙන දැන් ඉතුරු ප්‍රදේශ ටිකක් ආවරණය කරලා ඔන්න පුළුවන්කම තියෙනවා ඉස්සරහට කසාගල ග්‍රීන් සුපර් මාකට් වලට ගිහිල්ලා බඩු ගන්න. ඉතින් වෙලද පොලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් ඔයාට අත්‍යවශ්‍ය භාණ්ඩ, grocery items මේ ඕන දෙයක් මිලදී ගන්න පුළුවන් තැනක් තමයි
0: කසාගල
1: ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. මේ වෙනකොට අපි ඔයාට කියලා තියෙනවා කොහේ කොහෙද තියෙන්නේ කියලා කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන්. දැන් කොළඹ ගත්තොත් අතුරුගිරිය තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා, ඊට පස්සේ ගම්පහ කට්ටියට ඔන්න ගනේ මුල්ලේ තියෙනවා, කුරුණෑගල පැත්තට යද්දී නාරම්මල තියෙනවා.
0: ඔය
1: නුවරට ගිහිල්ලා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකක් හෙව්වොත් ඔය යන්න ඕන වෙන කොහෙටවත් නෙමෙයි ගම්පල ශාඛාවට.
0: ඊට පස්සේ රට මැද මාතලෙත් තියෙනවා.
1: ආ ඔව් මාතලෙත් තියෙනවා.
0: මාතලෙත් තියෙනවා. රට මැද රට මොනවාද?
1: රටේ මැද රටේ අයිනේ.
0: අයිනේ.
1: නේ හැමතැනම තියෙනවා.
0: හැමතැනම තියෙනවා. ඉස්සරහට තවත් එනවා. ඒක නිසා ඔයාගේ ඔක්කොම ගෙදරට ඕන බඩු ටික ගන්න යන්න කසාගල සුපර් මාකට් එකට.

0: FM anu hatırayı taşıma ata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: උදේ 8 විනාඩි 44යි දැන් ගින්දර
3: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දක් මවෙසා
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
8: බය වෙන්න එපා. වැඩිවුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න. 077 406 43 97.
9: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින් අමතන්න 0112 202 200
11: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව
12: මිලියන 2කමාරක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටික් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 77 WhatsApp කරන්න
13: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
14: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0712 616 222 රයිම් රෙසිඩෙන්සිස්
15: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
16: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම්වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම්වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
17: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 මතන්න.
18: අලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට බදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
19: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
20: Hey, it's a positive and negative Ceylon Uncle Man vibration. Yeah man.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: උදේ 8:51 විනාඩි 51යි දැන්
5: ගින්දර
6: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම
7: සල්ලි කන්දක් උමවෙස්සක්
8: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
11: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397. අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
12: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න කීල්ස් එන්න spin කරන්න win කරන්න
13: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙක් වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
14: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
15: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ Net FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය Net FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
11: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
16: කවදත් අලුත් කාගෙත් net

0: උදේ 8 විනාඩි 55යි අල්ගොටාම වෙලාව. දැන් ආච්චි අපි කූරගල ගියා වෙසක් එකට.
1: ඔව්.
0: අපි මතක් කරන්න ඕනේ අපි මේසරේ පොසොන් එකට යනවා.
1: කොහෙද අපි යන්නේ?
0: බණ්ඩාරවෙල.
1: ඉතින් බණ්ඩාරවෙලට අපි ඔන්න පොසොන් අරගෙන එනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන net fm රේඩියෝව බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ සහ බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ සමග ඒකාබද්ධව සිද්ධ කරන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය ඔන්න මෙවරත් පැවැත්වෙනවා. හරියටම දවස් මොනාද කියලා කියනවා නම් ජූනි මාස 26 ඉඳලා 30 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒක දවස් 4ක්ම තියෙනවා ඔන්න. ඉතින් මතක් කරන්න ඕන දැන් මේ ටවුන් එකේම තමයි මේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය තියෙන්නේ. ඉතින් මේ ආගමික වතාවත් වලට අපි කියවනේ මේ දැන් ප්‍රතිපත්ති පූජාවන් ආමිස පූජාවන් මේ හැමදේම පැවැත්වෙනවා. ඉතින් මේවට සහභාගී වෙන එක ඔයාට මේ හැටි අපහසු වෙන්නේ නැහැ. මොකද ආයෙ හොයාගෙන එහෙම ඇතුළට යන්න ඕනේ. ටවුන් එකේම තමයි පන්සල තියෙන්නේ. ඉතින් ඒ වගේමයි මතක් කරන්න ඕන උතුම් බක්කුල සෑයේ සිට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේලා වගේම මහරහත් ධාතුන් වහන්සේලා දැකබලා වැඩ පුදා ගන්න පුළුවන් වාග්යත් ඔයාට හම්බ වෙනවා. ඒ වගේමයි ශ්වේත පූජා පෝදා විකාශය සජීවීව අපි සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ඉඳලා. ඉතින් පොය දවස පුරාවටම ඔයාට අපි වහන් ඉන්න පුළුවන් FM 94.8 95. ඒ වගේමයි දැන් අපි වෙසක් කලාවෙකුත් තියෙනවා කියලා දවස් 4ක්නේ වෙසක් වලමයි අපි ඉන්නේ. ඇයි මම තාම වෙසක් වලේ
0: නෑ? මම පටන් ගන්න වෙසක්
1: කියලානේ
0: හැමදාම. ඒකයි
1: අපි අර කූරගල ගියානේ, අපිට ඒ මතකයේ තමයි තාම තියෙන්නේ.
0: ඔව් කූරගල ඒක හරි සාර්ථකව සිද්ධාතුණානේ.
1: සිද්ධ වුණා සහ දැවැන්ත විදියට සිද්ධ වුණා මේ බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වයත් එක්ක. ඉතින් මතක් කරන්න ඕන අපේ පොසොන් කලාපේ ඔන්න බැතිගී සරණිය තියෙනවා. ඉතින් ප්‍රදේශයේ ඉන්න රාජ්‍ය ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් ඊට පස්සේ පාසල්වල දහම් පාසල්වල දූදරුවන්ගේ සහභාගීත්වයෙන් තමයි මේ භක්ති ගීත ගායනාවන් පැවැත්වෙන්නේ. ඒ වගේමයි පොසොන් තොරණ, දන්සල්, පහන් කූඩු මේ හැමදේම මේ දින හතර පුරාවට, මේ කියන්නේ ජූනි මාස 26 ඉඳලා 30 වෙනිදා දක්වා වර්ධක බලා ගන්න පුළුවන්. ඉතින් දැවැන්ත වැඩ දවස් 4ක් පුරාවට තියෙනවා මේ පොසොන් උදානය. ඉතින් මතක් කරන්න ඕන ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක් වන කසාගල සමූහ ව්‍යාපාරය තමයි අපිට ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්නේ. ඉතින් ඒ වගේමයි මේ කසාගල සමූහ ව්‍යාපාරයයි අපි එකතු වෙලා ඔයාට තේපැන් දන්සලකුත් දෙනවා ජූනි 28-29 කියන දවස් දෙක. ඒ කියන්නේ පොය දවසේ වගේ මීට කලින් දවසේ. ඉතින් ඔයාට ඒකටත් ඔන්න සහභාගී වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්ක කූරගල ගියා වගේ අපි යම් මේ පරපොසොන් එකට බණ්ඩාරවෙල.
0: හරි මතක් කරන්න ඕනි විජය ප්‍රොඩක්ට්ස් ගැන. තොන්න ඔයාද උයන්න රෙඩි වෙලා ඉන්නේ මොනවා වුණත් මම දන්නවා විජය ප්‍රොඩක්ට්ස් ළඟ විජය ප්‍රොඩක්ට්ස් ළඟේ මොකක් හරි ඔයාලා අනිවාර්යෙන් දාන්න වෙනවා.
1: ඒ කියනවා මොනවා යුවත් ආ විජය ප්‍රොඩක්ට්ස් දැම්මොත් කන්න පුළුවන්.
0: අන්න ඔව් දැන් හැමදාම හිතනවා නම් අද කොහොමද රසට කන්න දෙන්නේ, අදවත් රසට උයන්න ඕනි කියලා. වැඩි අර එහෙමයි යන්න ඕනේ නැහැ, වැඩි හිතන්න දෙයක් නැහැ. විජය ප්‍රොඩක්ට්ස් දාන්න. දැන් තිනවා කැලිමිරිස්, මිරිස් කුඩු 3-5, මාළු කරි 3-5, මස්කරි 3-5, ඒ වගේම තමයි විජේ නූඩල්ස්, විජේ කෝපි, විජේ තේ අපි හැමදාම මතක් කරනවා වගේ. ඒක නිසා WP ලාන්ච්නේ බලලම විජය ප්‍රොඩක්ට්ස් ගන්න කියලා මතක් කරනවා. අලුත් පැහැට යන්න තෝනේ. ඊට කලින් මතක් කරන්න ඕනේ සදාහරිත ප්ලාන්ටේෂන්ස් ගැන.
1: අනිවාර්යයෙන්ම. ඉතින් සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ ලංකාවේ වාණිජ වන වගාවේ අංක 1 නමක්. ඉතින් අවුරුදු 24ක් පුරාවට, දශක 2ක් පුරාවට අපිත් එක්ක හිටපු ආයතනයක්. මේ අවුරුද්දේ තමන්ගේ 24 වන සංවත්සරයත් සමරනවා. ඉතින් රුපියල් බිලියන

0: ඔබවෙත ගෙනෙන්නේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. වෙනෙසුවෙලාවේ කරාක සගනුවර එක පිට එක ඇති වූ ප්‍රබල භූකම්පන දෙකක් හේතුවෙන් බරපතල හානි සිදුව තිබෙනවා. පළමු භූකම්පනයේ ප්‍රබලත්වය රික්ට පරිමාණයේ ඒකක 7.2ක් ලෙසත් දෙවන භූකම්පනයේ ප්‍රබලත්වය රික්ට පරිමාණයේ ඒකක 7.5ක් ලෙසත් සඳහන් වෙති බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ. ඇති වූ භූකම්පන සමග කරාක සගනුවර ගොඩනැගිලි රසක් කඩා වැටී තිබෙනවා. වෙනෙසුවෙලාවේ ජාතික නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්ව තිබූ බැවින් භූකම්පාව සිදුවන අවස්ථාවේදී බොහෝ පිරිස් රැඳී සිට ඇත්තේ ඔවුන්ගේ නිවෙස්වලයි. ඇති වූ සෙලවීමත් සමග බියටපත් වූ පිරිස් කලබලයෙන් මහාමාර්ගයට දුවාවා බවයි එරට සිටින BBC වාර්තාකරුවන් කියා සිටියේ. මෙම ස්වභාවික ආපදාව නිසා සිදු වූ මරණ හෝ තුවාලකරුවන් පිළිබඳව තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. කෙසේ වෙතත් අමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මියගිය සංඛ්‍යාව දසදහස දක්වා ඉක්මවා යා හැකි බවයි. කරක සගනුවර බටහිර දෙසින් මෙම භූකම්පනයේ සිදුව තිබෙනවා. මුළු වෙනිසුලාවටම මෙන්ම අසල්වැසි කොලොම්බියාවේ බොගෝටා අගනුවරටද එහි බලපෑම දැනී තිබවයි BBC ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් කියා

0: මේ අතර සිදු වූ හානි හේතුවෙන් වෙනිසියුලාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන මයිකටියා ගුවන් තොටුපළද තාවකාලිකව වසා දමා තිබෙනවා. වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් රට තුළ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර සහන සේවා කටයුතු මෙහෙවීම සඳහා විශේෂ හමුදා ජෙනරාල්වරයෙකුද පත් කර තිබෙනවා. මේ මොහොතේ සියලු දෙනා එක් වී එකමුතුව කටයුතු කළ යුතු බවයි ජාති අමතමින් ඇය ප්‍රකාශ කළේ. මීළඟ නෙට් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: උදේ 9යි විනාඩි 9යි අල්ගටෝ මේ වෙලාව අපි යවිලා ඉන්නේ අපේ අන්තිම පැයට.
1: අන්තිම පැයනේ. නුවත් ඉන්නවා අන්තිම පැයට ඇවිල්ලා.
0: නුවත් ඉන්නවා.
2: මේ අචි අපේ රටේ ප්‍රධාන ආහාර වේල මොකද්ද?
1: අපි කියන්නේ නම් බත් කියලානේ නේ.
2: සාර මොකද කියන්නේ?
0: බත් නේ ඉතින්.
1: තුන් වේලටම බත් තමයි ඉතින් සාර.
0: මේ සාර තමයි අඩුවෙන් බත්
2: කියන්නේ. අපේ ජාතික ආහාර වේල මොකද්ද කියලා අහුව.
1: ඒ කිව්වත් අපි කියන්නේ එහෙමනේ බත් කියලානේ.
0: බත් කියලා නේද?
2: ඔයත් එහෙමද කියන්නේ?
0: නෝ ඒත් බත්.
2: ආ ඒකනේ. ඇත්තටම බැලුවොත් අපේ රටේ ජාතික ආහාර වේලක් තාම නැහැ. අපි ජාතික ආහාර වේලක් නිදාස ලැබිලත් දැන් සෑහෙන කාලයක්
1: වෙනවා.
2: ඔව්. අපි ජාතික කොඩිය හදාගෙන තියෙනවා, ජාතික ගීය හදාගෙන තියෙනවා, ජාතික සත්ත්වයක් ඉන්නවනේ වලි කුකුලා
1: ඉන්නවනේ.
2: ඔව්. ඊළඟට ජාතික ක්‍රීඩාව
1: තියෙනවා, වොලිබෝල්.
2: ඔව්. ඒවා ඔක්කොම තියෙනවා. හැබැයි අපිට තාම ජාතික ආහාර වේලක්
1: නැහැ. අහුවෙන ඕන එකක්
2: රජය මගින් ගැසට් කරපු ව්‍යවස්ථා වට ඇතුල් කරපු එහෙම ජාතික ආහාර වේලක් නැහැ. හැබැයි වෙන රටවල් වල තියෙනවා. ඒ කියන්නේ ඒ රටවල් එච්චර තමන්ගේ ජනතාවගේ ආහාර වේල පිළිබඳව සැලකිලිමත් වෙලා තියෙනවා. ඉතින් ජාතික ආහාර වේලක් නැති එක අපේ සෞඛ්‍ය තත්ත්වයට සෑහෙන්න බලපානවා එක පැත්තකින්. ඉතින් ජාතික ආහාර වේලක් හදන්න මේ කීප විටක් විවිධ රජයන් උත්සාහ ගත්තා. මම හිතන්නේ මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද කොහෙද තියෙනවා. ඉතින් ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ සාමාන්‍ය රජයන් විසින් ඉටු කරන ඒවා නෙමෙයි.
1: ඔව් නේ. ඒ කාලෙට නේ. ඔව් ලස්සන print එලා කව page එකක් එක්ක
2: ඌරකේ නේවා මේ කෙසේ වෙතත් හැබැයි මේ දැන් මේ ඊයේ පෙරේද හොඳ තීරණයක් අරන් තියෙනවා. අර මේ මම හිතන්නේ මේ තීරණේ කීප විටක්ම අපේ රටේ ගත්තා. අර පාසල් ලාපන ශාලාවල් වලින් දරුවන්ට හොඳ නැති කෑම අයින් කරන එක. ඉතින් ඒකට අර કૃතිම ආහාර, કૃතිම බීම, සීනි අධික ආහාර මේ ඔය වගේ දේවල් මේ ඊළඟට අර බයිට් මුරුක්කු පොඩියුන්ට මොකටද නේ බයිට් මුරුක්කු
1: ඒ කියන්නේ.
2: ඉතින් ඒවත් මේ පාසලේ කැන්ටින් එකේ විකුණුවානේ. ඉතින්
1: ජයට විකුණුවානේ.
2: ඉතින් ඒවා පාසල් ලාපන ශාලා සඳහා හෝ සෞඛ්‍ය මාර්ග උපදේශ සහ තහනම් ආහාර ලයිස්තුව කියලා එකක් නිකුත් කරලා තියෙනවා. දැන් මේ ලයිස්තු කියන්නේ නැහැ. දැන් ඊට පස්සේ මේවට විකල්ප හදාගෙන ආය වෙන විදිහකට මේ කූට වෙනඳුන් මේ මොනවටද පාසල් වල කැන්ටින් වලට
1: රිංගවනවා.
2: අපේ පොඩි උන්ටත් දැන් දිය වැඩියාවනේ
1: තියෙනවානේ.
2: පුංචි ළමයින්ටත් තියෙනවා දිය වැඩියාව. ඉතින් ඒකෙන් හින්දා කවදා හරි ජාතික ආහාර වේලක් හැදෙයි. එතකන් සෞඛ්‍යමත් ආහාර අපි ගන්න ඕනේ. අර මතකද අපි පහුගිය දවස්වල මේ චීනයේ විප්ලවයත් එක්ක ඔවුන් මේ ආහාර විප්ලවය ගැන කිව්වා. අපිට ඉතින් හරියට පුදුම ඉස්කෝලේ අර
1: ටොට්ටෝචන්ගේ
2: දැන් ජපානයේ දරුවෝ අනිවාර්යෙන් කන්දෙනුයි මුහුදෙනුයි කෑම ගේන්න ඕනේ. කියන්නේ කන්දෙන් කියන්නේ පලා වර්ග තියෙන්න ඕනේ, මුහුදෙන් කියන්නේ සීෆුඩ් තියෙන්න ඕනේ. ඉතින් එතකොට බොහොම සමබල ආහාර වේලක් ඒ දරුවන්ට ලැබිලා තිනවා. ඉතින් ජපන්ව හපන්න වෙලා දෙන්නේ
1: ඕයන් තමයි නේ. ඔව් ප්ලෑන් කරලා
2: කරන්නේ ශරීරයේ මනස සියල්ලම මර්ධනය කරන්නේ. ඉතින් මේ වෙලාවේ මේ මං හිතන්නේ ඒ පාසල් වලින් මේ අහිතකර ආහාර ද්‍රව්‍ය ඉවත් කරන එක අනාගත පරපුරට. දැන් අම්මලා දැන් එන ගමන් මොන්න මේ කන්නේත් නැහැ. එහෙමනේ කියන්නේ.
1: මොනහරි කවා ගන්න
2: තිබිච්ච එක දැන් මේ
1: නැති කරලා තියෙන.
2: දැන් මොනවද ඇයි ඔබේ දරුවාට එහෙම වස
1: කවන්නේ?
2: ඕකනේ අපිට සරලව මහන්න තියෙන්නේ. ඉතින් අනිත් එක අපේ රටේ දැන් මේ හොඳ පිරිසිදු ළමයින්ට සුදුසු ආහාර ගන්න ලාබෙට ගන්න ඕන තැනන්
1: තියෙනවා.
2: එක තැනක් තමයි කසාගල සුපර්මාකට්
1: එකේ
2: ලාබෙටම පුංචියේ උන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර අරගන්න කසාගල සුපර්මාකට් එකේ ඕන තරම් තියෙනවා.
1: ඉතින් ඒක නිසා තමයි අපි මේ දැන් මේ ආපන ශාලාවල ඔන්න ඔය කෑම වර්ග වෙනස් වෙලා තියෙන කතාවත් එක්කම කසාගල ග්‍රීන් සුපර්මාකට් ගැන ඔයාලට දැනුම් දෙන්න ඕන කියලා හිතුවේ. මොකද මේ වෙනකොටත් නුවා මේ කසාගල ග්‍රීන් සුපර්මාකට් ශාකාවන් ලංකාව පුරාම ඉදිවෙමින් යනවා.
2: දැන් ළඟදීම මාළඹේට එනවා කියලා කිව්වා.
1: ඒ හත්වෙනි ශාකාව. ඉතින් ඊට අමතරව මේ වෙනකොට අපි දන්නවා මුල් ඒරියාවේ, ඊට පස්සේ අතුරුගිරියේ, මාතලේ තියෙනවා, ඒ වගේම තමයි ගම්පල තියෙනවා, නාරම්මල තියෙනවා, ධනේ මුල්ල තියෙනවා. ඉතින් ඔය තැන් හයේදී ඔන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් වාට දැන් දැක බලා ගන්න පුළුවන්. වාට ගොඩ වෙන්න පුළුවන්. ගොඩ වෙලා වෙලදපලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් වාට ඕන කරන මේ අත්‍යවශ්‍ය භාණ්ඩ. දැන් ඔය කියපු විදිහට කෑම ටික එහෙම යවන්න ගියාට පස්සේ ඔය නියම ප්‍රමිතිය හොයාගන්න ලේසි වෙන්නේ නැහනේ.
2: දැන් කසාගල සුපර් මාකට් එකට ගියාම සාමාන්‍යයෙන් ප්‍රමිතියෙන් යුතු කෑම මර ගන්න පුළුවන්.
1: ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නුවා කිව්වා වගේම හත්වෙනි ශාඛාව ඔන්න දැන් මාළබේට එනවා. ඒ වගේම තමයි ඉස්සරහට තව ශාඛාවන් ගණනාවක් වාට ළඟම දිස්ත්‍රික්කයේ ප්‍රදේශයේත් ඕපන් කරන්න ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා. ඉතින් ඊට පස්සේ තියෙන ඉතින් කට්ටියට ගිහිල්ලා ඕන කරන දේවල් ගන්න තමන්ට ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් එකෙන්.
0: රයිට්. කසාගලට යන්න කියලා මතක් කරන ගමන් අපි යන්නේ සින්දුවක් අහන්න. සින්දුවක් අහලා ආයෙමෙ පැත්තට එමු.

0: FM Anu Paha, FM Anu Hatırai Taşmata, Net FM. Velava oba beta gene enne.
1: Saheli, happily kiyannuko oyalage cashback kathawa fabricator ge quotation ekak Swisstech ekata WhatsApp kara.
2: Million 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swisstech aluminum quotation එකත් 0.76787 WhatsApp කරන්න.
1: උදේ 9 විනාඩි 20යි දැන්.
3: පහේ ශිෂ්‍යත්වය නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න. අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
7: හදරෝග ස්නායි රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයක සහ අත්‍යයට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න
9: ජුනි 25 මිනුවන්ගොඩ බස් නැවතුම්පල හසල
10: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
11: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
12: Mobitel roaming plan එකක් activate කර දින පහකට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.sltmobitel.lk වෙතින්.
13: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
14: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
15: මෙල්වා එක ලංකාවේ එක.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයෙන් දන් දවල් එක වෙනකන්.
2: ඒලවල් පටන්ගන්නාතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 01112559669.
3: FM 95 FM 94.8 Net FM.

0: දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: FM 95 FM 94.8 NET FM.

0: උදේ 9යි විනාඩි 32යි කොටවම වෙලාව
1: බලන්නනේ අපි දෙන්න පොඩි රවුමක් ගියා.
0: ඔව්.
1: රටේ සෑහෙන දේවල් සිද්ධ වෙලා.
0: ඔව් මෙතන බ්‍රේකින් නිව්ස් ඇවිල්ලා නේද?
1: ඒකයි ඒව අහලා බලන්න වෙන දේවල්.
0: රවුමක් ගිහින් තමයි
1: වන්න ආවේ. වෙනිසියුලා වෙලා තියෙන දේ නේ ලොකු ඛේදවාචකයක්. මේ ඉතින් බලමුනේ වෙනිසියුලාවට මේ හොඳ කාලයක් නෙමෙයි.
0: නෙමෙයි.
1: ඒගොල්ලන් ජනාධිපතිවරයත්
0: නැහෙනේ.
1: නේ. ඒ කියන්නේ
0: නිකලස් මා. ඇක්ටින් කෙනෙක් නෙන්නේ නේ.
1: ඇක්ටින් ප්‍රෙසිඩන්ට් කෙනෙක් නෙන්නේ. ඉතින් අපි බලමු කොහමද වෙනිසියුලා මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියලා.
0: ට්‍රම්ප් ගේ ඊවිල් අය එක වැටිලා මං හිතන්නේ.
1: වෙන්න පුළුවන්. ඉතින් ජාත්‍යන්තර මාධ්‍ය කියන විදිහට 10,000ක පමණ ජීවිත හානි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. 10,000ක් කියන්නේ මෑත කාලීන ඉතිහාසයේ අපිට මං හිතන්නේ මෑත කාලීනව. ඒසා විශාල
0: භූමිකම්පාවක් අපිට
1: භූමිකම්පාවක් හෝ වෙනත් ස්වාභාවික ආපදාවකින් ජීවිත හානි සංඛ්‍යාවක් 10,000ක් වගේ යගයක් වාර්තා වෙන්නේ නැති කියලා. ඉතින් බලමු අපිට
0: දැනට 10,000යි ඒක වැඩි වෙන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ.
1: ඔව් ඉතින් ඒ සම්බන්ධයෙන් වගේම රටේ සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් විශ්වාසනීයව තොරතුරු දැනගන්න නම් ඉතින් ඔයා අහන්න ඕන net news තමයි.
0: net news
1: ආය වෙන මොනවත් නෙමෙයි. ඉතින් හරි දැන් එහෙම net news ඔක්කොම යන අතරේ අපේ ටවුම වැඩ කටයුතුත් යනවනේ. ඉතින් මතක් කරන්න ඕන ඔය ඕනම ටවුමක තියෙනවා දම්රෝ එකක්.
0: අනිවාර්යෙන්.
1: ඕනම ටවුමක තියෙනවා දම්රෝ එකක්.
0: දම්රෝ එකක් තියෙනවා එක එක සයිස් වලින් තියෙනවා.
1: එක එක සයිස් වලින්. ඒ කියන්නේ
0: පොඩි පොඩි දම්රෝ තියෙනවා. හරිද පොඩි මේ අතින් මෙච්චර පෙන්නනවා.
1: ඔව් මේ පෙන්නනවා මේ විෂුවල් රේඩියෝ කරනවා මෙතන.
0: විෂුවල් රේඩියෝ. හරි කොමාරි මේ ලයිව් එකක් ගියා නම් මේක පේනවා නේද? අපි බලමු ඊළඟ සැරේ.
1: දම්රෝ මෙච්චරක් තියෙනවා මෙච්චරක් තියෙනවා අච්චරක් තියෙනවා කියලා මෙතන සාර අපිට පෙන්නනවා. හරි ඉතින් දම්රෝ ප්‍රදර්ශනාගාරය 160කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට රට පුරාම තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මෙගා ප්‍රදර්ශනාගාර අර වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර ගැන
0: අන්න ඒක තමයි මම කියන්නේ සයිස් දෙකකින් තියෙනවා කියලා.
1: සයිස් දෙකකින් තියෙනවා කියලා. ඉතින් ඔයාට ඕන කරන ගෘහ භාණ්ඩ ඒ වගේම තමයි ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න ඕන නම් ඔයා යන්න ඕන තැන තමයි දම්රෝ කියලා කියන්නේ. ඉතින් වොෂින් මැෂින්, ෆ්‍රිජ් මේ දේවලුත් ගන්න පුළුවන් ඈ. ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ගෘහ භාණ්ඩ ගම ඔයාට නිකන් ලී ආශ්‍රිත දේවල්නේ
0: මතක් වෙන්නේ.
1: දැන් සෝෆා වැනි ඒ විතරක් නෙමෙයි ඔයාට ඕන කරන ගෘහ විදුලි උපකරණත් ගන්න පුළුවන්. විශේෂයෙන්ම Samsung, Panasonic වෙක්ස් වගේ ලෝ ප්‍රකට සන්නාම වලින් බ්‍රෑන්ඩ් නේම්ස් වලින්
0: ඔයාට
1: පුළුවන්කම තියෙනවා මේ දේවල් මිලදී ගන්න. ඉතින් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔන්න මාස 60ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ඕන කරන දේවල් ගන්න පුළුවන්කම තියෙනවා. මාස 60ක් නෙමෙයි මාස 48.
0: මාස 48ක් රයිට්.
1: 12 24 එහෙම නෙන්නේ. හරි 36 46.
0: වාචීර ගණන් පොඩ්ඩක් පුළුවන් වැඩි ඒකයි.
1: පොඩ්ඩක් පොඩ්ඩක් එහෙම වෙනවා. අවුරුදු මේ කියන්නේ අවුරුදු 5ක් නෙමෙයි මේ 4ක්.
0: අවුරුදු 4ක්.
1: මාස වලින් ගණන් හදුවම.
0: හරි.
1: ඉතින් ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නම් තමයි ඔයාට ඒ විදිහට මාස 48ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ඔයාට ඕන කරන දේවල් ගන්න පුළුවන්කම තියෙන්නේ.
0: රයිට්.
1: ඒ වගේම තමයි ඔයාට ගන්න දේවල් කිසිම අපහසුවකින් තොරව ගෙදරටම ප්‍රවාහනය කරලා
0: දෙනවා. ඔව් ලොකුම ප්‍රශ්නේ ඒක. දැන් සමහරවිට ගන්න එකත් ප්‍රශ්නයක් නෙමෙයි.
1: ඕක ගේන එක.
0: ඕවා කොහොමද මේ අපේ ගෙවල් වලට ගේන්නේ කියලා ප්‍රශ්න තියෙනවා. මේ එහෙම ප්‍රශ්න නැහැ ඇත්තටම. අපේ ගෙදර ආචී තියෙන්නේ පොඩ්ඩක් මේ කන්දක් වගේ පොඩ්ඩක් උඩින් තියෙන්නේ. හරිද? ඒ වුණාට ඒ දම්රෝ එක එතනටත් ගෙනත් දුන්නා.
1: කන්ද උඩට ආවද?
0: කන්ද උඩට ආවා. ලොකු පරිබලකුත් නැගලා කොහොම හරි ආවා.
1: පේනවනේ කොච්චර අපි අර කියන්නේ වචනේ අර්ථයෙන් ගත්තොත් ඩොටේද කියලා.
0: ඩොටේ උනාට ඔය ඔක්කොම ඉතින් ට්‍රිප් යන්න කියලා එන්නේ ඩවුන් සවුත් තමයි.
1: ඒකට අපි කඳු නගින්නේ නැහැ ඩවුන් සවුත් ඇවිල්ලා.
0: හරි හරි ඒ කතාව පස්සේ කියන්නම්. කොහොමරි ඊට පස්සේ දැන් මේ 9 පැය කියන්නේ මගේ ආසම් පැය. මොකද දන්නවද?
1: ඉවර වෙලා කීල්ස් එකට යන
0: නිසා. ඉවර වෙලා කීල්ස් එකට යන නිසා. මේ ඇත්තටම හීල්ස් එකට ගියාම ඇති මේ එක එක දැන් මම හැමදාම නිව් ෆයින්ඩින්ග් එකක් තියෙනවා මගේ. හරිද?
1: අලුත් දේවල් හොයාගන්න.
0: අලුත් දේවල් හොයාගන්නවා. දැන් ඒකේ ඩෝනට් මේ තියෙනවානේ. ඩෝනට් අර මේ දැන් සාමාන්‍යයෙන් අපි ස්ට්‍රෝබෙරි චොක්ලට් ඔහොමනේ අහලා තියෙන්නේ. අර ඒකේ තියෙනවා එක එක කුකී ක්‍රීම්. ඔන්නෝම තියෙනවා.
1: ආ මම දැකලා තියෙනවානේ.
0: ඔව්.
1: එක එක මේ අපි ඒවට කියන්නේ මොනවද? කොහොමද අපි කියන්නේ ඉනෝවේෂන්ස්.
0: ඉනෝවේෂන්ස්.
1: ඒ කියන්නේ බේකරි අයිටම්ස් ඉනෝවේට් කරලා තියෙනවා.
0: ඉනෝවේට් කරලා තියෙන්නේ. ඔව්. මාර රසයි. ඒත්කොට තව තියෙනවා මේ චිකන් ස්ටොක් නුත් මම දැක්ක කීල්ස් එකේ තියෙනවා කීල්ස් ප්‍රොඩක්ට් එකක් විදියට කොහොමhari. දැන් අර කීල්ස් එකට ගිහිල්ලා කීල්ස් ප්‍රොඩක්ට්ස් හරි වෙන දේවල් හරි ඕනම දෙයක් 3000ට වඩා ගත්තොත් ඔයාලේ 3000 10000 ගුණයකින් වැඩි කරලා ගන්න පුළුවන් දෙයක් ඔයාලට දිනන්න පුළුවන්.
1: ඒ කියන්නේ මෙහෙමයි. දැන් කීල්ස් එකට ගිහිල්ලා රුපියල් 3000 තුන්දහක බිල් එකක් නැත්නම් තුන්දහට වැඩි බිල් එකක් කියලා කියනවා සෑහෙන්න දේවල් අරගෙන
0: බඩු ගොඩක් අරගෙන
1: හරිද ඒ කියන්නේ බේකරි අයිටම්ස් වලින් නම් තුන්දහක් වෙන්නේ නැහැ කියනවා
0: පුරවන්න බෑ
1: අඩුම 1000ක්වත් යන්නේ නැහැ ඔයාට විතරක් නම් ඉතින් ඒක නිසා තමයි මතක් කරන්නේ ගිහිල්ලා ඔයාට ඕන කරන දේවල් ගෙදරට ඕන කරන දේවල් හැමදේම ගත්තට පස්සේ බිල් එක 3000ක් හෝ ඊට වැඩි වුණොත් ඔයාට පුළුවන් වාගේ කියලා Nexus card එකේ තියෙන QR code එක scan කරන්න ඒක scan කරාට පස්සේ virtual spin wheel එකක් එනවා ඒක app එක ඇතුළෙම තමයි තියෙන්නේ ඒක ඔයාට කරකවන්න තියෙන්නේ ඒක කරකෙව්වට පස්සේ ඔයාට තෑගි දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් 3000 අර කිව්වේ කියන්නේ දැන් සාර කලින් කිව්වේ බිල් එක 3000 වුණාට ඔයාට නිකන් ලක්ෂ 3ක විතර තෑගි තියෙනවා මෙතන
0: තෑගි තියෙනවා
1: ඔව් MacBook Neo laptops තියෙනවා ඒ වගේම තමයි Samsung Galaxy අලුත්ම smartphones air fryers JBL speakers ඊට පස්සේ JBL wireless headphones hotel vouchers shopping vouchers and many more කියලා තමයි තෑගි ගැන කියන්නේ ඒක ඉවර නෑ
0: ඉවර නෑ තව තියෙනවා
1: තෑගි තියෙනවා ඉතින් යන්න කීල්ස් එකට ගිහිල්ලා ස්පින් වීල් එක ස්පින් කරන්න
0: ස්පින් කරලා වින් කරන්න දැන් මම කල්පනා කරේ එක්කෙනෙක්ට ගත්තොත් නේ 3000ට වඩා ගන්න බැරි බේකරි අයිටම්ස් කීල්ස් එකේ
1: ඔව්
0: අපි බොස් එහෙම අහන් ඉන්නවා නම් නිකන් හිතෙන් නැද්ද දන්නේ මුළු ඔෆිස් එකට
1: අපි හැමෝටම
0: ඔව් කීල්ස් එකෙන් අද බේකරි එකෙන් අපිට පොඩි ස්නැක් එකක් වගේ අරන් දීලා ප්‍රහිත සතුට කරන්න නේද
1: මේක ඇහෙන්නේ නැති කියලා අපි විශ්වාස කරමු
0: අපි විශ්වාස කරමු
1: විශ්වාසයෙන් අපි ඉන්නවා
0: නෝ ඒ විශ්වාසයෙන් තමයි දැන් 10ට එළියට යන්නේ
1: ඔව් ඒ විශ්වාසය කඩ ගන්න එපා
0: ඔව්
1: අපි බලාපොරොත්තු තියන් එළියට එද්දි
0: ඔව්
1: හරි එහෙම ගියොත් අහ ඔෆිස් එකටම ගත්තොත් අපිට ස්පින් වීල් එක කරකවන්න
0: පුළුවන්
1: එතකොට ප්‍රශ්නයක් එනවා කවුද කරකවන්නේ ස්පින් වීල් එක
0: කමන්න නෑ සර්ට කරකවලා සර්ට වින් කරන්න කියන්නේ
1: ඔව් පොස්ට් එක
0: කරකවන්න කියලා ඔව් මේ අපිට බඩ පිරුණාම
1: ඇති
0: ඔව් හරි අපි යන්න හදන්නේ සින්දුවක් අහන්න ඊට කලින් මතක් කරන්න ඕනේ අද Thursday ඔහොම අල්ලන් ඉන්න තව එක දවසයි තියෙන සතියට හැබැයි ඔළුව රිදෙනවා නම් අද වාට පුළුවන් මෙල්ඩෝල් එකක් බීලා ඔයාගේ ඔළුව කැක්කුමට ඇඟේ පතේ අමාරු ඔය අර හිමි හේ රිදෙනේවා මගේ ඊයේ දැන් දකුණු අත රිදෙන්න ගත්ත මුළු දවසෙම
1: බය වෙලා හිටියවා
0: ඔව් මං අචීගෙන් නුත් ඇහුවා ප්‍රශ්න වගේ එකකට සම්බන්ධ මේ මං බීමේ මෙල්ඩෝල් එකක් ටක් ගාලා හරි ගියා ඒක නිසා වාටත් මතක් කරනවා මෙල්ඩෝල් කාඩ් එක ළඟ තියාගන්න ඔයාගේ ඔළුව කැක්කුම් ඊට පස්සේ ඇඟේ පතේ අමාරු මේ ඔක්කොටම මෙල්ඩෝල් වලට විසඳුමක් දෙයි

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 9:00 විනාඩි 42යි දැන්.
3: ගින්දර
0: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට. අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු. තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම.
3: සල්ලි කන්දක් උම්මා වැස්සක් ඉන්නා.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
5: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112 200 200.
6: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
8: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 2.5GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් රීලෝඩ් කරන්න.
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
10: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා. BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112 125 125 මතන්න. BYD ගරුසරු. කොන්දේසි සහිතයි.
11: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 127 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්
13: මෙල්ටෝල් හිසරතේ උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: මගේ නෝනාගේ නංගී ජෙනරේටර් කොහොමද? එයාට බඩේ දෙලියක් මගේ ඔපරේෂන් කරන්නේ. ඉන් පස්සේ ඇන්ටරයක් කියලා. මම ඇන්ටිබිටේ නැණේවි අපිට වැඩ කරන්නේ. මම ගොඩක් දුර අහනවා නෙට්වර්ක් එකේ මේ වැඩ කරන ජනකල විද්‍යාත්මක වගේ. සංගීතං ආවා මේ මහත්යෙක් ආවට. ඒක දවස් 10 දෙහෙත් තිබුණා. ඊට පස්සේ මාර්ගම ගින්නින් පස්සේ කිව්වා දැන් රිපෝට් එක හොඳයි කියලා. මේ මහත්යෙක් දෙහෙත් තිබින් වන්දරම හොඳයි. මහත්යෙක් ගොඩාක් ස්ටුඩන්ට් වෙනවා.
11: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
12: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: උදේ 9යි විනාඩි 48යි අල්ගටාවමේ වෙලාව.
1: අද දවසත් ඉතින් ගෙවි ගිහින්.
2: ගෙවි ගිහින්.
0: Yes.
1: සාරා කල දවසත් ඉතින් ගිහින්.
0: නෑ නෑ ඒක කල් තියෙනවා.
2: එන ඉක්මන් කරන්න වෙනවා.
1: ඒක තමයි.
0: මොනාද ඉක්මන් කරන්න?
2: දැන් කියලානේ තියෙන්නේ රට තමයි.
1: රටර ජාතියේ තමක්ගේ මේ කල වයස කියලා තියෙන්නේ. මේ කොහොම වුණත් ඉතින් අපිට ඕක අතින් ගාලා නවත්තන්න බෑ.
2: නවත්තන්න බෑ.
1: හැබැයි අපිට ඒ ගෙවිගෙන යන ජීවිතේ බොහොම සොඳුරුව සහ බොහොම පාසුවෙන් ගෙවන්න පුළුවන් ක්‍රම තියෙනවා.
2: ක්‍රම.
1: ඒක තමයි අපි මේ අල්ගෝ ටවුන් එකේ විටින් විට ඔයාලට කියන්නේ.
2: කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ යන්න කලින් ඔයාට මතක් කරන්න ඕන LB Finance ගැන. මොකද LB Finance එක එකතු වෙලා ඔයාට පුළුවන්කම තියෙනවා දැන් FD එකක් දාන්න. FD එකක් කියලා කියන්නේ ඉතින් ජීවිතේ ඔයා හිතන්නේ නැති අවස්ථාවක ඔයාට ලොකු අපි කියන්නේ ආශිර්වාදයක්. වෙස්සලා ගත්ත ආශිර්වාදයක් වෙන්න පුළුවන් ආයෝජනයක්. ඉතින් ඔයා FD එකක් දානවා නම් යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ. අවුරුදු 55ක් පුරාවට ලංකාවේ අපිත් එක්ක ගනුදෙනු කරන ආයතනයක්. මේ වෙනකොටත් මිලියන 1.5ක පාරිභෝගිකයින් ප්‍රමාණයක් LB Finance එක ගනුදෙනු කරනවා. ඒ වගේම තමයි රුපියල් බිලියන 400 ඉක්ම වූත්කම් සමුදායක් තියෙනවා. රුපියල් බිලියන 150ක තැන්පතු වටිනාකමක් තියෙන ආයතනයක්. ඉතින් ඒ වගේ තැනක ගිහිල්ලා FD එකක් දාන්න අය බය වෙන්න ඕනේ නැහැ. මොකද පොරොන්දු වෙන විදිහටම
1: ඔයාලා
2: ඔව් ඉන්ට්‍රස්ට් රේට් ඔක්කොම ඒ විදිහටම හම්බ වෙන නිසා නැත්තම් සමහර අය බයයිනේ. ගිහිල්ලා මේ වගේ ආයෝජනයක් දාන්න. හැබැයි LB Finance වගේ තැනක එහෙම බය වෙන්න ඕනේ නැහැ. මොකද ජාත්‍යන්තර ෆිච් රේටින් සංග්‍රහව පවා කියනවා අකණ්ඩව අවුරුදු ගාණක් පුරාවට මූල්‍ය ශේෂ්ත්‍රයේ නොවැටි හිටපු ආයතනයක් නිසා තමයි අර ඒගොල්ලන්ගේ රේටින්ස් වලත් ඒ ග්‍රේඩ් එක හම්බෙලා තියෙන්නේ LB Finance එකට. ඉතින් LB Finance ගැන මේ විදිහට මතක් කරනවා වගේම තමයි යන්න කලින් ඔයාට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි BYD කියලා කියන්නේ.
1: BYD. අපිට යන්න සුදුසු වාහනේ.
2: යන්න සුදුසු වාහනේ ගමනක් යනවා නම් වාගාව අනිවාර්යයෙන්ම BYD එකක් තියෙන්න ඕන. ඉතින් ඔන්න අපේ රාජ්‍ය සේවකයින්ට BYD ගරුසරු දැන් අරගෙන ඇවිල්ලා තියෙනවා. BYD ගරුසරුත් එක්ක ඔයාලට දැන් පුළුවන්කම තියෙනවා BYD එකක් වාය කරගන්න. මාසික වාරිකයේ විදිහට රුපියල් 68,000 ගෙවාගෙන යන්න ඕන. ගෙවාගෙන යන්න අරගන්න තමයි තියෙන්නේ. ඊට අමතරව ඔයාලට පළවෙනි සර්විසස් පහ නොමිලේ කරලා දෙනවා. ඒ වගේම තමයි ලංකා බැංකුවත් එක්ක ඔයාලට ඕන නම් ලෝන් ස්කීම් එකකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. අතේ සල්ලි නැත්තම් ගෙවාගෙන යන්න හරි ඔයාලට ණය වාරිකයකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක්ක වාට රක්ෂණාවරණ පහසුකමක් හම්බ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි වාට හෝම් චාර්ජින් යුනිට් එකයි රෙජිස්ට්‍රේෂන් එකයි මේ ඔක්කොම නොමිලේ කරගන්න පුළුවන්. ඉතින් රාජ්‍ය සේවකෙක් නම් ඔයා මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කතා කරන්න 0112125125 කියන නම්බරකට 0112125125 නම්බරකට කෝල් එකක් දාලා
1: ඔව් BYD එකක් ගන්නවද නැද්ද කාරණේ වෙනම එකක්. හැබැයි ඔයකට කෝල් එක
2: කෝල් එක බලන්නකෝ. ඔව් ඊට පස්සේ ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ෂෝරූම් එකට ගිහිල්ලා වාට පුළුවන් වාහනයක් ටෙස්ට් ඩ්‍රයිව් එහෙම කරලා ඊට පස්සේ ඕන්නම් මාසිකව ගෙවාගෙන යන්න ගන්න. හරි ඉතින් ඒ ටික තමයි අපිට
1: නේ. ඔව් ආයි ඉතින් එහෙමනම් දැන් මේ පොසොන් සතිය එන්නේ අපි බොහොම සිල්වත් විදිහට ඉන්න තමයි පුළුවන් තරම්
2: බලන්නේ උත්සාහ කරන්නේ.
1: උත්සාහ කරන්නේ මොකද බණ්ඩාර වෙල යන්නත්
2: තියෙනවා
1: පොසොන් සමරන්න පොසොන් උදානයට.
2: ඔව්
1: එහෙමනම් ඊට ඉස්සෙල්ලා ඉතින් අද දවසෙන් ගිහිල්ලා එන්න බෑනේ.
2: ඔව් එහෙනම් ඉතින් අද දවසට සමු ගන්නවා අපි ආයෙ හෙට එනවා. හෙට සිකුරාදා දවසේ ඒ වගේමයි DJ night එක තියෙනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ හෙට ඒ battle ඔක්කොම ඒ කතා ටික අපි හෙට කියන්න. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න අදට හැමෝටම ජය වේවා. මම ආචින්.
1: මම නුවා.
0: මම සාරා. මේ සින්දුව අපේ ජනි තමයි ඉල්ලලා දාගත්තේ. ඕගොල්ලෝ අහන ජනිගෙන් කවුද සඳලි කියලා.

0: Anu Paha FM Anu Hatarai Tashuma Ata Net FM Net FM Algo Town
1: Brought to you by Alutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulak Kampola Kasagala Samuha Vyapare Vetin
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 01.1.666.222 Prime Residences.
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 01.1.2.125.125 මතන්න
6: සදාහරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
7: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
8: දින හාරසියක ජේෂ්ඨ පුරවැසි වෙසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පත් අවතන්න 01.1.2.222 20A-LKA Outlook Stable ලියාපදිංචි මුලි සමාගමකි
9: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහස ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරම් සිතින් ගන්න පුළුවන්
10: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
12: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
13: සල්ලි කන්දක් උමබෙස්සා
14: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලින්

0: ඇසල්ට මොබිටෙල් ෆයිබ එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇසල්ට මොබිටෙල් ෆයිබ.
1: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රින් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජුනි 25 මිනුවන්ගොඩ බස් නැවතුම්පළ අසල නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම. අලුතැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 27 77 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
2: Don't stop, remix, remake, ekata happena, DJ blast eka.
3: Anga galene, igna kumariye.
1: Radio itihase prathama vatavata, Lankaya superi DJ taru muhunata muhuna gatana DJ Attack show eka.
2: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
1: 1, 2, 3, let's go. Vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
2: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. හෙටර නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ කළුතර දිස්ත්‍රික්කය, මිස්ටර් ඩීන් මොනරාගල දිස්ත්‍රික්කය, ඩීජේ ෂාන්.
4: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා. අපේ රටේ අපේම

0: නාස්තිකයිත් ප්‍රකාශකයෝ වෙතින් නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
1: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින පහකට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනාගන්න ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න වැඩි විස්තර www.satmobitel.lk වෙතින්
4: ගුඩ් මෝර්නින් වේලාව උදේ 10:01

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib sri lanka
2: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා net news
6: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර
7: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ හොරණ සංවිධායක චරිතවේ සිංහ මහතා සහ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නැමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන විමර්ශනයකට අදාළවයි ඔවුන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නැමැත්තා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවාගනු ලැබ සිටිනවා. එම රැඳවුම් නියෝග ඉවත් කර ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහායි අල්ලස් ලබාගත් බව කියවෙන්නේ. මීට පෙර නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට රැගෙන අවස්ථාවක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නැමැත්තා විසින් මේ බවට චෝදනා කළා. බීලඟනෙත් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආදරෙන් අපිට

ගුඩ් මෝනිං, සුබෝදෑසනක් වේවා. වෙලාව උදේ 10යි විනාඩිය 11යි. අපි පටන් ගන්න හදන්නේ ඔයාලට සුපුරුදු දේදුණු මාවත. දේදුණු මාවත අද උදේම පටන් ගන්නකොට ලෝකෙ වටේම හැරෙන ප්‍රවෘත්ති වලින් අපිට ඒ තරම්ම හොඳ ප්‍රවෘත්ති නෙවෙයි අද උදේ පාන්දර අහන්න හම්බ වුණේ. වෙනිසියුලාවේ සිද්ධ වුණු භූමිකම්පනයත් එක්ක ඒ රටේ මිනිස්සු ගොඩදෙනේ කවදානම් තත්වයක ඉටියා ද උදේවරුව වෙනකොට ඉස්සරහදී අපිට ඒ පිළිබඳව ප්‍රවෘත්ති net news ඔස්සේ අපිට දැනගන්නත් හම්බුයි. හැබැයි ඒ අතරේ අපිට සතුටු වෙන්න පුළුවන් එකම කාරණාව වෙන්නේ අපි ලංකාවේ ජීවත් වෙන එක ගැන. බලන්න අපි කොච්චර සුන්දර උතුම් රටකද ජීවත් වෙන්නේ කියලා, කොච්චර වාසනාවක්ද අපිට හිමි වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ගැන පොසිටිව් විදියට හිතන ගමන් තමයි අපි අද දේදුරු මාවත පටන් ගන්න. හැබැයි ඉතින් එහෙම සුන්දර රටක වුණත් ඔයා එළියට ගියාට පස්සේ වත්ත පිටිය සුද්ධ කරන්නේ නැතුව ඔයා යන යනතන කුඩුදදා යනවා නම් එහෙම ඒකෙච්චර හොඳ වැඩක් නෙවෙයි. මේ දවස්වල අපි හැමෝම ඩෙංගු ගැන ටිකක් වැඩිපුර කතා කරනවානේ. ටිකක් නෙවෙයි, වැඩිපුර අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ අපි ඩෙංගු පිළිබඳ. කතා කරලා විතරක් මදි. අපි එළියට යනකොට, ඊට පස්සේ වැඩපොලේ එළිය පහළියට යනකොට අනිවාර්යයෙන්ම වතුර රැඳෙන තැනක්, එහෙම නැත්නම් වතුර රැඳිලා තියෙන තැනක් දැක්කම අනිවාර්යයෙන්ම එතන සුද්ධ වායුත්‍ර කරලා ආයෙත් පාරක් වතුර රැඳෙන්න බැරි වෙන විදියට හදන එක අපේ යුතුයකමක් වගේම වගකීමක් මේ වෙලාව. දැන් මේ දවස්වල අපි වැඩපුර කතා කරනවානේ ඩෙංගු ගැන. ඒ වගේම තමයි චිකුන්ගුන්යා ගැනත් අපි කතා කරන්න පටන් ගන්න තියෙනවානේ. සෞඛ්‍යමත්ව නිරෝගීව දීර්ඝායුෂ ලබන්න නම් පරිසරයත් පිරිසිදුව තියාගන්න ඕන. ඒකටත් මතක් කරන ගමන් තමයි අපි අද දේදුණු මාවතේ වැඩ කටයුතු ටික මේ විදිහට පටන් ගන්න හදන්නේ. කෝල් කරන්න 0112-5153-63-63ට. WhatsApp message එකක් දාන්න 0711-95-95-95ට. අපි අර කට්ටියට ආදරය කරනකොට ආදරයට කියනවනේ, මං ඔයාට මෙන්න මේකක් තරම් ආදරේ, අහස තරම් ආදරේ, හුලඟ තරම් ආදරේ, රටක් තරං ආදරේ. මං අද ඔයගලන්ට පොඩි ප්‍රශ්නයක් දීලා තියෙනවා. අපි කාට හරි ආදරේ කරනකොට කොච්චරක් තරං ආදරේද කියලා කියන්න පුළුවන්? මේ දවස්වලට ගැළපෙන උදාහරණ මොනවාද කියලා මං ඔන්න Facebook post එකේ වට අවස්ථාවක් දීලා තිනවා, comment කරන්න. යන්න අපේ net fm Facebook fan page එක. මගේ නම් උත්තරේ, මං ඔයාට බෝංචි කිලෝ එකක් තරං ආදරේ. ඔයාගේ comment එකක් දාන්නකෝ. දවල් එක වෙනකන් දේදුරු මාවතේ මම ඉන්නවා. මම ජනී.

මේ පැත්තට කෝල් කරන්න කියලා WhatsApp messages එවන්න කියලා මං කියන්න විතරයි ඕනි කියන ප්‍රමාවෙන් කට්ටිය මේ පැත්තට කෝල් ලෙවලා තියෙනවා WhatsApp messages ඉවලා තියෙනවා. ඉතින් එහෙම කෝල් කරන කට්ටියගේ කෝල්ස් මං answer කරා. ඒ කට්ටිය ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. මං මුලින්ම යන්නේ බුත්තල පැත්තට ගිහිල්ලා එන්න බුත්තල කුඩා වේ ඉඳන් අපේ මල්කාන්ති අක්කා කතා කරා. එයාවයි යගිදුව දිලිනිවයි එකතු කරගන්න කියලා කිව්වා. දිලිනි කියලා කියන්නේ ඉතින් ටයිකොන්ඩෝ ශූරියක් ඈ. ඊට පස්සේ මදුවේ චාන්දනියක කතා කරා. යාගේ හස්බන්ඩ් ප්‍රියතිලකව, ඉසංක, ඊට පස්සේ යාගේ හස්බන්ඩ් මදුෂාන්, ඊට පස්සේ මදුමාල්, යාගේ වයිෆ් හිරුණි, තනිකඩ ඉෂාන්, ලක්ෂ්මන් අයියයි සියඹලාණ්ඩුවේ ඉන්නවා අක්කා, ඊට පස්සේ මස්සිනා, පළතුරු උයනේ සුදුමල්ලි, ඒ වගේම තමයි උයන්වත්තේ පොල්ගොල්ලේ උයන්වත්තේ ඉඳන් අපේ ගාමිණී රත්නායක අයියත් කතා කරා. අද එයා විතරයි ගෙදර. අනික් කට්ටිය මං හිතන්නේ එයාව දාලා වැඩට ගිහිල්ලා ඊට පස්සේ ගමන් ගිහිල්ලා අරව මේ වෙන්නේ නැති. කොමාරි ගාමිණී රත්නායක අයියට පාළුවක් දෙන්න දෙන්නේ නැහැ. ඉතින් මම ඉන්නවා මේ පැත්තේ. සින්දු අහන්න යන්න කලින් ඉතින් ඔයාලට මතක් කරන්න අවශ්‍ය දෙයක් තියෙනවානේ. කෑම සම්බන්ධයෙන් තමයි මං හැමදාම උදේට ඔයාලට මතක් කරන්න කියලා දන්නෝ. ඉතින් කෑම වල ගැන මතක් කරනකොටත් මට මුලින්ම මතක් වෙන්නේ මම ආසම කෑම ඒ තමයි සෝයා මීට්. මං සෝයා මීට් වලට මේ තරම් ආස වුණේ ෆ්‍රීලන්ස් සෝයා මීට් කාපුවා. ඔයාත් දන්නෝ ඔයාත් ෆ්‍රීලන්ස් සෝයා මීට් කන කෙනෙක්. ෆ්‍රීලන්ස් සෝයා මීට් කියලා කියන්නේ අර සෝයා මීට් වලින් අපි බලාපොරොත්තු වෙන රස ඒ විදිහටම අපිට දෙන දෙයක් නේ. රස වර්ග 13කින් දැන් ඔයාට ෆ්‍රීලන්ස් සෝයා මීට් අරගන්න පුළුවන්. ඉස්සෝ, දැල්ලෝ, කොකුල් මාස්, උම්බල කඩ, චීස්, ඊට පස්සේ බ්ලැක් කරි, කොස්සට කළු පොල් මාළුව රසයෙන්, ඩෙවිල් චිකන් රසයෙන්, කිලි මාළු රසයෙන්, කොටිම කියනවනම් හාල් මැසෝ රසින් උත් සෝයා මීට් තියෙනවා ෆ්‍රීලන්ස් සෝයා මීට් අත. අපි සාමාන්‍යයෙන් සෝයා මීට් කන්න ටිකක් බයයිනේ. මොකද ඌට ඔය કૃતિම රසකාරක එක එක ඒවා දානවා කියලා. හැබැයි ෆ්‍රීලන්ස් සෝයා මීට් වලට මෙහෙම કૃતિම දේවල් කිසිම දෙයක් අඩංගු කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ෆ්‍රීලන්ස් සෝයා මීට් නිෂ්පාදනය කරන්නේ. ඒක ඇතුලේ තියෙන 3-5 පැකට් එක වුණත් કૃતિම දේවල් වලින් තොරව අපි දන්නවනේ ෆ්‍රීලන්ස් 3-5 වර්ග ගැන. අන්න ඒ දේවල් වලින් තමයි නිෂ්පාදනය කරලා තින්නේ. ඒ ඒ සෝයා මීට් වලට ඒ ඒ විදිහට ගැලපෙන්න තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඒක හන්දා ළඟම තියෙන කඩේට ගියත් ෆ්‍රීලන්ස් සෝයා මීට් පැකට් එකක් දෙන්න කියලා කියපු ගමන් අනිවාර්යෙන් ඔයාලට බඩු හම්බ වෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ෆ්‍රීලන්ස් සෝයා මීට් හිස් දවටන විසි කරන්න නම් එපා ගෙනාවට පස්සේ. ගෙදරට ගෙනාවු ගමන් හිස් දවටන තුන එකතු කරලා තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණයෙන් ෆ්‍රීලන් ආයතනයට යවන්න. මාසෙකට ඇති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන දිනා ගන්න අවස්ථාව ඔයාට හම්බ වෙනවා. සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර කියලා කියන්නේ අපි දැන් දන්න කියන තැනක් තමයි අනිවාර්යෙන්ම. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගැනත් ඉතින් අමුතු වෙ මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහෙනේ. සර්වාංග රෝග වෛද්‍යවරයේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි ඕනි දවසක ඔයාට යන්න පුළුවන් සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට. කැන්සර්ස් වෙන්න පුළුවන්, ඩයබටික් වෙන්න පුළුවන්, බකුගඩු රෝග වෙන්න පුළුවන්, ඊට පස්සේ ස්නායු රෝග වෙන්න පුළුවන්. අපි වැඩි ගණන් ගන්නේ නැති ගෑස්ට්‍රයිටිස් පවා නිට්ටාවටම සුවපත් කරන්න කමල් වන්දුල වීරපිරම වෙද මහත්තයාට පුළුවන්. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. හරි, සින්දු අහන්න යන්න හදන්නේ එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages ඉවන්න, Facebook post එකේ ජොලි කමෙන්ට් එකක් දාන්න කියලා.

0: FM Anupaha Anu Hatrai Dasama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
4: වේලාව 10යි විනාඩි 24යි
5: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
6: Don't stop remix remake ekat happena DJ blast eka
7: anga galene igna kumariye
8: remi alavinde
5: penna singa tiyu radio ithihase prathama vatavata lankaya superi DJ taru mohonata mohuna gatena DJ attack show eka
6: Net FM DJ Night Face to Face Attack Show Attack Show
5: 1 2 3 let's go Lanka umadanna vilanga DJ star in the kamathinam oya DJ play karana pahadili video ak dan ma apita whatsapp karanna
6: Binduway 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Hater and Navetta Muhunata Muhuna Tarangavadinne Kalutara Districtaya Mr. Dean Monaragala Districtaya DJ Sean
9: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeyak
10: මුදලාලි
11: අලෝනා
10: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
11: හරිද
12: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
11: විජේ දාන්න ඔක්කොටම
12: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
10: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහුවෙමු
13: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
14: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දු උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
15: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
16: ඉතින් fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
17: සුබ දවසක්.
18: අලුත් වෙලා.
17: පහසු වෙලා.
18: තෑගි වැඩි වෙලා.
17: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
18: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
19: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
20: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
21: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
22: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
23: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කොළයකේ සහ අත්යට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න ජුනි 25 මිනුවන්ගොඩ බස් නැවතුම්පළ අසල
24: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
25: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
26: මොනරාගල නක්කල ගන්නේ කියන ආරච්චිගේ තුන්ති ලක්ෂ ඉස්ලාම් පපිය මාරු හැදුන ඉස්පිතාලේ අරන් ගිහින්දා පරීක්ෂණ වගේක් කරාට පස්සේ මට කිව්වා හાર્ට් ඇටැක් ඇවිලා කියලා ඉන්ජෙක්ෂන් වගේක් එහෙන් විත්තයි පස්සේ පෙවනගල වෙද මාත්‍ය හොයාගෙන ගියා ගාන ගිහලා හය ගමනක් විතර දෙකච්චා මට හොඳනම හොඳ වුණා පේෂන්ට් එක්ස්ට්‍රන් තිබ්බ ලෙඩක් මේක වෙද මාත්‍ය ඉතින් ගොඩක්
25: කතා කරන්න 0777 307 940.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
2: වේලාව 10:29
3: මේ වයිෆ්
4: මොකද හස්බන්ඩ්
3: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා.
4: අයියේ
3: රිස්ක් එක වැඩි නේ.
4: ඒ කිව්වේ?
3: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
4: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
5: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
3: සිංදු අහන්න යන්න කලින් අපි වැදගත් දෙයක් ගැන ඔයාලට මතක් කරන්න යන්න හදන්න. දැන් වාහන කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ වාහන අපේ රටට ගෙන්නන්නේ පිට රටින් කියලානේ. හැබැයි එහෙම නෑ. දැන් ලංකාවේ අපේම නිෂ්පාදනය වෙන වාහන පවා අපේ වෙළඳපළට නිකුත් වෙලා තියෙනවා. අපේ රටින් වෙන රටවල් වලට අපනයනය කරනවා. එහෙම වෙන රටවල් වලට පවා අපනයනය කරන අපේම රටේ නිෂ්පාදනයක් තමයි KD රයිස් කියලා කියන්නේ. KD රයිස් කිව්වට පස්සේ ඉතින් දන්නවනේ ඉලෙක්ට්‍රිකල් වෙහිකල්ස් තියෙනවා, ඊට පස්සේ තෙල් වලින් දුවන ඒවත් තියෙනවා, හයිබ්‍රිඩ් ඒවත් තියෙනවා. මේ වගේ වැදගත් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ වාහන මාදිලි ගොඩක් අපිට හඳුන්වා දීලා තියෙනවා KD රයිස් වෙතින්. ඉතින් දැන් මේ පාර පොසොන් එකට නෙතෙෆෙම අපි එන්නේ බණ්ඩාරවෙලටනේ. ඉතින් අපි එන්නත් කලින් බණ්ඩාරවෙල නගරයට KD රයිස් කණ්ඩායම ගිහිල්ලා ඉන්නවා. මොකටද කියලා හරියටම දැනගත්තොත් එහෙම මෙගා ෂෝරූම් එකක් බණ්ඩාරවෙල නගරයට KD රයිස් වෙතින් ඔන්න අරගෙන ඇවිල්ලා තිනවා. දැන් පුංචි වෙලාවකට කලින් හරියටම කිව්වොත් මීට මිනිත්තු කිහිපයකට කලින් තමයි බණ්ඩාරවෙල නගරයේදී උත්සවශ්‍රීයෙන් මේ මෙගා ෂෝරූම් එක ඕපන් වෙන්නේ. දැන් ඔබටත් ඒ පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්. හරියටම එතන ඉන්න කෙනෙක් මං සම්බන්ධ කරගෙන ඉන්න හන්ද මං සම්බන්ධ කරගන්න හදනවා. මේ වෙලාවේ බණ්ඩාරවෙල අලුතින්ම ඕපන් වුණු මෙගා ෂෝරූම් එක ගාව ඉන්න අපේ කලප KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටෙඩ් ඩි කලාප කළමනාකාරතුමා චානක මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට.
6: ආයුබෝවන්.
3: මේ චානක මහත්මයා අපිට පොඩ්ඩක් පුළුවන් ද අර එළියෙන් එහෙන රේඩියෝ එකේ සද්ද චුට්ටක් අඩු කරන්න? මොකද දැන් මම දන්නවා බණ්ඩාරවෙල නගරයට වැහෙන්න මේක මේ වෙලාවේ දාලා තියෙන්නේ කියලා.
6: අනිවාර්යෙන්ම.
3: හරි, අද දවසේ කොහොමද වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ? දැන් මං හිතන්නේ තවම පුංචි වෙලාවක පටන් අරන් මේ වැඩසටහන පටන් අරන් අලුත්ම මෙගා ෂෝරූම් එකක් බණ්ඩාරවෙල නගරයට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කොතනද හරියටම කිව්වොත් තියෙන්නේ මෙතන?
6: ඇත්තටම බණ්ඩාරවෙල නගරේ කිලෝමීටර් 1ක්මාරක් විතර කොළඹ පාරේ පහු වෙනකොට කොළතැන්න කියන ප්‍රදේශයේ තමයි මේ පිහිටලා තියෙන්නේ.
3: කොළතැන්න?
6: ඔව්.
3: හ්ම්.
6: අපි සුන්දර බණ්ඩාරවෙල නගරේ සුන්දර තැනක තමයි පිහිටලා තියෙන්නේ.
3: හා. එතකොට මොන වගේ සේවාවක්ද? දැන් කොහොමත් මේ මෙගා ෂෝරූම් එකක් කියලා කියන්නේ නමෙන්ම අපිට තේරෙනවා මේක මෙගා වැඩක් කියලා.
6: අනිවාර්යෙන්ම අපි KD රයිස් ආයතනයක් විදිහට අපේ දේශීය නිෂ්පාදනයක් අපි පාරිභෝගිකයන් අතර ගෙනියන්න අලුත් සංකල්පයක් ගොඩනැගුවා. මේ මෙගා ෂෝරූම් කියන එක අපේ මෙගා ෂෝරූම් එක තුළ සර්විසින්, ස්පෙයාර් පාර්ට්, සෙලින්, කස්ටමර් කෙයාර් මේ හැම දෙයක්ම අපේ මේ ෂෝරූම් එක තුළ දැනට ක්‍රියාත්මක වෙනවා.
3: හරි, එතකොට දැන් අද දවසේ තමයි ආරම්භ වුණේ. මෙතනින් එහාට දැන් පුළුවන් බණ්ඩාරවෙල නගරේ ඉන්න අයට KD රයිස් වල මේ තියෙන නවීනම අත්දැකීම ලබා ගන්න නේද චානක මහත්මයා?
6: අනිවාර්යෙන්ම. අපි ඇත්තටම දැන් අපි දින කීපයක්ම දින 20ක් පමණ වෙළඳ ප්‍රවර්ධන කටයුතු වල නියැලු වුණා. ඇත්තටම ලොකු අත්දැකීමක් ලැබුවා මේ අපේ පාරිභෝගික ජනතාව අපේ මේ ප්‍රොඩක්ට් එක ගැන.
3: ඉතින්
6: ලොකු පැසසුමක් අපිට ලැබුණා මේ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන්. ඉතින් හරිම සතුටුයි අපේ මේ දේශීය නිෂ්පාදනයක් විදියට කේඩි රයිස් මේ මෝටර් බයිසිකල් අපිට හඳුන්වා දීම පිළිබඳව.
3: හරි, මං හිතන්නේ වාරික වශයෙන් ගෙවන්න ගන්න අයටත් ලොකු අවස්ථාවක් හම්බ වෙනවා, ලොකු පහසුවක් හම්බ වෙනවා කේඩි රයිස් බයික් එකක් අරගන්න එකෙන්.
6: විශාල අපි ඩිස්කවුන්ට් එකක් ලබා දීලා තියෙනවා මේ බණ්ඩාල පුරවරේටම අපේ මේ හඳුන්වා දීමේ ප්‍රවාදන වැඩසටහන යටතේ. ඒ වගේම ලීසින් පහසුකම්, ආරක්ෂණය, ඒ සියල්ලම අපි එකම තැනක ලබා දෙනවා.
3: හරි, බොහොම ස්තුතියි චානක මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ආරාධනා කරනවා, බොහොම ස්තුතියි චානක මහත්මයා. හරි, අපිත් ඉතින් ආරාධනා කරනවා බණ්ඩාරවෙල නගරේ ඉන්න ඔබ හැමතෙම එන්න කේඩි රයිස් අලුතින්ම ආරම්භ කරපු මේ මෙගා ෂෝරූම් එකේ අත්දැකීම ලබා ගන්න. මුලින්ම යන්න කොළතැන්නේ තියෙන මෙගා ෂෝරූම් එක, බණ්ඩාරවිල නගරේ කොළතැන්නේ තියෙන කේඩි රයිස් මෙගා ෂෝරූම් එකට ගිහිල්ලා මුලින්ම බලන්න ඔයාට ගැළපෙන වාහන මොනවද තියෙන්නේ, ඒගොල්ලෝ ලබා දෙන පහසුකම් මොනවද, මේ ඉලෙක්ට්‍රික් බයික් එක අරගත්තට පස්සේ ඔයාට ලැබෙන වාසි මොනවද, මේ හැමදේම ගැන ඔයාට දැනගන්න අවස්ථාවත් කේඩි රයිස් මෙගා ෂෝරූම් එකට ගියාට පස්සේ ඔයාට ලැබෙනවා. ඒක හන්දා බණ්ඩාරවිල නගරේ අවට ඉන්න ඔයාටත් දැන් පුළුවන් කේඩි රයිස් මෙගා ෂෝරූම් එකට යන්න. කොළ තැන්නේ තමයි හරියටම කිව්වොතින් තියෙන්නේ.

දැන් අපේ ටැක්සි පදවන හිතවතුන්ට උනත් ටැක්සිය පැද්ද කියලාම ඉතින් ඔය ආර්ථිකය සරි කරගන්න හරියට අමාරුයිනේ. මේ දවස්වල තියෙන ප්‍රශ්න, සල්ලික ප්‍රශ්න ඔක්කොම එක ටිකක් වැඩිපුර අතට ගාණක් එනවා නම් කොච්චර හොඳයිද? ඒ හින්දා තමයි ඔයාලට මම මතක් කරන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඉතින් ඔයාට ඉඩමක් තිබුණත් නැතත් වගාවෙන් සල්ලි හොයන්න පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් තියෙන හන්දා. සින්නකර ඉඩමක් තියෙනවා නම් එහෙමයි. ඔයාලට ඉඩමේ වගාවක් ආරම්භ කරන්න අවශ්‍ය කරන උපදෙස් විතරක් නෙවෙයි, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පොහොර වර්ග ටික, කෘෂි උපකරණ ටික ඔක්කොම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක හරහා ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉඩමක් නැතුව වුණත් සල්ලි හොයන්න බලාපොරොත්තුෙන් වගා කරන්න ආසාවෙන් ඉන්න ඔයාටත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක සම්බන්ධ වෙලා ඉස්සරහට අතට මුදලක් එන විදිහේ වැඩ කටයුත්තක් ආරම්භ කරන්න දැන් ඔයාට පුළුවන්. ඒකින්ද කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට මම කතා කරන්න ඕනි නම් එක ඔයාට මතක් කරන්න 0111 437 1250. මේ හැමදේම කරන්න නම් අපේ දැක්ම හොඳ වෙන්න, ඉදිරිය දකින්න පුළුවන් වෙන්න, ඒ වගේම තමයි පෙනීමත් හොඳ වෙන්න ඕනි. පෙනීම හොඳ වෙන්න නම් අපි ඇත්තටම පෙනීම හොඳයිද කියලා අපි දන්නේ නැතුව ඇතිනේ සමහර වෙලාවට. ඒ හින්දා තමයි නොමිලේම විෂන් කේ ආයතනය ඔයා වෙනුවෙන් සංවිධානය කරන්නේ. නොමිලේම පවත්වන අක්ෂි සායන වගේම ශ්‍රවණ සායන මේ පහුගිය දවස් ටික පුරාම පැවැත්ුණා. ඒ වගේම තමයි මේ ජූනි මාසේ 28 වෙනිදා කළුතර ප්‍රධාන ශාඛාව විසින් සංවිධානය කරනවා නොමිලේම පැවැත්වෙන අක්ෂි සහ ශ්‍රවණ සායනය. මූලික අක්ෂි පරීක්ෂාවන් ටික, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාවන්, ශ්‍රවණ පරීක්ෂාවන් වගේම ඇසේ සුද හඳුනා ගැනීමේ පරීක්ෂාවන් ඔයා වෙනුවෙන් සංවිධානය කරලා තියෙනවා. ඔයා කියලා කියන්නේ තරුණ වැඩිහිටි අය විතරක් නෙවෙයි, අපේ පුංචි දුවලා පුතාලා වෙනුවෙන් පවා විශේෂයෙන්ම අක්ෂි පරීක්ෂාවන් සංවිධානය කරලා තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, පොඩි ළමයි ගොඩ දෙනෙක් එදාට කළුතර ප්‍රධාන ශාඛාවට නැහඳ, විෂන් කියා කළුතර ප්‍රධාන ශාඛාවට නැහඳ, ඒගොල්ල වෙනුවෙන් විනෝද ක්‍රීඩා රසකුත් සංවිධානය කරලා තියෙනවා කළුතර විෂන් කියා ශාඛාවේ කට්ටිය. VR බොක්ස් තියෙනවා, බවුන්සර්ස් තියෙනවා, ෆේස් පේන්ටින් තියෙනවා. මේ ඇතුළු විනෝද ක්‍රීඩා රසක් එක්ක අපේ පොන්චි දුවට පුතාටත් එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ඇස්වල මොනා හරි ප්‍රශ්නයක් වෙලා එදාට කණ්ණාඩි දෙකක් අරගන්න ඕනි වුණොත් එහෙම ඔයාට ඇස් කණ්ණාඩි වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන්නත් සූදානමින් ඉන්නවා විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛා. ඒක හන්දා පවුලි හැමෝමත් එක්කම තමන්ගේ අක්ෂි සෞඛ්‍ය වගේම ඊට පස්සේ ශ්‍රවණ සෞඛ්‍ය වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න මේ මාසේ 28 වෙනිදා තව පුංචි දවසයිනේ තියෙන. ඒ කියන්නේ මේ ඉරිදා දවස පුරාම කළුතර විෂන් කෙයා ප්‍රධාන ශාඛාවේදී තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
2: වේලාව 10යි විනාඩි 44යි.
3: ගින්දර
4: දැගිය කා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගිය කා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම
3: සල්ලි කන්දක් මවසා සදා හරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාව ස්ථාර රැසක් අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකය දික්විජය කළ සදා හරිත ප්ලාන්ටේෂන් වෙත
5: වට්සප් කරන්න 0776 441 1048 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත සදා කාලිකව ජීවිතය විඳින්න සදා හරිත සමග බැඳෙන්න.
6: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලයි.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට. ඔබත් අදම රස බලන්න.
9: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිත් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: මොබිටෙල් ෆයිබ නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: වෙලාව 10:48.
7: මේ හස්බන්ඩ්
8: මොකද වයි
7: හදන්න ඕන තේද කෝපිද?
8: දේදුණු මාවත.
7: තමුන් කොණ්ඩි හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද?
8: දේදුණු මාවත.
7: හරි එහෙනම් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලං කාගා.

0: නැත්තුවාහන්න ජනි එක දේ දුනු මාවත
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසසූයේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 87 ඕකේ අදම කතා කරන්න 011 2 636 636.
3: හැදල් එන්ටර්ප්‍රයිසස් ගැන මතක් කරන්න හදන්නේ. හැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ අපි හැමෝගෙම නිවාස සිහිනය සැබෑ කරගන්න අපිට හම්බ වෙලා තියෙන හොඳම අත්වැල. හැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක ගෙයක් හදාගන්නවා කියලා කියන්නේ ඔයාට එකපාර ගෙදර හදන්න අවශ්‍ය කරන සල්ලි ටික ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක් අරගෙන වාරික වශයෙන් ගෙවන්න ඔයාට අවස්ථාව ලබා දෙන්න. ලංකාවේ කොතනක ඔයා ගෙයක් හදන්න ප්ලෑන් කරගෙන හිටියත් හැදල් එන්ටර්ප්‍රයිස සූදානම් මෙතෙන්ටම ඇවිල්ලා ගෙදර හදලා දෙන වැඩේ කරලා දෙන්න. සාමාන්‍ය මට්ටමේ කාමර දෙකක් තියෙන ගයක්. ඒ කියන්නේ වඩා අයිඩියා එකක් ගන්න මේ කියන්නේ. කාමර දෙකක් තියෙන ගයක් 150කින් වගේ හදා ගන්න පුළුවන් හැදල් එන්ටර්ප්‍රයිසස් එක. ඔයා නිකන් ගණන් අහලා තියෙන කෙනෙක් නම් මේ වෙනකොට වෙන වෙන තැන්වලින් ඔයාට දැනටමත් තේරෙනවා ඇති මේ ගාණ කොච්චර අඩුයිද කියලා. ඒ අඩු වෙන්නේ ක්වොලිටි එකේ අඩුවක් හන්ද නෙවෙයි. අර කොන්ත්‍රාත් වලට වෙන වෙනම ගෙවන්න යන්න වෙන්නේ නැහැනේ මේ කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම ඒගොල්ලොම වැඩේ කරන හන්ද. ඒක හන්ද ඒගොල්ලන්ට ගොඩක් අඩුවෙන් ඔයගලන්ට ගේ හදලා දෙන්න පුළුවන්. ඒක හන්ද කාමර දෙකකම ගයක් හදා ගන්න ඕනේ කියලා නෑ. ඔයාට හිතෙනවා නම් සත්මහල් ප්‍රාසාදයක් හදන්න. අන්න එහෙම වුණත් කිසිම බයක් නැතුව කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කතා කරන්න. මොකද කොල්ලොට ඒකටත් ඔට්ටුයි. 0744 390 3250. එහෙම නැත්නම් 0744 390 3251. පොසොන් එක ගැන කතා කරන්න හදන්නේ. පොසොන් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ නේත්‍රා බී වන්දනා මහා ධාතු නමස්කාරය. නේත්‍රාලෝක ධර්ම විජේ පොසොන් උදානේ මෙවර පැවැත්වෙන්නේ බණ්ඩාරවිල නගරයේ කේන්ද්‍ර කරගෙන කියලා දැන් ඔයා හොඳටම දන්නවනේ. හරියටම කිව්වොතින් එහෙම අර බණ්ඩාරවිල ටවුන් එකේම තියෙන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මූලික කරගනිමින් තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. දැනටත් ඔයා බණ්ඩාරවිල නගරයේ හරහා යන කෙනෙක් නම් පේන්නම තියෙනවා. ඉතින් වැඩ ටික පටන් අරන් තියෙන්නේ. තව පුංචි පුංචි ටිකක් විතරයි වැඩේ ඉවර කරන්න තියෙන්නේ. තොරන් තියෙනවා, ඊට පස්සේ භක්ති ගීත තියෙනවා, ඊට පස්සේ පොසොන් කූඩු තියෙනවා. වැඩ ගොඩක් මේ වෙනකොටත් ලකලෑස්ති වෙන ගමන් තියෙන්නේ. මේ අතර තියෙන වැදගත්ම දේ තමයි නේත්‍රාබී වන්දනා මහා ධාතු නමස්කාරය. ඉතින් ඒකත් එක්කත් ඔයාට එකතු වෙන්න පුළුවන්. ජුනි මාසේ 26 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් නේත්‍රා ලෝක ධර්ම විජේ පොසොන් උදානේ ඔයාට එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ලංකාවේ දැවැන්තම සමාගමක් වුණු කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා නෙත්ෆෙම් අපි සංවිධානය කරන තේපැන් දන්සල ජුනි මාසේ 28-29 දවස් දෙක පුරාම ඔයාගේ පවස නිවන් අපි සෝදානම් කරලා තියෙනවා. ඉතින් ඒක හන්ද අපි ආරාධනා කරනවා මේ වර පොසොන් එකට නෙත්ෆෙම් අපිත් එක්ක පොසොන් බලන්න බණ්ඩාරවිල යන්න ඔයාටත් එන්න කියලා. කටිය ගොඩ දෙනෙක් මේ පැත්තට කෝල් කරා, වට්ස්ඇප් මෙසේජස් එව්වා. මට මේ පැයේ පොඩ්ඩක් වෙලාව මදි වුණා. හැබැයි දවල් එකට කලින් අනිවාර්යෙන් නන් ටික කියනවා. ඊළඟ පැයේ වැඩි දෙනෙකුගේ නම් කියන්න බලාපොරොත්තුෙන් තමයි අපි යන්නේ ඊළඟ පැයට.

0: FM Anupaha, FM Anuhatarai Tashumakata, Net FM.
1: Brought to you by
2: Atunulake Namahubabana Ratapuram Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka.
1: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
1: අනුත්තන කඩම මිලක් කසා කළ ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ලකම් පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
4: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: අලුත් තැන කාටම මේලා කසා කළ ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ලකම් පොල කසා කළ ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසා කළ ප්ලාන්ටේෂන් 0112 2077 787 කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
5: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
6: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුව පහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
1: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
2: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
3: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
5: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
6: ක්‍රිස්ටිනා කෝටිං අහනවා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගලන්ට මොනවද හිතුනේ?
5: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
4: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
5: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
7: Brought to you by
8: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narambala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
9: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
10: The Palace Gampaha අවසාන නිවාස 25 ඔබ තදම සඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
11: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
12: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
13: FM Algo Town
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින 5කට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.satmobitel.lk.

0: ඔබ අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib sri lanka
1: බෑන් පෑලුත් වන අලුත් පැයි දිවස්ම net news
5: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර වැල්ලවාය ජනාවාස තුන ප්‍රදේශයේ වගා කර තිබූ උක්වගා බිමක විශාල ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් උක්වගාවට දැඩි හානි සිදු වී ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. ප්‍රදේශයේ පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වයේ හේතුවෙන් ගින්න වේගෙන් පැතිර ගොස් තිබෙනවා. කෙසේ වෙතත් පැල්වත්ත සීනි සමාගමේ ගිනි නිවීමේ ඒකකයේ සහ ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත් වූ බවයි net news වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. කිසියම් පුද්ගලයෙකු විසින් මෙම උක්වගා බිමට ගිනි තබන්නට ඇති බවටයි මෙවන විට සැක කෙරෙන්නේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: Idunu Mavata.
1: Brought to you by
2: Akunulake Namahubabana Ratapurama Rasa Genayana. Aulesama Rasa Karakana. Mother Freela Noodles. Taste Ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

අපේ රෝස හිමාශාව එකතු කරගන්න හදන්නේ. අද ඒගොල්ලෝ දෙන්නටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. දෙන්න කියලා කියන්නේ අපේ රෝසී යාගේ නයිකොච්චි කරල පොළොන්නරුවේ ජයන්තිපුරේ ඉන්න අපේ චතුරංග මල්ලි. දෙන්නවම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අද නම් ඉල්ලලා තියෙන සින්දුව දෙනවා. හොඳේ අනිවාර්යෙන් දෙනවා. සුබ දවසක් ජනි අයියේ. හදත් උන ලස්සන සින්දු ගොඩක් ඕනි අපිට. එහෙම කියන්නේ අපේ ගන්තුණ ඉන්න කෞශල්‍ය. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අන්න හදන්නේ වරකා ගොඩ තියෙන අනුරගාමන්ට් එක. එතන තියෙනවා අද බර්ත්ඩේ පාටි එකක්. කාගෙද දන්නවද? අද ඒගොල්ලන්ගේ උපන්දිනය සමරනවා ලක්ෂි. ලක්ෂිට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම සුබ පතනවා. ඒ විතරක් නෙවෙයි ඉතින් අපි කේක් බලාපොරොත්තු වෙන. බොස් ඉන්නවා ඊට පස්සේ නදී, සාමා, තමරා, සඳුනි, රමණී, කුමුදු, දේවි. ඊට පස්සේ අර කොල්ල දෙන්න සම්පත්, රුමේෂ්. ඒ දෙන්නවත් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. නයනමිස්ට සනීපන හැල්ලෝ ඕන නයනමි සිග්මන්ට් හොඳ වෙලා එන්න ඕනි වැඩ කරන්න. කෙල්ලෝ ටික බලාගෙන ඉන්න ඔයා එනකන්. ජනී මල්ලි, ගුඩ් මෝර්නින්. කොහමද ඔයාට? ඊයේ වගේ ලස්සන සින්දු ගොඩක් හදා දෙන්න හොඳේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ ලක්මාලි කඩවත ඉඳන්. එයා කියනවා ඉතින් කුමාරි මිස්ව, දුල්මිව, ගයන්ව, ඊට පස්සේ දිනිඳුව මේ කට්ටියව සින්දුවකට එකතු කරගන්න කියලා. මම එකතු කරගන්නම් ගොඩක් ආදරේ. පයාගල පැත්තට යන්න හදන්නේ. පයාගල පැත්තේ ඉඳන් අපිට මැසේජ් එකක් දානවා අපේ දෙනුවන් මල්ලි. එයා කියනවා එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා සින්දුවකට. ඉතින් අදත් දේදුරු මාවත පැත්තට හැරිලා ඉන්නේ අපි. එහෙම කියලා කියන්නේ අකුරැස් ඉඳන් අපිට මැසේජ් කරන අපේ යශෝ. එයාවත් දේදුරු මාවතේ පාගමනකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කිසිම බයක් නැතුව අද දේදුරු මාවතේ ඇවිදින්න යන්න පුළුවන්. මොකද වහින්නේ. හයි, කොහොමද ජනි අයියේ? ඔයාට අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. බදුල්ල කෝට්ට ගොඩ ඉඳන් අපිට ගීතිකා මැසේජ් කරලා තියෙනවා. එයාගේ ආදරණීය හස්බන්ඩ් අසංක. මේ අපේ අසංක නෙවෙයි. අපේ අසංකය තාම තනිකඩයි. චූටි බැටව් දෙන්න සෙනු සහ චෙනු. ඊට පස්සේ අම්මා ඉන්නවා ශීලා, තාත්තා ඉන්නවා ජයන්ත, මල්ලිගේ පවුලේ හැමෝම, අක්කිගේ පවුලේ හැමෝම, මහියංගනේ ඉන්න අම්මවයි, මල්ලිවයි, නංගිවයි, නංගිගේ පැටව් දෙන්නවයි එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙනවා. අපේ ගීතිකා ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. සංගල් ඉන්න අප්සරා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයත් ඉතින් මට දවස් ගාණක් තිස්සේ සින්දුවක් ඉල්ලනවා. එහෙම තමයි, අර දවස් කීපයක් ඉල්ලුවට පස්සේ තමයි සින්දු දෙන්නේ. මං එහෙමයි ලොකු සීන්. ආයුබෝවන්, සුබ දවසක් ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හයි දලා, අපිට ඕනි පොද වැස්සක්. අනේ, අපිට පොද වැස්සක් ඕනිද චුට්ටක් කියලා අපෙන් ආලා තියෙන්නේ. කෑගල්ලේ ඉඹුල් ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකේ සෙට් එක. දන්නවනේ ඉතින් අපේ උදේශිකා නිරූපමාලා. එයා ඉන්නවා, අම්මා චිත්‍රා ඉන්නවා, තාත්තා විජේදාස ඉන්නවා, කට්ටියම තේ බොන්න ඇවිල්ලා ඉන්නවලු. ආ, කාන්ත අක්කත් ඉන්නවලු. කාන්ත නෙවෙයි, කාන්ති වෙන්න ඇතිනේ. ගොඩක් ආතරෙන් කට්ටියම එකතු කරගන්නවා. කාලය පියඹලා යනවා වගේ දැනෙනවලු අපේ ගලේ කඩේ රයිගම ඉන්න සරච්චන්ද්‍ර ඩයස් අයියට දේදුරු මාවත අහගෙන ඉන්නකොට. එහෙම තමයි ඉතින්. මේ ඔයාලා අර ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් දානව නේද? මේ දවස්වලට ගැලපෙන්න ආදරය ගැන ඔයාට කියන්න පුළුවන් උදාහරණ විදිහට දෙන්න පුළුවන් දේවල්. මං කිව්ව මන්නම් ආදරය කරන්න කට්ටියට මේ දවස්වල බෝංචි කිලෝ එකක් තරම් කියලා. බෝංචි ගණන් නේ මේ දවස්වල. කෝල් කරන්න 0112553063 ට, WhatsApp message එකක් දාන්න 0711 95 95 95 ට, Facebook post එකට ගිහිල්ලත් comment එකක් දාන්න.

ගොඩක් වෙලාවට රෑට උයන්න කියලා කිව්වට පස්සේ වයිෆ්ලත් කියන්න ඕකනේ. මට බෑ. හැබැයි ඉතින් මෙහෙමයි. හස්බන්ඩ්ට පුළුවන් ගෙදරට යනකොට වයිෆ්ට අරගෙන යන්න ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක. ඒක හදන්න කිව්වට පස්සේ නම් වයිෆ්ලා බෑ කියන්නේ නැහැ. මොකද ඉතින් අමුතුවෙන් නූඩල්ස් හදද්දි කරන්න තියෙන කරදර වැඩ වෙන අර සාමාන්‍යයෙන් කරන එළවලු කපන වගේ වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එකක් අරගෙන ගියාට පස්සේ. විචලනය කරපු එළවලු ටිකක් ඕගොල්ලන්ට කපලා සුද්ධ කරලම ඔයාගේ ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි සැරට කන්න ආසයට ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක ඇතුලේනම තුන පහ මිශ්‍රණයකුත් දාලම තමයි ෆ්‍රීලන් ආයතනයේ ඔයාට නූඩල්ස් පැකට් එක එවන්නේ. ස්වභාවික අමුද්‍රව්‍ය වලින්ම නිෂ්පාදනය කරන හන්ද ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන කිසිම නිෂ්පාදනයක් අපි කෑමට අරගන්න බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර ඉන්න පුංචි දරුවෙකුට උනත් කිසිම බයක් නැතුව දෙන්න පුළුවන්. දැන් ඉතින් ඉස්කෝලේ යන පොඩි බබාලට ඒගොල්ලන්ට ඉස්කෝලේ ගෙනියන කෑම පෙට්ටියට බය නැතුව අපිට ෆ්‍රීලන් නිවසින් එන නූඩල්ස් හදලා දාන්න පුළුවන්. එළවලු නූඩල්ස් එකම හදාගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. ගෙවල් ළඟම තියෙන කඩේට ගියත් ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන නිෂ්පාදන ලේසියෙන් අරගන්න පුළුවන්. ඒ තරමටම බෙදා හැරීම් ජාලය පුළුල්. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් මේ කියන්න හදන්නේ ඩිලෙක්ටා නිෂ්පාදන ගැන. ඔයාගෙන් අරගන්න පේර අස්වැන්නෙන් තමයි ඩිලෙක්ටා නිෂ්පාදන නිෂ්පාදනය වෙන්නේ. ලංකාවේ හැමෝම හොය හොය අරගන්න ඩිලෙක්ටා නිෂ්පාදන තාමත් ඔයාගේ වෙළඳ සැලේ විකුරන්න නැද්ද? එහෙනම් ඔයා දියුණු වෙන්න පොඩ්ඩක් පරක්කු වෙලා තමයි. දැන්ම කෝල් එකක් දීලා ඩිලෙක්ටර් නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩේටත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න. කෝල් එකක් දෙන්න 0111 437 1250 සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. සින්දු අහන්න කට්ටිය බලාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ නම් කියනක මං යන්න හදන්නේ කලවානට ගිහිල්ලා එන්න. අපේ පුෂ්ප මැසේජ් එකක් දාලා තිනවා. ඔයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවලා දෙන්නවයි මාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න බලාගෙන ඉන්නවා කියලා තමයි අපේ එයා කියන්නේ. හයි ජනි පැට්ටෝ, අහගෙනයි ඉන්නේ ඔයාව. ලස්සන ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්නකෝ. එහෙම කියන්නේ අපේ අනුරාධපුරේ නිකිනි. නිකිනි නෙවෙයි නිපුණි. ලස්සන සින්දුවක් දුන්නොත් මල් කිනිත්තකුත් මට දෙනවා කියලා මල් පොකුරක ෆොටෝ එකකුත් එවලා තියෙනවා. මෙහෙම ඉතින් ෆොටෝ හරියන්නේ නැහැ. මල් පොකුරක් එවන්න ඕනි මට. පූර්ණිමා සෙව්වන්දි සඳලංකාව ඉදන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට යටියන්තොට අපේ අර ටයිටැනික් සැලුන් එක ගාව ත්‍රීවිල් පාක් එකේ කොල්ල සෙට් එක, ඒ කට්ටිය එකතු කරගන්න ඕනිනේ. අද ඉතින් ලසා බෝයි නම් ගොඩකුත් එවලා තියෙනවා. දිනූෂ, නිමල්, ලහිරු, චින්තන, සුමුදු, සුනිල්, දිනේෂ්, දිනෙත් මේ හැමෝම එකතු කරගන්න ඕනි. අද කොල්ල සෙට් එකට වැඩ වැඩි කියලා මන් දන්නවා. මොකද අද යටියන්තොට සති පොළ දවස. යටියන්තොට කියනකොට මතක් වුණේ දැන් ගොඩාක් වෙලා වෙනවා මට යටියන්තොට ටයිටැනික් සැලුන් එකේ ඉඳන් අපේ තුෂාර බෝයි කෝල් එකක් දීලා කියන්න මතකුණානේ නම. කතා කරලා කිව්වා අද නම් සුන්දරම් බොස් වැඩට ආවේ නෑ කියලා. ඔව් ඉතින් මන් දන්නවා වහින්නේ නැති වුණා. සුන්දරම් බොස් වැඩට ආවොත් තමයි වහින්නේ. මාස්ටර් ඉන්නවා, තව අලුතෙන් එකතු වුණු යාළුවෙක් ඉන්නවා. එයාගේ නමවත් තාම අපේ ලස් මේ අපේ තුෂාර අහගෙන නෑ. හරියන්නේ නෑ. ඔහොමනම් හොඳේ ටග් ගාලා නම අහගෙන හෙට අනිවාර්යෙන් කියන්න ඕනේ.

0: FM anu hatırayı da şumata Net FM. Velava oba beta gene enne.
1: Saheli, happily kiyannu ko oyalage cashback kathawa. Fabricator ge quotation ekak Swiss check ekata WhatsApp kara.
2: Million 2000ක් dakwa cashback laba ganna obe Swiss check aluminum quotation ekak 076.78 WhatsApp karanna.
3: Velava den 11:00 vinadi 24.
4: ගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
5: Don't stop remix remake එකට happen DJ blast එක
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
5: Net FM DJ night face to face attack show attack show
4: 1 2 3 let's go ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න
5: 0.75 95 95 95 Net FM DJ night face to face attack show hater and navetta muhunata muhuna taranga wadinne kalutara district aya Mr. Dean monaragala district aya DJ Sean
7: Brought to you by
8: Rasa Nahara Pinayanu My Cola Vetin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeya
9: ඔලෙවල් අවසන් කළ ඔබේ ලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669
10: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: නුවර දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව Net FM
12: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජුනි 25 මිනුවන්ගොඩ බස් නැවතුම්පළ අසල
11: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
13: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
14: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
8: රස නහර පිනා යනු My Cola වෙතින් My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeyak
11: අලුතෙන කඩමු මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලෙ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
15: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර

0: Kovisi të lotërejnë. Velava oba veta gene enne.
1: AAT adire eka saha AAT adire deka eka vara hadara. Vasarak tulu AAT vurthiye sudusukama sampurna kara. Obe vurthiye gamana fast track karaganna. Amadanda 0112559669.
2: Velava 11 vinadi 29.
3: My husband.
2: මොකද වයිෆ්?
3: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා.
2: හා.
3: ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා.
2: හා.
3: කවුද මුලින්ම සමාව ගන්න?
2: මම ගන්නවා.
3: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
2: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
3: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
4: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: පවුල් ප්‍රශ්න නැතුව දේදුණු මාවත හරන කියලා කිව්වත් ගොඩාක් වෙලාවට හවසට හස්බන්ඩ්ලට එහෙම නැත්නම් බබාලට ගෙදරට ගියාට පස්සේ ක්ලාස් සැරිලා වෙන්න පුළුවන් නැත්නම් හස්බන්ඩ්ලන් වැඩ ඉවරලා ගෙදර ගියාට පස්සේ වෙන්න පුළුවන් බබාලට නම් අම්මගෙන් හස්බන්ඩ් රන් වයිෆ් ගෙන් බැනුම් අහන්න වෙන්නෙම ගොඩක් වෙලාවට ඇඳුම් වල කුණු ගාගෙන ආවා කියලා මොකද ඉතින් අම්මලා වයිෆ්ලා පැවරෙදි ටික හොදලා ගන්න හැබැයි ඉතින් දැන් මේ ප්‍රශ්න විසඳිලා තියෙන්නේ මොකද ඔය ඕදේවල් වලට එදිනෙදා ගෑවෙන පැල්ලම් වලට කුණු වලට විසඳුම හොයාගෙන අපේ ඉෂාන් නැතුළු කණ්ඩායම මේ දවස්වල රටවටේම යනවනේ අද මිනුවන්ගොඩ පැත්තට ගිහිල්ලා තමයි විසඳුම හොයන්නේ අයිබෝන් ඉෂාන්
5: අයිබෝන් ඉතින් ජනි මතක් කළා වගේම අන්න ඒ වේ වලට විසඳුම හොයනවා වගේම තනිකඩ අපිත් මේ හැමදේම ඉගෙන ගන්න පැන්නේ
2: ජනි අනිවාර්යෙන් අපි එපා අපේ වැරදි හොදගන්න
5: අන්නේකනේ අපේ රෙදිරි කම්පිය හොදගන්න හැබැයි අපිත් දැනගන්නනේ හරියට මේ රෙදිරි කවදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න තමයි මාත් මේ ප්‍රායෝගික අත්දැකීම ගන්න මෙන්න මෙතන ඇවිල්ලා තියෙන්නේ
2: අහහ
5: ඉතින් ඔන්න නව වැඩි දියුණු කළ දීවා ප්‍රෙස් එක ඉදිරියට පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන අද දවසේ අපි ඉන්නවා ආදරණීය මිනුවන්ගොඩ පුරවරේ ඉතින් ඉදිරියට පැල්ලම් කියන බෙට අනි මතක් කළා වාරි දහඩිය පැල්ලම් වෙන්න පුළුවන් දූවිලි පැල්ලම් වෙන්න පුළුවන් ට්‍රැෆික් එකේ ඉන්නකොට එන දූවිලි පැල්ලම් වෙන්න පුළුවන් මෙන්න මේ ඉදිරියට පැල්ලම් වලට තමයි අපි මේ විසඳුම අරගෙන අවිල් තියෙන අපි මේක හැමදාම කිනවගේ නිකම්ම නෙවෙයි අපි මේ කියන්නේ ඉදිරියට පැල්ලම් වලට හොඳම විසඳුම තියෙන්නේ නව දීවා ෆ්‍රෙස් ළඟ කියලා මේකට තියෙනවා දැනි ට්‍රිපල් ඇක්ෂන් සංයෝගයක් තියෙනවා ඒ කියන්නේ පැල්ලම් ඉවත් කිරීමේ අපූර්ව තාක්ෂණයක් තියෙනවා ඇඳුම් වලට දීර්ඝ නැවුම් බවක් එකතු කරන තාක්ෂණය වගේම අපි මේ කතා කරන සුවඳ දිගු කාලීනව පවතින අන්නේ ට්‍රිපල් ඇක්ෂන් සංයෝගයේ ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය මේ හැමදේම තියෙන නිසා තමයි අපි කියන්නේ නව වැඩි දියුණු කළ දීවා ප්‍රෙස් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම කියලා මේක තියෙනවා යටි සුවඳ වර්ග පහක් රෝස සුවඳ ලැවෙන්ඩර් සුවඳ ගාඩ්නියා සමන් පිට සේපාලික මෙන්න මේ වගේ සුවඳ වර්ග පහකුත් තියෙනවා ඒ විතරක් නෙවෙයි අපි කතා කරන ආර්ථික වාසිය රුපියල් 25කට අනිකොත් නිෂ්පාදන දෙන්නේ ග්‍රෑම් 50ක් වුණාට වැඩි දියුණු කළ නව දීවා ප්‍රෙස් ග්‍රෑම් 60ක්ම ලබා දෙනවා ජනි ඒකත් ලොකු වාසියක් ඉතින් මෙන්න මේ වගේ වටිනාකම් කියන්නේ තමයි අද දවසේ මිනුවන්ගොඩ ප්‍රදේශයට ඉන්නේ අද දවසේ උදෑසන කාලේ අපේ කණ්ඩායම යනවා වෙළඳසැලට ගිහිල්ලා ඉල්ලන්නේ වෙනමකුත් නෙවෙයි ජනි එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා වෙළඳසැලේ මුදලාලි මහත්තයා අපිට දෙනවා නම් අපි මේ කතා කරන හොඳම විසඳුම නව දීවා ප්‍රෙස් ඕනම නිෂ්පාදනයක් අපිට දෙනවා නම් එවලේම මුදල් ටැංකකුත් අපි දෙනවා ඒ විතරක් නෙවෙයි අද හවස දෙකම ආරේ ඉඳලා මිනුවන්ගල පොළ භූමියේ ඉඳලා අපි ලස්සන වැඩ කටයුත්තක් අපි මේ කතා කරන දේ ප්‍රායෝගිකව ඔප්පු කරලා ඇත්ත කියලා අපේ ආදරණීය පාරිභෝගික හිතවතුන්ට අපි ඔප්පු කරලා පෙන්නවා මේ කතාව ඉතින් ඒ නිසා ඔන්න මේ වෙලාවේ කවදත් අලුත් කාගෙත් නෙත් අපේ ජනි එක දේදුන මාවත අහගෙන හැමෝටම මතක් කරනවා මිනුවන්ගොඩවට ඉන්න කෙනෙක් නම් අමතක කරන්න එපා පොළ භූමිය ළඟට එන්න අන්න එතකොට ඔබට පුළුවන් සතුට වෙන්න විනෝද වෙන්න වටිනා සෑහේ හිමි කර ගන්න වගේම එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම ලැබෙන්නේ වැඩි දියුණු කළ නව දීවා ෆ්‍රෙස් වෙතින් විතරයි කියන එක අපි ඔප්පු කරලා සනාථ කරලා පෙන්නන්න සූදානම් හෙට දවසේ අපි එනවා ආදරණීය නිට්ටඹු පුරවරයට මේ වෙලාවේ අපි 95.94 දශම අටෙන් කවදත් අලුත් කාගෙත් නෙත් අහගෙන හැමෝටම අපි කියනවා නිට්ටඹුවේ ඉන්න කෙනෙක් නම් ඔබේ වෙළඳසැලටත් හෙට උදෑසන අපේ කණ්ඩායම වෙන්න පුළුවන් ඇවිල්ලා ඉල්ලන්න වෙන මොකුත් නෙවෙයි එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම දෙන්න කියලා අන්නේ මොහොතේ ඔබ දෙන්නේ වැඩි දියුණු කළ නව දීවා ෆ්‍රෙස් නිෂ්පාදනයක් නම් ඔබට වටිනාකමක් එවෙලෙම හිමි කරගන්න පුළුවන්. එනම් බොහොම ස්තුතියි ජනි. මේලා සම්බන්ධ කරගත්තට.
2: බොහොම ස්තුතියි ඉෂාන්. විස්තර කියන්න මේ වැතරාවට.

අපේ ගලේ කඩේ රයිගම ඉඳන් කතා කරන සරච්චන්ද්‍ර ඩයස් අයියා WhatsApp මෙසේජ් එකකුත් දාලා තිබුණා. දැන් කෝල් එකකුත් ගත්තා. සරච්චන්ද්‍ර ඩයස් අයියා කෝල් ගන්නවා කියලා කියන්නේ ඕගොල්ලන්ට එච්චර හොඳ නැහැ. මොකද අර ඕගොල්ලන්ගේ මං ආන ප්‍රශ්න වලට උල්පන්දම් දෙන්නේ අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා තමයි. දුන්නා ප්‍රශ්න ටික. දෙන්නම් හෙට ඉඳන් වැඩි. ගාලින්ද මල්කි කතා කරා. එයාගේ යාළුවෙක් ඉන්නවා විහංගි. විහංගිත් ඇවිල්ලිනවලු විහංගිවත් එකතු කරගන්න කියලා කිව්වා සින්දුව. හයි ජනි, මම ඔයාට කැරට් කිලෝ එකක් තරම් ආදරෙයි කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. අපිට WhatsApp එකට පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ කියලා. චම්පි චම්පි චම්පි තමයි මට කැරට් කිලෝ එකක් තරම් ආදරෙයි. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා මේ සින්දුවට. මම එකතු කරගන්නවා බෝංචි කිලෝ එකක් තරම් ආදරෙන් ඔයාව මේ සින්දුව. ඊළඟට අපේ අනුරාධපුරයේ සඳලි නංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා. මට ඇහුණාද එල්ගුටවුන් ඉවරනකොට සඳලි ගැන සින්දුවකුත් ප්ලේ කරනවා. ගම්පොල ප්‍රියදර්ශනී අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කැන්ඩි බොයිස් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මල්ලි, මං ඔයාට ආදරෙයි කියලා මැසේජ් එකකුත් දාලා තිනවා. අපේ අංජලි, හොඳ සාලයෝ කිලෝ එකක් තරම් ආදරෙයිලු. සාලයෝ ගණන්ද මේ දවස්වල. ගම්පහ ඉඳන් තමයි අංජලි මැසේජ් එක දාලා තියෙන්නේ. අංජලි ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම තමයි ඔයාගේ ඇස් වෙනුවෙන් වැදගත් වෙන පණිවිඩයකුත් මම මේ වාට කියන්න හදන්නේ. මේ දවස්වල දන්නව නේද විෂන් කෑයකට ගියොත් ඉන්න හැම වාසි ගොඩක් ඔයා වෙනුවෙන් මේ වෙලාවස්වල විෂන් කෑය දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. 15% ඩිස්කවුන්ට් එකක් ඔයා අරගන්න සන්ග්ලාසස් වෙනුවෙන් වගේම ඇස් කන්නාඩි වෙනුවෙන් ලබා දෙන්න විෂන් කෑ ආයතනයේ සූදානමින් ඉන්නවා. ඔයා ගාව තියෙන්නේ කමර්ෂල් බැංක් ක්‍රෙඩිට් කාඩ් එකක් හරි BOC ක්‍රෙඩිට් කාඩ් එකක් හරි පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් එකක් හරි නම් ජුනි මාසේ 28 වෙනකම් මේ වැඩේ සිද්ධ වෙනවා. එක හන්දා ළඟම තියෙන විෂන් කෑ ශාඛාවකට ගිහිල්ලා අලුත් පෙනුමක් පැහැදිලි දැක්මක් වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන අලුත්ම අයවැය එකක් මිලදී ගන්න ඔයාට පුළුවන්. 15% ඩිස්කවුන්ට් එකක් එක්ක. දන්නවනේ ඉතින් ලංකාවේ තියෙන හොඳම අයවැය කලෙක්ෂන් එක තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි විෂන් කෑ එකේ විතරමයි. ආයුම ආයුර්වේද වෙදමෙදුර ගැන මතක් කරන්න හදන්න. කොහෙද තියෙන්නේ කියලා ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා මටත් කලින් ඒකට උත්තරේ දෙනවා. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තමයි ආයුම ආයුර්වේද වෙදමෙදුර තියෙන්නේ. කමල් බන්දුල වීරප්පිනුම් වෙද මහත්තයා ඉන්නවා එතන. දෙවි කෙනෙක් වගේ එතුමා කරන ප්‍රතිකාර වලින් හාස්කම් වලින් වගේ අපේ රෝගී වෙලා එතනට යන අම්මල තාත්තල රෝගී වුණු කට්ටිය ඉක්මනටම සුවපත් වෙනවා. මං අර හැම වෙලේම කියන්නේ net fm අහන ඔයා නිතර දෙවේලේ අහනවනේ. සමහර අම්මල තාත්තලා කියන්නේ ඒගොල්ලන්ට හරියට gedara එහාට මෙහාට ඇවිද ගන්නවත් බැරි වුණා කියලා. හැබැයි සුවපත් වුණාට පස්සේ සිරීපාදෙත් නැගලාවි. ඔයාටත් එහෙම ලෙඩක් දුකක් තියෙනවනේ. දන්න කෙනෙකුට එහෙම ලෙඩක් දුකක් වෙලා ඒගොල්ලෝ දුකෙන් ඉන්නවනේ. දුක් විඳ විඳ ඉන්නේ නැතුව යන්න කියන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට. කතා කරන්න ඕනි නම්බර් එක තමයි 0777 300940. එහෙම නැත්නම් 0773 273 540. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම හොයා වෙනුවෙන් විවෘතයි. මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියායි ආදිත්‍ය මල්ලි මේ සින්දුවට එකතු කරගන්න ඕනි. හයි ගුඩ් මෝර්නින් අපේ පන. එහෙම මට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද දන්නවද? මේ ඇවිල්ලා පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න කවුද කියලා. අපේ ප්‍රියානි, ප්‍රියානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආ ගම්පහ DR ගාමන්ට් එකේ ඉඳන් අපි අහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ලස්සන සින්දුවක් දෙන්න අපිටත් අපේ සඳුන් යෝජන මල්ලි මාවනෙල්ලි නම් මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි අපි දෙදරු මාව තහගෙන ඉන්නේ. කඩවත ප්‍රසාද් කඩවත නෙවෙයි කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක. විනීත අක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එතන වැඩ කරන හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න.

0: FM 95 94.8 Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: වේලාව 11 විනාඩි 44යි
3: ගින්දර
4: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
3: සල්ලි කන්දක් උම්මා වෙස්සක්
5: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
6: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: ඒී නන්දනී තිල්ලස්ට ටික්කන්නේ දොක්ට මේ කීවේ තියෙනවා කියලා දොක්කදා ඉටවස කිවවා ඩයික යවන්න ඕනේ කියලා ම බැයිඒවට පස්ස තමයි වේද මහත්තය ගැන කිව අපේ මාල්ලි කියෙන ඊට පස ගින් ේ ගත්ත දෙසරය නු ගත්ත මට ඉටවස හත්ති ගත්තිය විටින්න ඒව සේරෝම පුළුවන්ු නායව නැතිය
6: කතා කරන්න 0777 940
9: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයක රස බලමුද මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
10: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
11: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
12: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
11: එනර්ජි මෝනින් වයිබ එකත් එක්ක දවසම සුභ කරගන්න
12: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
11: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook live
13: ලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීථි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලාමුක කතාවස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
12: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
2: වෙලාව 11 විනාඩි 48යි
16: මේ හස්බන්
17: මොකද වයිෆ්
16: ඔයාට අතීතයේ යන chance එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපෝ
17: නැතුව
16: අනේ හිතේ ඇති කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලාද
18: කිලියේ කිලියේ මනි මනි මේ
19: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
12: මෙ
17: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: පහුගිය දවස් ටිකේම අපිට කතා කරන ගොඩ දෙනෙක්ගේ ප්‍රශ්නයක් උනේ. අපි වෙසක් එකට කූරගල රජමා කූරගල විහාරයේ කේන්ද්‍ර කරගෙන වෙසක් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරා වගේ මේ පොසොන් පොහොය වෙනුවෙන් අපි කොහෙටද මේ වැඩසටහන් ටික අරගෙන ඉන්නේ කියලා. ඉතින් නේත්‍රාබී වන්දනා මහා ධාතු නමස්කාරය. ඒ වගේම තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදාණේ අරගෙන net fm අපි මේ පාර එන්නේ හරියටම කිව්වොතින් එහෙම බණ්ඩාර වෙල නගරයට. දැන් ඉතින් බණ්ඩාර වෙල නගරය පහු කරගෙන එහෙමෙහි යන කට්ටියට නිතර දෙවියලේ දකින්න බලුවා. සැරසිලි කරලා ඊ පොසොන් පොහොය වෙනුවෙන් අවශ්‍ය කරන හැම දෙයක්ම මේ වෙනකොට සංවිධානය වෙන ගමන් තියෙද්දි ධාතුන් වහන්සේලා නමස්කාර කරන්න පවා ඔයාට අවස්ථාවක් හම්බ වෙනවානේ. ධර්ම විජය නේත්‍රාලෝක ධර්ම විජය ප්‍රසන්න උදානයේ තියෙන වැදගත්ම අංගය වෙන්නේ නේත්‍රාබී වන්දනා මහා ධාතු නමස්කාර. ජුනි මාසේ 26 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මූලික කරගෙන තමයි මේ වැඩකටයුත්ත සිද්ධ වෙන්නේ. රාජ්‍ය ආයතනවල නිලධාරීන්, ඒ වගේම තමයි අපේ පාසල්වල ඉන්න නංගිල මල්ලිලා, දහම් පාසල්වල ඉන්න කට්ටිය මේ හැමෝම එකතු වෙලා කරන භක්ති ගීත සරණිය, ඒ වගේම තමයි පොසොන් තොරණ, දන්සැල්, පහන් කෝඩු මේ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් දැනටමත් සූදානම් වෙන ගමන් තියෙනවා. ඒ වගේම තමයි දන්සැල් කිව්වක මම මතක් වෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක net fm අපි සංවිධානය කරන තේ පැන් දන්සල් ජුනි මාසේ 28 වෙනිදා ඉඳන් 29 වෙනිදා වෙනකන් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාර භූමියේදී මේ වැඩ කටයුත්තත් සිද්ධ වෙනවා. දැන් සමහරවිට ප්ලෑන් එකක් හදලා ගමන්නේ ඇත්තේ මේ පාර පොසොන් එකට කොහෙටද යන්නේ කියලා. අපි හැමෝම එකතු වෙලා net fm එක පොසොන් සමරන්න බණ්ඩාරවෙලට ගිහිල්ලා හම්බ වෙමු.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM. De dunu mamata.
1: Brought to you by
2: Atunu lake namah bavan rata puram rasa genayan. Aule sama rasa karakana. Mother Freela noodles taste ke trust ka.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
6: සල්ලි කන්දක් මබෙසා.
7: ජූනි 22 සිට 28 දක්වා විෂන් කියා ශාකා ජාලයෙන් ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්නා විට ඔබේ කමර්ෂල් බැංක් BOC හෝ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් 15% විශේෂ වට්ටමක් ලබා ගන්න. අද ඔබට ළඟම විෂන් කියා ශාකාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ.
8: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත.
9: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
10: යහතුන වඩන අපේ රස විජේ.
9: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
11: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
12: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
13: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
14: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැකිය. එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න.
15: දැන් නන පහන් දැල්වුම. Master Guide ප්‍රකාශකයෝ වෙතින්.
16: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
17: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
7: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල් ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 27 77 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින පහකට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.saltmobitel.lk වෙතින්.
20: සුබ දහවලක්. වේලාව දවල් 12:00.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරිමව තහවුරු කරගන්න, දියවැඩියාව පරද්දන්න, ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363, 0776 716 3672.
6: අයිබෝන් අද 2026 ජුනි 25 වනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් සමග මම සචිනි සේලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සෙල්වා. සිරස්තල හරක්කඩාගේ අල්ලස් නඩුවට පැටලුණු චරිත් අබේසිංහ සහ විජේදාසගේ පුත්‍රයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට. රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබා දෙන්න පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට එයි. ඩෙංගු බෝකල 5000කට නඩු. වෙනිසියුලාවම හෙල්ල වූ භූමි කම්පණයෙන් මියගිය ගණන 32ක්. ආපාද සහිත තැනත්තන් බලගැන්වීමට නව ව්‍යාපෘතියක්. තමන්ගෙන් ඇතමුන් වරප්‍රසාද ලබාගත් බව හරක්කටා පසුගේදා ප්‍රකාශ කර තිබුණා. ඊට අදාළව සිදු කෙරෙන විමර්ශනයකදී චරිත් අබේසිංහ මහතා සහ රකිත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගත්තා. ඒ ඇතුළු කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අතරංකුවටගත් සම්මකි ජනපලවේගේ හොරුන්න සංවිධායක චරිත් අබේසිංහ මහතා සහ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නතුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නැමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන විමර්ශනයකට අදාළවයි ඔවුන් දෙදෙනා අතරංකුවට ගනු ලැබුවේ. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නැමැත්තා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවනු ලැබ සිටිනවා. එය අනුව ඔහුගේ ජීවිතය ආරක්ෂා කරදීම සඳහාත් හරක්කටා නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත් කරදීම සඳහාත් විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහා අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් සිකකරුවන් අල්ලස් ලබාගෙන තිබවයි අල්ලස් කොමිසම පැවසුවේ. 2023 වසරේ ඩුබායි රාජ්‍යයේදී හරක්කටා නැවැත්තාගේ බිරිඳකින් රුපියල් 1,500ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල 1,200ක් දක්වා අඩු කර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් 1,120ක මුදලක් සැකකරුවන් විසින් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ. මීට පෙර නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට රැගෙන අවස්ථාවක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නැමැත්තා මේ බවට චෝදනා කළා. විමර්ශන ආරම්භ කෙරුණේද ඒ අනුවයි. පාසල් ප්‍රවාහන සේවා ඇතුළු ප්‍රදු ප්‍රවාහන සේවා සියල්ල නියාමනය කිරීමේ වැඩපිළිවෙල මෙම වසර අවසන් වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවනන්ද සුරවීර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
7: ඔබතුමන්ලා ප්‍රධාන අමාත්‍යංශයේ විදිහට ප්‍රධාන පනතට රෙගුලාසි පහුගේ කාලයේ පුරාවටම ඒ අදාළ ශේෂ්‍රයන් පාසල් ප්‍රවාහනය, කාර්යාල ප්‍රවාහනය, ත්‍රිවිල් රථ සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් ගැන සාකච්ඡා කරමින් පාර්ලිමේන්තුවේ විවිධ අනුකමිටු ගොඩනගමින් ලොකු ගැඹුරු සාකච්ඡාවක් කළා. හැබැයි තවම රෙගුලාසි ගැසට් එකට ගිහිල්ලා නැහැ. මේක අත්‍යවශ්‍ය කටයුත්තක්සේ අපි දකිනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි කොයි කාල පරාසය ඇතුළත මේ රෙගුලාසි ගැසට් කරලා මේ නියාමන ක්‍රියාවලිය සිදුවේවිද කියලා.
8: ඔව් ගරු මන්ත්‍රීතුමා, මේ අපි පොදු ප්‍රවාහනයේ නියැලෙන තීරුවරත පාසල් ලැබුණු ප්‍රවාහන කරන ස්කූල්

0: මේ පාසල් ප්‍රවාහනයේ වෑන් රථ ඒවගේම කාර්යාල ප්‍රයෝජන සඳහා ගන්නා බස් රථ සඳහා නියාමනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු වලදී අපි ඒවා හදලා තිනවා. ඒ ක්‍රයිටීරියා මොනවද කියන එක හදලා තිනවා. හදලා ඉවරලා දැන් මේ අවස්ථාවේ සිදුවන්නේ ඒ අදාළ සේවා සපයන්නන් සමග සාකච්ඡාවක් ආරම්භ කිරීම. මෙතන මේක අපි පළාත් ප්‍රවාහන අධිකාරියත් එක්ක සාකච්ඡා වටයක් යනවා. ඒත් එක්කම ඒ සංගම් සමග සාකච්ඡා වටයක් යනවා. මින් පසුව තමයි මේක අපි සම්පූර්ණ සමාජ ලෝචනයක ලක් කරලා ඉවරලා ඒක ස්ථිර කරලා ඉවරලා ඒ අදාළ නීති ක්‍රියාමාර්ග මගින් මේ ගැසට් කරන්න බලාපොරොත්තු වෙන නිසා යම් කාලයක් ගත වෙනවා. අපි හිතනවා දළ වශයෙන් මේ අවුරුද්ද ඇතුළත මේ වැඩේ අපිට යම් තාක්කුරට ඉවර කර ගැනීම හැකියාව තියෙන කෙන විශ්වාසය තියෙනවා.
1: මේ අතර ජනාධිපති උඩු කුමාර දිසානායක මහතා මෙවන් විට පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා. ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට පැමිණියේ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව කල්තැවීමේ විවාදයට එක්වීම සඳහායි. එහි නවතම තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා නෙට් නිවුස් වෙනුවෙන් චිරන් ජීවන්ත ධර්මසේන. අයිබෝන් චිරන්.
2: අයිබෝන් සචිනි, විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම පිළිබඳ සභාව කල්තැවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණි සමන්මලී ගුණසිංහ මන්ත්‍රීවරිය විසින්. අදාළ මන්ත්‍රීවරිය යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරියක් විසින් මෙම යෝජනාව විස්තර කරනු ලැබුවා. ඉන් අනතුරුව තමයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවාදයට එක්වමින් අදහස් දැක්වීම සිදු කළේ. එහිදී ජනාධිපතිවරයා කතාව ආරම්භයේදීම සඳහන් කරමින් සිටියා, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පාතාල කල්ලි සහ සංවිධානාත්මක අපරාධ ජාලය මර්ධනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව විධිමත් වූ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කරලා තියෙනවා කියලා. ඒක වැටලීම් වලින් පමණක් සිදු කිරීමට නොහැකි බව තමයි ජනාධිපතිවරයා සිය කතාවේදී අවධාරණය කර සිටියේ. මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට එරෙහිව දැන් රට තුළින් විශේෂයෙන්ම විපක්ෂයෙන් යම් විරෝධයක් එල්ලවීම පවතින බව ජනාධිපතිවරයා තමන්ගේ කතාවේදී අවධාරණය කරා. විශේෂයෙන්ම සානියා අභිෂේකර, රංග දිසානායක, ආනන්ද විජේපාල සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකරුවන් විරෝධය එල්ල කරන විපක්ෂයේ විරෝධතාකරුවන් බවට පත් වෙලා තියෙනවා කියලා තමයි ජනාධිපතිවරයා තමන්ගේ කතාවේදී අවධාරණය කළේ. කෙසේ වෙතත් මේ සංවිධානාත්මක අපරාධ මර්ධනය කරන මෙම නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කැපවී කටයුතු කරන බවත් අනුගම දිසානායක මහතා මෙහිදී අවධාරණය කර සිටියා. ජනාධිපතිවරයා තවමත් පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා. අප සූදානම් එම කතාවේ සියලු තොරතුරු අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා ඔබ වෙත ගෙනීමට බොහොම ස්තුතියි සචිනී. අවස්ථාව ලබා දුන්නාට
1: ස්තුතියි චිරන්. මෙරට ආබාධ සහිත පුද්ගලයන් මිලියන 1.6කින් 70%ක් පමණ ආදායම් ඉපීවීමක් සිදු නොකරන බව වයිල් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයේ පවසනවා. එවැනි තත්වයක් උද්ගත වැත්තේ ඇතැම් ක්‍රමවේදවල පවතින යම් යම් ගැටලු නිසා බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.
3: එහිදි ප්‍රධාන වශයෙන් අධ්‍යාපනයේට සීමිත ප්‍රවේශයන්, එහෙම නැත්නම් ආබාධිත සහිත ළමුන් සහ තරුණ අයට අධ්‍යාපනය ලබා ගැනීමට තියෙන අවස්ථාවන් නොමැතිවීම, දෙවැනි කාරණේ හැටියට විශේෂයෙන්ම වෘත්තීය පුහුණු ලබා ගැනීමේදී මේ ආබාධිත සහිත කණ්ඩායම් වලට තමන්ට අවශ්‍ය වෙන රැකියාවක් සඳහා අවශ්‍ය වෙන සුදුසුකම් සපුරා ගන්න ක්‍රම බොහොම අඩුයි. ඔවුන් අනිත් කණ්ඩායම් එක්ක තියෙන තරඟ වලටම තමයි සහභාගී වෙන තියෙන්නේ ඒ පුහුණු වීම වලට. හැබැයි ඒ තුලදී ඔවුන්ගේ හැකියාව බලන්නේ නැහැ. අර ඔවුන්ට තියෙන බාධාවන් තමයි සලකන්නේ. ඒ වගේම සමාජයේ තියෙන ඇතම් පුද්ගලයන්ගේ ආකල්පමය තත්ත්වයන්, ඒ වගේම වැරදි මත විශ්වාස, මේ වගේ කාරණයක් බලපාලා තියෙනවා මේ ආබාධිත සහිත විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් සහ අනිත් කණ්ඩායම් වලට රැකියා සහ ආදායම් උත්පාදන මාර්ග වලට එළඹීමට තියෙන අවස්ථාව අවමිමීම.
1: මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් චයිල් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනය රජය සමග එක්ව විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවා ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
3: විශේෂයෙන්ම මේ වැඩසටහන ආබාධිත තරුණයන්ට ආදායම් සහ රැකියා අවස් වැඩි කිරීම සහ ඒ සඳහා සේවා පහසුකම් ලබා දීමට අවශ්‍ය යෝග්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමක් තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව වෙනම අපේ රටේ තියෙන සිස්ටම් එකට පැරලල් යන විදිහට, එහෙම නැත්නම් වෙනස්ව යන තවත් වැඩසටහනක් නෙමෙයි. ඒ තියෙන ක්‍රමවේදයන් ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන වැඩ කටයුතු. මෙහිදී විශේෂයෙන්ම වෙළඳපොළට ගැළපෙන කුසලතා පුහුණුව, ඒ වගේම පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීම සමාගම් එක්ක එකහු වෙලා දැනට මාකට් එකට අවශ්‍ය වෙන විදිහේ පාඨමාලා සකස් කිරීම වගේ කටයුතු අපි කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ආබාධිත සහිත පුද්ගලයන් සහ තරුණයන්ට ව්‍යාපාරයක් සහ ඒව සඳහා කරගෙන අවශ්‍ය වෙන මූලික මූල්‍ය දැනුම ලබා දෙන්න වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි උපදේශනය, කලනමලාකරණය, අලවිකරණය මේ වගේ දේවල් ගැනත් ඔවුන්ට දැනුවත් කිරීම, පුහුණු වීම කරනවා. මේ සියලු දේවල් අපි කරන්නේ රජයත් සමග සම්බන්ධ වෙලා එක සිස්ටම් එකක් ශක්තිමත් කරන්න. ඒ වගේම අපි මේ ආබාධිත තරුණ කණ්ඩායම් වලට තමන්ගේ ව්‍යාපාර, එහෙම නැත්නම් තමන්ගේ රැකියා කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය වෙන මූලික ප්‍රාග්ධන ලබා දීමුත් කරලා තියෙනවා.
1: ඩෙංගු මතුරුවන් බෝවන පරිශ්‍රය පවත්වාගෙන ගිය පුද්ගලයින් 5000කට එරෙහිව අධිකරණයේ හමුවේ නඩු පවර ඇති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසනවා. එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ පරිශ්‍රය පරීක්ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි. එලෙස ඩෙංගු මතුරුවන් බෝවන පරිදි පරිශ්‍රය පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා ඉදිරියේදීද නීතිමය පියවර ගන්නා බව ඔහු පැවසුවා.
4: මේ දිනවල ලංකාව පුරා පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අපි විවිධ ක්‍රම උපයෝගී කර ගන්නවා. විශේෂයෙන්ම ජාතික ඩෙංගු මර්ධන ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන මාර්ගෝපදේශවල පදනම් වෙලා අපි පහුගිය දින කීපයේම ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිසර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහන්වල නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක. කෙසේ වෙතත් පහුගිය දිනවල අපිට අනාවරණය වෙච්ච කරුණු අනුව පහුගිය දින කීපෙම ඊයේ දිනේ සහ ඉදිරියටත් අපි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පොදු මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න, ජීවිත ආරක්ෂා කරගන්න වගකීමෙන් තොරව කටයුතු කරන මදුරුවන් බෝනස් ස්ථාන පවත්වාගෙන යන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පහුගිය දින කීපෙ 5000කට ආසන්න සංඛ්‍යාවකට අපි මදුරුවන් බෝනස් ස්ථාන පවත්වාගෙන යාම වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවරන්න කටයුතු කරලා තියෙනවා. ඉදිරි දින කීපෙත් අපි ඉතාම ඕනෑකමින් සියලුම නිවාස ආයතන සහ පරිසර පරීක්ෂා කරනවා. මදුරුවන් බෝනස් ස්ථානයක් හමුවන ඕනෑම ස්ථානයකට කිසිදු පැකිලීමකින් තොරව නෛතිකමය ක්‍රියාමාර්ග ගන්නවා.
1: මේ අතර ඩෙංගු රෝගීන් 49,000කට වැඩි පිරිසක් මෙවන විට හඳුනාගෙන තැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසනවා. ඩෙංගු මර්ධන වැඩසටහන් තවදුරටත් සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ වෙත පැමිණ තිබෙනවා. ඒ එම කාර්යාංශය විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. වෙනිසියුලාවේ කරාකස් අගනුවර එක පිට ඇති වූ ප්‍රබල භූකම්පන දෙක හේතුවෙන් පුද්ගලයින් 32 දෙනෙකු වියෝග සතැයි මෙවන විට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. එරට වැඩබලන ජනාධිපති ඩෙල්සී රොඩ්ග්‍රස් පැවසුවේ තෝල් ලැබූ සංඛ්‍යාව 700කට වැඩි බවයි. කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව දසදහසද ඉක්මවා හැකි බවට ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය මීට පෙර ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. භූකම්පන දෙකෙන් පළමු භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ 1.2ක් ලෙසත් දෙවන භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ 1.75ක් ලෙසත් සඳහන් වෙති බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ. මෙම ආපදා තත්ත්වය සැලකිල්ලරගෙන වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. සහන සේවා කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ හමුදා ජනරාල්වරියෙකුද පත් කළ බවයි වැඩබලන ජනාධිපතිවරිය කියා සිටියේ. ඇති වූ භූකම්පන සමග කරාකස් අගනුවර ගොඩනැගිලි රැසක් කඩා වැටී තිබෙනවා. වෙනිසියුලාවේ ජාතික නිවාඩු දිනයක් වූ බැවින් භූමිකම්පව සිදුවන අවස්ථාවේදී බොහෝ පිරිස් රැඳී සිට ඇත්තේ ඔවුන්ගේ නිවෙස්වලයි. ඇති වූ සැලවීමත් සමග බියටපත් වූ පිරිස් කලබලින් මහාමාර්ගවලට දුවා බවයි එරට සිටින BBC වාර්තාකරුවන් කියා සිටී. මුළු වෙනිසියුලාවටම මෙන්ම අසල්වැසි කොලොම්බියාවේ බොගෝටා නුවරටද එහි බලපෑම දැනී ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවයේ වැඩිදුරටත් වාර්තා කළේ.
5: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
1: ලොක කුසලානු පාපන්දු තරංගාවලියේ ඊකාණ්ඩේ පෙරමුණ ගනිමින් අවසන් 32 වටේට සුදුසුකම් ලැබීමට ස්විට්සර්ලන්තය අද සමත් වුණා. ඒ මෙවර තරංගාවලියේ සම්මන් සත්කාරකත්වයේ දරන කැනඩාව ගෝල 2-1 ලෙස පරාජය කරමින් මෙම ජයග්‍රහණයත් සමග ස්විට්සර්ලන්තය සුවිශේෂී වාර්තාවක්ද තබා තිබෙනවා. ඒ අර්ජන්ටිනාව සහ ප්‍රංශයට පසුව පිටපිටම ලොක කුසලාන තරංගාවලි 4කදීම පිළිමුලුන් පිටදැකීමේ වටේට සුදුසුකම් ලැබූ ලොව 3 රට බවට පත්වෙමින් ඒ අනුව ඔවුන් ලබන ජුලි 3 වැන්කුව නුවරදීම සිමිලඟ තරගයට මුහුණ දීමට නියමිතයි. මේ අතර මෙම තරගයෙන් පරාජය වුවද කැනඩා කණ්ඩායමද සිය ඉතිහාසයේ පළමු වතාවට ලොක කුසලාන පිළිමුලුන් පිටදැකීමේ වටේට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ඔවුන් ඊකාණ්ඩයේ දෙවන ස්ථානයේ දිනා ගනිමින් මෙම අවස්ථාව හිමි කරගත්තා. කෙසේ වෙතත් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අපොහොසත් වීම නිසා කැනඩාවට මින් ඉදිරියට සිම්බව් රටේදී තරග වැදීමේ වාසිය අහිමි වනවා. ඔවුන්ගේ මීළඟ තරගය ලබන ජුනි 28 වනදා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර අද පැවති තවත් තරගයකදී ගෝල 1-0 ලෙස දකුණු කොරියාව පරාජය කිරීමට දකුණු ආප්‍රිකාව සමත් වුණා. ගෝල 4-2 ලෙස මොරොක්කෝව හයිටි රාජ්‍ය පරාජය කළා. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස් 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: සුපිරි අවස්ථාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
9: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
11: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.

වෙලාව 12යි විනාඩි 24යි. අපි පටන් ගන්න හදන්නේ දේදුණු මාවතේ අද දවසේ අවසාන පැයේ වැඩ කටයුතු ටික. මේ පැය පටන් ගන්නකොටම ඉතින් මතක් කරන්න තියෙන්නේ දැන් ගොඩාක් වෙලාවට අපි දවල් කෑම වෙලාවනේ ඉතින් මේ කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ. දවල් කෑමෙන් පස්සේ මොකද්ද කරන්නේ? යෝගට් එකක් වගේ මොකක් හරි කන. ඒක කාලා මොකද්ද කරන්නේ? යෝගට් කෝපේ දානවා ඒක හොහෙට හරි විසික් කරලා. එහෙම කරන්න ගියාට පස්සේ තමයි ප්‍රශ්නේ වෙන්නේ ඊට පස්සේ. දැන් මේ දවස්වල අපි හැමෝම කතා කරනවා, වැඩිපුර කතා කරනවා, අපි වාට ඒ ගැන මතක් කරනවා. ඩෙංගු අවදානම ආයෙත් හිස ඔසවලා තියෙන්නේ. ඒ කියන්නේ අපි පරිසරය ගැන ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්න ඕනි. පරිසරය හැම වෙලේම ආරක්ෂාකාරීව වගේම තමයි පරිසරය හැම වෙලේම පිරිසිදුව තියාගන්නේ. ගෙදර සමහර විට ඔයා හිතන්නේවත් නැති තැනක වතුර පිරීලා එතන ඩෙංගු මදුරුව බෝ වෙන තැනක් බවට පත් වෙලා තිනව වෙන්න පුළුවන්. ඒක හින්දා නිකමට අද හවසට වැඩ ටික ඉවර කරලා ගේ වටේ පොඩි රවුමක් දාලා බලන්න. එහෙම තැන් තියෙනවද කියලා. ඒක ඔයාට වගේම තමයි, ඔයාගේ ගමේ ඉන්න අයට වගේම තමයි, මුළු රටටම මේ වෙලාවේ සෑහෙන වැදගත් දෙයක් බවට පත් වෙයි. ඒකටත් මතක් කරන ගමන් අපි දේදුණු මාවතේ තුන්වෙනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. මං යනවා අපේ පද්මිනී අයිරාංගනී අක්කව හොයාගෙන. එයා වැඩ කරන්නේ ඉසිවර ආයතනයේ. ඒක තියෙන්නේ හරියටම කිව්වොතින් එහෙම පැතුම් මුයෙන්. එතන ඉඳන් අපිට කතා කරලා කිව්වා ඉතින් එකතු කරගන්න කියලා, මුතු සඳරේනුවත් එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගත්තා. කළුතර පනාපිටිය කිව්ව ගමන් මොකද්ද මතක් වෙන්නේ? චාමර ස්ටෝස් එක. චාමර ස්ටෝස් එකේ අපේ චාමරයි තනෝජයි දෙන්නත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා. දැන් මෙහෙම වැඩක් කරන්න බලුවා. අපේ චාමරටයි තනෝජටයි අල්ලපු ගෙවල් වල ඉන්න කට්ටියට, ගමේ ඉන්න කට්ටියට ඔක්කොම එකතු කරන් මේ ඉරිදට යන්න පුළුවන්. කළුතර විෂන් කෙයා ප්‍රධාන ශාඛාව මගින් සංවිධානය කරන, නොමිලේම පවත්වන අක්ෂි සායනයේ වගේම තමයි ශ්‍රවණ සායනයට සම්බන්ධ වෙන්නේ. මම ඒ ගැන ඔයාලට ආයෙත් පාරක් මතක් කරනවා නම්, එහෙම විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛාව විසින් සංවිධානය කරන මේ නොමිලේම පැවැත්වෙන අක්ෂි සහ ශ්‍රවණ සායනයේදී ඔයාට මූලික අක්ෂි පරීක්ෂාව, මූලික අක්ෂි පීඩන පරීක්ෂාවන් ටික, ශ්‍රවණ පරීක්ෂාව, ඇසේ සුද හඳුනා ගැනීමේ පරීක්ෂාවන් වගේම මේ හැම දෙයක්ම කරගන්න අවස්ථාව හම්බ වෙනවා සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම තමයි ඔයාගේ පුංචි දරුවා. සමහර විට එයා දන්නෙත් නැතුව ඇති එයාගේ ඇස්වල ප්‍රශ්නයක් තියෙනවා, කන්වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔයාට උනත් ඒක හරියට අඳුරගන්න විදිහක් නැහෙනි. ඒ හින්දා තමයි ප්‍රමිතිගතව ඒ දේවල් පරීක්ෂා කරන තැනකට ඒගොල්ලන්ව යොමු කරන්න වෙන්නේ. සමහර විට සල්ලි ප්‍රශ්න හඳනම් ඒ දේවල් පිටිපස්සට දාලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ යන්න කළුතර ප්‍රධාන ශාඛාව විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛාව මගින් සංවිධානය කරන නොමිලේම පැවැත්වෙන අක්ෂි සහ ශ්‍රවණ සායනයට අපේ පුංචි දුව පුතා වෙනුවෙනුත් සුවිශේෂී අක්ෂි සායනයක්, ශ්‍රවණ සායනයක් එදාට පැවැත්වෙනවා. පුංචි දුවල පුතාලා වෙනුවෙන් එදාට ගොඩ දෙනෙක් කෙන හඳ විනෝද වෙන්න අවස්ථාවන් රසකුත් සංවිධානය කරලා තියෙනවා විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛාව. VR boxes තියෙනවා, ඊට පස්සේ bouncers, face painting, මේ ඇතුළ විනෝද ක්‍රීඩා රසක් සංවිධානය කරලා තියෙනවා. ජුනි මාසේ 28 වෙනිදා තමයි දවස. ඒ කියන්නේ මේ ඉරිදා සම්බන්ධ වෙන්න තියෙන්නේ විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛාවට ගිහිල්ලා එදාට ඇස් කන්නාඩි වෙනුනොත් සුවිශේෂී වට්ටම් ලබා දෙන්න විෂන් කෙයා ආයතනයේ සූදානම් ඉදිනවා. විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛාව තියෙන්නේ නොම්බර 371 ගාලුපාර කරුතර උතුර කළුතර කියන ලිපිනේ. ඒකන්ද තැන හොයාගෙන තමාරු නැහැ, ලේසියෙන් හොයාගෙන යන්න තමයි තියෙන්නේ. ත්‍රිකුණාමලේ පහේ කණු ඉඳන් අපේ පුංචි බණ්ඩායියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊජී අනුරයියා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සමන්ත සැලුන් එකේ අපේ සමන්ත අයියා මැසේජ් එක දාලා තියෙනවා බදුල්ල කැටවල ඉඳන්. ඒගොල්ලෝ බ්‍රහස්පතින්දර නිමාඩු. හැබැයි හිරුදරු ස්ටෝස් එක ඇරල. අම්මා ඉන්නවා එතන, අම්මා විමලාවතී, නෝනා නිසංසලා, ඒ වගේම තමයි දුවල දෙන්න තරුන්දි සහ ඉරන්දි. ඒ දෙන්නට ආදරේට තමයි හිරුතරු කියලා කියන්නේ. මාකොළ ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත සමරවීරයියා මැසේජ් එකක් දාලා තිනවා ඉස්කෝලේ යාළුවත් එක්කම එකතු කරගන්න කියලා කට්ටියම. අද නම් එළියේ වැඩ කරගෙන ගෙයි ඇතුලේ වැඩ ටිකක් කරගෙන පාඩු ඉන්න බලුවන් ජනී කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ හෝකන්දර සිංහපුරේ ඉන්න රුක්මණියක්. අල්ලපු ගෙදර යෝග මල්ලිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. දයා අයියත් ඉන්නවලු. අල්ලපු ගෙදර යෝග මල්ලි රේඩියෝ එක අහන්නේ අපේ රුක්මණියක්ලා ගෙදර. ඒ තරම්ම සද්දට රේඩියෝ එක දාලා තියෙනවා. ජනී බෝලේ කොහොමද? මම අලව්වේ කරුවක්ක. ලස්සන සින්දුවකට ගුණතිලක පවුලේ හැබෝමයි, පතිරණ පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දීලා තියෙන්නේ. ඊයේ වගේ පරක්කු කරන නම් හොඳේ එපා හොඳේ කියලා තියෙනවා. වැඩේ තියෙන්නේ මං අදත් පැයකට වඩා පරක්කු වෙලා තමයි මේ මැසේජ් එක කියවන්නේ. මේ ගමුවේ අපේ ධනංජය බණ්ඩාරයියා මැසේජ් එකක් දාලා තියෙනවා. එයා ඉන්නේ සෙන්ට් ඇන්තනිස් රෝඩ් එකේනේ. එතන ඉන්න කට්ටියව ඊට පස්සේ ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය ඉන්නේ දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ. එහේ ඉන්නවනේ අම්මා ඇතුළු පවුලේ කට්ටිය. මේ කට්ටියව මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
කොරියාව ඉඳන් අපි වහගෙන ඉන්නවා අපේ නුවන්. නුවන් ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ මහනුවරට ගියාට පස්සේ ජීවස් වරීදා, දීප්ති සිල්වා, ශ්‍රීන් ඩයස්, නිරෝ ගයානි සිල්වා, චන්ද්‍රානි මාරසිංහ මේ කට්ටියම අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඒක නෙවෙයි මේ දවස්වල බෝංචි වලට වඩා තක්කාලි ගණන්ද මේ අපේ Facebook post එකට comment දාන කට්ටිය කියන්නේ මට තක්කාලි කිලෝ එකක් තරම් ආදරේ කියලා. ඔයාලට එහෙම ideas තියෙනවනම් යන්න අපේ Net FM Facebook fan page එකේ මම දාලා තියෙන post එකට පහලින් ආදරය ප්‍රකාශ කරන්න.

සමහර විට තේකනෙන්ද කේන්තියරන් තියෙන්නේ. ඉන්දියා පහදන්න කියලා ඇති ෂුවර් එකට ජේතුනෝනගේ තාත්තා. ඉන්දියා පහදන්න ගියාට පස්සේ ගෙදර ඉන්න වයිෆ්ලා එහෙම සෑහෙන කරදරයකට පත් වෙනවා. මොකද ඉතින් පිටි කොටන්න ඕන, පිටි ටික හලන්න ඕන. ඊට පස්සේ හරියට හදලා ගත්තත් එක්ක බෙරි වෙනවා, එහෙම නැත්නම් ඇලෙනවා, එහෙම නැත්නම් ඉන්දියා පිටි ටික කැඩෙනවා. දැන් ඉතින් ওই ප්‍රශ්න ඔක්කොටම විසඳුම දීලා තියෙනවා ෆ්‍රීල. ඊළඟ ඉන්දියාප පෙටි මිශ්‍රණයත් එක්ක ඇලෙන්නේ කැඩෙන්නේ බෙරි වෙන්නේ නැතුව දැන් ඔයාටත් ඉන්දියාප හදා ගන්න පුළුවන්. රතු බාටින් ඕනි නම් රතු බාටින්, සුදු බාටින් ඕනි නම් සුදු බාටින්. රතු කැකුළු සහල් වලින් වගේම සුදු කැකුළු සහල් වලින් හදපු ඊළඟ ඉන්දියාප පෙටි මිශ්‍රණය දැන් ඔයාගේ ළඟම තියෙන කඩේට ගියත් ඔයාට අරගන්න පුළුවන්. අපේම රටේ ගොවියන්ගෙන් බොහොම සාර්වත්ව වවන සහල් වලින්ම තමයි ඊළඟ ඉන්දියාප පෙටි මිශ්‍රණය නිෂ්පාදනය කරන්නේ. බය නැතුව අද හවසට ගෙදර ගෙනihin රෑට වයිෆ් එක්ක ඉන්දියාප ටිකක් හදලා චිකන් හොද්දක් හදාගෙන පරිප්පු ටිකක් හදාගෙන පොල් සම්බෝලයක් හදාගෙන කාලා බලන්නකෝ. තනියම කන්න එපා, නිකන් හිතුනොත් මට ටිකක් ගෙනල්ලා දෙ. ආයුමා ආයුර්වේද වෙදමැදුර දන්නවනේ. ඉතින් සෙවණගල කිරිබ්බන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද මෙදවැදුර ගැන තමයි මේ ඔයාලට මතක් කරන්න හදන්නේ. කමල් බන්දුල වීරප්පිනෝ වෙදමහත්තයා ගැන දැන් ඔයාලට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර රෝගීන් එතනට යන්නේ ඇවිද ගන්න බැරුව රෝද පුටුවෙන් යනවා, නැත්නම් කවුරු හරි උස්සගෙන එතනට යනවා. හැබැයි එතනට හරියට ප්‍රතිකාර ටික කරගත්තට පස්සේ, ඒ දින ටික ප්‍රතිකාර ටික කරාට පස්සේ එහෙම ලඩක් තිබුණාද කියලා හිතා ගන්න බැරි වෙන මට්ටමට ඒ රෝගීන් සුවපත් වෙන්නේ කමල් බන්දුල වීරප්පිනෝ වෙදමහත්තයාගේ ආශ්චර්යයන් වගේ තියෙන ප්‍රතිකාරයක්. යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න කියලා කියන්නේ ලංකාවේ හතර වටෙන්ම කට්ටිය සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යනහන්ද කමල් බන්දුල වීරප්පිනෝ වෙදමහත්තයා හොයාගෙන සඳුදා අඟහරුවාද පොය දවස් සැරුනම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 940 හරි 0773 273 540 හරි කෝල් එකක් දීලා ඔයාට වෙලාව වෙන් කරගන්න පුළුවන්. සින්දු අහන්න WhatsApp messages දාලා තියෙන කට්ටිය අතර ඉන්නවා ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් චමින්ද ඇතුළු කොල්ල සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. රිකිල්ල ගස් කඩේ ඉඳන් අපිට message එකක් දාලා තිනවා සුරතල. ඈ සුරතල? රිකිල්ල ගස් කඩ සෙට් එකේ සුරතල තමයි මම කියලා තමයි සුරතල අපිට message එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා කොහෙටද? බෝකුන්දර 10 කනුව පාරට ගිහිල්ලා ඉතින්. මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නේ. සාලිය, මංගලි, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත සෙට් එකම එකතු කරගන්න. හලෝ කොහොමද ජනි, මම ගාමිණී. ජපානි දැන් තමයි අපේ ගාමිණියයි අපි වහගෙන ඉන්නේ. යාළුවා නිශාන්ත, වයිෆ් අරුණ සංජීවනි, පුතා ඕෂද, දුව සේනාශ්‍රී, අම්මා මේ කට්ටියම ඉන්නේ ලංකාවේ ගොඩලින්දක. මේ හැමෝමත් එකතු කරගන්න. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ කෑගල්ලේ පුෂ්පාංගණී අක්කා. සින්දුවට එකතු කරගන්න කියලා කියනවා මහත්තයා නිමල්, ඊට පස්සේ අක්කා සුභද්‍රා, දුව කුමාරී, ඊට පස්සේ පවුල් හැමෝම මේ සින්දුවරුවන් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. Good afternoon ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඔරුවල ඉඳන් තිනුක, මිනුක, සනුක කටි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හයි හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා උහන තිස්සපුරේ ඉඳන් අපේ නිලන්ත උල්ලුසු හේවාගේ අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. දුව ඉසුරි ශානිකා, වයිෆ් සුමිත්‍රා, මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක්කට වට්ස්ඇප් කරා
3: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 787 7000 වට්ස්ඇප් කරන්න
4: වේලාව 12යි විනාඩි 46යි
5: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
6: Don't stop remix remake ekata happena DJ blast eka
7: anga galene igna kumariye
8: reni alagende
9: apna jeevan ka tu hara radio itihas se prathama vatavata lankaya superi dj taru mohonata mohuna gatena dj attack show eka
6: Net FM DJ Night Face to Face Attack Show Attack Show
10: 1 2 3 let's go
11: Lankawama danna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
6: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show හෙටර නොවේට මුහුණට මුහුණ තරඟවදින්නේ කළුතර දිස්ත්‍රික්කය මිස්ටර් ඩීන් මොනරාගල දිස්ත්‍රික්කය ඩීජේ ෂාන්
12: brought to you by රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල් වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
13: Meltol hisrathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
14: diunu wenna nayak ganna obata thibena hondama sutusukama Cribsco ihala Cribsco agayak pawathwa ganimen moolya aayathana walin pahasuwen naya laba ganimata obata awasthawa crib.lk vetha pivisa obage naya toraturu warthawa laba ganna Crib Sri Lanka
15: yahapath mituran nisa oba yahapath wana wasema පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
16: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
17: විෂන්කයා කළුතර ශාකාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහශ්‍ර වන සායනය දින 28 වනදා උදැසන 9 සිට විෂන්කයා කළුතර ප්‍රධාන ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම ඇස් කන්නඩි සඳහා සූශිෂි දීමනා නොමර 271 ගාලපාර කළුතර උතුර කළුතර අමතන 076 591 2365
12: රස නහර පිනා යනු මයිකෝලා වෙතින් මයිකුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල් වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
18: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
19: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ Net FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය Net FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
20: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
21: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
0: A-level වාණිජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 වේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80 වේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
22: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
23: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
24: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්, ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: වේලාව දැන් 12:45.
25: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්?
25: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
4: හ්ම්.
25: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
4: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
25: ආදත් වැරද්දුවනේ. තමු නික්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරේ සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැ.
26: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
27: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 වේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80 වේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
4: යන්න වෙලාව කිට්ටුයි. එහෙමයි කියලා බෑ. මේ පැත්තට ඇවිල්ලා ඉන්න කට්ටිය එකතු කරගෙන යන්න තමයි හදන්නේ. රත්නපුරේ අලුපොත සුමිත් මෝටර්ස් එකේ ඉඳන් අපේ සුජිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මම යන්න හදන්නේ රිකිල්ල ගස්කරටයි මයිල පිටියටයි ගිහිල්ලා ඉන්නේ. දන්නවනේ ඉතින් අපි යන්න හදන්නේ මේ සැලෝන් දිනේශ්‍රී එකට කියලා. නුවන්තිකා නංගි, සංදීපණී නංගි, ශාමා විජේසිංහ අක්කා මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊළඟට හයි ජනී කොහොමද හැමදාම වගේ අදත් අහගෙන ඉන්නේ කියලා ගිරිඋල්ල ස්ප්‍රින් වෝටර් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කට්ටියම එකතු කරගන්නවා. අම්පාරේ මුවන්ගල ඉඳන් අපේ රම්‍යක්වත් මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් සරත් කුමාර ඇතුළු පවුලේ සියලුම දෙනා එකතු කරගන්නවා මේ සින්දුවට. හයි ජනි මල්ලි, ඔයාට කරවිල තරං ආදරෙයි කියලා අපිට මැසේජ් එකක් දාලා දෙනවා. එහෙම කියන්නේ කටුබැද්ද ඉඳන් අපි වහගෙන ඉන්න නිශානියක්. ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ අපිට ජයනි කලවැල් දෙනිය වින්සන් කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ හැමෝමයි ඔයාගේ හස්බන්ඩ් චතුරංගවයි මම මේ සින්දුවට එකතු කරගන්නවා. හෙට දවසේ තියෙන බර්ත්ඩේ එකකට අදම විශ් කරන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ආදරණීය ශාම නැන්දර තමයි විශ් කරන්න කියන්නේ හෙට්ටි පොළේ ඉන්න. හෙට දවසේ තමයි 49 වෙනි උපන්දිනේ සමරන්නේ. ඔන්න ශාම නැන්දර සුබපතනවා net fm team එකේ අපි හැමදාටම කලින් බර්ත්ඩේ එකට කලින්. හයි ජනි, අපිවත් එකතු කරගන්න පැය 24ම ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියන්නේ හම්බන්තොට දොදුල් කඩේ සෙට් එක. ශානක ඉන්නවා, ආනන්ද ඉන්නවා, නිලන්ත ඉන්නවා, මහීම ඉන්නවා, සසීම ඉන්නවා, රන්දිවා ඉන්නවා. කටියම එකතු කරගන්නවා. මාපලගම PLJ අයියා මැසේජ් එකක් දාලා තිනවා. යාවත් එකතු කරගන්න. මකුල්ලලුව රංජිත් දිසානායක අයියා. යටියන්තොට නිතු ගරාජ් එකේ සෙට් එක. ඊට පස්සේ හොරන්දල යටියන්තොට තමයි නිතු ගරාජ් එක තියෙන්නේ. එතන ඉන්න රුක්ෂාන්, ලක්ෂාන්, පුබුදු කුමාර, ජයම්පති, සෙල්වම් සෙට් එකම එකතු කරගන්නවා. බොරලස්ගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. අපි වහගෙන ඉන්නවා කියලා. දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා, සරච්චන්ද්‍ර ඇතුළු සෙට් එකම මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ අපිත් ඉන්නවෝ කැලුතර ඉඳන් චන්දි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දිලි, තිලා, කල්පි, ඉන්දි, නෙතු, ජෙතු, පද්මි ඇතුළු සෙට් එකම මේ සින්දුවට එකතු කරගන්නවා. පැතුම් මොයේ ඉඳන් ඉසිවර ආයතනයේ සෙට් එක ආයෙත් පාරක් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. පද්මිනී, පුෂ්පකාන්ති, මුතු, සඳරේනු, නිහාරා, හංසනී මේ කට්ටියම එකතු කරගන්නවා. කිරුළපණ සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න අපේ රංගන ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනී බෝයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පන්නල කොටුවැල් ඉඳන් ප්‍රසංගියක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රශ්නේ දරාගන්න බෑ ජනීව, අපිවත් සින්දුවකට එකතු කරගන්න. පිටකොට්ටේ ඉඳන් බුද්ධිකා තමයි එහෙම කියන්නේ. බුද්ධිකා ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ කැරට් බෝංචි තරන් නෙවෙයි ජනී, අපි ඔයාට ගෑස් සිලින්ඩරයක් තරන් ආදරේ. එහෙම කියන්නේ අපි අකුරැස්සේ යෂෝ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට කට්ටියම.

කැලේ මලේ සමහර විට බණ්ඩාරවල යන ලෑස්ති වෙලා ඉන්නව වෙන්න පුළුවන්. මේ පාර පොසොන් එකට නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානේ අරගෙන නෙත්‍ෆෙම් අපි එන්නේ බණ්ඩාරවලටනේ. බණ්ඩාරවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන තමයි නෙත්‍ෆෙම් ධර්මවිජය පොසොන් උදානේ, නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානේ වගේම නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය සිද්ධ වෙන්නේ. පොසොන් තොරණ දන්සැල් පහන් කොඩු මේ හැමදේම සංවිධානය වෙන ගමන් තියෙන්නේ. කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක නෙත්‍ෆෙම් අපි සංවිධානය කරන තේපැන් දන්සලත් ජුනි මාසේ 28-29 සංවිධානය කරලා තියෙනවා ඔබ වෙනුවෙන්. එනං ඉතින් අදට ගිහිල්ලා ඉන්න තමයි හදන්නේ. ගින්දර හැන්දෑ වරගෙන ගින්දර කෙල්ල මැදිරියට ඇවිල්ලා ඉන්න. මේ පැත්තට කෝල් කරපු, මැසේජ් කරපු, ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. හෙටත් උදේ 10ට දේදුරු මාවතෙන් හම්බ වෙමු. ගින්නනම් බම ජනී.

0: FM anu paha, FM anu hadrai tashuma ada, Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Akunu lake namahu bavana ratapurama rasa genayana Aule sauma rasa karakana Mather freela noodles, taste ke trustaka
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
6: සල්ලි කන්දක් මබෙස්සා
3: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව Net FM විෂන්කයා කළුතුර ශාකාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය ජුනි 28 වනදා උදෑසන 9 සිට විෂන්කයා කළුතර ප්‍රධාන ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම ඇස් කන්නඩි සඳහා සූශිෂි බීමනා නොමර 271 ගාලපාර කළුතර උතුර කළුතර අමතන්න 0776 591 23 65
7: අලු තැන කාටම මේල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනී මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
9: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රවල්න තමතන්න 0112-863-363 0776-716-3672
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින පහකට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.satmobitel.lk වෙතින්.
4: හයි, වේලාව එකයි.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at new
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තව දුරටත් අප්‍රමාණී වී තිබෙනවා. යානුව මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගණන් මිල රුපියල් 332.34ක් ලෙස සටහන් වුණේ. ඒ විකුණුම් මිල ලෙස දක්වන්නේ රුපියල් 342.33ක් ලෙසයි. එක්සත් ජනපද ඩොලරයක ගණන් මිල ඊයේ සටහන්ව තිබුණේ රුපියල් 130.35ක් ලෙස වූ අතර එහි විකුණුම් මිල රුපියල් 1340.06ක් ලෙස සටහන් වී තිබුණා. මිලගනෙත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: කින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077-406-4694 කතා කරන්න
10: FM 95

ஹாய், தவாலி காய் வினாடி பகாய் விழாவ அப்பே லகே கிந்தர அந்த வாகனம் ්‍රහස්පතින්ද දවස තමයි පටන් ගමේ. මෙත නිදාන හව සහතර වෙනකම ඔගලන්ට එක දිගට ලස්සන සිදුයි මගේ කච්ච කචයි විතරක්ම හගෙන ඉන්න පුළුවන්. ඔය ඉන්නාතරේ ඔයා කොතන හිටියත් හිතන්න ගල්ලතරයිකෝඩ ඉන්නව වෙන්න පුළුවන්. එහමනැතං ඔයා යන බස්සකෙ මාවහගෙන යනවා වෙන්න පුළුවන්. එහමනැත්තං ගෙදෙක්්ට වෙලා ඉන්න ගමම් මාවහනව ඇති. එහෙමත් නැත්තං රගේ ගම ට්‍රක්ටරේක වගේ කඩේ ඔය කොතන ඕන අමාව හගෙන ඉන්නවන උතු. රන්න හරියන් ඩෝනි මහත්තයෝ. ඕකේ, එහෙනම් අහගෙන ඉන්න අතර ඉතින් ඔක්කොමලාටම ලස්සන සින්දුවක් ඩෙඩිකේට් කරන්න 0112 255 3063 පුළුවන් කෝල් එකක් ගන්න. වගේම තමයි 0711 95 95 95 අපි ලගේ වට්ස්ඇප් නම්බර් එක තියෙනවා. එන්න අපි chat එකට සෙට් වෙමු.

0: 94.8 Kinder Handava with Bashi.
1: Double kai vinadi navai velava. Kinder Handava hakini no galanta. ලස්සන දෙයක් මතක් කරගෙනම අද වැඩේ පටන් ගන්නවා. හරිද? උගල දන්නවනේ ගින්දර හැන්දාව අලුත් වෙන්නයි යන්නේ. හරිද? ගින්දර හැන්දාව අලුත් වෙනවා කියලා කිව්වහම මොනාද හිතන්නේ? යස්. ගින්දර හැන්දාවට තෑගි යකා කඩාගෙන පනින්න යන. ආයිසරහට වාට තෑගි යකාව හම්බ වෙන්නේ ගින්දර හැන්දාවෙන් විතරමයි. දවල් එකේ ඉඳන් හතර වෙනකන් ඔගලන්ට සල්ලි කම්බකෙකුම වැසක දිදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගින්දර හැන්දාව අහන්න කියලා තමයි මතක් කරන්නේ. හරි. ඕකේ. එහෙමනම් ඒ ලස්සන පණිවිඩෙත් මතක් කරගෙනම අපි යමු අද වැඩේ පටන් ගන්න WhatsApp එක පැත්තට. Bashi, කොහමද? අදත් සින්දු සෙට් එකට මේකතු කරගන්න හැමෝම කියලා කියනෝ. මෙසේජ් එක එවන්නේ කවුද කියලා තමයි නැත්තේ. ආ, දිල්හානි චන්ද්‍රලේඛා අක්කා. දෙකක්කා ආදරේ. Hi, hi, Bashi. අදත් අපිට ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් රෝඩ් එකේ චන්දන ස්ටෝස් එකේ චන්දනයි චන්දනිය අක්කයි කියනෝ. දෙකක්කා ආදරේ තින්ග. ඒ ගාවට. එල්පිටි පුන්සර හයි. ඔයාවත් එකතු කරගන්නෝ. පාසේ රොෂාන් ෂාන් හයි හයි ආදරෙන් එකතු කරගනෝ මං හොඳින් ඉන්නවා හරිද හයි ගින්දරි යක්කල මුදන්නායක වෙළඳ සංකිරණය අපි ඔක්කොම ලාම සින්දුවකට දාගට යන්න කියලා කියනවා නුවර පාර යක්කල මුදන්නායක වෙළඳ සංකිරණය ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා ලක්ෂණ භාෂි කෙම්ලේ සුදු නෝනේ වරක ගෙඩිය අම්බා අච්චාරුව අන්නාසි බෑය ඒ ඔක්කොම කියලිවර වෙලා කියනවා හිත නිවන හිනාවනවා. එතකොට නම් යක්ෂ හිනාවක් එන්නේ හිත නිවන එකක් නෙමෙයි. එයා මෙන්න මෙහෙම කියනවා. මිහිරි කටහඬෙන් සවනත සනසන්නට මිනිබැඳි වදන් මුනුසේ අමු නන්නට මුනු නෙමෙයි මුතු හොඳේ ඔය කරේ පටන් ගත්ත තැනම නෑවා ලස්සන කතාවෙන් හිත සිතුවම් කරන්නට හැකි ඇයට හිත නිවන හිනාවක් දෙන්න ලබන අවුරුද්දේ මගේ පස්වෙනි බර්ත්ඩේකට දැම්මම විශ් එකක් දෙන්න හෑ අවුරුදු පහයිද තාම මං හිතන්නේ පහේ අගට බින්දුව දාන්න අමතක වෙලා නේ රංජන් රත්නායක අයියේ සීතල බණ්ඩාරවලට ඔහේ එන්න ඔන්න හෙට ඉඳන් අපේ කට්ටියත් එහෙ ඉනෝ පොසොන් නිකට අපි ඉන්නේ බණ්ඩාරවලනේ හොඳේ එන්න පුළුවන් පොඩ්ඩක් ඔය ගාන ඔය ගතිය අඩු කරගන්න පුළුවන් එතකොට තව පොඩ්ඩින් අමතක වෙනවලු අදත් නායට හෙට මුදලට දෙන්නලු මේ අරුම්ම එක ලෙටර් එක ආවද කියලා අහනවනේ ආව දෙයනේ ආව thank you so much මං දෙකම දෙක කාදරේ මට ගෙදර අරගෙන යන්න පුළුවන් නේද Hi Bashi gal odilamata sawana stores eke samanna ayata singa koni kele kele wife geethani do animeshika putha danudira martinaya sahana putha me kattiyama ekathu karaganna kele kele yes to ranna harayanda oni mahatiyo hi bashi akka තාම ගින්දර හැන්දෑව අහන්න විදිහක් නෑ මෙයාගේ රේඩියෝ එක කැඩිලා අපරාධ කියන්න බෑ ඊයේ පෝස්ට් එකෙත් මගේ ෆොටෝ එක හොරකම් කළා මෙන්න දාගෙන WhatsApp එකේ DP එකට Good afternoon Bashi nangi api kannanta tihaligama bakery en rasikaye tamai message gewanne rajai ai weda karana kohomalai adare nikata karaganna keli kiyana gunadasa kapuge mahatege sinduwa kahamulu ahamu yalu okkuma dagamo jaya wewa

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
1: දැන් වෙලාව දවල් 1යි විනාඩි 17යි.
3: Meltdol හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
4: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
5: ආ කොහෙන්ද මේ JBL එක?
6: කීල්ස් එකෙන්
7: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
8: සෙලූන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011-437-1250.
9: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කොළයකේ සහත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න 25 මිනුවන්ගොඩ බස් නැවතුම්පළ අසල
10: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම.
11: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
12: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
11: කිරි, තේ, සීනි එක පැක් එකේ නෙස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
12: රත්ති 3 in 1 පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
11: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
13: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
14: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
15: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 01112559669.
4: දැන් වේලාව දවල් 1:21.
5: Oh my god, this is original.
4: Nabu?
6: Meka apilage kindara handava bro.
4: Mema geethaya oba veta gene enne.
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 01112 636 636
4: දවල්ලිකයි විනාඩි 22යි විලම පිලගෙගින්දර හඳව වහගෙන ඉන්න ඔයාව එකතු කරගන්න තමයි හදන්නේ. දෙදිය කළ ගුණසේන අයියා කතා කළා. හරි. ඔයාව දෙකම දෙකක් ආදරෙන් මම එකතු කරගන්න. ඊගවට වල්පිටිබුලි උපාලි අයියා. දම්මි තුෂාන් මිහිරංග කට්ටියම එක හගෙන ඉන්න. ඔලෝ තෑන්ක්යූ. දෙකලගස් කඩ අරුණ අයියා. අනේ ඕවන එකතු කරගන්න නැහැ හිතුනොත්. කොලම දෙකක් ආදරේ හොඳේ. ඊගවට WhatsApp එක පැත්තට යමු. Hi, ආදරණීය ഭാഷි සුබම සුබ දහවල කොයාට බයං කෑවද මගේ ලියුම කියවුවද කියලා අහනවා. ඔමින් කවුද කියලා බලන්න කොඩුම කලින්. බියංක අක්කා. අනේ ඔව් මං ඔයාගේ ඊ ලියුම ඔෆිස් එකේදීත් කියවලා අයියේ රෑ ගෙදර ගිහලා නිදාගන්න කලින් ආයෝ කොම ලියුම් ටික කියවද්දි ආයි කියවුවා. අනේ ගොඩාක් ස්තුතියි ඔගොල්ලෝ වැඩ කරන ගමන් මහන්සි වෙලා ඉන්න අතරේ මට ඔගලන්ගේ ආදරේ අකුරු කළේ වටහරද තැන්ක්යූ මං දෙකක ආදරේනේ බියංකක්ක මොනාද කියලා තියෙන්නේ ආදරේ පැලෙන්නම ෆැමිලි කිය ඔක්කොමලා මේකට කරගෙන සින්දු ටිකක් හමුයි කියලා තමයි කියන්නේ ඔයත් පරිස්සමට ඉන්නෝ ඊගවට පොද්දෙනි කම්බේ ආනන්ද අයියා කලක් නිහඬ වී මැණිකේ හිටියාට දුකක් දැනුනි හඳ ඇසෙනා වෙලාවට වැඩක් යෙදিলা තිබුණා හසේ උසට ඉඩක් ලැබුණේ අද මැණිකට ලියන්නට පොද්දනි කන්දේ ආනන්ද අයියා ඒත් අපි බැලුවා ඔයාගේ කවිනත්තයයි කියලා ආදරි නෝවයි නුවන් පුතාවයි ඉමේෂ දෝවයි උද්දීපන පුතාවයි ගයනික වයිෆයි කට්ටියම එකතු කරගන්නවා Thank you so much අදත් මට ලස්සන කවියක් ලේලෙව්වට හරිද හයි රෝසමලේ අනේ හරි රස්නේ අප්පා නාගින දොලෙන් එගොඩ වෙනකොටම ආපහු දාඩිය දාලාලු දොලට ගියාම එන්න හිතෙන්නාලු ඉතින් හරිනේ දොලට බැහැලම ඉන්නකෝ අදම්ම ගෙදර නෑ මං තනියම අපි දන්නේ බිල්ලෝයි ඉතින් සද්දෙටම රේඩියෝ එක දාගෙන අද මම ගෙදර භුක්ති විඳිනවලු මෙන්න අම්මේ භුක්ති විඳတာ කමක් නෑ කෙල්ලේ ගේ අනිපත හරවන්න නැතු හරිද අකුරැසි අශෝව දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න සදු බෝල භාෂියෝ මැනිකේ මේ දවස් දෙකේ තෝගේ කිංකිණි හඬ හඬු මූණි කියලා කියනෝ ලස්සන සින්දු ටිකක් කොහොනිලෝ මල්ලෝ පිටේ සුනෙත් ග්‍රසරි කේ මගේ නයනක් අම්ම පුතා තිසුන හබේ සුනෙත් ගාලි ගෙදර හැමෝමයි මාව එකතු කරගන්නවා කියලා කියනෝ තැන්ක්යූ මාවත් මතක් වුණාට ආදරෙන් එකතු කරගන්නන් හරිද ඒ අතරෙම ෆෙම් සෑගෙන මම මතක් කරන්න ඕනේ මාව ගොඩාක් පිරිමි ළමයි අහගෙන ඉන්නවා ඒ වගේම ගෑල් ළමයිටත් ගොඩාක් අහගෙන ඉන්නවා ඉතින් අම්මලාට නංගිලාට අක්කලාට කොටම මම මතක් කරනවා පීරියඩ්ස් දවස් අමාරුයි තමයි හැබැයි අපිට පීරියඩ්ස් කියලා ඩේ ටු ඩේ ලයිෆ් එකේ කිසිම වැඩක් නවත්තලා ඉන්න බෑ නේද ඉස්සර ඉස්කෝලේ යන කාලේ නම් පීරියඩ්ස් අදුනහම අනේ උන්නේ කමන්නේ කියලා ගෙදර ඉන්නවා. හැබැයි දැන් එහෙමත් බෑ. මොන මොන හරි එක්සෑම් දෙනවා. එහෙම නැත්නම් ස්පෙෂල් ප්‍රැක්ටිසස් මොන හරි දෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට අනිවාර්යෙන්ම ඉස්කෝලේ යන්නම වෙනවා. ඒ වගේම තමයි ඔෆිස් නේද? ඔයාට ඉන්ටර්විව් එකක් තියෙන දවසටම මේ නේච එකේ හැම දවසටම තමයි මහත්තයෝ ඒ වගේ ටැගි සෙට් කරන්නේ. එහෙම නැත්නම් ඔයාට මොකක් හරි අපි කියමු ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙන දවසක වෙන්න පුළුවන්. කොහොමද ඒව මිස් කරලා ඉන්නේ නේද? ඉතින් ඒ නිසා කිසිම බාධාවක් නැතුව ඩේ ටු ඩේ ලයිෆ් එකේ හැම දෙයක්ම ලස්සනට කරගෙන යනවාට උදව් කරන නියම සපෝටිව් පාර්ට්නර් කෙනෙක් විදිහට ළඟ තියාගන්න ඕන ෆේමස් අයම තමයි ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන ෆේමස් අය SLS ISO තත්ත්ව සහතික දෙකත් එක්කම තමයි ඔයාගේ අතට එන්නේ.

Hit FM. FM 95, 94.8. Kinderhandava with Bashi.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: අපලගේ ගින්දර හඳව හංගින වෙලාව 1:34.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
5: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
6: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
6: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
5: නොවිනස් වන රසවත්ම රසය.
6: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
5: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
7: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
8: finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
9: සිත් වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
8: ඔයත් වහලෙට වශී වෙන්න. finishing වහලක් නම් color of තමයි.
10: ජුනි 22 සිට 28 දක්වා විෂන් කෙයාර් වෙත ඉන්ස්පෙක්ටකල් සහ සංග්ලාසස් මිලදී ගන්න ඔබට කොමර්ෂල් බැංක් BOC සහ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් සමග 15%ක විශේෂ වට්ටමක්. අද ඔබට ළඟම විෂන් කෙයාර් ශාඛාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ.
11: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේදන් දවල් එක වෙනකන්.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: හිත ඉල්ලන. සින්දු ඇහෙන. කින්දර හැන්දෑව. විද්පාෂී.

දවල්ලකයි විනාඩි 30 8යි විලම අපිලගේ ගින්දර හැඳෑව හගෙන ගොඩාක් කටේ ඉන්නෝ එකතු කරගන්න ඕනි කතරින්ද පටන් ගන්න යමු WhatsApp එක පැත්තට මෙන්න මේ කටියව දාගෙන අපි යමු මේ සින්දුව අහන්න හයි යකේ මාත් හතර වෙනකම්ම වහනවා ආට මෙසේජ් කළා මම පැයකට වැඩිය කොහේ හරි ගිහිල්ලත් එන්න පුළුවන් ඒ තරම් ඔයාට කරලා ආදරේ කරන අය වැඩි හරිම සතුටුයි කියලා නෝරා කියනවා එකයි එකට එවලා තියෙන්නේ එවලා 1:38 සමා වෙන්න ඔන්න දැන් කියුවා හරිද හයි ගුඩ් ආෆ්ටර්නූන් කොහමද ඔයාට හදත් අපි හගෙන ඉන්නේ ලස්සන සින්දු ටිකක් දෙන්න වයිෆ් වත්සලා දුව දෙහන්ස නවීන අයියා ස්පෙෂලි ඔයාව ආදරෙන් එකතු කරගමු ආදරේ දිගේකක් එවලා තියෙනවා මම ඒක කියවන්නම් හොඳේ හොඳේ අසංකයි ආදරෙන් එකතු කරගන්නවා ඉගවට හයි ගින්දර නංගි බබා අපි වගේ කැන්ඩි බොයිස්ලා ප්‍රියන්ත යුකේ කුමාර සිල්වා ගයන් රොහන්ත මේ කට්ටිය මේකතු කරගන්න අද යුකේ කුමාරගේ බර්ත්ඩේ කනු අනේ බර්ත්ඩේ එක කියලා හූ කිව්වා කියලා කියන්නවා මේ ඉල්ලල තියන හූවක් දෙන්න කියලා ඇත්තමයි බර්ත්ඩේ එකකට හූවක් තියලා පෙන්නන්න කියලා කිව්වා Oh, no, we know Kumara ayata lassana wishayak dema. Happy birthday to you. Happy birthday to you. Happy birthday Kumara ayya. Ade wage hite thiyena situm patum balapurethu okkoma ishta wenna. Niyama birthday ekak wenna kiyala mama dekama dekak aadaren wish karanawa. Harada? Hoy mage wastu. Good afternoon. පස්සරේ ශම්මී තෙපලි දෙවලි ශෂි දනික වාති එක්කම මගේ සුමේදාකව දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න ඔයාගේ දිග මෙසේජ් එක මම කියවුවා හරිද රේඩියෝ එකෙන් කියුවේ නැති වුණාට කලුතර තුසිත කල්හරි කෙවින් පැටියවත් එකතු කරගන්නලු ඒ වගේම කැනඩා වලින් චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් එක අපේ පුංචි සොෆියා තිනවලු මෙන්න මේක සොෆියාට අනේ බාෂි මැනිකේ අදත් ආවේ නැද්ද ලෙටර් එක ආවා දෙයනේ ආවා අපිට ලොකෝ උම්මා එකකුත් එක්කම සින්දුවක් ඕනි කියලා කියනවා බෝකුන්දර 10 කනුවේ පාරේ මංගලි ෆැෂන් ඇන් ගාර්මන්ට් එකේ කට්ටිය Thank you so much ඔයාලගේ ආදරේ මට ගොඩම ගොඩක් දැනුණා මේක ආදරෙන් මංගව තියාගන්නම් හරිද මෙන්න මේක ඔගලන්ට රණ්ඩු නුකර බෙදා ගන්න හරි ඉන්නවලු සාලිය මංගලී ශිරන්තී සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත කොමලම එකතු කරගන්න ඒ ගාවට ඔන්න අපේ අචිනියක දිග නිසඳසක් හදත් ලියලා හරබ හැම දවසකම තරංග අතරින් හෙතට ලඟෝ හඬක් ඔබ නොදැකම ආදරේ හිතනු හිනාවක අයිතිකාරිය ඔබ අනේ නෑ නෑ අඟහරුවාද තිනෝ මම හරද කොමහරේ ගොඩක් ආදරේ අචිනියකා පරිසමට ඉඳලා අපහු පරිසමට ලංකාවට එන්න දෙකම දෙකක් ආදරෙන් මං ඔයාව එකතු කරගන්නම් හරි හයි බෝෂි ගින්දර හම්බව අලුතලා තෑගියකා එනවලු නේද යස් යස් යස් තෑගියකා එනවා උම්මා වැස්සකුයි සල්ලි කන්දකුයි අරගෙන එනවා හැබැයි තෑගියකා එන්නේ ගින්දර හැන්දෑවෙන් විතර ඉතින් ඒ නිසා ගින්දර හැන්දෑව අලුතෙන ගින්දර හැන්දෑව අහන්න ලෑස්ති වෙලා ඉන්නයි තියෙන්නේ දතකට මැදගෙන හරිද ඒ මෙසේජ් එක එවල තියෙන්නේ මට කවුද ගම්පල ප්‍රියදර්ශනියක ආදරේ නෝවත් එකතු කරගන්න හයි බාෂි බත් කෑවද කියලා අහනෝ යස් මම කෑවා අද ඉන්දියා පත් කෑවා අදල මගේ අර සුපුරුදු කඩල කව්පි වෙනුවට බතුත් කෑවා ආදරෙන් එකතු කරගන්නවා හරිද ඔයා මම ඉල්ලපු හුව දුන්නේ නෑනේ අයෝ දැන් ඉතින් අර නරි පැටිය කියන කාඩ් එක හරියට හරියනවා ඇයනේ හැම වෙලාවම හුව තියන්න වෙලානේ අනේ කවුරු හරි මට මගෙන් ඇහුවා මම හුව තියන්නේ ප්‍රැක්ටිස් කරන්නද කියලා. අපෝයි. ලලිත් සොයි සංකල් අනේ ඔව දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. Thank you ඉතින් හරි. ඉගවට මහරගම දුලානියක හස්බන්ඩ් වයි ඔයාගේ දුවයි පුතයි කටියමත් එක්ක එකතු කරගන්නම්. Thank you. ගලන්ට ජය වේවා.
ඒත්‍රේ කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ඔගලන්ට අරගෙන එන මේ මාර චාන්ස් එක ගැන මතක් කරන්න ඕනි. අපි හැමෝම ඉන්නේ මේ දවස්වල පෙට්‍රල් ක්‍රයිසිස් එකකනේ නේද? රුපියල් 1000ක් දුන්නාම යම්딴 ලීටර් 2යි. පෙට්‍රල් වැඩ කරන්නෙම නැති වාහනයක් පදිනව නම් සිටි එකේ ට්‍රැෆික් ජෑම් එකේ ඉඳලා යනකොටනේ ලීටරයකටම කිලෝමීටර් 7-8ක් වගේ වැඩ කරන එකකට නේද? අයියෝ ඉතින් සපයි. මේ හොන්නකෝ ඇත්තට ලොකු ලොකු තෝරු මෝරු පදින මුඩු මහතේ ගාවත් රෝද දෙකක් තියෙන්නේ අන්නේ හින්ද තමයි. හරිද? ඔයා ගන්නව නම් හොඳට හොයලා බලන මේ දවස්වල බයික් එකක්. මම කියනවා පෙට්‍රල් හොඳටම කරන එකක් ඔයා හොයනවනම් ගන්න ඕනි කේරි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ඔගලන්ට අරගෙන එන මෙන්න මේ බයික් එකම තමයි. හරිද? විශේෂයෙන් කියනෝනි මේ දවස්වල කේරි රයිස් ඔගලන්ට අරගෙන එන මේ පෙට්‍රල් බයික් එක ලීඩ 125 පෙට්‍රල් බයික් එක රුපියල් ලක්ෂක ඩිස්කවුන්ට් එකක් එක්ක ඔගලන්ට ගන්න පුළුවන්. සාමාන්‍ය මිල රුපියල් 796500 කියන බයික් එක ඔගලන්ට හම්බ වෙනවා 696500කට. හරිද? අනිතක තමයි කියනෝනි මේක made in Sri Lanka කියලා කට ඇරලා බය නැතුව කියන්න පුළුවන් අපේම දෙයක්. හරිද? ජපානයේ Toyota, ඉන්දියාවේ Tata, ජර්මනියේ Benz මේ ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න බ්‍රෑන්ඩ්ස් තියදී ඔයාට KD Rice අරගෙන අවිලා තිනවා. මෙව අපේ එව මහත්යෝ කියලා කියන්න පුළුවන්. නියම බාණ්ඩ ටිකක්. හරිද? ඒගොල්ලෝ ඉලෙක්ට්‍රික් බයික් එකක් හදනවා, පෙට්‍රල් බයික් එකක් හදනවා, ඒ වගේම කායිකක ෆීල් එක දෙන ඉලෙක්ට්‍රික් ටුක් ටුක් එකක් හදනවා. හරිද? මේ තුනම ලංකාව නිෂ්පාදනය කරන ප්‍රථම සහායක මාර්තනේ තමයි KD Rice Motor Company Private Limited කියලා කියන්නේ. හැබැයි දැන් ඔය බය ඇති, ඔය කිව්වට ස්පෙයා පාර්ට්ස් නම් නැතුව ඇතිනේ කියලා තියෙනෝ. ඒ ලංකාව පුරාම තියෙනෝ අලවි නියෝජිත ඉන්නවා, සේවා අමනාත්තව කියන්නේ අලවි ජාලයක් තියෙනෝ. ඔය ඕනම ඕනම ඕනම ස්පෙයා පාර්ට් එකක් ලංකාවේ ඕනම තැනකින් ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගෙනවා කතා කරන්න KD Rice Motor Company Private Limited දෙකට 077 6 46 47 97 077 6 46 47 වැඩි විස්තර.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල් එකයි විනාඩි 47යි වෙලාව. අපි ලගේ ගින්දර හන්දාවේ පළවෙනි පැය ගාදිවරයි. හරි අපි යන්න හදන්නේ දෙපැයි අන්තිම සින්දු අහන්න. ඒ අතරේ මායි මොවතාවක් මංගෝගලන්ට කියනවා ගින්දර හන්ද වලට වෙන්නයි යන්නේ. තෑගි යකායිනෝ ළමයි ඔගලන්ට යක්ස තෑගි ටිකක් අරගෙන. ඉතින් ඒ නිසා දවල් එක හතර ඔගලන්ට නිකම්ම ගින්දර හන්ද වහගෙන ඉන්නවා වගේ නෙමෙයි තෑගි දිනා ගන්න චාන්ස් එකක් ඉස්සරහට හැදෙනවා. ගින්දර හන්දව චෝටල යලුත් වෙන්න යන්නේ. ඉතින් ඒ නිසා මොනාද කියන්නේ තෑගි කම්බකුයි සල්ලි කම්බකුයි උම්මා වැස්සකුයි අරගන්න හැස්තු වෙලා ඉන්න. දැම්ම තියලා දත්ම දින්නක එතකොට හරි. හරි ඒ අතරම මම කියනෝ මේ පාර පොසොන් එකට අපි එන්නේ කොහාටද? ඕගල දනෝ සීතල බණ්ඩාර වෙලට. පොසොන් පොහොය වෙනුවෙන් අපි මුළු බණ්ඩාර වෙලම එකතු කරගෙන හරිම ලස්සන වැඩක් සංවිධානය කළ තිනෝ ටවුන් එකෙම තියෙන පන්සලේ නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය බණ්ඩාර වෙල පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන තමයි අපි පවත්වන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්නෝ බණ්ඩාර වෙල තරුණ බෞද්ධ සංගමය, ඒ වගේම බණ්ඩාර වෙල පුෂ්පාරාම විහාරස්ථානය ස්වාමීන් වහන්සේලා දායක සභාව, ඒ වගේම තමයි කියන්න ඕනේ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මීන්, පාසල් දරුවන්, දහම් පාසල් දරුවන් මේ සියලු දෙනා එකතු වෙන තමයි අපි මේ හරිම ලස්සන වැඩේ ඉතාම බැතිස්සිතින් යුතුව සංවිධානය කරන්නේ. ඉතින් හෙට දවසේ නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය ආරම්භ වෙනවා 30 වෙනිදා වෙනකම්ම තියෙනවා. ඉතින් විශේෂයෙන් කියනෝනේ නේත්‍ර අභිවන්දනා 13 නමස්කාරයත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන් උතුම් බකුල සෑයේ වැඩම කළ සර්වඥ 13 වහන්සේ, මහරහත් 13 වහන්සේ වැඳ පුදා ගන්න, ඒ වගේම ශ්වේත පූජා පොහෝදා වැඩසටහන් එක්ක එකතු වෙන්න, ඊගවට බැතිගේ සරණිය, පොසොන් තුරුණ, දන්සල් පහන් කෝඩු මේ සියල්ල දකින්න ආමිසෙන් ප්‍රතිපත්තියෙන් දෙයාකාරින්ව මුනිදු පුදන්න ඔන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කියනෝනේ කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහයෙන් සංවිධාන කරන තේපැන් දන්සල ජූනි මාසේ 28-29 කියන දෙදින පුරාම බණ්ඩාරවිල පුෂ්පාරාම පූජා භූමියේදී පැවැත්වෙනවා. ඉතින් ඔබට ඉතාම බැතිසිතින් යුතු ආරාධනා කරනවා නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියලා. අපි මේ සින්දුවට මෙන්න මේ කටියවත් දාගෙන මේ යමු. හයි භාෂ්‍යකා, මාතෝ වහගෙන ඉන්නේ ලස්සන සින්දු ගොඩකට මාවයි අකවයි ඕවයි එකතු කරගන්න කියලා. අතන ගල්ලේ විෂුව කියන යස් මාත ආදරේ දෙකක් හරි. අනේ භාෂේ උදෙන්ම දැන්ම මේක කියවන්න හරිද? ගිරියොලේ ස්ප්‍රින් වෝටේකේ කට්ටිය අනේ ආදරේ අපිට ඔයා ගැනේ සින්දුවක් දීගෙන යන්නලු. ජය වේවා වැඩි කරන කොමලම චූටිවත් මන මහන්සියක් නම් දැනෙන්නපා. දෙකම දෙකක් ආදරෙන් ඔබ ගන්නෝ මේ සින්දුව අහන්න. හරි ඊගවට කැගලි මකර සෙහන්සා අපිට ඔයාගේ කටහඬ අනේ මට ඔගලඟ ගොඩ්ඩුම ගොඩ්ඩුම ගොඩ්ඩුම ගොඩක් දැනුණා. ආදරෙයි මං අහනද? ඉතින් ගොඩම ගොඩක් ආදරෙයි මං. ආදරෙන් මාකුර සෙහන්සකේ කායතනේ අධිපතිතුමා ඇතුළු ස්ටාෆ් එකේ කොමලම එකතු කරගන්නවා උතුරම් මහරියන් ඩෝනි මහතයෝ. ඊට පස්සේ ගුඩ් මෝර්නින් හෑ මේ දැන් කොහෙද මෝනි? මට මොකද වැරද්දක් වුණා නේද? දවල් 1යි විනාඩි 51යි වෙලාවනේ. අපිට නම් දවල්. කලවරි පුෂ්පක තමයි මෙසේජ් කෙවල තියෙන්නේ. හස්බන්ඩ් ප්‍රියන්තයි දුවලා දෙන්නවයි ඔයවයි නිතහන හැමෝම එකතු කරගන්න කියලා කෙනෝ සින්දු ටික අහන්න ජය වේවා. කෑගල්ලේ කලුගල මා කලුගල්ල මාවතේ අරලිය සලෝනිකේ ප්‍රේම කුමාර සුනිල් ඒ වගේම රුවන් ගින්දර හැන්දෑ වහගෙන ඉන්නවලු ජය වේවා. ආදරෙන් එකතු කරගන්නෝ බිස්නස් එක සර වෙන්න ඕනේ. අන්දෙකා කාදරේ.

0: वितरक नबे बेकर डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक हैप्पीनर डीजे ब्लास्टिका
0: रेडियो इतिहास से प्रथम वतावटा लांकेय सुपेरी डीजे थारू मुहुनट मुहुन गैटना डीजे अटैक शो एका
1: Net FM DJ Night Face to Face Attack Show Attack Show
0: 1 2 3 let's go Lanka umadanna vilanga DJ star in the kamathinam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
1: Binduway 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Hater and Navetta Muhunata Muhuna Tarangavadinne Kalutara Districtaya Mr. Dean Monaragala Districtaya DJ Sean
2: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apiko Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
3: Navina Takshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට ඔබත් අදම රස බලන්න
6: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
7: ඒයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
7: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
6: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලට පත්වෙන්නේ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
8: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
9: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ
9: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
11: මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියන්නේ සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
12: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
15: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
14: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
13: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
2: Brought to you by
9: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
16: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
17: The Palace Gampaha අවසාන නිවාස 25 ඔබ තදම සඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
18: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
19: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
4: Net FM Algo Town
20: ඉන්දර හැන්දෑවා
2: Brought to you by
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
0: වැඩියෙන ලීසිං බර සැහැල්ල කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක්. තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 46 94 කතා කරන්න.
21: ආ පැටියෝ කොහොමද?
22: සින්දුවක් අහනවද?
23: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
22: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
24: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
25: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින 5කට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.satmobitel.lk වෙතින්.
26: වේලාව දෙකයි එකයි.

0: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් බේ දිවස්ම at news.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය net news සමග මම තරංග. ක්‍රිස් ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ ඉන්දියා සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි යැවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ අධිකරණ සේවා කොම්සන් සභා චක්‍රලේඛ යටතේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය ප්‍රකාරවයි. අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක දැනුම් දීමකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරු ගොඩ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. ඊළඟ net news පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news channel ගේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ගින්දර හැන්දෑවා
1: brought to you by සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
2: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
1: වැඩියට ලීසිං බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497 කතා කරන්න
3: FM 95 94.8

ஹாய் ஹாய் சுதிகாய் வினாடி ஹாய் விலவு அப்பே லகே கிந்தர ஹந்த வஹல் தேவினி பயத வை பட்டன் கம்மி ඉතින් මේ පැයටත් කෝල් කරලා WhatsApp එකේ chat එකට send වෙලා ඔයාට පුළුවන් අදාත් මේ පැයෙත් ලස්සන සින්දු වලට කැටිව dedicate කරන්න අහනද ඒ අතරෙම මතක් කරනෝ ගින්දර හැන්දෑව අලුත් වෙනෝ වෙනස් වෙනෝ ඒ අලුත් වෙනසට ඇගි යකත් එකතු වෙනවා අහනද ඉතින් ඒ නිසා ඔගලන්ට සල්ලි කම්මකයි උම්ම වැස්සකයි දවල් එක හතරේ දිනා ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා FM 95.8 ගින්දර හැන්දෑව මිලන් මාලක ඔයා දෙල්ලුවේ නැත්තම් මං එකක් දෙන්න හිටිය ඔයාට වැෑ නීති වා ඉල්ලලම තියෙන හින්ද දෙන්න නැත අපි මෙහෙම හිතමු ඔන්න ඔයාමගින් උම්ම ඉල්ලුවේ නෑ මං දෙන්න මං හිතලා

ಅಂತ ಹೆಂದೆ. ಮನ್ನಿ ಗಂಬು ಬಲಿ ನಮೇಶ ಅದ ಮಗೆ ಯಾಲು ಪ್ರೇಮನ್ಗೆ ವೆಡಿಂಗ್ ಆನಿವರ್ಸರಿಗೆ ಮಂಕಿವರೆ ಮೇ ಅಮೇಶ್ ಅಕ್ಕಟ ಇಕ್ಕೊತ್ ಬರ್ತ್ಡೇ ಕಾಕ್ತೇನ ಇಕ್ಕೊತ್ ಆನಿವರ್ಸರಿ ಕಾಕ್ತೇನ ಪುದ್ದುಮ ಬರ್ತ್ಡೇ ತೊಗೇಕು ಪುದ್ದುಮ ಆನಿವರ್ಸರಿ ತೊಗೇಕು ಅಪ್ಪ ತೇನೆ ಅವ್ರದ ದಹಯ ಯಾಲ ಹೆಕಟ ಇನ್ನವಾಲ ಇದೆ ನೆಗಲಂಟ ವಿಶ್ ಕರನ್ನ ಕೇಳಿಕೇನ ಒಂದೇ ದಾಸ್ ಪಹ ಓಲ್ ಲೆವೆಲ್ ಸೆಟ್ ಕ ඔයාල දෙන්නට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන කියලා මම ආදරෙන් wish කරනවා හරිද යටියන්තට නිතු ගරාජ් හොරන්දල යටියන්තට අපිවත් එකතු කරගන්න ලක්ෂාන් රුක්ෂාන් ඉගාවට පුබුදෝ කුමාරෝ ජයම්පති සල්ව අපිට හොඳ සින්දුවක් දෙන්න කියලා කියනවා අවව උතුරන් හරියන්න ඕනි මහතයෝ චූටිවත් මහත් මහන්සියක් දැරෙන්න පා නිතු ගරාජ් එකේ වැඩ කරන ඔය කාටවත් ආදරෙන් එකතු කරගන්න හයි බාෂි අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙළඳ වෙනද වගේම අපිවත් එකතු කරගන්න බොස් ත්‍රිෂාන් යගේ වයි ෆිෂංක දසර නිශාන්ත ඒ වගේම මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝම අය කියවාමයි නිතාන හැමෝම අය තමයි එකතු කරගන්න කියලා කියන්නේ බණ්ඩාර වෙළ එන්න හොඳේ කියනවා අවුත් මන් සද්දට හුවවත් දෙන්න එන්නේ හයි වාෂි මම දිල්හාර ඔයාවත් එකතු කරගන්න ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා කියනවා දිල්හාර නෙමේ දිල්හාරා ಮಿಚ್ಚರ ಲಸ್ಸಂಟ ಡಿಪಿಕೆ ಲಕ್ಸನ ಕೆಲ್ಲಕ್ಕಿಂದೆದಿ ಕೋಮ ಮುನ ಹಿತಕಿನ್ ದಿಲ್ಹಾರ ಕ್ಯೂ ಅದನೆ ಸಮಾವೆನ್ನ ಅನೆ ಮಮ ಪ್ರಿಯಾಂತ ಮಟ ಜಯ ವೇವಾ ಕಿಯನ್ನ ಅಮ್ಮ ಅಮ್ಮ ಕಾಟ್ರೆ ತತ್ ಪ್ರಿಯಾಂತ ಅಯ್ಯಟ ಜಯ ವೇವಾ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
1: වෙලාව 2:18.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා. තෑගි පැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
8: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strength Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බව ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජුනි 25 මිනුවන්ගොඩ බස් නැවතුම්පළ අසල
9: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
10: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
11: විජය නූඩ්ල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
12: ත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවිල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
13: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: ඔලෙවල් අවසන් කළ ඔබ ඒ-ලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 011259669.
1: ගීතය ඔබ වෙත ගෙන එන්නේ
14: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිෆ් 80ේදී ඕකේ
15: අදම කතා කරන්න 0112 636 636
16: දෙකයි 22 වෙලාව රෙදි හොදන්න යන්නේ. හායි
17: හායි හායි පාටි
16: රෙදි හොදන්න යන්නේ. අනේ අනන්න අම්මෝ ඒක වැටි අනේ. ඕ අද මිනිගම් ගුඩට වෙලා රෙදි හොදනවද? අද කාගේ රෙදිද හොදන්නේ? හරි කියන විස්තරේ
17: අන්න මේ වගේ අර දන්නවනේ හැමදාම කතා කරන වගේ වැඩි දියුණු කළ තව දීවා අපේ එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන තමයි අපි ඉන්නේ. ඔන්න අද දවසේ මිනුවන් ගොඩ නගරයේදී හැමෝම දන්නවා එදිනෙදා පැල්ලම් කියන්නේ පාසි. අපි ගෙදරින් එළියට ලස්සනට හැඬට ආවට අමුත ගෙදර යනකොට අපි අඳ මේ දහඩිය පැල්ලම් තියෙන්න පුළුවන්, දූවිලි පැල්ලම් තියෙන්න පුළුවන්, ට්‍රැෆික් එකේ ඉන්නකොට එන දුම් පැල්ලම් තියෙන්න පුළුවන්,
16: කළු පැල්ලම් තියෙන්න පුළුවන්,
17: කළු පැල්ලම් තියෙන්න පුළුවන්. පාසි මේ එදිනෙදා පැල්ලම් වලට තමයි හොඳම විසඳුම අපි අරගෙන ඉන්නේ වැඩි දියුණු කළ නව දීවා ෆ්‍රෙෂ් එක. මේක ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය නිසා අපි අර කතා කරන පැල්ලම් ඉවත් කිරීමේ තාක්ෂණය විතරක් නෙමෙයි ඇඳුම් වලට අව දීප්තියක් සහ නැවුම් බවක් එකතු කරන තාක්ෂණය වගේම සුවඳ දිගු කාලීනව පවතින තාක්ෂණයත් අන්තර්ගත කළා තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ වැඩි දියුණු කළ නව ඩීවා ප්‍රෙස් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන එන ආදරණීය සන්නාමය කියලා තමයි අපි අනිවාර්යෙන් මතක් කරන්නේ. ඒ විතර නෙමෙයි රුපියල් 25කට අනිකුත් සන්නාම දෙන්නේ ග්‍රෑම් 50ක් වුණාට අපි මේ කතා කරන වැඩි දියුණු කළ නව ඩීවා ප්‍රෙස් ග්‍රෑම් 60ක් ලබා දෙනවා. අපි පාරිභෝගික තවත් අපූරු වාසියක් වටිනාකමක් අරගෙන ඇවිල්ලා තියෙන ඉතින් රෝස සුවඳ, ලැවෙන්ඩර් සුවඳ, ගාඩ්නියා සුවඳ සමන්විත වගේම සේපාලිකා සුවඳක් තියෙන මෙන්න වගේ සුවඳ වර්ග පහකින් වෙළඳ පොලෙන් මේ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. මිනුවන්ගොඩ නගරේ අද උදෑසන අපි ගියා වාසි වෙළඳ සැල්ලුවට. අපි ගිහිල්ලා ඉල්ලන්නේ වෙන මොකුත් නෙවෙයි එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අපිට දෙන්නේ කියලා ඉතින් වෙළඳ සැල්ලේ ඉන්න අපි ආදරණීය මුදලාලි මාතුරු අපිට දෙන්නේ අපි මේ කතා කරන වැඩි දියුණු කළ නව ඩීවා ප්‍රෙස් ඕන ඕනම නිෂ්පාදනයක් නම් ඒ මොහොතේම මුදල් තෑගි අපි අද උදෑසන දුන්නේ. ඉතින් මේ වෙලාවේ අපි ඉන්නේ මිනුවන්ගොඩ හරියටම කියනවා නම් පොළ අසල තමයි ඉන්නේ. දෙවිනගම සතිපොල තියෙනවා. මේ අසර තමයි අපි ඉන්න අනේ කොල්ලන් පුළුවන් අදවස්සේ මේ ස්ථානයට එන තව පුංචි වෙලාවකින් අපි මේ කියන කතාව වාසි ඇත්තද කියලා පෙන්නන්න එපා නේද? හැමදාමත් අර කියන දේම අපි කියන්නේ අහන්න එපා. අපි කියන්නේ ඇත්තද කියලා බලන්න එන්න මේ පැත්තට. අන්න එතකොට ඔයගොල්ලන්ගේ ඇස් දෙකට බලා ගන්න පුළුවන් අපි මේ කියන කතාව කියලා ඔයගොල්ලන්ට සනාථ කරගන්න පුළුවන්. ඒ නිසා සතුට වෙන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්, වටිනාකින තෑගි හිමි කරගන්න පුළුවන්, විනෝදාත්මක තරඟවලට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝටම මතක් කරනවා මේ වෙලාවේ කවදත් අලුත් කාගෙත් නැත් අපේ වාර්ෂික ගින්දර හැන්දෑව ගින්දර වගේ අහගින්න හැමෝටම ආරාධනා කරන එන්න කියලා මිනුවන්ගොඩ අවතින්න කෙනෙක් නම් එන්න මේ පැත්තට වටිනාකමක් එකතු කරගන්න පුළුවන්. හෙට දවසේ අපි ඉන්නවා වාසි ආදරණීය නිට්ටඹුව පුරවරේ. එහෙනම් බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට.
16: ජය වේවා අපි හෙටත් හොදමු. හෙටත් හොදමු කෝල් කරපු කට්ටියක් ඉන්නෝ. ඔහුම මේ සින්දුවට දාගෙනම මොරගහ හේනි චන්ද්‍රිකා අම්මා කතා කළා. අදන්නෝ අනිති මංගුවට දෙකක් ආදරේ. හරිද? ගම්බාර දෙවියන්ට කිය කියලා කෝල් ගන්න යන්නේ අදාංශ කරන්න අංශ කරන්න අංශ කරන්න කියලා. අනේ ඉගවට චින්තකය මහවින් කතා කළා. හර්ෂදී එක්ක මේකතු කරගන්න thank you so much. මම වහගෙන ඉන්නෝට ලංකාවේ මහන්සි වෙලාගේ මගහන පෙත්‍රිවිල් කොල්ලොක්කුමයි අදනං හෝ කෝනි හාද කියලා අහනෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 2:30.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
6: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
8: විෂන් කියා කලුතුරු ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය දින 28 වෙනිදා උදෑසන 9 සිට විෂන් කියා කලුතුරු ප්‍රධාන ශාඛාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම, ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා. නොමර 271 ගාලුපාර කලුතුරු උතුර කලුතර. අමතන 0676 591 2365.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited.
10: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: ධර්ම රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා
1: නෙත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නෙත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363 0776-716-3672
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය
2: මොබිටෙල් ෆයිබ නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගෙන් සුපිරියටම ෆයිබ ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබ ෆිට් කරගන්න
3: Oh my god this is original
4: නැතු
5: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ

හවසද එකයි විනාඩි 35යි වෙලම මේ පැයට පළවෙනි පැය භාගිවර වෙලා තියෙන අපි මේ පැය අන්තිම හරියට ඇවිල්ලා තියෙන කටයු ගොඩක් ඉන්නව එකතු කරගන්න නාරම්මල කඩහපල KR ටේලර්ස් එකේ රුවිනි අක්කා කෝල් කළා. වාගේ ආදර හවියවයි බබාලවයි ඔක්කොම ආදරෙන් එකතු කරගන්න ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි ඉතින් අහනද ඉගාවට ගාල්ලි ගෝනපුර මල්කි කතා කළා. ඔයාවත් ආදරෙන් එකතු කරගන්න විහංගෙවත් මතක් කරා කියන්න අහනද. ඊට පස්සේ වෙන මේ කටයුවත් දාගෙන යමු අපි වට්ස්ඇප් එකෙන්. හයි බංශී, ගින්දර හැන්දෑව හගෙන ඉන්නේ. පයාගිරි නයිරංගිරි ලක්ෂ්මී සඳරේනෝ තරෝෂි, මම තරෝෂිකා කියලා කියනවා. ආදරේ ආදරෙන් එකතු කරගන්න අහනද. හයි බක බක වාශි, හෙවත් කච කච වාශි. අන්න මන් තරහා යන්නේ නරකයා. ගම්පහ රවිඳු, ආදරේ නෑ දෙකක් තියා එකක්වත්. හෙලෝ හෙලෝ ගින්දරියේ, ඔන්න ඔයාව ආසමින් අහගෙන ඉන්නෝ. සලෝන් එකේදී ඔයාව අනිවාර්යෙන්ම අහන්න ඕනි හින්දම මම රේඩියෝ එකක් ගත්තලු. අනේ ඔයා නම් දැන් ඇබ්බැහියක් වෙලා සුදුනෝන. ආදරේ දෙකම දෙකක් උම්ම කියලා කියනෝ. සලෝන් ගිම්හානියකට උතුරන් හරියන්ඩෝනි මහතයෝ. ආදරේ දෙකක් ඉතින් ඈ සලෝන් එකට ඇවිල්ලා යන කැටියට මගේ වචන ටික කියන්න. ආදරේ දෙකක් වාශි පැටියෝ, ලස්සන සින්දුවක් දෙන්න අපේ අපේ ගණේ මුල්ලේ චාමිකා අක්කා රේණු නංගි මේ කටිව තමයි එකතු කරගන්න කියලා කියන්නේ. ස්පෙලින්ස් පුදුම ලස්සන්ට දාලා තියෙනවා, ඒ හින්දා ගොඩාක් ඉක්මනට කියව ගත්තා මම. ඊගාවට සුබ දහවලක් කියලා මෙසේජ් එකක් ඉවලා තිනවා. මං හිතන්නේ ඉද්දම යන්තියක් ආදරෙන් එකතු කරගන්න. වැලිමඩ අයිකේ රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ මගේ කොල්ලෝ ටික කොමලත් දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. චූටිවත් මසේ මහන්සියක් දැනෙන්නපා වැඩ කරන කාටවත්ම. හරි ඒ අතරේ මම කියනවා තෑගියක් නෙන්න යන්නේ ලංගදීම ලංගදීම කවදද කියලා තව ටිකද ටික ටික ටික දවසකින් මං කියනවා. තව චුට්ට කලකින් කියනවා මම කවදද මේ තෑගියක් අපනින්න කියලා. කොහොම වුණත් ගින්දර හැඳම අලුත් වෙනවා, ගින්දර හැඳම වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනසේ ඔයාට සල්ලි කම්බකුයි උම්ම වැස්සකුයි දිනා ගන්න ලස්සන චාන්ස් එකකුත් හදලා දෙනවා. ඉතින් ඒ නිසා ස්ටේ ටියුන්. ඒ වගේම ඔයාලට කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් ගැන මතක් කරන්න ඕනි. එක එක රටවල් වලට ආඩම්බර වෙන එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. හැබැයි අපේ රටට ඒ නැති මේ තියෙන්නේ යන්නේ අනේ අපූර්වට. කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්. මේ තමයි පෙට්‍රල් බයික් එකක්, ඉලෙක්ට්‍රික් බයික් එකක් වගේම කා එකක ෆීල් එක දෙන ටොක් ටොක් එකක් හදපු ලංකාවේ එකම සහ ප්‍රථම ආයතනය. අනිතක තමයි මේගොල්ලෝ හදන්නේ එක්ස්පෝර්ට් ක්වලිටි දේවල්. හරිද? ඉතින් මේ බයික් වෙන වෙන යුරෝප් කන්ට්‍රීස් වලට පවා එක්ස්පෝර්ට් කරනවා. ඒ නිසා තමයි බය නැතුව ගන්න කියලා කියන්නේ. අහලා තියෙන්නම අපි අපේ රට ණයයි ණයයි ණයයි ණයයි කියලානේ නේද? එච්චර ණය වෙලා තියදී තවත් අපි අපේ සල්ලි පිට රටවල් පෝෂණය කරන්න රට පටවනවා. අනේ හිඳ තමයි කියන්නේ අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු කරන කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් එකේ. ඔයාත් ඔයාගේ බයික් එක අරගන්න. මේ දවස්වල එයාලගේ කෙඩි රයිස් ලීඩර් 15 පෙට්‍රල් බයික් එකට ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යනවා. 7,96,500ක් වෙන බයික් එක ඔගලන්ට 6,96,500කට ගන්න පුළුවන්. අනිත් එක තමයි ලීස් එකක් දාලා බයික් එකක් ගන්නකොට ගෙවන ඩවුන් පේමන්ට් ඔක්කොම වැඩි වෙලා තියෙන්නේ. අන්නේ ඩවුන් පේමන්ට් එකේ ලොකෝ සහනයක් දෙන්න, හිතාගන්න බැරි සුවිශේෂී සහන ගොඩාක් දෙන්න කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සූදානම් ඉන්නවා. ඒ නිසා මේ වාසිය ඔක්කොම එක තොග අවසන් වෙන්න කලින් ඔයාගේ බයික් එක වෙන් කරගන්න. 0.77 406 43 97 කතා කරන්න. 0.77 406 43 97 වැඩි විස්තර

0: අනුපහෙන් 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී
1: හවස දෙකයි විනාඩි 43යි වෙලාව. කැදල් එන්ටර්ප්‍රයිසස් මේ මගේගේ ගේමන් දුක් මහන්සිං හදාගතුගේ කියලා දවසක කාටවත් කියන්න නෙමෙයිනේ, තමන්ගේ හිතට තමන්ටම කියාගන්න පුළුවන් නම් කොයිතරම් ආඩම්බර හිතෙයිදනේ. කමන්නෑ මට නම් හිතෙයි කමන්නෑ භාෂ්‍ය, ඔයා විඳපු දුකට ලස්සන ගයක් හදලානේ කියලානේ. ඉතින් ඔයාගේ ප්‍රමාණයට කාටවත් පේන්න නෙමෙයි, ඔයාගේ ප්‍රමාණයට ඔයාගේ අතේ තියෙන ගාන්ට ඔයාට දරන්න පුළුවන් ප්‍රමාණයට ගේ පොඩ්ඩක් හදාගන්න ඕන. ඔයාට ඕන කාලෙම ගෙයි වැඩ ඉවර කරලා දෙන්න. ඒ වගේම තමයි අතේ තියෙන ගාන ගිහින් දුන්නට පස්සේ ඉතිරි ටික හරි කමන්නෑ, පොලියක් ඕන්නෑ, ඔයා ටික ටික ගෙවාගෙන යන්න කියලා කියන්න කෙනෙක් ඉන්නවා නම් බාප්පවත් නොදින චාන්ස් එකක් තමයි මාතයෝ කැදල් එන්ටර්ප්‍රයිසස් ලා දීලා තියෙන්නේ. හරිද? 7-5ක පොලියක් ගන්නේ නැතුව ඔයාට ටික ටික ගෙවාගෙන යන්න ගේ හදලා දෙනවා. අනිත් එක තමයි අද කාලේ වියදම් එක ගණන් හදලා බලලා ඒගොල්ලෝ කියනවා 150,000 වගේ ගානකට කාමර දෙකක සම්පූර්ණ ගයක් හදන්න පුළුවන් කියලා. අනේ හිඳ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් දැනගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ නේත්‍රාලෝක ධර්ම විජය පොසු නුදාලය ඔන්න හෙටයි දවසේ හෙටින් ආරම්භ වෙනවා. 30 වෙනිදා වෙනකම්ම ටවුන් එකේම තියෙන බණ්ඩාරවිල ටවුන් එකේම තියෙන පන්සල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මූලික කරගන්න ගමන් තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන්දානේ පවත්වන්නේ. නේත්‍ර අභිවන්දනා 13 නමස්කාරය, ශ්වේත පූජා පොහෝදා වැඩසටහන්, ඒ වගේම බැතිගී සරණිය, පොසොන් තොරණ, දන්සල් පහන් කූඩු, මේ සියල්ලෙන් විචිත්‍රවත් වෙන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන්දානයත් එකතු වෙන බණ්ඩාරවිල අවට ඉන්න සහ බණ්ඩාරවිල පැත්තේ යන ඉන්න උගුළු ඔක්කොටම ඉතාම බැති සිතින් යුතු ආරාධනා කරනවා. වගේම තමයි ලංකාවේ දැවැන්තම සමාගමක් වන කසාගල සමූහ ව්‍යාපාරි ප්‍රධාන අනුග්‍රහයෙන් මෙතෙම එක සංවිධානය කරන තේපැන් දන්සල ජූනි මාසේ 28-29 කියන දවස් දෙක පුරාවටම බණ්ඩාරවිල පුෂ්පාරාම පූජා භූමියේදී පැවැත්වෙන මේ සියල්ල එකතු වෙන ඔයගලන්ට පුළුවන්කම තියෙනවා. වගේම තමයි ආයම වතාවක් මම ඔයගලන්ට මතක් කරනවා නෙතෙෆෙම් තෑගි යකා ළඟදීම ගින්දර හැන්දාවෙන් එන්න හදනවලු. ඉතින් ඒ ආව කියලා කියන්නේ ඔයගලන්ට සල්ලි කන්දකුයි උම්ම වැස්සකුයි දිනා ගන්න පුළුවන්. අහන් හිටියොත් කියනෝ විස්තර.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස දෙකයි විනාඩි 48යි විලුව. ලැස්තුවෙන්නේ තව ලස්සන සිංදුවක් අහන සමහර විට මේක වෙන්න පුළුවන් මේ පැය ඔයාට ඇහෙන අන්තිම සිංදුව. එකතු කරගමු මේ කටිය අහරද. මට වුණා අද පළවෙනි වතාවට කිරියල්ලේ අසේල අයියා කතා කළා අම්මවයි සියවයි අක්කවයි කටියම එකතු කරගන්න කියලා කියනවා. අයියා මට කිව්වා වගේම මං ඔයාටත් කියනවා උතුරන්න හරියන්න ඕනි මහතයෝ. ජය වේවා. ගවට බද්‍රලි අශෝක අක්ක කතා කළා මම තාදරේ නෙගත කරගන්නම්. Thank you so much. මම වහන් ඉන්නවද? ඊට පස්සේ WhatsApp එක පැතට යමු. මෙන්න මේ කටිය වදාගමු. සුබ දහවලක් මාෂිණන්ගේ. අපිවත් එකතු කරගන්න ඔහන තිස්සපුර නිලන්ත අයියා. දුවේසුරි වයිෆ් සුමිත්‍රා ඉන්නවලු. ජය වෙන්න ඕනි. ඊගවට ගලේ කඩේ රයිගම සරච්චන්ද්‍ර අයියවත් එකතු කරගන්න. උම්ම කැටි මගේ කජු පොහොල්ම. මේ අම්මා මා තහගෙන ඉන්නේ හෝකන්දරින් රුක්මණි අම්මා. දයාසේන අංකල් එක ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. හරිද? ඊට පස්සේ ත්‍රිකුණමලේ පහේකනුවේ පුංචිබණ්ඩ ගුණසිලේ රන්දිකා මදුෂ සසන්‍ය සුපුන්දි ලංක කටියමත් එකතු කරගන්න. මටත් ලස්සන සිංදුවක් ඕනි. මම කොරියවල නුවන් නැහයි නුවන්. ආදරෙන් ඕව එකතු කරගන්නවා. ඉන්න තැනක පරිසුමට ඉන්න ඕනි කොල්ලා. හරිද? ඒගවට මාළඹේ කාන්ති අක්කා භාෂණන්ගේ අපිවත් ෆැමිලි කිය කොමත් සින්දු ටිකකට එකතු කරගන්න කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්නම්. හැබැයි සුබ දහවලක් ගින්දර මැණිකේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. කහපුල හේලිත ෆැෂනිකේ සමන්ති මානෙල් හා කුමාරි අනුපම ප්‍රියදර්ශනී රූපා ජයශනී අජන්ති නිශාන්ති සුනීතා නිලෝකා දෙවෝමි මේ අක්කිය මේ ඔක්කොමල එකතු කරගන්න කියලා කියනවා. කොහොමද අනේ ඔච්චර හිනා වෙන්නේ? මට නම් බහැලෝ. මේ කියනෙව්වට හිනා යනවනේ අප්පා. චතුමණිකෝ දෙකක් ආදරේ. ආදරේ නිකුත් කරගන්න හොඳේ.

හවස දෙකයි විනාඩි 53යි තව එක සින්දුවක් මේ පැය ඔයගලන්ට අහන්න දෙන්න පුළුවන්. මේක අහන්න යමු. මේ කටියවත් දාගෙනම යමු. හයි බාෂි සුදු නෝනේ කොහමද? දවල්ට කෑවද? Yes. බයං කෑවා. අද නෙතහර හැමෝම එකතු කරගම මවයි ධම්මිකායවයි සිද්ධුවකට ඔබා ගන්න කියලා අනුෂක කෑගල්ලෙන් කියනවා. ආදලයි.

0: वितरक नवे देखो डीजे अटैक का
1: Don't stop remix remake ekta happiness DJ Blastika
2: anga galene inna kumariye
0: radio itihas se pratham vatavata lankaya super DJ taru mohonata mohuna gatana DJ attack show eka
1: Net FM DJ Night Face to Face Attack Show Attack Show
0: 1, 2, 3, let's go DJ Star in the Kamathinam Oya DJ Play Karana Pahadili Video Then Mapita WhatsApp Karana
1: Binduai Hatsi Ekolhai Anupahai Anupahai Anupaha Net FM DJ Night Face to Face Attack Show Hater and Navetta Muhunata Muhuna Tarangavadinne Kalutara Districtaya Mr. Dean Monaragala Districtaya DJ Sean
3: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Aperate Apemadeyak
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථාව.

0: ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසසුවේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින පහකට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.satmobitel.lk වෙතින්.
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
5: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
6: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: කින්දර හැන්දෑවා
9: brought to you by
1: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනව ඔයාට ₹50,000. තව KD Rise Lead 125 bike එකට discount එක ₹100,000. 0777 406 4997 කතා කරන්න.
11: ආ පැටියෝ කොහොමද?
12: සින්දුවක් අහනවද?
13: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
12: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
1: වෙලව හවස 3:02.

0: දිවයිනම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. අලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව විසින් අතරංගෝටගත් හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිතබේසිංහ මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අධිකරණ මාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. වැරදිකරුවන්ට මෙන්ම අපරාධකරුවන්ටද සිය පක්ෂයේ කිසිදු අවස්ථාවක් නොමැති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ. චරිතබේසිංහ මහතා සහ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව විසින්. ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කට නැමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන විමර්ශනයට අදාළවයි. ඊළඟ net news පස්සරු 4ට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ගින්දර හැන්දෑවා
1: brought to you by
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077 406 46 94ට කතා කරන්න
5: FM 95

0: Kendra Handava Vi Baši.
1: හවසේ 3යි විනාඩි 7යි වෙලාව. අපි ලකි කින්දර හඳාව හද අන්තිම පැය. අද දවසත් ඉවරයි. මේ කවුද මේ මැසේජ් එක යවන්නේ? හුමින හුමින හුමින හුමින කවුද කියලා හිතාගන්න. එයා කියන්නේ කවුද කියලා දෙවොන්දරා සන් කියලා එයා කියාගන්නේ. කසුන් විරාජ් දසනායක හොර ගෙඩියා දෙවොන්දරා සං කියාගෙන ආවා. එයා කියනවා මං ඔයාගේ ආසම වචනේ

et de penser qu'il est émotionnel. Adrien, Adrien, Adrien, il est très bien. Il est passé, on est bien. Vashi meni ke api hangava panchalien Idesha samanthi dilanthi api bo samanandaya mama disnaka adrin katyo ikutu karagano mama dekama deka khadre hari ita passe lassana sinduwak denna netfm abj kiyanne kawudi kiyala mama me kalpana karano bashi wata bimmal devil ekak dala yawannada me mai mahatyo mushroom nan ane amuen hari kamanne amuen rahai nan අමුවෙන් කන්න පුළුවන් නම් ඒතා එච්චරට එච්චරට මම පෙරේතයි මෂ්රූම් කන්න සද්දටම මාව අහගෙන ඉන්නවලු වැඩ කරන ගම රෝන් කුමාර අයියා ඉන්දිකස් කැටිය බද්දේගමින් ආදරෙන් එකතු කරගන්න රන්වන් බිම්මල් ආයතනයට අම්මෝ ඉතින් ජය වෙන්න ඕනි හරිද ඔයා වැඩෙන් හිනා වුණොත් තමයි සැලරි වැඩි කරන්නේ ඕකේ බාෂි මීට වස් ඔය කේවල තියන්නේ සඳරුවල් අනේ එහෙම කිව්වනන්නේ අයියෝ පැය තුනක්ම හිනාවෙන්න අම්මගේ කට කැඩිච්ච දෙන් කියලා මං හිනා වෙනවා එහෙම කිව්වේ නෑනේ අප්පා ඊ ගාවට මෙන්න මේ කටි වේගත කරගමු ලෙටර් එක ආව කිව්වම හරි සතුටුයි බාෂි අනේ බොකුන්දර 10 කනුව පාරි මංගලි ෆැෂන් ඇන් ගාමන්ට් එකේ කොමලම ආයිම වතාවක් එකතු කරගන්නවා ජය වෙන්න ඕනි ඔයගොල්ලෝ කොටම බාෂි මැනික ඔයාගේ කතාව හිනව හරිම ලස්සනයි මවයි ෆැමිලි කිය කොමයි ඔව එකතු කරගෙන සින්දු ටිකක් අහමයි කියලා කියනවා සමීත් අනේ සමීතගේ සින්දුවක් දෙන්න කියලා කියන්නේ ඒක කියවගෙන සෑහෙන වෙලාවක් ගියා කටු බැද්දේ නිශානියක් ආ දෙකම දෙකක් ආදරෙන් ආවත් එකතු කරගන්න සමිතකගේ සින්දුවක් අපි අහුවා නේද අනේ කචකච භාෂු මට දිග උම්ම එකක් ඕනි ආදරේ ගොඩක් සින්දුවක් දෙන්න මම දෙනුවන් පයාගලේ ඔන්න අල්ලගන්න ඩිකැතිද ගොල්ලනම් කටහරල ඇති කියලා කියන්නේ. එහෙනම් ඔය ඇතිහ පිරිමහ ගන්න. මේ එතන දිගේ විල්ලන්න ආවා. ආ අද ඔයව අහන්න වෙන්නේ නෑ මණිකේ. අනේ අහන්න වෙන්නේ නෑ කියන එක පවා කියන්න වෙලන්නේ නේද? ආදරේ ආදරෙන් එකතු කරගන්න. උඩල මත්ත සනස බැංකු වෙන්න. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ආදරේ ඉතින් කියලා කියනවා. උඩල මත්ත සනස බැංකුවේ වැඩ කරන මගේ ආදර මිස්ලා තුන් දෙනා මේක එකතු කරගන්න හරිද? රසික හදේ ඔබට තියෙන ආදරේ නැත නිම්මා ඔබේ හඳින් net fm එකෙම ගොඩදම සතුටු වෙන්න අපිට වඩා වාශි ඔබේ අම්මා ආදරයෙන් වැළඳ ගන්න අපි ඔයාගේ උම්මා ඕ මයි ගෝඩ් ඒකනම් ඉතම ලක්ෂන්ට ලියලා අලුබෝමලේ ජගත් රෝහණ අයියා ආදරේ නිකුත් කරගන්නවා අද අනේ දෙක කාදරේ ඊට පස්සේ මෙන්න මේ කට්ටිය බදහවලත් වාශි අපිටත් ලස්සන සින්දුවක් ඕනි ගින්දර හඳාවෙන් යටියම් තොට පීපල්ස් බැංක් එක ගාව ත්‍රිවිල් පාර්ක් එකේ කොල්ල ටික දිනත් ලක්මා කැලුම් සංජීව චින්තන ලහිරු සිසිර සුනිල් දිනේෂ් ඊගවට සමුදු නිමා මම ලසන්ත ලසන්ත අයියා අය වැඩි වෙන්න ඕනි සරු වෙන්න ඕනි ජය වෙන්න ඕනි ඒ වගේම යටියම් තොට ටයිටනික් සලෝනිකේ තුෂාර අයියවත් එකතු කරගන්න කියලා කියනවා තුෂාර අයියා අනේ හායි දෙකක් ආදරේ

0: FM 95 94.8 කින්දර හැන්දෑව විද්වාශි
1: තුනයිදා හතරයි කින්දර හැන්දෑවේ තැගයක් ආවහම ඔය කාටවත් මම නම් මතක තියෙන එකක් නැති වෙයි. සල්ලි සල්ලි සල්ලි තමයි යා. හැබැයි පුතේ මේ පාර ගින්දර හැන්දාවෙන් විතරමයි තෑගියක කඩාගෙන පනින්නේ. හැබැයි ඉතින් ඒ නිසා දවල් එකේ ඉඳන් හතර වෙනකන් ගින්දර හැන්දාව අහන අහපු මගේ ආදර ඔගොල්ලෝ කෝටම අත මිට සරු කරගන්න පුළුවන් කාලයක් ඉස්සරහට උදා වෙනවා. ඒ වගේම තමයි උම්ම වැස්සකුත් අරගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ හින්දා අලුතෙන ගින්දර හැන්දාව අහන්න ලෑස්ති වෙලා ඉන්න. ෆෙම් සෑගෙන කියන්න ගැල්ලමයි සමනින් පෑඩ්ස් තියාගන්න එක හොඳ පුරුද්දක් ළඟ. හරිද? ස්ටෑන්ඩ් බයි වූ තියාගන්න ඕනි සමනින් ගැල්ලමයි දන්න කාරණාවක්. අපි ස්ට්‍රෙස් වුණාමනේ එහෙම නැත්නම් ඇඟ ගොඩාක් මහන්සි වෙච්ච කාලවල තියෙනවනේ. එහෙම වුණාම අපි බය වුණාම සමහර වෙලාවට පීරියඩ්ස් හැදෙන එක චුට්ටක් ඉක්මන් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට චුට්ටක් පරක්කු වෙන්නත් පුළුවන්. ඔය වගේ වෙලාවට ඔයා සූදානම් ශරීරයෙන් හිටියේ නැත්නම්, ඒ කියන්නේ ස්ටෑන්ඩ් බයි පෑඩ්ස් තියාගත්තේ නැත්නම් ඔන්න ඉතින් ළඟම ඉන්න යාළුවන්ට කතා කර කර හන්නේ නෝනේ. පෑඩ් එකක් තියෙනවද? පෑඩ් එකක් තියෙනවද? ඕ අපි සද්දෙට හන්නේත් නැහනේ. හරි ලැජ්ජයිනේ ඕට. ඇත්තට අනේ මේව නෝටි ඒව නෙමෙයි, මේව පිරිමිලමයිනොත් දැනගන්න ඕනි නේද? ඇත්තටම අපේ රටේ ගොඩක් මං හිතන්නේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ හංගන්න ඕන නැති දේවල් හංගලා, හංගන්න ඕනි දේවල් එළිය දාපු නිසාද කොහෙද? මෙවයි ඉතින් දැනගන්න ඕනි පිරිමිලමයිනොත්. ඇයි අනේ හදිසියකට ගෙදරක්කට වෙන්න පුළුවන්, අම්මට වෙන්න පුළුවන්, නංගිට වෙන්න පුළුවන්, වයිෆ්ට වෙන්න පුළුවන් නේද? හදිසියේ අසනීප වුණොතින් පැඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න ලැජ්ජවෙවි ඉඳලා හරියන්නේ නැහනේ නේද? ඉතින් විශේෂයෙන් මං ඔගලන්ට කියනවා එහෙම ස්ටෑන්ඩ් බයි ළඟ තියාගන්න හරි අපේ බජට් එකට බජට් ෆ්‍රෙන්ඩ්ලි පෑඩ් එකක් වෙන්න ඕනේ නේද? පෑඩ්ස් ගොඩක් අය පාවිච්චි කරන්නේ නැහැ. ටික ටික ටික ටික ටික ටික ඈතට ඈතට වෙන්න මගේ අම්මලා නංගිලා අක්කලා පෑඩ්ස් පාවිච්චි කරන්නේ හේතුව පෑඩ්ස් වලට ලොකු ගාණක් යන නිසා. අනේ හින්දා තමයි අපි හැමෝටම දරන්න පුළුවන් ගානකට ෆෙම්සය වළඳපළට ඇවිල්ලා තියෙන්නේ. ගාන සාධාරණ වුණ ගමන් අපි ඊට පස්සේ හිතනවා ක්වලිටි එක අඩු ඇති නේද කියලා. එහෙම නෑ, මේක ඇවිල්ලා එස්එල්ඒ සහිසෝ තත්ව සහතික දෙකම තියෙන නියම සැනිටරි නැප්කින් එකක් හරිද? ඉතින් ඒ නිසා හැමෝටම බය නැතුව ගන්න කියලා මම කියනවා. අරගෙන පාවිච්චි කරලා බලන්න, ලීක් වෙන්නේ නෑ, අරගෙන උපරිම පහසුව දෙනවා. ෆෙම්සය වාට ළඟම ෆාමසි එකේ, ග්‍රොසරි ෂොප් එකේ වගේම සුපර් මාකට් එකේ ගන්න තියෙනවා. තව කටියක් ඔබාගම මෙන්න මේ කටියව දාගමු. හලෝ ගින්දරි, සුබ සන්ධ්‍යාවක්. ආදරේ ආදරේ ආදරේ මුන්දකම දෙකක් ටිකක් වැඩියෙන් දුන්නද මන්දා? ඕනුවට වැඩි එක හෙටටත් එක්ක පරිමහ ගන්න. හරිද? නරම්මල අඹගම් වෙන කැඳ කඩේ නිමල් අයියා දම්මියා කදුවල දෙන්න, ඒ වගේම නික වැරටියෙන් අම්ම තාත්තා ෆැමිලිකය කොමල මාදරින් එකතු කර ගන්නවා. ජය වේවා. හයකා අපි දැන් ඕවහන ගමන් ඉන්නේ කලවල් දෙනියෙන්. මගේ හස්බන්ඩගේ ෆැමිලි කිය කොමයි කලවල් දෙනිය වින්සන් කඩේ හමුමයි අකි ඕවා එකතු කරගන්න කියලා කියනවා. මම ජයිනි හස්බන්ඩ් චතුරංග. ඔන්න කිව්වා දෙකක් ආදරේ. ඉතින් මොරටුවේ සුජානි චන්දිමා කාදරින් ඕවත් එකතු කරගන්න. හම්බ කෝලේ අපේ ආනන්දයිගේ ෆැමිලි කේ කට්ටිය මම කලිනුත් එකතු කරගත්තා. එම වතාවක් එකතු කරගන්න. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් රෝඩිකේ චන්දන ස්ටෝස් එකේ චන්දනයයේ චන්දනියකයි ඔය දෙන්නවත් දාගන්නවා. හරියා හයි ගින්දරි, අපිට ගින්දර වගේ සින්දු ටිකක් ඕනි. අතියතර දේශානි ස්ටුඩියෝ එකේ අපේ සෙට් එකත් සින්දුවකට දාගන්න. අපේ බුසු බුසු කොල්ලත් එකතු කරගන්න. බුසු බුසු අනේ මල්ල කොලං

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී.
1: හයි හයි කටකරි, පාලුවෙන් දවස ගෙවන අපිට එයාගේ කටහඬ මැජික් එකක්. එයා දෘඩිය කෝලං අපේ දවස ලස්සන කරනවා. ඔයාට ගොඩක් ස්තුතියි. අදත් ආදරේ නැගගෙන ඉනවාකේ නාවික හමුදාවේ වැඩ කරන මගේ ආදරණීය හස්බන්ඩ් රසික. සිද්ධුවකට එකතු කරගන්න කියලා දැරණී කියලා රන්දි කියනවා. මම දෙන්නටම ආදරේ, දෙන්නම හැමදාම ආදරෙන් ඉන්න. ජය වේවා. ඊට පස්සේ Good afternoon, Bashi. Birthday wishes tenawa. Adu mage loku putake birthday ka. Eyage nama Lakshman. Putata happy birthday kiyala kiyala. Alawwe karu akka thamai message ekak ewala tiyenne. Inna api lassana wishes demu. Happy birthday to you. Happy birthday to you. Happy birthday anai. Mage hite thiyena situm patum balaporuthu okkoma ishta wenna subuma subu pandinayak enne kiyala. Mama wish karana mangaata deka kaadare meka mage birthday ekata. Igawata gindara manika ape ahaliya gudaha. Polwatte Susanta Chutiyayage birthday ka. Eyata wish ekak denna. Ahaligudu Chamindu Motors ekige boss Chamindu Sanath Rasindu Binti Nagaye wage ma Malindu Tanusha Shakya Vihara shop ekata බයික් හදාගන්න කොමල තෙගතු කරගන්න කියලා කියන ඔ මින්න අර කොල්ලට විශ් එකක් දෙලෙමු. සුසන්ත අයියා හැපි බර්ත්ඩේ අයියෝ. හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා මම ආදරෙන් විශ් කරනවා ඔයාලට. ජය වේවා. සඳවක බාෂි ගින්දර හඳව වහගෙන ඉන්නේ සඳ ලංකාවේ කමල් ජයසිරි අය. ඔයාවත් දෙකම දෙක ආදරෙන් එකතු කරගමු. ලෑස්ති කළ තිනි තිරි සින්දු සේරුම ටිකම අහන්න. ඇතරි මං ඔගලන්ට කියනවා කෙඩි රයිස් මෝටි කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් ඔගලන්ට මේ දවස්වල පෙට්‍රල් බයික් එක දෙනවා ලක්ෂක මිල අඩුවකට. සාමාන්‍යයෙන් ඔගලන්ට රුපියල් 796,500 ලැබුණු බයික් එක අර ලක්ෂක ඩිස්කවුන්ට් එක හැදුනම 6,96,500 මුදලකට ආර ලැබෙනවා. ඒ වගේම තමයි ලීස් එකක් දාලා නම් බයික් එක ගන්නෙ. ගෙවන ඩවුන් පේමන්ට් එක ඔක්කොම වැඩි වෙලා තියෙන වෙලාවේ ආගේ වැඩි වෙච්ච ලීසින් බර සහැල්ලු කරගන්න කෙඩි රයිස් මෝටි කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් දෙනවා. ඉතා ගන්න බැරි සුවිශේෂී සහන ගොඩාක්. ඉතින් ඒ නිසා බයික් එකක් ගන්න හිතේ හින මව හිටියන මෙන්න නියම එක මහත්තයෝ. අනිතක තමයි මේක හදලා තියෙන 15cc අධි බලත එන්ජින් එකක් දාලා පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා. අනේ හින්දා මේකට පුළුවන් අඩුම තෙල් ප්‍රමාණිකින් ලොකුම ලොක දොරක් දුවන්න. මේ පෙට්‍රල් ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවේ never mind අනේ අපිට පුළුවන් පොඩි තෙල් ප්‍රමාණිකින් ගොඩාක් දුර යන්න. ඒ හින්දා තමයි ඔගලන්ට කියන්නේ තොග අවසන් වෙන්න කලින් පට්ට ගාන වගේ බයික් එක වෙන් කරගන්න. මෙන්න කෝල් කරන්න 077-46-43-97 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ කපි ලගේ ගින්දර හැන්දාව
0: ගින්දර හැන්දෑව විත්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: වේලාව 3:28.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.

0: happening when we love me. Happening when we love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
3: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුලකම් පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ඔබව ඔලෙවල් අවසන් කළායෙක්ද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112559669
5: වෙලාව 3:32
6: ඉන්දර හැන්දෑව විත් පාෂි
3: ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 536 636

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 136 636.
2: වෙලාව 3:35.
3: මිරිස් කුඩු ස්වල්පයයි 3-5 කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
4: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
5: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය 3-5. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් මනිපදවයි.
4: මුළු තැන් ගෙටම
5: විජය 3-5. අපේ රසය රටේ සැමට.
6: වැදගත් රැකියාවක් සොයනවාද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
2: WhatsApp කරන්න 0076 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD ගරු සරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
8: දිනුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: අලුතෙන කාටම මෙලා කසාගල green super. ශකා මාතලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල කම්පොල. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 0112-127-787. කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
11: ජූනි 22 සිට 28 දක්වා විෂන් කියා ශාකා ජාලයෙන් ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්නා විට ඔබේ කමර්ෂල් බැංක් BOC හෝ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් 15% විශේෂ වට්ටමක් ලබා ගන්න. අදම ඔබට ළඟම විෂන් කියා ශාකාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ.
12: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
13: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා? සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
14: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
17: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ?
16: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
15: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
16: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
18: Brought to you by
19: අලුතන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
20: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
21: The Palace ගම්පහ අවසාන නිවාස 25. ඔබ තදම සඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71.666.222 Prime Residences.
22: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
23: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
24: FM.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363 0776-716-7672
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.

තුනේ විනාඩි 42 වෙලාව අපේ කඩවත රංජනී අම්ම කතා කරා. එයාගේ ලොකු ෆුමලේ කොකෝ මේකතු කරගන්න ඕනේ. නයිනා, රූපිකා, ටෙහන් සහ රසුනාදී, ගාවට තරු, සඳු, තාකවුද, ජයනි, මංජුලා, ප්‍රියන්ත, සමරනායක, සමන්, හිමේෂ්, අයිරංගනි අම්මා, ලේලි අයිරංගනි, රොහාන් පුතා කට්ටිය මේකතු කරගන්නවා. මං ඔයාට දෙකක් ආදරෙයි. හැබැයි අයිරංගනි අම්මවත් මම ආදරෙන් මතක් කරා කිව්වා කියලා කියන්නේ. හරි, ඒ කටියවත් මතක් කරගෙන WhatsApp එකේ කටියකුත් ඉන්නවා එකතු කරගන්න. ඔක්කොටම කලින් මම උගලන්ට කියනවා, ගින්දර හඳවා ලුත් වෙනවා, තෑගිය කනවා, සල්ලි වැස්සකුයි නෑ, සල්ලි කන්දකුයි උම වැස්සකුයි, ඔය දෙක හැම වෙලාවෙම පැටලෙනවා. සල්ලි කන්දක් දිනා ගන්න අතර උම වැස්සකුත් අරගන්න උගලන්ට පුළුවන්. අලුත් වෙන ගින්දර හඳවාත් එක්ක ඉතින් ඒ නිසා දිගට අහගෙන ඉන්න FM 95.8. තෑගිය කනවා ඉක්මනටම. හරි, ඊට පස්සේ මෙන්න මේ කටිය වදාගමු. වාශි ගින්දරේ, ඔය මලු කෝලං හින්දා අපේ කාලේ නිකම්ම ගෙවිල යනවා. අනේ, ඒක හැමදාටම පන තියෙන කම්ම කියව කියව ඉන්නලෝ. අනේ ආදරේ, අනේ අඩුම ගාන වගේ හුවක්වත් ඉල්ලපු නැති එකට එකම කෙනා මම වෙන්න ඕනි, දුකයි කියලා කියනවා. කවුද කවුද මේ? මේ මෙසේජ් එකේ වෙන කෙනවනේ මම මේ හොයන්නේ. ඔයා ගන්න නෑ කොමහරි. අනේ, ඔයා මගෙන් හූවක්වත් ඉල්ලපු කෙනෙක් නෙවෙයි නා. මං ඔයාට උම්ම එකක් දෙන්න. දෙකක් ආදරේ, ආදරෙන් එකතු කරගන්නවා. හරිද? භාෂයක් අපිවත් එකතු කරගන්න ලස්සන සිඳුරි කකහන. මම ශාමලි තාතාජි, අකයි රෝෂි, මම කොටාවේ තරෂි. දෙකක් ආදරේ කියලා කියනවා. දෙකක් ආදරේ මැනිකෝ, ආදරෙන් එකතු කරගන්න. අනේ මැනිකේ, මේ සැරෙත් සම්මානයක් ගන්න. අනේ එකක් ඇති අනේ. අයෝ නෑ, ආදරේ අප මේ මෙසේජ් එක කියවන්නේ මං හිතන්නේ සයිප්‍රස් වල සුජීවක්කා. ආදරින් ඕව එකතු කරගන්නවා. සුදු හාමිනේ, ටීම් ජයරත්න මහත්තයගේ සිංදු ටිකක් දෙන්නකෝ. රිකිල්ලගස්කඩ සුරතලා කියන්නේ. අනේ හුරතලා, ඉන්න බබා, අහමු අපි ඔය කටියම එකතු කරගෙන. මෙන්න මේ සිංදු හන යන කලින් මම ඔගලන්ට මතක් කරනවා නේත්‍රාබී වන්දනා ගැන. පොසොන් එකට ඔගල දන්නවා නේත්‍රාලෝක පොසොන් නුදානය අපි අරගෙන ඉන්නේ කොහෙටද? බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල ටවුන් එකේම තියෙන පන්සල. කිව්වම හැමෝම දන්නවා ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කියලා. මේ විහාරස්ථානය මූලික කරගන්න ගමන් තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් නුදානය අපි අරගෙන ඉන්නේ. ඉතින් ධාතු නමස්කාරයේ ශ්වේත පූජා පොහොදා වැඩසටහන්, බැතිගේ සරණිය, පොසොන් තොරණ, දන්සල් පහන් කෝඩු, මේ සියල්ල දකින්න විඳගන්න ඔගලන්ටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කියන්නේ ලංකාවේ දවන්තම සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරී ප්‍රධාන අනුග්‍රහය නෙතෙෆෙම් එක සංවිධානය කරන තේපැන් දන්සල ජූනි මාසේ 28-29 දවස් දෙක පුරාම බණ්ඩාරවෙල පුෂ්පාරාම පූජා භූමියේදී පැවැත්වෙනවා. මේ ඔක්කොම දේවල් එක එකතු වෙන්න කියලා ආරාධනා කරන ඔන්න හෙටයි දවසේ. හෙට තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය ආරම්භ කරන්නේ. ඉතින් ඒ නිසා බණ්ඩාරවෙල ඉන්න, බණ්ඩාරවෙල පැත්තේ යමේන ඔක්කොටම ආරාධනා කරනවා. ඉන්න අපි පොසොන් එකට බණ්ඩාරවෙල යමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මං නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 3යි විනාඩි 48යි වෙනව. අද 25 අපේ ගින්දර හන්දාවේ අද දවසේ අන්තිම සින්දුව අහන්න තමයි ලෑස්ත වෙන්නේ. ඉතින් ඒ නිසා අන්තිම සින්දුව අහන්න කලින් මෙන්න මේ කටයුතු මතක් කරගන්න ඕනේ. හයි ගිනි ගින්දර භාෂෝ. අපිටත් සින්දු ගොඩාක් ඕනේ. සංශලා ඊගාවට නිම්න මේ කටේවයි ලක්මා රද්දොලුකම ඇනෝ ඩිකෝ ක්‍රාෆ්ට් එකේ වැඩ කරන කොමයි ආදරෙන් එකතු කරගන්න කියලා කටුනායක සුනේත් රක්ක කියන දෙකම දෙකක් ආදරෙන් කටියම එකතු කරගන්නා අං හෙටි ගමින් කත නදී කම්ම නිලන්ති දෝනි ඉදෝෂා මම පුබුදු අපිටත් ලස්සන සින්දුව කෝණී කියලා කියනවා ජය වේවා ආදරෙන් එකතු කරගන්නා කටාන කොංගස් සඳිය රොෂ් ටේලස්ගේ ප්‍රසන්න දම්මිකා ෂෙවෝන් තාරුක දෙවෝ නරෝෂ් කටියම එකතු කරගන්නවා ජය වෙනෝනි හයි බාෂී අපි කොම්බ රොටි කඩේ මම සුජීව මගේ හස්බන්ඩ් අජීත් එයාවයි අම්මවයි පුතාලා දෙන්නවයි දුවල හතර දෙනවයි ඊගාවට ඉන්දික මල්ලිවයි එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා කියනවා අපි දැන් අද කුරුඳු තලනවාද අනේ චුට්ටක්වත් අතනල් දෙන්න එපා එයා කියනවා එන්නලු කුරුඳු තේ එකක් බීලා රොටියක් කාලා යන්න රහෝට ඇතිනේ දැන් කුරුඳු තේකක් කෝනි වගේ වාශි නම්දේ මම උපාධ්‍යා මවයි මල්ලිවයි මල්ලි ඔකේ තොයි සිින්දු ගොඩකට එකතු කරගන්න කියනෝ බලන් ගොඩින් තමයි කියැනෙ උපාධ්‍යා දුවේ අදරින් එකතු කරගන්න ඒගවට සුබ දහමලක් ගිනි කිකිලියේ අක්ක මට ලස්සන ෆොටෝ එකක් එව්ව හින්දා ඔන්න මගේ එකක් ඔයාට එව්වා විදාරා මුදලිගේ මහනුවර කටුගස්තොට මේ කොණ්ඩේ කොටේ කිනම් මමලෝ අනේ මැනිකේ ආදරෙන් එකතු කරගන්නවා හරිද බාෂි කෙල්ලි කොහමද ඔය ස්වීට් වොයිස් එක නියමයි අනේ හරිම ආසයි වගේ කිචි විචියට ගින්දර හඳාවටත් වාටත් අපි හරි ආදරේ ඔෆිස් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා ලක්මාලියක කියනවා ආදරෙන් එකතු කරගන්නම් තැන්ක්යූ අපිටත් ලස්සන සින්දු ටිකක් ඕනි කල්යاني මංගලිකා ස්වර්ණ පුංචි බණ්ඩ අපි කොක්කම කහ පිටේ ඉන්නාගෙන ඉන්නේ කියලා කියනවා ඊට පස්සේ අකුරැස්සේ දෑලංගරහ දෑරංගල නේද දෙවෙනි පියවර අනුමාලිස් හද අපේ පුතාගේ බර්ත්ඩේ එක අසිත මදුරංගගේ යාට විශ්ෂකක් දෙන්න කියනවා අසිත හැපි බර්ත්ඩේ අනුවගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුභෝම සුභෝ පන්දිනයක් වෙන්න කියලා මම ආදරෙන් විශ් කරනවා දෙකක් ආදරේ හරිද තාතා පද්මසිරි ජයසූරිය හායි ගවට තෙනුඩ ඉඳුර ආකාශ් ප්‍රියදර්ශන අතර ඔක්කොමලම දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නා වෙනද වගේම අහගෙන ඉන්නවා අපේ ත්‍රිවිල් පාකිකේ කොල්ල සෙට් එක නම් ටික කියන්න අනිවාර්යෙන් නිශංක චමර බණ්ඩාර පොඩිමල්ලේ ඊගවට ලසන්ත තිවංක යාප අමිලය මම අශෝක ස්ටෝස් එකෙන් කියලා කියනවා බණ්ඩාර වෙල අශෝක ස්ටෝස් එකේ වැඩ කරන ඔක්කොමයි ත්‍රිවිල් පාකිකේ කොල්ල ටික ඔක්කොමයි දෙකෝ කාදරේ එකතු කරගන්නන් ජය වේවා යනයි ලාස්ට් වෙන්නේ යන්න කලින් ඔගලන්ට කියනවා ෆේම් සෑය ගැන පෑඩ් එකක් හොයනවා නම් ගෙවන ගන්ට උපරිම සාධාරණයක් කරන එහෙනම් ගන්නවා ෆේම්ස් ඇය ලීක් වෙන්නේ නැහැ ඇඳගෙන ඉන්නවාද කියලා තේරෙන්නේ නැහැ චරට පහසුයි ඒ වගේම තමයි ගෙවන ගන්ට උපරිම සාධාරණයි ගාන සාධාරණයි වගේ තමයි ක්වලිටි එකත් හොඳටම දීලා තියෙනවා SLS ISO තත්ත්ව සහතික ලැබුණේ නිකන් නෙමෙයි ඉතින් ඒ නිසා වට ළඟම ෆාමසිකේ සුපර් මාකට් එකේ ඔය ඕඩ තැනකින් ගන්න පුළුවන් හරි ගින්දර හන්දෑ වලුතුනෝ කියලා ආවම යන්න කලින් කියනවා. ගින්දර හන්දෑ වලුතුනෝ විතරක් නෙමෙයි උගලන්ට සල්ලි කන්දකුයි උම්ම වැස්සකුයි අරගන්න පුළුවන් හරිද? ඉතින් ඒ නිසා අලුත් වෙන ගින්දර හන්දෑවත් එක්ක වෙනද පුරුදු විදිහටම එකතු වෙන්න තෑගි අකාගෙන් තෑගි දිනා ගන්න. හයි අකා, ඔයාගේ හිනාව හරිම ලස්සනයි. සද්දට වහගෙන ඉන්නවා මම බණ්ඩාර වෙල නිෂා ලස්සන සිද්ධුවකට එකතු කරගන්න කියලා කියනවා. දෙකක් ආදරේ නිෂා ඊගාවට හයි භාෂ ගින්දරි ඔව හැව නැත්තං කෑවෙන මට තුම්ම එකක් ඕනි දිග එකක් මේ කැතිද බලන් දැන් ඇති මගේ කටරිදනවා පිරිමහ ගන්න හරද කොමහරි කළුවක් ගල නිලංගී නයිට් එකට යන්න ලෑස්ති වෙන ගමන්ලෝ ලස්සන්ට ගිහිල්ලා පරිස්සමට වැඩ ටික කරගෙන ගෙදරේන අපි හෙට හම්බෙමු හරිද? අහගෙන ඉඳලා ඉඳලා එළියට ගියා විතරයි යකෝ මෙන්න මේකෙල්ල මෙසේජ් එක කියලා ඉවරයි. රුක්මනී අම්මා දැසේ නංගලකෝ වායි මායි මාදරෙන් ඉක්තු කරගන්න. මඩපත ලක්ෂ්මන් තමර නිශානි චේතනා තේජවෝර් මේ කට්ටිය අයිභාග්‍ය අවිෂ්ක මේ කට්ටියමයි සිරුවවිල කෙඩි සමර සිංහත් හයිකතු කරගන්න ආදරෙන්. සුබ දවලක් නංගියෝ කොහමද? ඔයා අපිවත් සින්දුවකට එකතු කරගන්න දෙමෝදර දම්මියක් කානේ ඔවයි ෆැමිලිකෙ කොමයි එකම ආදරෙන් එකතු කරගන්නම් අකා. තැන්ක් යූ. හයි බාෂි කොහමද? අයෝ මෙන්න ආයෙම කකුල තුවාල කරගෙන. කුෂාන් ඉක්මනට සනීප වෙන්න, මං ඔයාට දෙකක් ආදරෙයි. ඔයා අපේකට උත්තරේ මම මෙසේජ් එකකින් දාන්න. ඒ වගේම තමයි කරන්නාගට පූර්ණ රබ ඉන්ඩස්ට්‍රීස් එකේ වැඩ කරන සමන්නයි අජිත් අයිය ඇතුළු ස්ටාෆ් එක ඔක්කොමලා තැගතු කරගන්න. ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් ගම්පහි නොගලංව තැගතු කරගන්න. ඊට පස්සේ මට වාගේ ෆොටෝ එකක් ඕනි භාෂෝ ඉන්නවන්නම්. අපිවත් බලන්නකෝ අංහෙට්ටි ගමින් තාත නදීක. අයෝ ගලංගේ මෙසේජ් එක මම කියවුව කලින්ම අල්ලගත්ත භාෂි මට දුන්න උම්ම එක. ආයේ යන්නේ නෑමයි අනුන්ගේ උම්ම පස්සේ. අමාලි ධම්මිකා පල්ලිය ගුරුගේ මද අම්මා අපරාධික යන බෑ. මේ කෝලන් ටිකත් මගේ කෝලන් ගාන්ට හැදලා තියෙන්නේ. අව අව. එහෙනම් මහතයෝ ඉතිරි පැය ටික පරිස්සමින් ගෙවාගෙන හෙට දවල් එකට හම්බ වෙමු. අනේ මං ඔගලොක්කොටම දෙකම දෙකක් ආදරෙයි.

0: गया क्वितरक नेवी मेक अ डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक द हैप्पीनर डीजे ब्लास्टिका
2: अंगा गले ने इतना कुमारी
0: रेडियो इतिहास से प्रथम वतावटा लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: 1 2 3 लेट्स गो लांकाव मदान विलंग डीजे स्टार इन द कमतिनम ओया डीजे प्ले करन पहदली वीडियो आ देन माफिट व्हाट्सएप करन
1: බිඳුවයි හත්සිය එකොළහයි අනූපහයි අනූපහයි අනූපහ නැත් එම් ඩජේ නයි ෆස්ටෆස් ඇටක් ෂෝ හෙටර නොවට මුහුණට මුහුණ තරඟවදින්නේ කළුතර දිස්ත්‍රික්කය මිස්ට ඩීන් මොනරාගල දිස්ත්‍රික්කය ඩජේ ශාන්
3: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-366-716-78-72
5: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2277-87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
6: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්
7: වර්ණකාරක රසක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
8: සුබ සන්ධ්‍යාවක් හවස 4:00 වෙනාඩියකයි දැන්.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාශයේ වෙත අද උදෑසන පැමිණි රෝහිත් රාජපක්ෂ මහතා පැය කිහිපයකින් ප්‍රකාශය ලබා දීමේ අනතුරුව පිටව ගොස් තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත් රාජපක්ෂ මිරිහාන් ප්‍රදේශයේ පිහිටි ආයතනයක කළ ආයෝජනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි අද උදෑසන පොලිස් මධ්‍යම

0: කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 10යි වෙලාව අපි වාගේ මගේ බොරින් නැති විරින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. බ්‍රහස්පතින්දා දවස හෙට සිකුරාදා නේද? ඉතින් ඒ නිසා අද පොඩ්ඩක් බ්‍රහස්පතින්දා පොඩි සිකුරාදා චිල් එකක් තියෙනවානේ. හෙට විතරයිනේ මේ සතියේ වැඩ කරන්න ඕනි කියලා වාට හිතනව නේද? ලොง වීකෙන්ඩ් එකකුත් එනවද මන්දානේ? කොහොමුණත් කමන්නේ සෙන්සුරාදිරිදු දවස් දෙකේ ගෙදර ඉන්නවා කියන උදාර ප්‍රාර්ථනාව හිතේ තියාගෙන අද දවසෙත් වැඩ කරලා ගැම්මෙන් ගෙදර යන්න බලාගෙන ඉන්න ඔයාට අසරම ලස්සන සිඳුරිකක් අහන්න තියෙන හවස්වරුව තමයි මේක. වාගේ මගේ බෝරින් නැති විනෙන් ඩ්‍රයිව් එක හතර වටේ. ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට වෙලා තියෙන හොඳම සිඳුරික අහන ගමන් ආදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම කට්ටියත් එක්ක සිඳු අහන්න තියෙන පැය 2.71595 තියෙනවා. අපිට මැසේජ් කරන්න පුළුවන්. ඔය තීතරම් මැසේජ් කරන්න පාව මං අනිවාර්යෙන් මතක් කරන්න. හරි, ගොඩක් අයගෙන් තියෙන චෝදනාවක් තමයි ආසා මැසේජස් ඔක්කොම කියවල ඉවර කරන්නේ නෑනි කියලා. නෑ බබා, අද අනිවාර්යෙන් ඔක්කොම ටික කියවනවා. ඔය මැසේජස් පුළුවන් තරමක් කියවන්න. එතකොට මම පුළුවන් තරමම මතක් කරනවා. හරි. Right, ඊට පස්සේ Net FM official Facebook page එක පැත්තට ගියාම දැන් හෙට ලොකු වැඩක් යනවන්නේ නේ. සිකුරාදා නවයට Net FM DJ night එක face to face attack show එක කළුතර දිස්ත්‍රික්කයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ අතර තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් නිකන් කලින් අද සමීක්ෂණයක් කරලා බලනවා හෙට දවසේ කවුරු දිනයිද කියලා. මම නිකන් wall post එකක් දාලා තියෙනවා. ඔය පොඩ්ඩක් ගිහලා බලලා comment එකක් දාන්නකෝ. හරි. Right, අපි වැඩේට යන්න කලින් මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ color of rupee sheet එක ගැන. හරි, ගයක් හදනවා කියලා කියන එක වාර්තාවෙන් ලොකු බලාපොරොත්තුවක් කියලා මම දන්නවා. ආ, රුපියලෙන් රුපියල් එකතු කරලා වැඩ කරලා සල්ලි හම්බ කරලා මහන්සිලා චුට්ට චුට්ට ඉතුරු කරගෙන කොහොම හරි කරලා ලස්සනට ගේ පොඩ්ඩක් හදාගන්නවා try කරන්න කියලා මම දන්නවා නේද? එතකොට යම් තාක් දුරකට හරි මේ සීනේ සැබෑ කරගන්නවා නම් ඔයා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕන දෙයක් තමයි. මේක තමන් වියදම් කරලා හදන ගේ, තමන් ඉන්න හදන ගේ, තමන්ගේ දරුවන්ට හදන ගේ නේද? ඉතින් එතකොට මේකට හොඳම දේවල් පාවිච්චි කරන්න, ඊට පස්සේ දකින කෙනෙක්ට ආසයි තන විදිහට හදන්න, දිගුකාලීන පැවැත්මක් තියෙන විදිහට මේක නිර්මාණය කරන්න ඔයා පුළුවන් තරම් try කරන්න ඕන නේද? එතකොට නිකම් බොරුවට සල්ලි මේ වියදම් කළා අත වියද ගන්න අපිට බෑනේ නේ. අන්න ඒ නිසා තමයි ඔයාලට මම කියන්නේ වහලට රූපින් ෂීට් දානකොට පොඩ්ඩක් ඔයා කල්පනා කරන්න ඕන. හරිද? අද කාලේට ගැලපෙන ලස්සන ඩිසයින් එකකින් රූපින් ෂීට් එකක් දාලා, හරිද, දිගුකාලීන පැවැත්මක් තියෙනවා නම් ආයි ඔයාට බය වෙන්න දෙයක් නැහෙනේ. සාමාන්‍යයෙන් කෙනෙක් ගේ ඇතුළට එන්න කලින් ඔයාගේ ගේ දකින්න එළියේ ඉඳලා නේද? එතකොට ගෙදර වහලේ කියලා කියන්නේ ගෙදර පෙනුම රඳාපවතින ප්‍රධාන සාධකයක්. දැන් සමහර වෙලාවට අපි ගෙවල් දකලා තියෙනවා රූපින් ෂීට් එක දාලා තිනවා වහල කළුම කළු පාටයි. මොකද කල එක ගිහිල්ලා ඊට පස්සේ දියසෙවල බැඳිලා ඊට පස්සේ ওই වගේ ප්‍රශ්න ගොඩක් නිසා මේක දුර්වර්ණ වෙලා තිනවා. හරි කැතයිනේ නේද? හැබැයි වුණාට ඔයාලා දැන් ඒකට තියෙන හොඳම විසඳුම තමයි color of roofing sheet එක කියලා කියන්නේ. color of roofing sheet එක නිර්මාණය කරලා තියෙන්නෙම දිගුකාලීන පැවැත්මක් ස්ථිර කරලා. අනිත් එක තමයි ඔයාගේ ගෙදරට ගැලපෙන ඕන කලයකින් ඔයාලා roofing sheet එක මිලදී ගන්නත් පුළුවන්. මේකේ මතු පිට තියෙන තින්තාලේපණය, හරිද, එක එක වර්ණ වලින් තියෙනවනේ මොන වර්ණයෙන් ආවත් මතක තියාගන්න ඕනේ කාරණාව තමයි මේ මතු පිට තින්තාලේපණය අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙනවා. මොකද ලංකාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිතරම දේශගුණේ කාලගුණේ වෙනස් වෙන රටක්නේ. වැස්සත් පෑවුවත් ඔයාගේ ෂීට් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඔයා දාලා තියෙන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක නะ, හරිද? ඊට පස්සේ වසර 5ක වගකීමක් මේ මතු පිට තින්තාලේපණය සඳහා හම්බ වෙනවා. ඊට පස්සේ ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ඒ වගේම තමයි අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් ගිහිල්ලා වායිතන නිකන් හරි කලර් එක ෆේඩ් වුණා, මොනා හරි ඩැමේජ් එකක් වුණා කියලා, පොඩි හරි කලර් ඩැමේජ් එකක් වුණොත් මේගොල්ලන්ටම කියලා රීපේන්ට් එකකට වාට යන්න පුළුවන් වගකීමක් සහිතව. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ආයිතින් ඔය එක එක රූෆින් ෂීට් වලට සල්ලි වියදම් කරලා, එක එක පේන්ට් වලට දෙතුන් පාරක් සල්ලි වියදම් කරලා සල්ලි නාස්ති කරගන්න නැතුව එකපාරින් ගේත් ලස්සනට ඔයාගේ වැඩෙත් හොඳට තියාගන්න නම් දිගු කාලීන පැවැත්මක් ස්ථිර කරපු කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි වහලට දාන්න ඕනේ, හරිද? ඊට පස්සේ ඉතින් ලස්සන නංගිලා මල්ලිලා සෙට් එක හවස 6ට කලින් උදාර විදියට 0711595 ටක් ටක් ගාලා මැසේජ් එකක් දාන්න. වාගේ මගේ හතර වටේ දන්නවනේ මම DJ අසා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
3: හවස 4 විනාඩි 20යි දැන්.
4: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද? අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112559669.
5: අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර්
6: ශකා
5: මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල
6: කසාගල ග්‍රීන් සුපර්.
5: ඒ විතරක් නෙවෙයි, ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න.
6: දැන්ම කතා කරන්න.
5: කසාගල ප්ලාන්ටේෂන් 0112527787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
8: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
10: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව නෙත් FM.
11: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහ අත්‍යයට දහඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේ වරුවේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානමින් ඉන්න ජුනි 26 නිට්ටඹුව බස් නැවතුම්පල අසල
12: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
13: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ.
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
15: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
16: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112-125-125 මතන්න. BYD ගරුසරු. කොන්දේසි සහිතයි.
17: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: මේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
3: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: AAT නවශිෂලිය අපදිංචිය සඳහා වන 20% වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙරලිය අපදිංචිවන්න අඩුවයිසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න අමතන්න 0112 559 669
3: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරලිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 536 636

Hatırıvati. Hatırıvati. හවස 4:00 විනාඩි 30 කයි වෙලාව. හදනන් ඉතින් කතා දෙකක් නැහැ. ඔයාව මතක් කරන්න තමයි මම වැඩිපුරම වෙලාව වෙන් කරන්නේ. හරි. හයි කොහොමද සර්? අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. සරච්චන්ද්‍ර රයිස් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම මදු thank you darling මැසේජ් කරාට. නාලෙඩි මැසේජ් එකක් දාලා තිනවා. අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා. thank you. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න අසා කියලා. විහඳි පසන් ඊට පස්සේ පෞල කට්ටියව එකතු කරගන්න කියලා දිනවා අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම් ඊට පස්සේ රිකිල ගස්කඩ සලෝන් දිනේෂ් ශ්‍රීගේ සෙට් එකව එකතු කරගන්නම් මේ වෙලාවේ නුවන්තික ඊට පස්සේ සඳීපනී ශාමා කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා thank you ජය වේවා hi good evening අසයි අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ මට මැසේජ් එකේ වෙලා තින්නේ අර තංගල්ලේ ඉන්න ලස්සන ගෑනු ළමයි අප්සරා මං ආවත් එකතු කරගන්නම් ඊට පස්සේ තව ලස්සන ගෑනු ළමෙක් මාව අහගෙන ඉන්නවා සචි hi කොහමද ඔයාව ඊට පස්සේ වාගේ ටීම් එකේ කට්ටිය ඔක්කොමයි ළඟට සිකරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. Thank you darling. ජය වේවා. Right. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ගොවිසෙත ලොතරැයිය ගැන. ඔයාලට තියෙනවා නම් හීනයක් කෝටිපතියෙක් වෙන්න ඕන කියලා. මම ඔයාලට මතක් කරන්නේ කතා දෙකක් නෑ. ඔයා අනිවාර්යෙන් අරගන්න ඕනේ NLB ලොතරැයියක්. හරිද? NLB ලොතරැයි පත් අතරේ හැමදාමත් ඔයාගේ කෝටිපති සීනේ සබෑ කරන රුපියල් කෝටි 6කින් නැරඹෙන සුපිරි ත්‍යාගයත් එක්ක සතිය දවස් 7ම දිනුම්ම දින ගොවිසෙත ලොතරැයිය මිලදී ගත්තොත් නම් බබා ඔයාගේ ජීවිතේ ගොඩම තමයි. එනිසා තමයි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම දැන් ගොවිසෙත ලොතරැයි මිලදී ගන්නකොට ඔයාගේ කෝටිපති සීනේ සබෑ කරනවා විතරක් නෙවෙයි අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන්න ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ලොකු දායකත්වයක් ලබා දෙන්නේ ගොවිසෙත ලොතරැයිය. ඉතින් එනිසා ඔයාගේ කෝටිපති සීනේ සබෑ කරගන්න ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩියෙන්ම දෙන ගොවිසෙත ඔයා හිතේ හැටියට අරගන්න ඕනේ. සද්දිනම ඡායනියත ගොවිසෙත ලොතරැයිය ගැන තමයි මේ විදිහට මතක් කරේ. ඒ ගැන මතක් කරලා ඊට පස්සේ මම මේවාට කියන්න හදන්නේ විශේෂ කියා ගැන මොකද සාමාන්‍යයෙන් අපි ඇස් දෙක පරිස්සම් කරගත්තේ නැත්නම් අපිට මුකුත් කරන්න බෑනේ නේද ඇස් දෙක පරිස්සම් කරගන්න එක සෑහෙන්න වටින ඔයා ඕනම තරාතිරමක කෙනෙක් වුණත් පොඩි කෙනෙක් වුණත් ලොකු කෙනෙක් වුණත් ඊට පස්සේ ඔයා කරන රැකියාව මොකක් වුණත් ඔයාගේ ඇස් දෙකේ පෙනීම අනිවාර්යෙන් මේ හැමදේටම බලපානවා මම අර නිතරම කියන්නේ ඔයාට ඇස් දෙක පියාගෙන ඔයාගේ ගේ ඇතුළේවත් ඔයාට ඇවිදින්න බෑනේ නේ ඒ නිසා අනිවාර්යෙන් අපි වැඩි අවධානයක් දෙන්න ඕනේ අපේ ඇසේ පෙනීමට අන්න ඒ නිසාම තමයි ඔබේ දැක්මට පැහැදිලි බවක් එකතු කරන විශේෂ අවස්ථාවක් ගැන මේ විෂන් කියාවෙතින් මතක් කරන්න හදන්නේ ඔන්න ජූනි මාසේ 22 වෙනිදා ඉඳලා 28 වෙනිදා වෙනකන් දිවයිනපුරා විෂන් කියා ශාඛා ජාලයන් වලින් නෝටිස්පෙක්ස් ඊට පස්සේ සංග්ලාසස් මිලදී ගන්නකොට කමර්ෂල් බැංක් ඊට පස්සේ BOC People's Bank ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් ඔයා ගෙවීම් කරොත් 15%ක් දක්වා විශේෂ වට්ටම් හම්බ වෙනවා. ඉතින් එන්සා වාට උසස්සත්වයේ අයවැය එකතුවක් එක්ක නවීන විලාසිතා සහ විශ්වාසනීය අත්කාර සේවාවක් ලබා ගන්න නම් ඔයා යන්න ඕනේ එකම තැන තමයි විෂන් කියා කියලා කියන්නේ. ඒ ගැනත් මතක් කරන ගමන් ලස්සන ඔකට යන්න හදන්නේ 0711 95 95 95ට ටග්ගාල මැසේජ් එකක් දාන්න හවස 6 වෙනකම් මේක ඔයාගේ මගේ ටයිම් එකනේ තේන්සා මේ පැත්තට ඇවිල්ලා ඉන්න

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
2: සල්ලි කන්දක් මබෙස්සා. මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුව පහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
7: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
9: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා.
10: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
11: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
13: Mission Care කලුතර ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය. දින 28 වෙනිදා උදෑසන 9 සිට Mission Care කලුතර ප්‍රධාන ශාඛාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම, ඇස් කන්නඩි සඳහා සූෂි ශිබීමනා. නොමර 271 ගාලුපාර කලුතර උතුර කලුතර. අමතන 0 7 6 5 9 2 5.
14: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා අපි බණ්ඩාරවෙල යමු අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ප්‍රවල්න තමතන්න. 0112-863-363 0776-716-3872
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: හදරවටේ. හදරවටේ.
4: Brought to you by.
5: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට tea එක ready.
6: රත්ති 3-in-1. දවස අතරතුරේ බොන කිරිති.
7: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
8: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
9: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන.

හවස 4යි විනාඩි 49යි වෙලාව. මම මේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවේ අලු කටියක් එකතු කරගන්න කලින් මතක් කරන්න හදන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය ගැන. දැන් ඔයාලට මම සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය ගැන කතා කරද්දි මේ දවස් ටිකේම මතක් කරානේ ඒගොල්ලෝ හරහා අලුතෙන් මෙන ප්‍රොඩක්ට් එක තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. එතකොට දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ ලංකාවේ අංක 1 කුළුබඩු සන්නාමයේ වෙනකොට මම ඔයාලට කිව්වනේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් වසර 10කට වැඩි කාලයක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගත් සන්නාමයක් වගේම තමයි ව්‍යාපාර ජාලයක්. ඉතින් එතකොට මේගොල්ලොන්ගේ තියෙන තවත් එක්තරා ව්‍යාපාර අංශයක් තමයි දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ ට්‍රැවල් ඇන් ටුවර්ස්. හරිද? ඒ කියන්නේ ඔයාලට රටකට යන්න ඕනේ නම් හරිද සෙරන්ඩිප් හරහා එන සෙරන්ඩිප් ට්‍රැවල් ඇන් ටුවර්ස් කියලා කියන්නේ විශ්වාසවන්තම තැන. දොඩක් වෙලාවට ඔයාලට යාළුවෝ එක සෙට් වෙලා පොඩ්ඩක් පිට රටකට ගිහිල්ලා ඔයාගේ නිදහසේ කාලය ගත කරන්න අයිඩියා එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ අම්මව තාත්තව පිට රටකට සවාරියක් යවන්න අයිඩියා එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඔයාට මොනවාම හරි වෙන උවමනාවකට රට යන්න උවමනාවක් තියෙනවා වෙන්න පුළුවන්. ෆස්ට් ටයිම් රට යන්න ට්‍රයි කරන කෙනෙක් වෙන්නත් පුළුවන් නේද? සාමාන්‍ය ෆස්ට් ටයිම් රට යන්න ට්‍රයි කරන කෙනෙක් නම් සෑහෙන්න කල්පනා කරනවනේ දේවල් නේ. වෙන රටකට යන්න ඕනේ, ඊට පස්සේ විශ්වාසවන්ත විදියට પાස්පෝර්ට් එක හදාගන්න තැන ඉඳලා, වීසා දාන තැන ඉඳලා, ඊට පස්සේ හැමදේම විශ්වාසවන්ත විදියට කරගන්නේ කොහොමද කියන එක ඔයා කල්පනා කරනවනේ නේද? රයිට්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ. ඔයාලට වෙන රටකට යන්න ඊට පස්සේ ගිහිල්ලා ඉන්න හිටින්න දැන් මේ සේරම ප්ලෑන් කරගන්න. ඊට පස්සේ ඔයාගේ අතේ තියෙන බජට් එකට හරියන විදිහට ටුව එක ප්ලෑන් කරගන්න. ඊට පස්සේ හිතන්න කොහාගේ අතේ සල්ලි මහා ලොකු ප්‍රමාණයක් නැහැ කියලා එකපාර දීලා ටුව එකක් යන්න හරි මොකක් හරි තමන්ගේ උමනාවක් වෙනුවෙන් විදේශගත වෙන්න. ඔයාලට හැම දෙයකටම හොඳම විසඳුම් දෙන විශ්වාසවන්තම තැන තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා එන සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ ඔයාලට විශ්වාසෙන් රට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඕනම රටකට යන්න වීසා හදාගන්න, ඊට පස්සේ විශ්වාසයෙන් වැඩ ටික කරගන්න තියෙන ලංකාවේ හොඳම තැන තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. දැන් එතකොට වසර 10කට වැඩි කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත් තැනක්නේ සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. ඉතින් එතකොට ඔන්න දැන් පාරිභෝගිකයන්ට ලේසි විදිහට, හරිද, තමන්ට අවශ්‍ය සේවාවන් හරිම ලෙහෙසියෙන් පහසුවෙන් සකස ගන්න පුළුවන් විදිහට අලුතෙන් රට යන කෙනෙක් නම් ගිහිල්ලා සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එක කතා බහ කරලා තමන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව පැහැදිලිව දැනුවත් වෙන්න, හරිද, ඔයාලට අවශ්‍ය කරන සේවාව බොහොම ලේසියෙන් ලබා ගන්න පුළුවන් විදිහට ඔන්න දැන් මේගොල්ලෝ අලුත් වෙලා ඉන්නවා. හරිද? වසර 10ක විශ්වාසය අරගෙන පාරිභෝගිකයාට තව තවත් ලේසි වෙන විදිහට ඔන්න සෙරන්ඩිප් බිල්ඩින් එකේ, හරිද, සෙරන්ඩිප් ආයතනයේ අලුත්ම ශාඛාව ඔන්න දැන් සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් අලුත්ම අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයා වෙනුවෙන්ම. ඉතින් එතකොට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මම ඔයාලට කියවන්නේ දැන් එකපාර සල්ලි දෙන්න ඔයාගේ අතේ නැත්තම් දැන් ඔන්න සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හරහා කාඩ් පේමන්ට්ස්, ඒ කියන්නේ කොකෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් හරහා ඔයාට රට ගිහිල්ලා එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ හිතන්නකෝ ඔයාගේ අතේ තියෙන බජට් එකත් එක්ක ඔයා කැමති රටකට යන්නේ කොහොමද කියලා ප්ලෑන් කරගන්න ඔයාට විදිහක් නැහැ කියලා. ඔයා යන්න සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකට ඒගොල්ලෝ දශමයට ප්ලෑන් කරලා දෙනවා කොහොමද අතේ තියෙන බජට් එකට ඔයා කැමති රටට ගිහිල්ලා එන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඔයා හිතන්නකෝ ඔයා ෆස්ට් ටයිම් රට යන කෙනෙක් කියලා. හිතේ ලොකු බයක් තියෙනවනේ. ප්‍රශ්නයක් නැහැ නේ, ගෙදර කට්ටියත් එක්ක රට යනවා වගේ. ඔයාට හරීම නිදහසේ නිවාඩු පාඩුවේ විශ්වාසයෙන් ගිහිල්ලා එන්න පුළුවන්. මොකද සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හරහා මේ සියල්ල ඔයාට බොහොම ළඟ හිතවතෙක් වගේ හරීම ෆ්‍රෙන්ඩ්ලි මේ හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ දැන් ওই ගොඩක් වෙලාවට යුරෝප් කන්ට්‍රි එකක් වෙන්න පුළුවන්, මොකක්ම හරි රටකට යන්න ගියාම වීසා දාන්න ගිහිල්ලා කී දෙනෙක් රැවටෙනවද නේද? දැන් කීයකට ගිහිල්ලා තමන්ගේ සල්ලි ටික වේදම් කරගන්නවද? බොරුවට වීසා රිජෙක්ට් වුණා, අර ප්‍රශ්නේ ආවා, මේ ප්‍රශ්නේ ආවා කියලා කීයෙන් කී දෙනෙක්ට හන්න වෙනවද? සල්ලි කීයක් නම් අපිට ගිහිල්ලා තියෙනවද? හැබැයි වුණාට ඔයා දන්නවද සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකේ ඉන්න ඔයාට සේවාව සපයන සියලුම දෙනා වසර 10කට අධික කාලයක් ක්ෂේත්‍රයේ ඉඳපු කට්ටිය. ඉතින් ඒ නිසා ඔයාට කොයිම වෙලාවකවත් වීසාවලදී ගැටලු වෙන්නේ නැහැ. ඊට පස්සේ විශ්වාසවන්ත සේවාවක් ලබා දෙන්න පුළුවන්. මේගොල්ලොන්ගේ තියෙන පළපුරුද්ද සහ මේ හිතවත්කමත් එක්ක ඔයාට හරිම ලේසි රට යනවා කියන එක. ඉතින් ඒ නිසා අනම්මනම් තැන්වලට ගිහිල්ලා නිකාම් බොරුවට අතේ තියෙන සල්ලි වැඩියෙන් වියදම් කරගන්නේ නැතුව, තියෙන සල්ලි ටික නාස්ති කරගන්නේ නැතුව ඔයාගේ රට යන්න මොනවාම හරි ඕමනාවකට විදේශගත වෙන්න හිතාගෙන ඉන්නවනම් ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම එකම තැනකින් කරගන්න පුළුවන් විශ්වාසවන්තම තැන තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් 077 11 33 100 කියන නම්බරයකට කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. රට යන්නුනත් අතේ සල්ලි ටිකක් තියෙන්න ඕනනේ. ගොවිසෙත ලොතරැය්‍ය ගන්න කෝටි ගණනේ ඔයාගේ සීන සබෑ කර ගන්න පුළුවන් හොඳම ලොතරැය්‍ය තමයි ගොවිසෙත ලොතරැය්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම කෝටිපති සීනේ දවස් 7ම සබෑ කරන එකම ලොතරැය්‍ය ගොවිසෙත ලොතරැය්‍ය වැඩි වැඩියෙන් අරගන්න මතක් කරන්න එපා. අපි සින්දුවකට යන්න හදන්නේ හවස 4:54. අපි සින්දුවෙන් පස්සේ කමර්ෂල් බ්‍රේක් එකට ගිහිල්ලා නිවුස් අහලා ඊළඟ පැයදී හම්බෙමු.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
2: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
3: සල්ලි කන්දක් මබෙස්සා
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
5: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරම්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලින්

0: கோவிசத்துல துறையில
1: தம்ரோவெத்தின் ஓனேம தனக்கட்ட கலப்பின ஆகர்ஷணிய நிமாவின் சகா இயல பிரமித்தியன் யுத் பிளாஸ்டிக் புட்டு மாதிலி ரசாக் சியலும தம்ரோ பிரதர்ஷனாகார வலின்
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි හිටා ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් ලයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112125125.
4: අලුතෙන කාටම මෙලා කසාගෙන green super. ශකා මාදලේ අතුරු ගිරිය මුල්
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
7: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගෙයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගෙයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලි ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගෙයක් හරි ලස්සන්ට හදලා 150,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 51.
8: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
9: මම කොටද මේ ආචී ගැන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
10: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
12: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
13: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
12: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
11: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
12: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
14: Brought to you by
4: අලුතෙන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
15: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
16: The Palace ගම්පහ අවසාන නිවාස 25. ඔබ තදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71.666.222. Prime Residences.
17: සදාහරිත විවසායිත සීනේත අත්වලක් සදාකාලික ආයෝජනයක්.
1: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
18: Net FM Algo Town.
19: හවස 5 විනාඩි 1යි.

0: සත්‍යය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා ඇඩ්නියුස්.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. නොරෙලිය සංචාරක නිකේතනයේදී බෞද්ධ චිකිත්සකවරයා ඝාතනය කිරීම සහ ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබෙනවා. එය අදාළ සැකකරුවන්

0: ජ්‍යෝතිර් ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු

ரைட், விழாவ ஹவுச பகாய் வினாடிய கொலஹாய் அப்படி ஹதரவாட்டையாக நின்ன கமான் தேவனி பயர் தமாய் அவில்லா தியன்னே மேபாய் பட்டம் கண்ணு கூட உதார விதியிட மாவாக நின்ன கொல்ல கெல்ல செட்ட கின்னும் ஏ கட்டிய வைக்கது கர கண்ணு தமாய் லாஸ்ட் வேணே ஹாய் கோம தசா பித் மே வேல வாக நின்னுவா கியலா அக்குரஸ்ஸின் யஷோ மெசேஜ் கல்ல தீனோ ஏ வகைம விஹெந்தி ஒனில் வித்வான் வை தெனுளி வாய் கட்டி ஒக்க மெகது கரகின சிந்துவாக்க ஹமு கியல் தீனோ அனிவாரின் செட்டக மெகது கர கண்ணாங் ஏ வகைம உதார விதியிட அபித் மே வேல வாக நின்ன அசா நோனா ரவிந்தி வை லொகுதுவ தனு ලිබයි ඊට පස්සේ පොඩි දුව බුද්ධිමාවයි ඊට පස්සේ ලසන්ත තමයි එකතු කරගන්න කියලා ලසන්ත තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ thank you ලසන්ත උදාර විදිහට ආවත් එකතු කරගන්න ඊට පස්සේ අපිත් උදාර විදිහට ආව වහගෙන ඉන්නවා සායියේ අපිට ලස්සන සින්දුවක් දෙන්න අපි බෝකුන්දර 10 කනුව පාරේ මංගලි ෆැෂන් එකේ සෙට් එක සාලිය මංගලි ඊට පස්සේ ශිරාන්ති ඒ වගේම සංජීව මහේෂ් කට්ටිය ඔක්කොම එකතු කරගන්න ඒ වගේම මේ වෙලාවේ ස්පෙෂලි මාතකේ ඉන්නවා ඉරේෂා හයි ගෝමුද ඉරේෂා ආවත් එකතු කරගන්න මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට thank you darling දිගටම ආව වහගෙන ඕනේ හරිද රයිට් ඊට පස්සේ ඉරේෂලා ඊට පස්සේ සචීලා සෙට් එකක් මාව අහගෙන ඉන්නකොට මම මේ වෙලාවේ මතක් කරන්න හදන්නේ කලර් ඔෆ් රූපින් ෂීට් එක ගැන ගයක් හදනවා කියන බලාපොරොත්තුව හිතේ තියාගෙන ඉන්න ඔයා gedara බහලයට කොච්චර අවධානය යොමු කරන බාද අයියෝ ඔක ලොකු දෙයක් නෙමෙයි නේ අසා ෂීට් එකක් ගෙනාවා ඊට පස්සේ වහලට දැම්මා ඊට පස්සේ කැමති පේන්ට් එකක් ගාගත්තා එහෙම හිතාගෙන ඉන්නවා නම් අන්න එතන තමයි රජු වහාට වැරදිච්ච තැන දැන් එහෙම මේ නිකන් ෂීට් අරගෙන ඇවිල්ලා වහලට දාලා පේන්ට් කළා හරියන්නේ නැහැ ලංකාව කියලා කියන්නේ කාලගුණේ දේශගුණේ නිරන්තරයෙන් වෙනස් වෙන රටක්නේ අවුව වැස්ස කියන එක මේ බලද්දි මේ වෙනස් වෙනවා නේද අන්න ඒකත් එක්ක ඔයා ওই කියන වැඩේ කරොත් මොකද දන්නවද වෙන්නේ වාට ජීවිත කාලෙම වෙන්නේ ඔයාගේ ෂීට් එක පේන්ට් කර කර ඉන්න තමයි. මොකද ගාන පේන්ට් එක ප්‍රමිතියක් නැත්තම් ඊට පස්සේ ෂීට් එක ප්‍රමිතියක් නැත්තම් අවුවට වැස්සට අහුවෙච්ච ගමන් මොකද වෙන්නේ කලර් එක ෆේඩ් වෙලා යනවනේ. සමහර වෙලාවට අධික තාපයට ඔරොත්තු දෙන්න නැතුව මේ පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා. අපි දැකලා තියෙන කළු පාට වෙච්ච වහලවලනේ. ඔගොල්ලෝ ඇගිදරත් වහලේ වගේද? ආ එහෙනම් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ජීවිත කාලෙට මේකයි ඉතින් කලර් ඔෆ් රූපින් ෂීට් දාගන්න එක තමයි. කලර් ඔෆ් රූපින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන්නෙම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට අවුවට වැස්සට මේ ඕනම දෙයකට ඔරොත්තු දෙනවා කලර් එක ෆේඩ් වෙන්නෙත් නැහැ ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ගාලා තියෙන පේන්ට් එකේ පොතු ගැලවෙන්නෙත් නැහැ මොකද මේ පේන්ට් එකටම වසර 5ක වගකීමක් හම්බ වෙනවා ෂීට් එකට වසර 25ක් වගකීම දෙන එකම රූපින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූපින් ෂීට් එක කියලා කියන්නේ දෙතුන් පාර පේන්ට් කර කර අතේ තියෙන සල්ලි ටික නාස්ති කරගන්න නැතුව එකපාර කලර් ඔෆ් රූපින් ෂීට් එකක් දාගන්න බබා හරිද ජීවිත කාලෙට මේකයි මම DJ අසා හයට කලින් මැසේජ් එකක් දාන්නා

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: වෙලාම හවස පහයි විනාඩි දා හතයි. හයි කොහොමද සාපිත් සද්දර වැඩකරන ගමන් වාවාහගෙනඉන්නේ නෑ. වැඩකරන ගමන් සද්දර වාවාගෙනඉන්නේ සද්දරම් වැඩකරන ගමන් කියන්න බෑනනේ රුවන් කුමාර ඉට පස්සේ රන්වන් විමල්ලගේ සෙට්ක මහගෙනන්නවා කියල්දෙන වගේම අසාපිටත් සිින්දෝකොන හැලියකොට රොහල කාරමන්ඩ ලෝපඩියගේ ඉට පස් ටේ සට් එක ඔක්කෝම එකතු කරගන්නක ලාලනී මැසේජගත්දාලා තියෙනවා අසන මිස්ල සට්ක් කින්න කියලට ආරංචය කාව ගොම ොක්කොම කටිය එකතු කරගන්න හරද සුපසඳාවක්වේ අපිත්මවෙවල්ලා බේ වාහගෙනන්නවා බොරලස්කම දිනිත විමුක්ති හර්ෂ හෙමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්දයයික සරචන්ද්‍ර කටි ඔක්කොම එකතු කරගන්න උදාරයි. තැංකූ මැසේජ් කරාට. මම ඊට පස්සේ වාට මතක් කරන්න හදන්නේ විෂන් කියා කළුතර බ්‍රාන්ච් එකේ ලොකු වැඩක් යනවනේ නේද? S2 S2ටත් වඩා පරිස්සම් කරගන්න මහන්සි වෙන ඔයාට යන්න ඕනි දවසක් තමයි මම මේ මතක් කරන්න හදන්නේ. විෂන් කියා ඔන්න කළුතර ප්‍රධාන ශාඛාව සංවිධානය කරන ලබන අක්ෂි සහ ශ්‍රවණ සායනය ඔන්න මේ මාසේ 28 වෙනිදා තියෙනවා විෂන් කියා කළුතර ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී. ඉතින් එතකොට එදාට එනවාට මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව, ඒ වගේම ඇස් සුදහඳුනා ගැනීමේ පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ සියල්ල නොමිලේ කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ජූනි මාසේ 28 වෙනිදා ඔයාගේ පුංචි දුව පුතා වෙනුවෙනුත් ඒ අය වෙනුවෙන්ම වෙන්වුණු අක්ෂි පරීක්ෂාව එක්ක විනෝද ක්‍රීඩා රසක් විෂන් කියා කළුතර ප්‍රධාන ශාඛා පරිශ්‍රයේ තියෙනවා. ඒ නිසා අනිත් එක තමයි ඇස් කන්නාඩි දෙකක් එහෙම ගන්න හිතාගෙන ඉන්න ඕන නම් ඩොක්ටර් කියලා තියෙනවා නම් ඔය ඇස් කන්නාඩි පාවිච්චි කරන්න ඕන කියලා. ඇස් කන්නාඩි සඳහා සුවිශේෂී දීමනා රසක් හිමි කරගන්න පුළුවන් ජූනි මාසේ 28 වෙනිදා කළුතර ප්‍රධාන ශාඛාවට විෂන් කියා ප්‍රධාන ශාඛාවට આવොත් නොම්බර 371 ගාලුපාර කළුතර උතුර කළුතර කියන ස්ථානයේ තමයි තියෙන්නේ. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් 076 591 2365 එහෙමත් නැත්නම් 03422 4746 නම්බරයකට කතා කරත් විස්තර දැනගන්න පුළුවන්.

0: නෙත්
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
2: ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
4: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Don't stop remix remake එකට හැපෙන DJ blast එකක්
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: 1 2 3 let's go. ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන්ම අපිට WhatsApp කරන්න.
5: 0-7-11-95-95-95 Net FM DJ Night Face to Face Attack Show Hater and Navetta Muhunata Muhuna Tarangavadinne Kalutara Districtaya Mr. Dean Monaragala Districtaya DJ Sean
7: Brought to you by
8: Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apiko Satoso Supiri Velanda Salvalin My Cola Aperate Apema Deyak
9: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
10: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
11: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
10: මාරයිනේ.
11: Meldol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි
12: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112 636 636
13: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
14: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077-406-4397 අලුතෙන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අව ලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න
16: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලයි.
17: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
18: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0-7-1-0-666-222 Prime Residences
19: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
20: C-Line 87 seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
21: ආ කොහෙන්ද මේ JBL එක?
22: කීල්ස් එකෙන්.
23: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියමෙන් අදාළ වේ.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී NVQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
1: අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: හවස පහයි විනාඩි 34යි වෙලාව 4 වටේ අහගෙන ඉන්න ගමන් අපි හවසරුවේ මාතකින්න සෙට් එකක් මතක් කරන්න තමයි හදන්නේ. හයි කොහොමද සා අපි දෙන්නට ලස්සන සින්දුවක් දෙන්න කියලා කලුතර චාමරෝ ස්ටෝස් එකේ චාමර එක්ක තනුෂ මැසේජ් එකක් දාලා තිනවා අනිවාර්යෙන් දෙන්නවම එකතු කරගන්න. ඊට පස්සේ සුභ සන්ධ්‍යාවක් වේවා සා යේ අපි හේරහෙන ඉඳලා මේ වෙලාවේ ආරී ඊට පස්සේ චන්දසිරි එක්ක සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා දිනවා. Thank you අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්න. ඒ වගේම අසාමටත් සින්දුවක් ඕනි කියලා සඳලි අනුරාධපුරෙන් මැසේජ් එකක් දාලා තිනවා. Thank you. ඒ වගේම සිතික මෙතුලි ඊට පස්සේ සසිනි කවිඳු චීස් බෝලේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. අනිවාර්යෙන් උදාහරණ විදිහට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. කලවණින් දිලුෂ්ක Thank you මැසේජ් කරාට සුභ සන්ධ්‍යාවක් වේවා කියලා අනුරා මැසේජ් කරලා තිනවා. ඒ වගේම තමයි චතු මං ඔයාවත් එකතු කරගන්නම්. Thank you darling message කරාට. Right, ඊට පස්සේ මම පහුගිය දවස් ටිකේ මාවට මතක් කරානේ සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා වාට හඳුන්වා දෙන දිව්‍ය කුළුබඩු ගැන නේද? ලංකාවේ අපේ රසට හරි ඊට පස්සේ ස්වභාවික අමුද්‍රව්‍ය විතරක් පාවිච්චි කරලා නිෂ්පාදනය කරන දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ මේ වෙද්දි ලංකාවේ කුළුබඩු වල තියෙන අංක එකේ සන්නාමය. මොකද සාමාන්‍යයෙන් ගෙදර ඉන්න පොඩි අයට වෙන්න පුළුවන්, අම්මා තාත්තට වෙන්න පුළුවන්, පවුලයට වෙන්න පුළුවන්, ඔය ගෘහණියක් විදියට කෑම ටික හදලා දෙනකොට ඒගොල්ලන්ට රසට කෑම හදලා දෙනවා වගේම තමයි ගුණදායක දේවල් ශරීරයට පෝෂදායි දේවල් දෙන්න ඔයා නිතරම ට්‍රයි කරන්න ඕන නෙනේ. ඔයා හිතන්න සාමාන්‍යයෙන් ඔයා බෝඩ් වෙලා ඉන්න කෙනෙක් කියලා කොළඹ රැකියාවට ඇවිල්ලා ඔයා බෝඩ් වෙලා ඉන්න කෙනෙක් කියලා ඔයා නිතරම හොයනවා නේ අම්මගේ රසටම කෑම ටිකක් හදාගෙන කන්න තියනෝ නම් හොඳයි නේද? ගමේ යන්නම ඕන ඉතින් අම්මගේ රසට කෑම ටිකක් කන්න නම් නේ. ඕක හිතනවනේ. මොකද අම්මා හදලා දෙන කෑම එක රසයි ගුණයි පෝෂණයයි මේ සියල්ල තියෙනවා. මොකද අම්මගේ ආදරේ ආරක්ෂාව සෙනෙහස මේ සියල්ල එකතු වෙලා තමයි අම්මා කෑම වේලක් හදලා දෙන්නේ. එතකොට මේ අම්මා හදනවා වගේම රසට කෑම ටිකක් කන්න දැන් ඔයාට තකහණිය ගමේ යන්නම ඕනේ. වා හදන කෑම එකට දිව්‍ය කුළුබඩු එකතු කරන්නකො මිරිස් වෙන්න පුළුවන්, තුන පහ වෙන්න පුළුවන්, කහ වෙන්න පුළුවන්, ගම් මිරිස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මස් කාරියක වෙන්න පුළුවන්. වා පොඩ්ඩක් දිව්‍ය කුළුබඩු එකතු කරලා කෑම ටිකක් හදලා බලන්නකො. හස්බන්ඩ් සෙනසුරාදා දවසට කෑම ටිකක් හදලා දෙද්දි පොඩ්ඩක් වෙනස් කරලා වා දිව්‍ය කුළුබඩු එක කෑම ටිකක් හදලා දෙන්නකො. මාර රසයි. ආ ඉතින් කතා කරන්න දෙයක් නැහැ. අනිත් එක තමයි රසය වගේම තමයි පෝෂණය. මේ සියල්ල තියෙනවා. මොකද કૃතිම වර්ණකාරක, රසකාරක, ඊට පස්සේ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිම දෙයක් අඩංගු වෙලා නැහැ. ඒ නිසා තමයි මම ඔයාලට විශ්වාසයෙන් කියන්නේ දිව්‍ය කුළුබඩු මිලදී ගන්න කියලා. ඒ වගේම තමයි ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදියට සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එන නුව වැනිලා එක. ලෝකයේ මිල අධිකම කුළුබඩු අතරින් එකක් තමයි මේ වැනිලා කියලා කියන්නේ. ඒ අතරිනුත් ලංකාවේ වැනිලා වලට ලෝකෙන් සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවනේ. අන්නේ ඉල්ලුමට සරලව සැපේම ලබා දෙන්නේ සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එන නුව වැනිලා එක. හරිද? එතකොට දිව්‍ය කුළුබඩු සහ නුව වැනිලා ගැන මම ඔයාලට මතක් කරන්නේ අද විශේෂම හේතුවක් නිසා. දැන් ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ එක හාසු වෙලා දිව්‍ය කුළුබඩු හරිද බෙදා හැරීමේ නියෝජිතයෙක් විදියට වැඩ ආරම්භ කරන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් දිව්‍ය කුළුබඩු මිලදී අරගෙන වෙළඳ පොළට බෙදා හරින්න. ඊට පස්සේ ඒ හරහා ලොකු ලාභයක් හිතාගන්න බැරි තරම් ලාභයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට අනිත් කුළුබඩු අලවි කරලා ලබා ගන්න ලාභයට වඩා දෙතුන් ගුණයක් වැඩියෙන් හොඳ ලාභයක් හොයා ගන්න පුළුවන් දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නියෝජිතයෙක් විදියට සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතන ඇතක එකහසු වුණාම. අනිත් එක තමයි මම ඔයාලට කිව්වනේ සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ මේ සර 10කට වැඩි කාලයක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගත්ත තැන. අනිත් එක තමයි Taman යටතේ ඉන්න සේවකයන්ට හැමදාමත් හොඳම විදිහට අවශ්‍ය සියල්ල සපයපු තැනක් තමයි සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ. වසර 10ක් වගේ කාලයක් තිස්සේ අංක එකේ සන්නාමයක් විදියට ව්‍යාපාර ජාලයක් විදියට ඉහළින්ම ඉන්නේ අන්න ඒ නිසානේ නේද? ඉතින් එතකොට සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එන දිව්‍ය කුළුබඩු වල බෙදා හැරීමේ නියෝජිතයෙක් විදියට හරිද ඔයාට වැඩ ආරම්භ කරන්න දැන් අවස්ථාව තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. හරිද? මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයට. දුන්නාට පස්සේ විස්තර ටික දැනගන්න පුළුවන්. 0176 468 11 කියන නම්බර් එකට කෝල් එකක් දුන්නොත් ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. දැන් විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි කුළුබඩු කියලා කියන්නේ මේගොල්ලෝ නිතරම දිව්‍ය කුළුබඩු වල ප්‍රමිතිය ගුණාත්මක භාවය ආරක්ෂා වෙන්නනේ මේ සියලු නිෂ්පාදනයන් කරන්නේ. ඉතින් එතකොට ඔයා සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකතු වෙලා කුළුබඩු බෙදා හැරීමට, ඒ කියන්නේ දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදියට වැඩ ආරම්භ කරන්න තියෙනවා හිතාගෙන ඉන්නවා නම් ඔයාට තියෙන්න ඕනේ එකම සුදුසුකම තමයි ඔයා මේ වැඩේ ප්‍රමිතියක් ඇතුව ඒගොල්ලොන්ගේ නීති රෙගුලාසි වලට එකඟ වෙලා කරගෙන යන්න ඕනේ. මොකද නිතරම මේගොල්ලෝ try කරන දෙයක් තමයි හොඳම ගුණාත්මක දේවල් පාරිභෝගිකයාට ලබා දෙන්න. ඒ නිසා ඒ වැඩසටහනේ කොටස් කරුවෙක් වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. අර මං කිව්වා වගේ ලොකු ලාභයක් අරගෙන ඔයාගේ අතටත් ලොකු ගාණක් ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි මේක. ඉතින් ඒ නිසා ඔන්න 076 136 48 11ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: ගින්දර යකා
2: දැගි යකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගි යකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
1: සල්ලි කන්දා උම්මා බෙස්සා
3: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරිලන රැකියා අවස්ථාවන් රැසක් ලබාදීමට සියල්ලු කටයුතු සූදානම් කරතිබේ. ක්‍රියාශීලිමත් නොසැලෙන ශක්තියෙන් හිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතුවීමට අවස්ථාව. සුදුස්කම් වලට සරිලන වැටුප් විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
1: වට්සප් කරන්න 0676 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: පුත්කලික ණය, නිවස ණය, ව්‍යාපාරික ණය, රත වාහන ණය, හෝ ලීසින්. දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණය කුන්දේසි යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය. අමතන්න 0112 113 13. කුන්දේසි අදාළ වේ.
1: ජූනි 22 සිට 28 දක්වා විෂන්කයා වෙතින් ස්පෙක්ටකල් සහ සංග්ලාසස් මිලදී ගන්න ඔබට කොමර්ෂල් බැංක් BOC සහ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් සමග 15%ක විශේෂ වට්ටමක්. අදම ඔබට ළඟම විෂන්කයා ශාඛාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ.
6: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
8: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
9: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: ලෝෆා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
1: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
2: සදෙන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසන්න ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
3: රයිට් යන්න කියලා වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ ගොවිසෙත ලොතරැය්‍ය ගැන. ඔයාට රුපියල් කෝටි 6කින් නැරඹෙන සුපිරිතයාගේත් එක්ක සතිය දවස් 7ම දිනුම්ම දින ගොවිසෙත ලොතරැය්‍ය අරගත්තොත් ඔයාගේ කෝටිපති සීනේ සැබෑ කරගන්න එක දැන් හීනයක් නෙවෙයි තවදුරටත්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් දකින්න තැන ගොවිසෙත ලොතරැය්‍ය අනිවාර්යෙන් අරගන්න. සද්දිරම ශෛනියත ගොවිසෙත ලොතරැය්‍ය ගැන තමයි මේ විදිහට මතක් කරේ. අසයි අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා යන්න කලින් අනේ කියලා යන්නකෝ කියලා. වට විහෙන් ඊට පස්සේ සනුල්ලා තෙනුලි ඊට පස්සේ බඩිගිඩියා ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. මොනාදානේ මේ ස්පයිඩර්මෑන් කියලාත් ඉන්නවලු. හා අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ මැසේජ් එකක් දැම්මා. මැසේජ් එක දැම්ම නැති වුණාට උදාර විදියට මමත් තව අහගෙන ඉන්නේ. මේ ටිකෙන් මැසේජ් කරන්න බැරි වුණානේ. හැබැයි වුණාට මම අහගෙන ඉන්නේ කියලා සලෝචනා කියලා තියෙනවා. අද මැසේජ් කරා මම ඔයාව කිව්වා. දැන් හරිනේ උදාරයි ඉන්නේ. රයිට්. ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අසයි අපිවත් එකතු කරගන්න කියලා මට රුවන් වැල්ලේ වැඩ කරන සෙට් එක ආලෝක පූජා භාණ්ඩ ෂොප් එකේ ඔක්කොම වැඩ කරන කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. උදාරයි අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. හෙට තමයි දවස. සිකුරාදා රෑ 9 වෙදි ලෑස්ති වෙලා ඉන්න අපි නැත් FM DJ Night Face to Face Attack Show එක අරගෙන එනවා. ඒ වගේම තමයි හතර වටේ අරගෙන සිකුරාදා හවස 4 වෙද්දි, කියන්නේ හෙට හවස 4 වෙද්දි මං එනවා. එතකම් පරිස්සමින් ඉන්න, දිගරම නැත්තාගෙන ඉන්න. ගිහිල්ලා නම් ජය වේවා. මම DJ Azar. Good night.

0: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න්න තෑගිපිට තෑගිබෙදපු තෑගියකා නැවතත් අලුත්වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ලඟදීම
3: සල්ලි කන්දාගු මබෙසා
4: සුපිරි බව තහවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
5: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01162 863 376 716 3672
6: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 01122 767 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 01777 300 940
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 01 7 1 0 666 222 Prime Residences.
10: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයායක රස බලමුද. මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: විෂන්කයා කළුතුරුෂාකම විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහශ්‍ර වන සායනයා දුනි 28 වනදා උදෑසන 9 සිට විෂන්කයා කළුතර ප්‍රධාන ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම ඇස් කන්නඩි සඳහා සූශිෂි බීමනා නොමර 271 ගාලුපාර කළුතර උතුර කළුතර අමතන්න 076-591-2365
12: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
13: Non-stop remix remake ekata happena DJ blast

0: කොහොමදන්න වීළඟ ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට වට්ස්ඇප් කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show. Hater and Navetta. Muhuna ta Muhuna Tarangavadinne. Kalutara Districtaya. Mr. Dean. Monaragala Districtaya. DJ Sean.
2: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
3: අපිට කවපු
4: නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව FM 95.8 Net FM Divaina Pura
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
3: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: දීවා ෆ්‍රෙෂ් ඩේලිය ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
2: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ගෑනු ළමයින්ට යාලව miss වෙන දවස් තියෙනවා.
5: එහෙයි.
4: ගොඩක් ගෑනු ළමයින්ට period කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා period කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: Kiehl's within the Nogata Betty Itriak. Astra Fat Spread Gram 500 Sandaha Seer Javisi Paka Vattamak. Manche Inguru Biscuit Gram Hara Seer Sandaha Seer Javisi Paka Vattamak. Obat Adama Kiehl's Nexus App Aka Download Kara Pritilabara Sattina Gane. Kondisi Saitai.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-3672.
0: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන්. අද 2026 ජූනි 25 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක. සිරස්තල අත්තඩංගුවට ගැනුණු රකිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට පුතා බලන්න හිටපු ඇමති විජේදාසත් උසාවියට චරිත් එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක කියයි. බෞද්ධ චිකිත්සක වරියගේ මරණයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර. පැය 5ක් කට උත්තර දී රෝහිත පිටවයයි. නාමල්ගේ සාක්ෂිකරුවන් ඉන්දියාවෙන් ගෙන්වන්න සිතාසෙයි. වසර 2කදී කළු සල්ලි ඩොලර් බිලියනයක් රටින් පන්නලා පැන් වූ හැටිත් හෙළිවේ.
0: Net News, the truth people trust.
7: චරිත් අබේසිංහ සහ රකිත රාජපක්ෂ අල්ලස් කොම්සම් විසින් අත්අඩංගුවට ගනිද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට ආවා. සංවාද සහ ගැටුම් පිරුණු තවත් දවසක් අද. ඒ පිළිබඳ පරිපූර්ණ සත්‍ය අනාවරණය අපි මෙතැන් සිට ගෙනෙන්න සූදානම්. අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ හොරණාසන සංවිධායක චරිත් අබේසිංහ මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බව නෙට් නිවුස් වාර්තාකරු පැවසුවා. ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක්කටා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝගවලින් වෙන්කර වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් 100,000ක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්. එමෙන්ම ගුවන්තොටුපළ හා ගුවන් සේවා හිටපු අධ්‍යක්ෂකවරයෙකු වූ අරුණ වර්ෂ විතාන යන අයවද සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළා. සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන විමර්ශනයකට අදාළවයි ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටිනු ලබනවා. ඒ අනුව ඔහුගේ ජීවිතය ආරක්ෂා කරදීම සඳහාත් හරකට නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත් කරදීම සඳහාත් විමර්ශන කටයුතු වලින් සහ ඊට දාල කටයුතු වලින් නිදහස් කරදීම සඳහාත් අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් සැකරුවන් අල්ලස් ලබාගෙන ඇති බවතයි අල්ලස් කොමිසම පැවසුවේ. 2023 වසරේදී ඩුබායි රාජ්‍යයේදී හරක්කට නැමැත්තාගේ බිරිඳගෙන් රුපියල් 100,000ක මුදලක් අලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල 100,000ක් දක්වා අඩු කර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් 100,200ක මුදලක් සැකරුවන් විසින් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ. මීට පෙර නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණ රැගෙන අවස්ථාවක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කට නැමැත්තා මේ බවට චෝදනා කළා. විමර්ශන ආරම්භ කෙරුණේද ඒ අනුවයි. මේ අතර පාර්ලිමේන්තුවේදීද මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක් කර්මහතා
8: අද දිනේදී පවා අත්අඩංගුවට පත් වෙනවා නීතිඥවරයෙක්. ඇයි ඒ? පාතාලේ හරක් කටයන විසින් යඩුවෙන් හඳුන්වන නඳුන් චින්තක වික්‍රමරත්න සමග අල්ලස් ගැනීම සම්බන්ධයෙන් නීතිය නවන්න. කෙනෙක් නීතිඥවරයෙක්, අනෙක් එක්කෙනා සජව සංවිධායක චරිත් අබේසිංහ හොරණ. ඉතින් මම කැමති විපක්ෂ නායකතුමාගෙන් අහන්න, ඔබ කුඩුවලට විරුද්ධව සටන් කරනවා, සිංගප්පූරුවේ නීතිය ගේන්න කිව්වා, ඒ කියන්නේ මරණ දඬුවම, ඒ කියන්නේ චරිත් අබේසිංහවත් එල්ලන්න ඕනේ කියලාද ඔබතුමා කියන්නේ? අඩුව ගානේ ඔබතුමාගේ පක්ෂය අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කරනවාද චරිත් අබේසිංහ සම්බන්ධයෙන්? අපිටත් මනින්න වෙන්නේ කතාවට වඩා ක්‍රියාවෙන්. ඒ නිසා අපි එකට කාලය දීලා බලائمු. මොකද ගරු විපක්ෂ නායකතුමා ශිෂ්ට සම්පන්න දේශපාලනයකට පණ පොවන කෙනෙක් නිසා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමා විශ්වාස කරනවා.
7: ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
9: අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණය පවත්වනවා. අනිවාර්යයෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට, අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් තැනක් නැහැ. අපි ඒව නිගමනය වෙනවා පරීක්ෂණය තුළ.
8: හරි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔව් නෑ නෑ. මම ස්තුතිවන්තව ගරු විපක්ෂ නායකතුමාට ඒ ස්ථාවරය සම්බන්ධයෙන්. මා හිතනවා එතුමා එසේම කරාවි කියලා. මොකද විශිෂ්ට සම්පන්න දේශපාලනයකට පණ පොවන නිසා.
7: මෙම වසර තුලදී ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අනුව නව පනත සකස් කර අවසන් වී ඇති බවත්, ඒ පිළිබඳ අවසන් සාකච්ඡාවද පවත්වා ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මද්‍රව්‍ය වෝදුර මැඩලීම පිළිබඳ සභාව කල් තැබීමේ අවස්ථාව විවාදයට අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ප්‍රකාශය සිදු කරමින්.
10: පෙරටේ රාජ්‍යසභා ජනතා අතර සම්බන්ධ ස්වභාවය කොතන තිබුණි? මුස්ලිම් කෙනෙක් විතරක බය වෙනවා, සිංහල කෙනෙක් විතරක බය වෙනවා. පාලකයට බයයි, පාලකයට බයයි රාජ්‍ය කිසරට යන්නේ. පාලකයා ප්‍රශ්න කරන්න තියෙන ඔකල නිදහස් මනසකින් යුතුව කටයුතු කරන්න පුළුවන් ජන සමාජයක් අපිට අවශ්‍යයි. ඒ නිසා අපි හැම විටම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සඳහා තිබෙන සෑම අවස්ථාවකම පුළුල් කිරීම වෙනුවෙන් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරය දීර්ඝ කාලයක් 1979 ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත ගෙනකොට විශේෂ විධි විධාන తాවකාලික පනතක් ගෙනාවේ. తాවකාලික පනතක් 79 ගෙනන తాවකාලික පනත අවුරුද්දක తాවකාලික පනසක් ලෙස PTA ගෙනාවේ. හැබැයි 80 ඉඳන් එහෙනම් දැන් අවුරුදු 46 මේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයගින් මිනිස්සු, මූලික මිනිස්සුයිතවාසිකම් අගින් මිනිස්සු, තමගේ නිදහස පිළිබඳ ප්‍රාර්ථනාවක් තබන මිනිස්සු, මේ දැඩි නීතිය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා රටේ. දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව මේ පනත අහෝසි කරන්න කියලා අරගල කරා. මම ඔබට කියන්න කැමති මේ වසරේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අහෝසි වෙනවා.
7: අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස් ප්‍රති ශානි අබේසේකර මහතා විශාල කාර්යභාරයක් ඉටු කරන බවත්, අද ඔහු විපක්ෂයේ සතුරෙකු බවට පත්ව ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
10: යුක්තිය, සාධාරණත්වය, ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වෙන්නේ. ඔරොත්තු දෙන්නේ නැහැ. සාධාරණත්ව ඔරොත්තු දෙන්නේ නැහැ. යුක්තිය ඔරොත්තු දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දෙන්නේ නැහැ. යහපාලනේ ඔරොත්තු දෙන්නේ නැහැ අද විපක්ෂයට. මේකත් ඔබ අප විසින් කළ යුතු නැද්ද? රාජ්‍ය ඇතුළෙන්ද රාජ්‍ය අනුග්‍රහය ලැබමින් අපරාධ කරලා තිබෙනවා නම් අපරාධකරුවන් එළිදරව් කළ යුතු නැද්ද? ඒ රට පාවා දීමත්, ඒ දේශද්‍රෝහී වීමත් නැ ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීමේ අභිප්‍රාය. ඒ හමුදාවන්ගේ මේ බුද්ධියන්සෙන් මුතා කුඩා කණ්ඩායම් රාජ්‍ය වමනාවකට යම් පෞලක බලේ වෙනුවෙන් යම් දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කණ්ඩායම් ඉටු කරලා තිබෙනවා නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නැති බව මා කියයි. එකක් අපේ හමුදාවේගේ කීර්තිය වෙනුවෙන් අපි කළ යුතුයි. දෙක ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් කළ යුතුයි. තුන අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතුයි. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි, පාස්කු ප්‍රහාරයත් එහෙමයි. රටේ සුදු වෑන් බියක් තිබුණ නැද්ද? මම අහන අංක තහඩු නැති සුදු වෑන් වලින් වත්තේ තමගේ ගේ කඩනවට විරුද්ධ උද්ඝෝෂණ කරපින් අපේ හැරගෙන ගිනන සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. මම මොනවද? මෙල රාජ්‍ය ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායම තමගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතන මිලේච්ඡ අපරාධයන් කරලා තියෙනවා. අපි අනිවාර්ය මිලිච්ච ඝාතනයන් සහ මිලිච්ච අපරාධවලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක. ඒ මදන්නේ මෙතන කාටවත් එක විරුද්ධ වෙන්න පුළුවන් කියලා විරුද්ධ විය හැකිද ඔබට? නෑ, විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙන්න පුළුවන් නේ අපරාධකරුවන්ට විතරයි. ඒ අපරාධවලින් වාසි ලබාගත්තු අයට විතරයි.
7: සමග ජනබලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ මහතා අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් පළ කළා.
10: අපරාධකරුවන් මරා දැමීමේ වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රමවේදය අධිකරණ ඉදිරිපත් කිරීම. හැබැයි අධිකරණ ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ ભેද නැහැ මතක තියාගන්න. අද වර්තාවල තියෙන ඔගොල්ලන්ට ඉල්දරුවේ මොකද මොනවද මේකේ? ආ මරන්න තු වෙනනම් අපිට සල්ලි දෙන්න. මරණයෙන් ආරක්ෂා කරගන්න අපිට සල්ලි දෙන්න. පීටී එකෙන් අයින් කරලා දෙන්න අපිට සල්ලි දෙන්න. මෙහෙමයි දේශපාලන ජාලය මේවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ. කට්ටි හිතුවා මේවා කාලේ වැලිතලාවේ යට වෙයි කියලා. කාලේ වැලිතලාවේ යට වෙන්න දෙන්නේ නැහැ මේ හොඳේ. අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. අද ඉදරුවේ ඔයගොල්ලෝ තව ටික වෙලාවක් ඉන්න මොනවද මොකද්ද මේ අද උදේ අත්තරකට ගත්ත කණ්ඩායමගේ රහස් මොනවද කියලා ඉදරුවේ. මා දන්නේ නැහැ තවදුරටත් ඔයගොල්ලෝ ඔයගොල්ලගේ පක්ෂවලේ වගේ අය තියන් ඉදීද කියලා. දැනගන්න කැමති. වන්දනාගරගතවල ඉන්න කුඩු ව්‍යාපාරිකයන්නේ 92 වතාවක් කතා කරලා තන දේශපාලන නායකයෙක්. ඒකෙන් 54 වතාවක් එයා රන් තිනෝ නේද? අනිත් ඉතුරු ටික එයාට අවිල්ල තිනෝ. හොඳේ මේ දේශපාලන අධිකාරු මම දන්නේ නැහැ තමුන්වාසල තමත් තියගෙන තමුන්වාසල පක්ෂයතුලේ අඩුම තරම් පක්ෂවල විනය පරීක්ෂණ කරලා කියන මා දන්නේ. එයි මේ දේශපාලන අධිකාරිය මේ මත් කුඩුමේ මද්රව්‍ය මේ සංවිධානාත්මක අපරාධ වර්ධනය කිරීම සඳහා ඉවහල් වී තිබෙනවා. අපි මුළුමනින්ම දේශපාලන අධිකාරියේ මේර සඳහා ලබා දෙන රැකවල මුළුමනින්ම අවශ්‍ය කරනවා. කවුරුත් දේශපාලන පරිගණකයන් කියන්න එපා.
7: බෞද්ධ චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නෝරේලේ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ප්‍රධාන සැකකරු ඔහුගේ බිරිඳ සහ ඝාතනයට සහයෝගය ලබා දුන් බව කියන කොණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි. ප්‍රධාන සැකකරු සැකකරුගේ බිරිඳ සහ දරුවා වැල්ලවත්තේ සිට යාපනය දක්වා ධාවනී වූ බස් රථයේ ගමන් කරමින් සිටියේදී වළාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් යාපනය කයිතඩි ප්‍රදේශයේදී යෙදිනේ අතරංගුවට ගත් අතර මෙම සිද්ධියට සහයෝගය දැක්වූ බව කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු නූලලී පොලිසිය නිලධාරීන් පිරිසක් විසින් අතරංගුවට ගැනුණා. එමෙන්ම ඊට අනුබලදුන් තවත් ආරක්ෂකංශ නිලධාරියෙකු අතරංගුවට ගැනීම සඳහා නූලලී පොලිසියෙන් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාශය වෙත පැමිණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ පැය 5ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව පිටව ගොස් තිබෙනවා. එම කාර්යාංශය විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි රෝහිත රාජපක්ෂ අද පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියේ. ක්‍රිස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ ඉන්දියා ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණ සේවා කොමිස සභා චක්‍රලේඛ ප්‍රකාරව විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි යැවීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. එම ඉන්දියා ජාතික සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණයට කළ දැනුම් දීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ අනුව ජූලි මාස 7 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම නඩුවේ සාක්ෂි විභාගයේ දිනය අවලංගු කරන බවත් විනිසුරුවරිය පැවසුවා. මෙම නඩුව අද විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් අනුවයි. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ඉකුත් මැයි මාස 29 වනදා කැඳවූ අවස්ථාවේදී එහි ඉන්දියා ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකු අධිකරණයට කැඳවිය හැකි බවටත් ඔවුන්ට සිතාසි නිකුත් කිරීම අනවශ්‍ය බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබූ බව පැවසුවා. එහෙත් එම සාක්ෂිකරුවන්ව සම්බන්ධ කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි තත්වයක් උද්ගත වී ඇති නිසා එම ඉන්දියා ජාතික සාක්ෂිකරුවන් දෙදෙනා වෙත අධිකරණ සේවා කොමිස සභා චක්‍රලේඛ 358 යටතේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය ප්‍රකාරව අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි නිකුත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා. එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ එම සාක්ෂිකරුවන්ගෙන් එක් අයෙකුට ශ්‍රී ලංකාවේ නඩු පවතින බවත් ඒ නිසා ඔහු අධිකරණයට ගෙන්වා ගැනීමට හැකියාව තිබේදැයි යන්න තමන්ද ඉකුත් නඩු දිනේ පැමිණිල්ලේ අවධානය යොමු කළ බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙම නඩුකරය පසුගිය මැයි මාස 29 වනදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවූ අවස්ථාවේදී ඉන්දියා සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂියට කැඳවීම සඳහා විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීමට අවශ්‍ය දැයි අධිකරණයෙන් ප්‍රශ්න කළා. එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එම සාක්ෂිකරුවන් තමන් සමග සම්බන්ධ වී සිටින බවයි. එමනිසා විදේශීය සාක්ෂිකරුවන්ට සිතාස නිකුත් කරන ක්‍රමවේදය යටතේ සිතාස නිකුත් කිරීමට අවශ්‍ය නොවන බව බොහොම වගකීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා. ඉන් අනතුරුවයි මෙම නඩුව ජූලි මාස 7 වනදා විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේ. එසේ තිබේදී නඩු විභාගයේ ආරම්භ වීමට සති දෙකක් පමණ ඉතිරිව තිබේදී අද අධිකරණයට පැමිණ එම සාක්ෂිකරුවන් සම්බන්ධ කරගත නොහැකි බව ප්‍රකාශ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාව නිසා පැමිණිල්ල වගේම අධිකරණයත් දැඩ් ලෙස අපහසුතාවයට පත්වනවා. නඩු විභාග ප්‍රමාද කිරීමේ අරමුණෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිදු කරන බව අධිකරණය නිරීක්ෂණය කරනවා යනුවෙන් ප්‍රකාශ කළා. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා කියා සිටියේ මෙම සිද්ධිය තුළින් අධිකරණයට යම් අපහසුතාවක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් දැඩ් ලෙස කනගාටුව පළ කරන බවයි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය ජූලි මාස 7 වනදා ආරම්භ කිරීම නියමිතව තිබූ මෙම නඩුවේ සාක්ෂි විභාගය අවලංගු කරන බවත් නියෝග කළා. අනතුරුව මෙම ඉන්දියා ජාතික සාක්ෂිකරුවන් දෙදෙනාට අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ ප්‍රකාරව විදේශීය සාක්ෂිකරුවන්ට සිතාස නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ අවශ්‍ය ලේඛන අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිතාස නිකුත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළා. ඉන් අනතුරුව මෙම කටයුතු වල ප්‍රගතිය විමසා බැලීම සඳහා මෙම නඩුකරය යළි ජූලි මාස 7 වනදා කැඳවන ලෙසත් නියම කළා. සුන්දරම සහ නිරෝගී කේශ කලාපය කිරුළු පැලඳපු සිදාලේප විශාකා කේශ කල්යාණි 2026 අවසන් තරගය ඊයේ පැවැත්වුණා. මේ ඒ පිළිබඳ සටහනක්.
11: සිද්ධාලේප විසාකා කේශ කල්යාණි 2026 අවසන් තරගය ඊයේ පැවැත්වුණේ ගල්කිස්ස සිද්ධාලේප අනර්ව හෝටල් පරිශ්‍රයේදී. මූලික වට නියෝජනය කළ දහසකට වැඩි තරඟකාරියන් සංඛ්‍යාවක් අතරින් තෝරාගැනුණු හොඳම කේශ කල්යාණියන් 50 දෙනෙකුයි මෙහිදී තරඟ වැදුනේ. සෙසු තරඟකාරියන් අභිබවා සිද්ධාලේප විසාකා කේශ කල්යාණි 2026 ලෙස කිරුළු දැරීමට මදුමාලි හංසිකා එහිදී සමත් වුණා.
12: ඇත්තටම ගොඩක් අය මේ කෙමිකල් දේවල් වලට කොණ්ඩෙට දානවා. ගොඩක් වෙලාවට ඒ පැත්තට යන්නේ නැහැ. ආයුර්වේදික ප්‍රොඩක්ට් තමයි ගොඩක් වෙලාවට මම කොණ්ඩේට පාවිච්චි කරන්නේ. ඉතින් මේ මම විශාක හෙයා ඔයිල් එක පාවිච්චි කරනවා දැන් කාලයක් තිස්සේ. ඉතින් ඒ වගේම මේ මේ හැමෝටම කියන්න තියෙන්නේ කෙමිකල් දේවල් වලට වඩා අපේ දේවල් පාවිච්චි කරන්න.
13: තරගයට ඇවිත් තිබ්බේ තනියෙන් නෙවෙයි, කාත් එක්ක දාවේ.
12: හස්බන්ඩ් එක්ක ආවේ. ඇත්තටම කියන්න ඕනේ හස්බන්ඩ් තමයි. ඒ කියන්නේ මම මේකට එන්න ඇතුවත් ඉන්න හදනකොට එයා තමයි ගොඩක් වෙලාවට නැන්නේ යන්න යන්න කියලා. මේ ඉන්න වෙලාවෙත් ඔයා බය වෙන්න එපා කියලා මාව දිරිමත් කරා. හැම වෙලාවෙම හරිම සපෝටිව්.
14: අපි දැන් මරිගල අවුරුදු 11ක් වෙනවා. ඉතින් එදා ඉඳන්ම ගොඩක් මම උදව් කරා කොණ්ඩේ හදාගන්න. සිද්ධාලේප ආයුර්වේද නිෂ්පාදනම් ගොඩක් දුරට පාවිච්චි කරා. ඉතින් ගොඩක් සතුටුයි. මම හිතන යට සුදුසුසන ලැබුණා කියලා. ඉතින් කරන කැප කිරීමත් එක්ක ගොඩක් වෙලාවට ඉතින් පැය දෙකක් විතර දවසට යනවා මේ කොණ්ඩේ මේන්ටේන් කරන්න. ඒ ඔක්කොම කරගෙන මගේ බැනුමුත් අහගෙන මේ වගේ දෙයක් ලබා ගත්ත එක ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි.
11: මෙම තරඟයේදී මෙවන් මේ මින්සදී දෙවන ස්ථානයත් මදුෂානි වඩුගේ තුන්වන ස්ථානයත් දිනාගත්තා. වඩාත් සුන්දර සහ නිරෝගී කේශ කලාපයන් තේරු මෙම තරඟයේ පැවැත්වුණේ සිද්ධාලේප නිෂ්පාදනයක් වන විසාකා සබන් සහ විසාකා ෂැම්පු අනුග්‍රහයෙන්. සිද්ධාලේප සමූහයේ සභාපති අශෝක හෙට්ටිගොඩ මහතාද නෙට් නිවුස් වෙත මෙහිදී අදහස් දැක්වුවා.
15: අපි මෙවැනි කේශ කල්යාණි තරඟ 150කට නොවැඩි සංඛ්‍යාවක් රට පුරා තියලා අනිත් අයගේ ආයුධම් පත්තුත් බලලා අද අපි තෝරගෙන දෙනවා 50 දෙනෙක් මේ අවසාන වටේට. එතකොට මේ විනිශ්චය කරන්න පැමිණෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධම විනිශ්චය මඩුල්ලක්. ඒගොල්ලෝ මාර්ගයෙන් අද අපේ ආයුර්වේද හෙළ වෙදකමේ ආශ්චර්ය පෙන්නන විසාකා ආයුර්වේද සබන් ෂැම්පු ගාලා අද මේ පැමිණ සිටින අයගෙන් ජයග්‍රාහකයා පළවෙනියා දෙවෙනියා තෝරන්න. ඉතින් අද මං හිතනවා මේක මේ ආයතනයෙන් පළවෙනි වතාවට මේ කරන්නේ. ඉදිරියට මේක තවදුරටත් සාර්ථක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
11: තරඟය ජයගත් කේශ කල්යාණියන්ට සිද්ධාලේප ආයතනයේ හවුල්කරුවන් වෙමින් විසාකා සන්නාම නියෝජිතවරියන් ලෙස ප්‍රාදේශීය ප්‍රවර්ධන කටයුතු සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
7: බණ්ඩාරවිල නේත්‍රාලෝක ධර්ම විජේ පොසොන් උදානයට සමගාමීව සංවිධාන කරන බණ්ඩාරවිල පොසොන් පෙරහැර හෙට රාත්‍රියේ වීදි සංචාරය කරනවා. ඒ පිළිබඳ තොරතුරු බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය වෙනුවෙන් පදුම විමලසූරිය මහතාගෙන්.
16: හෙට දිනේ අපි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය ආරම්භ කරන්නටයි සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙන්නේ. ආරම්භ කරන්නේ හෙට පස්සරුවේ පොසොන් මහා පෙරහැර වීදි සංචාරය කිරීමෙන් තමයි මේ පොසොන් උදානයේ මහා පින්කම ආරම්භ කරන්නේ. හෙට රාත්‍රී 7ට පමණ පොසොන් පෙරහැර වීදි සංචාරය කිරීමට සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම උඩරට, පහතරට, සබරගමු ආදී නැටුම් සම්ප්‍රදායන් වලට අදාළ නැටුම් අංග රාශියක් මේ පොසොන් පෙරහැරේ ගමන් කිරීමට නියමිත තියෙනවා. ඒ වගේම ලංකාවේ මේ වෙනකොට ඉන්න තේජවන්තම හස්තීන් අලියතුන් රාශියක් මේ පෙරහැරට සම්බන්ධ කරගන්නට අපි සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒත් එක්කම මේ පොසොන් කලාපයට සමගාමීව නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා 27 වෙනි දින පස්වරුවේ පස්වරු 4ට පමණ. මේ ධාතු නමස්කාර වැඩසටහන අපි 29 වෙනි දින මධ්‍යම රාත්‍රියේ දක්වා පැවැත්වීමටයි බලාපොරොත්තු වෙන්නේ.
7: බණ්ඩාරවිල නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානිය සංවිධානය කරන්නේ නෙත් FM රේඩියෝව බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සහ බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමයේ එක්වයි. නෙත් නිවුස් නිමාව නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 7672
1: FM 95.8 Net FM දිවයින පුරා
17: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
18: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.
19: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,000 අමතන්න. කොන්දේසි සහිතයි.
20: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. මතුරුවන් පළවා හරින විශේෂඥයා.
17: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින්ග් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

හිතේ සීරුවට පැලපදියම් වෙච්ච කාන්තිමත්ම හැඟීම ඉතින් එළියට අරගෙන හැඩ බලන හන්දාව. පුරපොය හඳ එළියත් හදවතට වැටෙන හන්ද වැඩියෙන් ආදරේ පේන්න පටන් ගන්නවා. එහෙම ආදරේ පේන්න පටන් ගන්නකොට රිදුන තැනුත් හැදෙන තැනුත් මනාසේ දකිනවා. ඉතින් ඒ නිසාම ඔබේ හිත කියවන්න සුදුසු කෙනෙක් අද දවසේ මැදිරියට මම ගේන්න හිතුවා. සූදානමින් ඉන්න ඇස් පියාගෙන නිස්කාන්සුවේ මග බලාගෙන ඉන්න.

පරිසරය මන්දන්නවා තාම නිහඬ නිස්කලංක වෙලා නැහැ. හේතුව අපි නිස්කලංක නැති නිසා. නැත්තම් සබ දහමට ඕනේ අපිව නිස්කලංක කරන්න.

0: ගත්ත නිසා, අපේ කලින් හමුවීමත් බොහොම සුන්දරව ගලාගෙන ගිය නිසා මට හිතුණා මෙතුමන්ටම අදත් ආරාධනා කරන්න අපේ කතාබහ වෙනුවෙන්. පිරිවෙන් ගුරු උපදේශක කුමුදු ජානක විජයතිලක, අයිබෝවන් ඔබතුමාට.
1: අයිබෝවන්.
0: හොඳයි, එහෙනම් දැන් අද මම හිතුවා විශේෂයෙන් මේ කාලවකවානුව ඇතුලේ සහෝදරයා අපි ප්‍රේමය පිළිබඳව හරිම නොනිසි අත්දැකීම් රාශියක් පිළිබඳව අසමින් ඉන්නවා. විශේෂයෙන් තෙල්දෙනියේ සිද්ධිය. ඔහු පෙම්වතෙක් විදිහට කොයි තරම් රඟපාලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න බැරි තරම්. එතකොට ප්‍රේමවන්තියෝ ප්‍රේමය කියලා ඔහුව කොයි තරම් විශ්වාස කරලා තියෙනවද? ඒ කියන්නේ රුපියල් දසදහස් ගණන් වලින් නෙවෙයි ප්‍රේමවන්තයා වෙනුවෙන් දේවල් හොයලා දීලා තිබුණේ. මේ ආදරය කොහෙටද ගිහිල්ලා තියෙන්නේ?
1: එතනදී සිද්ධ වෙලා තියෙනවා කියලා අපේ රාමුවට ගෝචර වෙන විදිහට ගත්තොත්, මුදල කියන එක ඉස්සරහා ආදරය පැහැල දොරෙන් පැනලා යනවා කියලානේ මුලින් කතා කරේ. දැන් මෙතන මුදල ඉස්සරහටම ඇවිල්ලා, ඉස්සරහට ආපුහාම ආදරය පෑල දොරෙන් පැනලා ගිහිල්ලා තියෙන සිද්ධියක් තමයි මෙතන වෙලා තියෙන්නේ. මෙතනදී සම්පූර්ණම තියෙන්නේ ඇත්තම කතාවක වුත් මේකේ හඹා යෑම තියෙන්නේ. ආදරය නෙමෙයි රාගේ. අපිට තමන්ට හම්බ වෙන දෙයින් තෘප්තියට පත් වෙන්න බැරි. දකින්න රූපය, ඇසුරු කරන ඇසුර, කරන කටහඬ, කතාබහ තුල තමන්ට තෘප්තියක් නැහැ. තව තව හොයනවා, හඹාගෙන යනවා. හඹාගෙන යාම තුල ඔහු වෙහෙසටපත් වෙනවා. දැන් වෙහෙසටපත් වීම ඔන්න අහවර වෙනවා නීතිය හමුවේ.
0: ඔව්, ඔහු හඹාගෙන ගිහින් තියෙන ඇත්තටම රූපයටත් වඩා මිල මුදල්. ඇත්තටම මම දන්නේ නැහැ තරුණියන් වෙච්චර ප්‍රමාණයක් එක හිතකින් රවට්ටන්නේ කොහොමද කියලා.
1: තරුණිය ඇත්තටම ගත්තොත් එහෙම, අපි කාන්තාව ගත්තොත් ඇය ස්වභාවිකවම අනුන්ට කරුණාවන්තයි. ඇය පොඩි කාලේ ඉඳන්ම හුරු වෙන්නේ අම්මා යටතේ හෝ අම්මව අනුකරණය කරන්න. ඒක නිසා විශ්වාස කරනවා. පාසල් දරුවෝ දැන් අපේ, මගේ දහම් පාසල් ජීවිතේ ගත්තත්, දහම් පාසල් ජීවිතේදී දරුවෝ අපිට බොහොම සමීපයි. අපිට නොකියන දෙයක් නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී මම ගුරුවරයාගේ භූමිකාවෙන් එළියට ගිහිල්ලා පියාගේ භූමිකාවට එන්න. මොකද ඔවුන්ට සවන් දෙන්නෙක් අවශ්‍යයි. කාන්තාව කියන්නේ අනුන්ගෙන් යටතේ ජීවත් වෙන හෝ අර අපි කියන බමුණු මතවාදයට ඇවිල්ලා කාන්තාධිපත්‍යය පුරුෂාධිපත්‍යයෙන් යටපත් කරනවා කියන කතාව නෙමෙයි. කවදා හෝ කාන්තාව රජුන් තනන්නෙත් බුදුන් තනන්නෙත් කාන්තාව. ඒ උත්තරීතර බවත් එක්ක තියෙන සෙනෙහස වර්තමානයේදී ඇතැම් පිරිමින් තමන්ගේ ආශාවන් ඔස්සේ තමන්ට නතු කරගන්න උත්සාහ කරනවා. ඒ කාරුණික බව. හැබැයි මෙතෙන්දි නම් අපේ ආදරණීය හැම දිනාටම කියන්න තියෙන කාන්තා පාර්ශවයට, මෙතනදී ඔබ එකවරක් නොව, තුන් හතර පාරක් නොව, දසදහස් වතාවක් තමන්ට හම්බ වෙන, තමන්ට හිතෙන දේවල් ගැන හිතන්න කියලා තමයි.
0: තමන්ට හම්බ වෙන, තමන්ට හිතෙන දේවල් ගැන දසදහස් වතාවකට වඩා හිතන්න කියන එක. ප්‍රේමේ පරීක්ෂාවට ඔබ සූදානම් නම් දිගටම රැඳී ඉඳීවි.

0: ප්‍රේමේ පරීක්ෂාව වෙනුවෙන් උදාවුණු තවත් සුන්දර මන්දාරම් රාත්‍රියක පිරිවෙන් ගුරු උපදේශකවරයෙක්ව අපි ඇයි කැඳෙව්වේ කියලා ඔබ කල්පනා කරනවා නම් ධර්මය ගැන, ධර්මානුකූල ඇවතුම් පැවතුම් ගැන සහ එහි හැසිරෙන නොහැසිරෙන උදවිය ගැන හොඳින් නර්තකතන ඔවුන් සතුයි. ඒ විතරක් නෙවෙයි, මෙතුමන් තමන්ගේ ජීවිතය තුළත් ඒ දැහැමි බව පරීක්ෂාවට ලක් කරමින් හැමහිට එහා යුරට යන කෙනෙක්. ඒ නිසයි අපි කතා කරන්නේ. දැන් මට ඔබතුමා කියන්න, ආදරය අපි උපතේ පටන් මිය යන තෙක්ම හරිම ලෝභකින් කෑදරකමකින් කියන වචනයක් නෙමේක. මේ ලෝකේ හැබෑවටම ආදරය කියලා දෙයක් තියෙනවද?
1: ආදරය නැත්තම් කොහොමද අපි මේ පවතින්නේ? ආදරය කියන එක හැම කෙනාටම අවශ්‍යයි. ආදරය නැති තැන මේ ලෝකේ කිසිම දෙයක් සුන්දර වෙන්නේ නැහැ. දැන් අද ලංකාවේ වර්තමාන තත්ත්වය අරන් බලන්න, ගම්පහ දිස්ත්‍රික්කය, ඊළඟට ගාල්ල දිස්ත්‍රික්කය ඩෙංගු වදුර ඔලුව උස්සනවා. ඒ අපි අපිට ආදරය කරලා නැති හින්දා. අපි විසි කරනවා අපි කන බොන දේ ගෞරවයෙන් තොරව. අපිට ආහාරයට ගන්නකම් ඒ ඇසුරුම අපේ ආහාරය සුරක්ෂිත කරලා දෙනවා. ඒ සුරක්ෂිත කරලා දුන්න ආහාරය රැකලා දුන්න ඒ කොටස අපි අකරුණාවන්ත විදිහට විසි කරලා දානවා. ඒ තුළ අපි ආදරය කරන, අපි ආදරය කළ යුතු ආදරණීයන් ගොඩ දෙනෙක් ජීවිතය අකාලයෙන් සමුගන්න තත්ත්වයට අදපත් වෙලා තියෙනවා.
0: ඔබතුමා එහෙම කිව්වහම තමයි මට හිතුනේ, ඒ කියන්නේ ජීවිතේ බැඳීමුත් මේ වගේද කියලා. ඔතාගෙන අර රැකවරණයට තියනකම් හොඳයි. හැබැයි ඊට පස්සේ ආගියතක් නැති කරලා දාන්න පුළුවන්.
1: ඒක හැමම බැහැර කරන්න බෑ. අපිට අහක් කරන්න පුළුවන් දේවල් තියෙනවා, ඉවත දාන්න බැරි දේවල් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ දෙයට ගියට කමක් නැහැ කියලා මං හිතනවා.
0: ඔව් අනිවාර්යෙන්.
1: ඒක මම එහෙම ඇහුවේ ආගමකට වඩා බුදුදහම කියන්නේ දර්ශනයක්. බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ ලෝකයට පහළ වෙන්නේ ඇත්ත ආදරේ මොකද්ද කියන එක අපිට පැහැදිලි කරන්න. ඇත්ත ආදරේ යථා ස්වභාවය තේරුම් ගැනීමෙදිම තියෙනවා. ඒකේ ආදරේ හට ගැනීම තුළම ඒ ආදරය තුළ දුකක් තියෙනවා. ඒ ආදරේ මගේ කර නොගන්නා තැන අපි ජීවිතේ විනාශ කරගන්නවා. අපි හිතනවා මගේ විය යුතුයි මේ හැමදේම. ඒක නොලැබෙන තැන කුහාදරයක්. නොලැබෙන තැන එන්නේ වෛරයක්. ඒක හොරකම් කරන්න හිතෙනවා. ඒක බලෙන් ගන්න හිතෙනවා. අන් සතුනම් එය අනිත් පුද්ගලයාට හානියක් කරලා හරි ඒක තමන්ගේ කරගන්න හිතෙනවා. ඒක ආදරයට වඩා ගිහිල්ලා තියෙන ආසාවට. හැබැයි භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව අවදියේ පුරන්න කලින් දීපංකර පාද මූලයේදී මඩ නොපාගා මගේ පිටමතින් ඔබ වහන්සේ වැඩම කරන්න කියලා සුමේද තාපසයෝ වැඳ වැටෙනකොට යසෝදරා ඒ ආත්මයේ ඒ උත්තමාවිය එතන ඉඳලා අහන් ඉන්නේ මොකද්ද? මේ සුමේද තාපසයාගේ වෙනුවෙන් දීපංකර බුදුහාඳුරුවන්ගේ වදන. දීපංකර බුදුහාඳුරුවෝ කියනවා, මහණෙනි මේ ඉදිරියේ දිගා වෙලා ඉන්න තැනැත්තා අනාගතයේදී ගෞතම නමින් බුදු වෙනවා. ඇය ඉක්මන් වෙනවා. ඇය කියනවා, ස්වාමීනි ඒ බුදු වෙන තාක්කල් ස්ත්‍රියක විසින් විය යුතු යුතුකම් ඉටු කරන්න. අනේ මම සසර පුරාම බිරිඳ වෙන්න. එහෙනම් එතන තියෙන්නේ කැපවීමක් සමග උත්තරීතර බලාපොරොත්තුවකට කරන උදව්වක්.
0: මට හිතෙනවා ඔබ හරිම ලස්සන තැනකින් මගේ කතාවට පෙර නිමිති සැපවා කියලා. මෙතනින් එහාට යශෝදරාවගේ ප්‍රේමය පිළිබඳව මහා විශාල ප්‍රේම කතිකාවතක් ගොඩ නැගේවි. මගේ හිතේ තියෙන දේ කියවුවා වගේයෝ. යශෝදරාව කියන්නේ ප්‍රේමයට මහ පුදුමාකාර විද්‍යාර්ථ කතන සපයන. අපි දන්න බෞද්ධින් හැටියට අපි දන්න හොඳ ආදරවන්තිය. හොඳ ආදරවන්තිය ගැන කතා කරන්න හොඳම රැ.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: අලුතෙන් කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා
1: නෙත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නෙත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා අපි බණ්ඩාරවෙල යමු අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ප්‍රවල්න තමතන්න. 0112-863-0067-76-7672.
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

0: උපදේශක කුමුදු ජානක විජයතිලක සමගයි මේ කතා කරන්නේ. අපේ කතාව අවසන් වෙන තැනදී ඔබ යශෝදරාවගේ ප්‍රේම පාරමිතාව ගැන එකමත් එක දවසක යශෝදරාව එවකට පෙරූ පාරමිතාව ගැන කිව්වා. මං අද ඔබව මෙහෙට කැඳවද්දි මගේ යටිහිතේ කිසියම් සලකුණු වගයක් තිබ්බ ප්‍රේමය පිළිබඳ විමසද්දි මේ ප්‍රේමයෙන් බැහැර කළ නොහැකි කතානායිකාව යශෝදරාව ගැන විමසන්න ඕනේ කියලා. ආදර කතාවක් ඇතුලේ දෙපාර්ශ්වයේම කැපකිරීම තියෙනවා. එතකොට හිතාගන්න බැරි තරමේ තැනකට යන තමන්ගේ මේ ප්‍රේමවන්තයා සසර සැරිසරන්න වෙනුවෙන් ඉවසන්නිය මොන්න තරම් ඉවසන්න ඇතිද?
1: අරමුණක් වෙනුවෙන්නේ. එතන කොහෙවත් තැනක නැහැ රාගයක්. රාගය අවශ්‍ය තැනදී මේ ජීවිතේ ගලාගෙන යන්න අවශ්‍ය තැනදී රාගය ඇල්මක් විදිහට, ඒක ගමනට දිරියක් විදිහට, කරගෙන යන කටයුත්තට යම්කිසි සහයක් වෙනසක් විදිහට ලබා දුන්නා මිසක් රාගය ඔස්සේ නෙමේ යන්නේ, අරමුණක් කරා තමයි යන්නේ. අරමුණ නිර්වාණය. බුදු වෙන මගේ සැමියාට මම අත්වලක් වෙනවා. ඒ වෙනුවෙන් ඔහුගේ හිත හදනවා. යශෝදරා ඉපදෙන ආත්මේ ඇසල පොයදා සිද්ධාර්ථයන් වහන්සේ නික්මෙන්න කලින් ඔහුට පෙනෙනවා සිහිනයක්. ඒ සිහිනය දෙවිවරු විසින් තමයි ඇති කරන්නේ. ඒක මාත් එක්ක විවාද පන්න වෙයි බොහෝ දෙනෙක්. මොකද දෙවිවරු තමයි ඉල්ලන්නේ ඔබ යන්න මනුලොවට. දැන් ඔබගේ සිදු කළ යුතු සියලුම පාරමිතා සම්පූර්ණයි. ඔබට දැන් සුදුසුයි මනුලොව යන්න. බුද්ධ කෝලහලය කියන්නේ ඒක. ඉන් අන්තරු පංච විලෝකනයන් බලලා පස්මහ බැලුව මනුලොවට පහළ වෙන මේ උත්තමයා දිහා තමන්ගේ මේ ඉල්ලීම් කරපු අය බලනකොට අවුරුදු 29ක් ගිහිල්ලා දිව්‍ය ලෝකයේ ආයුෂයි මෙහි ආයුෂයි අතර හිතා ගන්න පුළුවන්. ඒ 29 දී දරුවෙකුත් ලැබෙන්න ඉන්නවා. අපේ මාතෘකාවෙන් බැහැර වෙලා නැහැ. දරුවෙකුත් ලැබෙන්න ඉන්නකොට ඒ අය බලන කොහොමද මේ කරන්නේ? සිද්ධාර්ථයන් වහන්සේ දකින්න සිහිනය. බිත්ති 4ක් තමන්ට ලං වෙනවා. උඩෙහි අවකාශයක් විතරයි තියෙන්නේ. සිහින ඉවරයි. කෑ ගහගෙන නැගිටිනකොට යශෝදරා වහන්සේ, ස්වාමීනි මගෙන් ප්‍රමාදයක් වුණාද? අහිංසක වහන්සේ, මේ දරු ගැබ දරාගෙන ඉන්න රාහුල මාතා වහන්සේ මගෙන් ප්‍රමාදයක් වුණාද? එහෙනම් අවසාන ආත්මේ දක්වාම ඇය සැමියා ගැනම හිතනකොට මානව ප්‍රේමයේ උත්තරීතර තැනැත්තිය වෙන්නේ යශෝදරාව නම් අපි යශෝදරාව අනුගමනය කරන්න ඕනේ කාන්තාවන් විදිහට. එතකොට පුරුෂයෝ සිද්ධාර්ථයන් වෙන්න උත්සාහ කරොත් යශෝදරාලා හම්බෙන්නේ
0: මුකුත්ම නොකියා ඔබට මම මේ ගීතය

0: ටිංගක් එලියට ගිහිල්ල අහස බලන්න ස්පාසුවක් තියෙනවා නම්, අහස පැහැදිලි නම් පොසොන් සඳ එළිය ඔබත් එක්ක හිනා වෙන්න ලෑස්ති. පෝයක් උදා වෙනකොට අපි අපේ හිත සැහැල්ලු කරගන්න එකම එක මොහොතක් හිත පිනෙන් පුරව ගන්න ඕනි කියලා කල්පනා කරනවා. මේ කල්පනාව අතරේ මන්දාරම් රාත්‍රියත් එවැනි දවස්වල උදා වෙනකොට මං කල්පනා කරන්නේ ආදරය පෙරදරිව මේ පොහොය ගෙවන විදිය කොහොමද මගේ අසන්නන්ට ලං කරන්න කියලා. ඒ නිසයි අපි කුමුදු ජානක විජේතිලක මහත්මයාට එන්න කියලා කියන්නේ. අපි යශෝදරාවගේ මහා කැපකිරීම ගැනයි, ඒ ගුණය ගැනයි, මේ ප්‍රේමයේ ගුණය ගැනයි කතා කරමින් ඉන්නේ. මට කියන්නකෝ, දැන් කෙනෙක් කල්පනා කරාවෙන්නේ මේ යශෝදරාවගේ ප්‍රේම පාරමිතාව සිද්ධාර්ථයන් සමග සංසාර ගැළපිලා එනකොට කොමත් ආදරයේ තියෙන ප්‍රශ්න ටික තියෙන්නේ නැතුව ඇති කියලා. දැන් මන්දාරම් රාත්‍රියේ මැසේජස් ගොන්න ගත්තොතින් වෙනදට සෑහෙන කඳුළු තියනවා මේ මැසේජස් වල. සමහරු පිරිමි කඳුළු, සමහර ගැහණු කඳුළු. ඕන්නේ කඳුළු වලින් බැහැර වෙලාද මේ ප්‍රේම කතාව ලියන්නේ නැත්තේ මේ තරම් කාලයක්?
1: ඔවුන්ගේ ජීවිතවල අපි හිතන්නකෝ, දැන් පුංචි කාලේ මගේ අම්මා මගේ තාත්තා කියන තැනට අපි අපේ ජීවිත ගත්තොත්, අපි කවදාවත් කල්පනා කරලා තියෙනවද මගේ අම්මයි තාත්තයි කොහොමද ප්‍රේම කරලා තියෙන්නේ කියලා? ඒ දෙන්නත් විවාහයට කලින් ආදරය කරන්න ඇති, දකින්න ඇති, එයයි එකිනෙකාට ඉඟි කරන්න ඇති, ඔවුන් රහසේ මුණ ගැහෙන්න ඇති, මූදු වෙරළවල් වල හැමතැනම ඉන්න ඇති. ඒ අතරතුර සෙනෙහසේ උත්තරීතල ඵලයක් විදිහට ඔවුන් අතරට එන්න ඇති. අපි ආවට පස්සේ අර ධාරක සෙනෙහස අපේ පැත්තට වුන් හරවනවා. ඒ හැරෙව්වහම අම්මයි තාත්තයි බොහෝ වෙලාවට අපි කියන පුද්ගලයා ගැන සෑහෙන්න වද වෙනවා. ඒ අය කෑම කකා ඉන්දද්දි අපි අඬනකොට, ඒ අය දුවගෙන එනකොට, ඒ අයට දකින්න තියෙන්නේ ලස්සන ප්‍රියදසනක් නෙමෙයි. අපි කැතකුණු ගොඩේ වැටිලා ඉන්නවා. කෑම කන අත ගසල ඉවර වෙලා අපිව පිරිසුදු කරලා සමහරලාට යයි කෑවද කැව්වද කියලා අපි හිතුවේ නැහැ. අම්මා තාත්තා දෙන්න අපි හම්බුණාට පස්සේ එකට අත්වැල් අල්ලගෙන ෆිල්ම් හෝල් එක ගිහිල්ලා චිත්‍රපටියක් බලන්න නැතුව ඇති. අපි වෙනුවෙන් ඒ ආදරේ කැප කරායි දෙන්න. එහෙනම් අපි මේ කතා කරපු ඔබතුමිය මේ පටන් ගත්ත ප්‍රවේශයත් එක්ක, ඔබතුමිය කිව්වේ මේ ආදරෙත් එක්ක දුක සහ කඳුල මේ අසන්නන් විසින් අහනවා කියලා.
0: ඔව්, ඒ වෙයිදී මේ විශේෂයෙන් දැන් සමහර වෙලාවට සමහරු දාලා ගිහිල්ලා, තවත් සමහරු රවට්ටලා, මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ. මම ඔබතුමාගෙන් විමසන්නේ එවැනි ප්‍රශ්න ඔවුන් දරාගෙන නෙවෙයිද මේ ගමන එන්නේ නැත්තේ කියලා. සිද්ධාර්ථ, යශෝදරා, යුවලත්
1: ඕනට තිබ්බා ඕන තරම් ප්‍රශ්න. මොකද යශෝදරාව ඉන්නේ පිරිමියෙක් යටතේ. යශෝදරාව ස්ත්‍රියක්, සිද්ධාර්ථ කියන්නේ පිරිමියෙක්. ඔවුන්ගේ පෙරම්පුරණ ආත්මවල සමහර වෙලාවල්වල සිද්ධාර්ථ කියන්නේ රජෙක්, රජතුමෙක්. යශෝදරාව කියන්නේ සමහර ලාවට දුප්පත් අසරණ පවුලක හැබැයි රූමත් උගත් තරුණියක්. මේ අතරදි මේ දෙන්නා මුණ ගැහෙන අවස්ථාවල් වලදී ගැටෙන ප්‍රශ්න ඕනේ තරම්. කුසපබ්බා කතාවට කලින්, ඒ කියන්නේ කුසපබ්බා කියන දේ එන කුසජාතකයේදී, අපි ඒක ලොකුවටම මේ සිංහල සාහිත්‍යයේ තියෙන මහා කාව්‍යයක් විදිහට තමයි මේ කටයුත්ත ගන්නෙ. එතකොට එතනදි තමන්ගේ සැමියා වෙනුවෙන් හදන කැවුම් ටික, හැබැයි සංසාර පැතුම වෙනුවෙන් පසේබුදුරයන් වහන්සේ කෙනෙකුට පූජා කරපු එක සැමියා දකින්නේ මගේ වෙහෙස වෙලා කණ්ඩාපු කැවුම් ටිකකෝ. ඒක උඹ දුන්නේ ඇයි? ගිහිල්ලා පසේබුදුරයන් වහන්සේ හඹාගෙන ගිහිල්ලා උන්වහන්සේ ඉදිරියේම මේ කැවුම් ටික කනවා. ඒ දකින්න යසෝදරා කල්පනා කරනවා, ආයෙන යසෝදරා කියන්නේ මේ ආත්මය, ආයි මට මේ මිනිස්සයා නම් ඕන්නේ නැහැ, ඕන්නේ නැහැ කියන සිතුවිල්ලෙදි ඇය ඉපදෙනවා ප්‍රාන්ත රජෙක්ගේ දියණියක්, හැබැයි රන් රූපයක් හා සමානව. කුස රජතුමා ඉපදෙන්නේ අර කැවුම් කහපු එකේ විරූපී මූණක් සහිතව. හැබැයි සංසාරගත ප්‍රේමය වුන් ලං කරනවා. අන්තිමට මේ තේජවන්ත රජුට සිද්ධ වෙනවා පබාවතිය වෙනුවෙන් රැවටිලි කරන්න. මල්ලි පෙන්නලා තමයි පබාවතී කියන්නේ. නමුත් දරා ගන්න බෑ තමන්ගේ සසර සහකාරිය දැක්කාම ඇයට කෝලිත්තම් කරන්න හිතෙනවා. එතනදි කල්පනා කරනවා පබාවතී කියන්නේ මේ අසාමාන්‍ය ගෑනු ළමෙක් නෙමෙයි, බොහොම බුද්ධිමත් කෙනෙක්. එයා දන්නවා මේ කුසරජ්ජුරුව ඈත් වෙනවා. අන්තිමට කුසරජ්ජුරුව ගිහිල්ලා බැලමෙහෙවර කරනවා, ආහාර පිසිනවා, ඇයට මල්මාල හදලා යවනවා. මේ හැම දෙයක්ම කරලා අවසානයේදී පබාවතීව ගන්න සත්රජුන් ඇවිල්ලා තමන්ගේ පියා තීරණය කරනකොට පබාවතී හත්කඩකට පලන්න. අර ප්‍රේම ඉස්මතු වෙලා කුසරජ්ජුරුව එන්නේ ඇත් රජෙක් පිට නැගි තේජවන්ත පුරුෂයෙක් විදිහට. රූපයෙන් කැත වුණත් ඒ ඇවිල්ලා පබාවතීව මුදවාගෙන සත්රජුන් දමනය කරලා ඔවුන්ව පළවා හැරලා ඔහු එතන රැඳුන්නේ පෞර්ෂය නිසා. ඔහු යනවා යන්ට පබාවතී කියනවා, කුස යන්න එපා කියනවා. එහෙනම් ඔවුන් අතරත් තිබ්බ ගැටලු.
0: මොන්න තරම් සිතුම් පැතුම් කන්දරාවක් දරාගෙන එන්න ඕනෙද, ඉවසන්න ඕනෙද, දරා ගන්න ඕනෙද, ගැටෙන තැන්වලත් නිහඬ වෙන්න ඕනෙද, ගැටි ගැටි ඉස්සරහට යන්න ඕනෙද? ඔබ ආදරෙයි නම්, ඔබ ආදරෙයි නම්, ඔබ ආදරෙයි නම් කොච්චරක් ඉවසන්න ඕනෙද?

0: 만다람레 하다이 미나디 핫리스 투나이
1: 벨라와 오버베타 게네 엔네
2: 라푼슬 바게 만낭 인네 마와 베르가나 카우루 테나카
3: 아페 다루안 아파타 와다 이디레인 이틴 에게 카타발리안나 아이타 이다하린나 커머셜 크레딧
4: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendi Green Plantation Private Limited.
4: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

ජුනි 27 28 29 බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: නොකුරක් උගන්වන ගුරුවරයා දෙවියෙක් හා සමානයි කියනවානේ. ඔබතුමා දහම් පාසලේ දරුවන්ටත් පිරිවෙනේ පොඩි හාමුදුරුවරුන්ටත් අකුරු විතරක් නෙමේ ජීවිතේම උගන්වනවා. දහමෙන් පිරුණු සිතකින්, දැනුමෙන් පිරුණු වචනවලින්, සෙනෙහසින් පිරුණු හදවතින් ඔබතුමා කරන සේවය මේ රටේ අනාගත පරපුරට කරන ලොකුම පිනක්. ගුරු ගෙදරින් බුදු ගෙදරට යන පාර පෙන්වන පහන් තරුවක් වගේ ඔබ. ඔබතුමාගෙන් ඉගෙන ගන්න හැම දරුවෙක්ම යහපත් මනුස්සයෙක් වෙනවා. නිදුක් නිරෝගී සුව ලැබෙන්න කියලා ඔබතුමාගෙන් දහම් දැනුම ජීවිතයට ලබාගත් සිසුවියක් නිර්නාමිකයි පණිවිඩ එවලා තියෙනවා. ඉතින් එවැනි ගුරුවරයෙක් තමයි අද දවසේ අපි මන්දාරම් රාත්‍රියේ මේ ප්‍රේමය ගැන කතා කරන්න කතා කරගත්තේ. දැන් අපි මේ සිද්ධාර්ථ යශෝදරා ප්‍රේම කතාව ඇතුලේ තියෙන ඒ පාරමී දම් පුරපු කාලයේ තියෙන අපිට නොතේරෙන, අපි නොදන්න සමහර තැන් හොයමින් යන්න. මොකද අපි නිකන් ආදරය කරන කාලේ කියනවනේ, මං ඔයා වෙනුවෙන් පෙරුම් පුරනවා, ආත්ම හතක් ඉන්නවා. ඒව ලස්සන වචන. හැබැයි ඒව ක්‍රියාවට නැංවීමේදී ඒක ඒ වචන තරම් ලස්සන නෑනේ. මට කියන්නකො දැන් මේ යශෝදරාවගේ සහ සිද්ධාර්ථයන්ගේ මේ ප්‍රේමය ඇතුලේ වැඩියම ඉවසන්නේ නැත්තේ කවුද කියලා ඔබේ දැනුමත් එක්ක?
1: වැඩියම ඉවසලා තියෙන්නේ නම් යශෝදරාව. මොකද සිද්ධාර්ථයන්ට ඉවසීමට වඩා තියෙන්නේ පාරමිතාව සම්පූර්ණ කරන්න. බලන්නකෝ, දාන පාරමිතාවේ විස්සන්තර කතාවේ තමන්ගේ බිරිඳව දන් දෙනවා. දන් දෙන්නේ කුමක් කරබයාද? බිරිඳත් එක්කත් බැඳීමක් නැහැ. ඒක බරක් කියලා නෙමෙයි, මට දැන් බිරිඳක් අවශ්‍ය නැහැ. එතකොට ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමන්ගේ මන්ද්‍රී දේවිය දන් දෙනවා. සමහර වෙලාවට තමන්ගේ බිරිඳ තියලා රාජ්‍යයෙන් බැහැර යනවා. සමහර ආත්ම තියෙනවා, ඒ ආත්මේ යශෝදරාව සඳහනක් නැහැ. යශෝදරා ඉපදිලාද නැද්ද කියලාවත් දන්නේ නැහැ. දැන් අපි සුතසෝම ජාතකයේ ගත්තොත්, සුතසෝම ජාතකයේදී ඉන්නේ සුතසෝම කියන මේ රජතුමා විතරයි. ඒක සත්‍ය පාරමිතාව. ඔහුගේ සත්‍ය පරීක්ෂා කරන පාරමිතාව. එතෙද්දී අපි කල්පනා කරන කොහෙද එන යශෝදරා? එතකොට යශෝදරාව මේ අරමුණ කරා යන ගමනේදී හැමදාම අපිට අපේ ප්‍රිය බිරිඳවම හම්බ වෙනවා කියන තැන නැහැ. මොකද අරමුණක් කරා යන්නේ. අරමුණක් කරා යනකොට අපි දැනගන්න ඕනේ, අපි ගලප ගන්න. සමහර වෙලාවට අපි ගැලපෙන්නේ නැහෙනි. අපි හිතනවා අපි ගෙදර එනකොට අපිට යශෝදරාව වගේ මගේ බිරිඳ සලකන්න ඕනේ. බිරිඳ හිතනවා මට සිද්ධාර්ථ වගේ මගේ සැමිය සලකන්නේ. හැබැයි මේක අපි සමාවෙන්න ඕනේ, මේ අපි බෞද්ධ පැත්තෙන් කතා කරාට මේක අසන්න ගොඩක් විවිධ ආගම්වල ඉන්න හන්දා. අපි උදාහරණයක් විදියට මේ දෙන්නව ගත්තොත්, සැමියයි බිරිඳයි කියලා සැමියටයි බිරිඳටයි යුතුයකම් තියෙනවා. සැමියෙක් බිරිඳක් විදියට දෙන්න එකතු වෙන්න අවශ්‍ය වෙන්නේ දරුවෙක් හදන්නවත්, එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍යතාවයල් සපුරා ගන්නත් නෙමෙයි. මෙතන තියෙන උත්තරීතර මානව බැඳීමක්. අපේ ඇස්වලින් අපි කතා කරලා, ඊට පස්සේ අත්වලින් අල්ලලා, ඊට පස්සේ සෙනෙහසින් ළඟ ඉඳවගෙන අපි දොඩමළු වෙනකොට එතනදී අපි ගලප ගන්න බලනවා, මට ගැළපෙනවද නැද්ද කියලා. ඒ දොඩමළුව තුල රාගය මුසු කරගෙන දෙදෙනාම රාගාන්විත වුණොත් එතනදී අර තමන්ගේ අදහස් වමාරුවකට අවස්ථාවක් නැහැ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මොකද කරන්නේ? එක කැදැල්ලකට එනවා. එතනදී මතුවෙනවා නොගැලපීම්. ඒ නොගැලපීම් එක්ක අර යශෝදරා සිද්ධාර්ථ දෙන්න ඉවසා ගත්ත තමන්ගේ අරමුණු වෙනුවෙන්. නමුත් අරමුණක් නැති ජීවිතයක් ප්‍රශ්න බොහෝමයක් වෙලා ඒ ජීවිත විනාශයටම පත් වෙනවා. ඔවුනටයි අපි සරණක් වෙන්න ඕනේ මේ දහමත් එක්ක ගිහිල්ලා.
0: සංසාරේ පුරාම එකට යන්න ඕනේ කියලා ජීවිත එක්තරා තැනකදී හිතලා අතරමඟදී ඒක අතාරින්න හිතෙනවා නම් ඒ පාරමිතාවක් නෙවෙයි. හැබැයි ඔබට හිතෙනවා නම් කවදම හරි මම මගේ අරමුණට ලං වෙනවා කියලා, ඒ අරමුණ ඇතුලේ තියෙනවා පාරමිතාවක්. දැන් ඔබ කල්පනා කරලා බලන්න, නැවත හමුවීමක් පිළිබඳව මහපුදුමාකාර විදිය දරා ගැනීම සමුදායක් එක්ක ඔබ බලාපොරොත්තු වෙන්නම් ඔබේ හිත තියෙන්නේ කොතනද කියලා.

0: ඔබ මා හමුවේ නම් ඒක ප්‍රාර්ථනාවක් ඒක අරමුණක් හැබැයි වචනයක් නෙවෙයි මන්දාරම් රහතයි විනාඩි 55යි පිරිවෙන් ගුරු උපදේශක කුමුදු ජානක විජේතිලක සමඟ කරන කතාව මන්දාරම් රාත්‍රිය අපි ඉන්නේ ඔබට පුළුවන් 0795 95 95 95 අපිත් එක්ක සම්බන්ධ වෙන්නත් අපි කතා කරමින් ඉන්නේ යශෝදරා සිද්ධාර්ථ ප්‍රේම වෘතාන්තයේ අතීතය ගැන දැන් මෙහෙම දෙදෙනා එක්ව පාරමිතා පුරමින් යන ගමනේදී මට කියන්නකො ඔබ හැම ආත්මිකම සිද්ධාර්ථ නැමැති ප්‍රේමවන්තයාට යශෝදරා නැමැති ප්‍රේමවන්තියම නැත්තම් සැමියාට ඒ බිරිඳවම හමු වුණාද කියලා
1: එහෙම හමු වෙලා නැහැ හැම ආත්මිකම ඒ ගැන නම් වැරදි විදිහට හිතන්නම හොඳ නැහැ මොකද තක්ක ජාතකයේදී තක්ක කියන පඬිතුමා මේ භාවනානුයෝගී වෙන්නේ කැලේ හැබැයි එතුමාට පාරමිතාව පුරන්න අවශ්‍ය දේ දැන් අපි කියමු දැන් යශෝදරත් එක්ක ඉපදිලා පාරමිතා පුරන සමහර දේවල් සමහර පාරමිතා තියෙනවා දස පාරමිතා අතරින් සමහර පාරමිතා තියෙනවා ඒ පාරමිතාවට ඇත්තටම යශෝදරාව අවශ්‍ය නැහැ ඒ පාරමිතාවට අවශ්‍ය වෙන්නේ තව වෙන පාර්ශවයක් ඒ පාර්ශව ඕන තරම් මේ බෝධිසත්වයන් වහන්සේට ඇවිල්ලා තියෙනවා භාවනානුයෝගීව ඉන්නකොට ඉහළ වැස්සකදී ගඟේ ගහගෙන දෙනවා අත්තා කාන්තා කටහඬ අනේ මම බේර ගන්න වහාම දියට පැනලා බේර ගන්නවා බේරගෙන ගොඩ ගන්නවා මුරණ්ඩුම රජ කුමරියක් අහංකාර රූපමදේ මත් වෙච්ච ඇය දිය කෙලිමින් ඉන්නකොට සේවිකාව කියන ගොඩට එන්නේ නැහැ ගඟේ ගහගෙන යනවා ඔහෙ ගහගෙන ගියාවි කියලා සේවිකාවත් එනවා තක්ක පඬිතුමා ඊට ගොඩාක් එහාදි ගොඩ ගන්නවා හැබැයි මේ කුමරිය තමන් බේරගත්ත මේ තාපසතුමාට වැඳ නමස්කාර කරලා යන්න හිතුවේ නැහැ. ඇය උත්සාහ කරේ අපි කෙටියෙන් කතාව කිව්වොත් මේ තාපසතුමත් එක්ක රාගයෙන් බැඳෙන්න. අන්න ලාමක සිත්වල තියෙන පෞකාර සිතුවිලි. මොකද පඬිතුමා කියන්නේ මේ භාවනානුයෝගී වෙන්න තපස්වරේ. නමුත් ඔහුව මේ රාගයෙන් වසඟයට ගන්නවා. එතකොට ඔබ මගෙන් අහන්න පුළුවන් එච්චර අරමුණක් තියෙන කෙනෙක් කොහොමද වසඟ වෙන්නේ? තාම මාර්ගඵලවලට ඇවිල්ලා නැහැ. අරමුණ තියෙන්නේ පස්සේ. අවසානයේදී ඇය ගේනවා මේ පඬිතුමත් එක්ක අඹු සැමී විදිහට ගත කරලා නගරයට ඇවිල්ලා සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. ගත කරමින් ඉන්න අතරතුරේදී තවත් සොර සැමියෙක් එක්කලා ගත කරලා කියනවා තමන්ගේ සැමියා මරන්න කියලා. ඒ මරණ තැනදී ඔහු මරන්නේ නැහැ මේ පඬිවරයා. එතනදී මේ පඬිතුමා පැහැදිලි කරනවා ස්ත්‍රීන්ට අනවශ්‍ය විදිහට ලැබිව තමන්ගේ අරමුණු වලින් බැහැර වෙන්න එපා කියලා. මෙතන කියන්නේ ස්ත්‍රියගේ වැරද්දක් නෙමෙයි. කොතනදිවත් තමන්ගේ අරමුණෙන් බැහැර නොයා යුතුයි. එය පාරමිතාවක් විදිහට බෝසතාණෝ ඉවසනවා. අන්තිමට සොර සැමියත් අපේ පඬිතුමත් දෙදෙනාම භාවනානුයෝගීව බවුන් වඩලා තමන්ගේ ජීවිතේ සසරට එකතු කරනවා.
0: සසර පුරුද්ද
1: අනිවාර්යයි.
0: සහය යශෝදරාව හමු නොවූ
1: එක් තව අවස්ථාවක්.
0: තවත් මේක ප්‍රතිවිපාකයක්.

0: Mindoy hatsi ekol hai anupahen ena hungak panimida atare tiyenne preme virahava. E nisamai mang ada thirane kalema Siddhartha Yashodhara prema kathawa athulet balapurutu kadavim himivim ahimivim me siyalla tibuna neda kiyala mage asannanta kiyaden. E wenuen tamai e pilibandawa hassala danumak athime පිරිවෙන් ගුරු උපදේශකතුමන්ව කැඳවුවේ. දැන් අපි කතා කරමින් හිටියේ ඇතැම් ආත්මවල සිද්ධාර්ථ කුමරුන්ට යශෝදරාව හමුවන්නේ නැහැ. එතකොට මට හඳ හිතෙන ප්‍රශ්න තමයි ඒ අවදීන්වල යශෝදරාට හමුුනේ කවුරුන්ද කියලා.
1: එතනදී යශෝදරාගේ ඉපදීමක් ගැන කතා කරන්නේ නැහැ. දැන් අපි භවගාමී ජීවිතවලට යනකොට සමහර තලවලට ගිහාම ඒ වැටෙලා අපි අපේ අවශ්‍යතාව වෙනකන් ඉන්නවා. දැන් බෝධිසත්වයන්ට ආරාධනා කරනකම්ම උන්වහන්සේ සැනසෙල්ල ඉන්නවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට යන්න ඕනේ තැනට නම් යන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට මේ මොහොතේ දැන් අමරදේව සූරීන් කියන්නේ කොතන වුණත් නැත මරුහට බාධා නම් හටගන්නත් ඒ වගේම තමයි. පින පිරිහෙනකොට ඒ තැනට එනවා. පින වැඩි නම් ඒ ආත්මේ ඒ අදාළ තැන්වලට වෙලා සුවසේ තමන්ගේ අරමුණ වෙනුවෙන් අවස්ථාවක් වෙනකන් ඉන්න පුළුවන්. අපේ දැන් අම්මා තාත්තයට තේ හැදෙන දරුවේ අම්මා තාත්තත් එක්ක ඉන්නවා. හැබැයි නියම ප්‍රේමවන්තයා දැක්කට පස්සේ ඒ අම්මා තාත්තව අතහැරලා ඇවිල්ලා ඉන්න එතකන් ඉන්නවා. ඒ වගේ තමයි යශෝදරාවත්. ඒ ආත්මවලදී යශෝදරාව ගැන ඇත්තටම සඳහන් වෙන්නේ නැහැ.
0: එතකොට ඔය බිරින්දෑවරුන් හැටියට අතරමඟදී යම් යම් ආත්මවල හමු වෙන අය ඔවුන් පාරමිතාවෙන් තොර අය.
1: ඔවුන් ඇත්තටම පාරමිතාවට උදව් කරන අය. නිකමට හිතන්න තවත් ආත්මික අපි කවුරුත් දන්න චින්චිමානෝයිකාව. බුදුන්ට අපහාස කරපු කෙනා. ඇය උපදිනවා බිරිඳ වෙලා. ඒ බිරිඳ වෙලා උපදිලා අන්ධ අම්මට එකම හැලිය දෙකට බෙදලා එක හැලියක තමන්ගේ සැමියාට අදාළ මසවලුත්. එතකොට අපි මේ කල්පනා කරන්න ඕනේ මේ ඇත්තටම එක ආහාරයයිද උයලා තියෙන්නේ. ඔව්. එක එක දැන් සැමියා දරපලන කෙනෙක්. දරපලන සැමියාට උයන්නේ පොඩි මොනහරි දෙයක් අපි හත්මාළුව කියලා කියන්නේ. ඒ වගේ දෙයක්. අනිත් හැලිය උයන්නේ ලුණු නැති කුඩු තලප අනිත් කොටසේ. ලුණු නැති කුඩු තලප මාසයක් කෑවොත් ලේ අතිසාරය හැදිලා මැරෙනවා. ලුණු නැති කුඩු තලප කුඩු කියන්නේ වීවල පොතු ධාන්‍යවල පොතු.

0: පුතේ මට මේ කෑමොල රස දැනිලානනම් කෑමොල රස දැනිලානනම් කියන්නේ ඇයි මෙච්චර කල් මොනවද කෑවේ නෑ මගේ පුතාට මේ රස්සාවත් නැතුව රාජ උදහසට ලක් වෙලා අපි මෙච්චර කල් කෑවේ ලුණු නැති කුඩු තලපනේ මේ අම්මා කියන අන්ද අම්මා බලනකොට අරුම පුදුම හැලියේ එක පැත්තක මසවලු තව පැත්තෙ ලුණු නැති කුඩු තලප හැලිය පිටිපස්සට කරගෙන බිරිඳ නාගෙන එනකොට ඉන්නවා ඉස්සරහටලා අහන්නේ සිස්ට වචනයක් නෙමෙයි අපි ඒ විදිහටම හමු ඈබොල බලු හැතිරි මොනවද උඹ මගේ අම්මට කන්න දුන්නේ කියලා හැලිය ඇයි ඉදිරියේ පොලේ ගහන ඇය ලය පැලිමේ යන ටික දවසකින් රජු මේ පරලව ගිහිල්ලා මගුල් ඇත ඇවිල්ලා දන ගහන්නේ මේ දර කපන මේ අන්ද අම්මව බලන් ඉන්න පුතා ගාව රජු එක්කන් යනවා රජු කරලා එක්ක යනවා එක්ක ගියාට පස්සේ රජු කියනවා මම ඉන්නේ මගේ අම්මත් එක්ක මම යනවා නම් මගේ අම්මත් ඕනේ අම්මත් එක්ක යනවා අම්මත් එක්ක ගිහිල්ලා මේ වාසලේ ඉන්නකොට එක දවසක් වීදි සංචාරය යනකොට මේ බැලි පැටික් කී බැල්ලියෙක් චූටි බලු පැටියෙක් ඇවිල්ලා රජුරෙන් කකුල හපන්න හදනවා මේ සළුවෙන් අදින්න හදනවා අදින්න හදනකොට රාජපුරුෂය මේ බල්ලා මරන්න හදනවා මේ බැල්ලිව ඊට පස්සේ ඒක වළක්වලා මාලිගාවට ගෙනල්ලා දැක්කම හරි ආසයි රජුරවන්ට ආසයි තනවා මේ පාරේ ඉන්න බැල්ලි ආසයි තනවා මේ පුංචි බලු පැටියට කණ්ඩ දෙනවා රසමසවුලු කන්නේ නැහැ දෙදෙවලවට මදිපති සක්‍ර දෙවියන්ට මනුලව ප්‍රශ්නය පාණ්ඩු කම්බල සෛලාසනේ උණු වෙලා බලනකොට මනුලවට ආදර්ශයක් දෙන්න අවස්ථාවක් මහලු වෙසක් අරගෙන ඇවිල්ලා කියනවා රජතුමනි ඔබ අද දෙහැමිව රජකම් කරත් හොරකමක් කරා මම සොරකමක් කරා කොමක්ද සොරකම මම කවදා සොරකම් කරන්නේ නමුත් ඔබ අද කළා ඔබ මට අයිති මේ බැලි පැටික්කී අරන් ආවේයි මේ මගේ අනේ සමා වෙන්න රාජපුරුෂයන් නැව මරන්න හදනකොට මං එක්ක ආවේ අරන් යන්න අවසර තියෙනවා හැබැයි මගේ ප්‍රශ්නෙට උත්තර දීලා ඔබ මොනවද මේ සතාට කන්න දුන්නේ ඔබ වහන්සේට වගේ රසමසවුලු අපිට නැහැනේ අපිට තියෙන්නේ තින් ලුණු නැති කුඩු තලප තමයි මම ඉතින් මේ පැටියට දුන්නේ දන්න කාලේ ඉඳන් ඒව තමයි මේ පොඩි කාලෙයි හරිම පුදුමයි ලුණු නැති කුඩු තලප ගෙනත් තිබ්බ ගමන් නකුට වනවන මේ බැල්ලි කන්නේ ලුණු නැති කුඩු තලප කාලා කාලා දිරවන්න බැරුව කුස පිපිරි ඇයි මිය යනවා හිස උසවා බලනකොට දෙදෙවලුවට අධිපති සක්‍ර දෙවියෝ ඉදිරි රජතුමනි ඔබට මේ බැල්ලි මතකද නැහැ ඔබට මතකද ඔබගේ ආදරණීය මෑණියන්ට ඔබව රක්ෂණය පෝෂණය කළ මෑණියන්ට ලුණු නැති කුඩු තලප දුන්න ඔබගේ බිරිඳ ඔබ ඇහුවනේ දෑබල බලු හැතිරිය කියලා ඇය උපන්නේ තිරිසං ආත්මික දැන් ඔබට තේරෙනව නේද බැඳීම් වල ස්වභාවය
1: ඔබට තේරෙනව නේද බැඳීම් වල ස්වභාවය රහස් රහස් ලෙස සංගවා තැබිය නොහැකි සදාකා එයට කර්මයයි කියනු ලැබේ

0: යකා නැවතත් ඉන්දර හැන්දෑවට. අතහිත පිරෙන්න තෑගි පිට තෑගිබෙදපු. තෑගියකා නැවතත් අලුත්වෙන ගින්දර හැන්දෑවට ළඟදීම. ළඟදීම.
1: සල්ලි කන්දාගු මබෙස්සා. අද තැන කටුම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව ආරම්භල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
1: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
2: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook live
3: ලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන මහිලා මුක කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්

0: හමුවෙමින් වෙන්වෙමින් යන මේ සසර ගමන තුල අපි එකිනෙක හමු වී තියෙන්නේම ණය ගනුදෙනු පියවන්නද?
1: ගනුදෙනුව පියවෙන විදිහ අනුව ඒක ණයද නැද්ද කියලා අපිට තීරණය කරන්න වෙනවා. හේතුව තමයි මාව විශ්වාස කරලා මට ගරුත්වය, මට ආදරය, මට සෙනෙහස, මට රක්ෂණයේ පෝෂණයේ වගේම තමන්ගේ ජීවිතේ පරදුවට තියලා විශ්වාසය තියෙන කෙනා ට මම එරෙහි වෙනවා නම් එතනදි ගොඩ නැගෙන්නේ වෛරය. ඒ සෙනෙහසට මම නැවත නැවත ආදරය කර කර ඒ සෙනෙහසට ගරු කරනවා නම්, ඒ සෙනෙහසත් එක්ක මම බැඳෙනවා නම්, වචනාර්ථයකින් තොරව ලැබෙන්දි සෙනෙහස මට දිය හැකිනම් එතන තියෙන්නේ ණයකට වඩා බැඳීම. ඒක ඇලීමකටත් ගැටීමකටත් අතර මැද්ද තියෙන උත්තරීතර දෙයක්. ඒ උත්තරීතර දේ බොහොම සුහදව, බොහොම සුන්දරව ලබනවා මේ යුවළ සිද්ධාර්ථ යසෝදරා. ඒකමයි ඒ දෙදෙනාව අපි ආදර්ශයට ගන්න ඕනේ කියලා කියන්නේ. මොකද හේතුව? අපි හැමෝටම ඕනේ නිවෙන්න. නිවෙන ගමනක් යන අපිට, අනිත්‍යට, දුකට, අනාත්මයට ලක්වන අපිට, මේ ධහමට අපි කැමති වුණත් අකමැති වුණත්, අපි සංඝරත්නය ප්‍රතික්ෂේප කරත් නැතත්, අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතේ වෙනස් වෙන්න. මේ වෙනස්සත් එක්ක යන මේ ජීවිතේ වෙන කලකිරීම, බාධක, වැටීම් වලට හයියක් වෙන්න තමයි අපිට ස්ත්‍රිය කියන පාර්ශවය ලං වෙන්නේ. ඒක නේද අර දීපංකර පාදමූලයේදී කියන්නේ බුදු වෙන ආත්මය දක්වා ඔබට අවශ්‍ය ශක්තිය දෙන්න මම ඉන්නම් කියලා. එහෙනම් පිරිමියෙකුට තමන්ගේ අරමුණු සාධනය කරගන්නට ඇතැම් වෙලාවට පාරමිතාවක් ලෙස හෝ, එසේත් නැතිනම් තමන්ගේ ජීවිතයට, ඒ කියන්නේ තමන්ගේ හුදකලා තනිකම මකා ගන්න, තමන්ගේ එදිනෙදා කටයුතු කරගන්න ස්ත්‍රිය ඕනේ කියන එක නෙමෙයි. හැබැයි සසර නිවෙන්න අපිට ජීවිතේ තේරුම් ගන්න අපිට ඒ ආදරේ ඕනේ. ඒ ආදරයෙන් අමතන ඇමතුම අපිට යහපතක් වෙනවා නම් එතන තියෙන්නේ ණය ගනුදෙනුවක් නෙමෙයි, තවත් ආයෝජනයක් පමණයි.

0: මේ ප්‍රේම පාරමිතා චාරිකාවේ යශෝදරාව එනකොට ස්ත්‍රියකට හිමි පොදු හැඟීම් ඊර්ෂ්‍යාව, තරහව, තමන්ගේ සෙනෙහස වෙන කෙනෙක්ට අයිති වේවිද කියන බය, මේ වගේ දේවල් දැනුනේ නැද්ද?
1: දැනිච්ච අවස්ථා බොහෝමයක් තිබෙනවා. මොකද හේතුව අපේ බෝසතාණු කවදාවත් උපදින්නේ නායකයෙක් නොවි. මේ බෝධිසත්වය කවදාවත් ස්ත්‍රියක් වෙලත් නැහැනේ. ඉති කුමාරි කතාව ගැන පොඩි විවාද පන්න කතාවක් තියෙනවා. නමුත් ඒකටත් වැඩිය බෝසතාණු ඉපදෙන්නේ බොහොම ප්‍රෞඩ, තමන්ගේ පිරිස ආරක්ෂා කරන, තමන්ගේ පිරිස වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැතිම තැන තමයි ඉපදෙන්නේ. මේ වගේ අවස්ථාවල් වලදී බෝසතාණන්ට තවත් ස්ත්‍රියකට හිත යන්නේ නැහැ. බොහෝ වෙලාවට තමන්ගේ ප්‍රියයාව ළඟ ඉඳද්දි, සමීප වෙලා ඉඳද්දි, කවදාවත් ඒ කියන්නේ බෝධිසත්ව කතාවල බිරිඳ ඉඳද්දි වෙන අනාචාරයේ හැසිරීමක් ගැන අහු වෙලාම නැති තරම්. හැබැයි ඊට පෙර කාන්තාවන්ගෙන් ඕන තරම්, ඒ කියන්නේ අපි හංස ජාතකයක් තියෙනවා, මට ඒ ජාතක කතාවේ නම එකපාරට ආවේ නැහැ. හංසයෙක් වෙලා ඉඳද්දි ස්ත්‍රී හංසයක් එක්ක ඇතිවෙන බැඳීමකින් තමයි වැද්දෙක් මේ ස්වර්ණ හංසයව අල්ලගෙන යනවා රජ මාලිගාවට. තව එකක්, ස්වර්ණ හංසයෙක් වෙලා තමන්ගේ පවුලට ජීවත් වෙන්න රත්තරම් පිහාටුව දදා ඉඳද්දි තර සෙනෙහවන්ත බිරිඳම අල්ලගෙන පිහාර ටික ගලවනු. ඒවා ස්වර්ණහංස පිහාටු නෙමෙයි. ඒ වගේම අපි ගන්නකෝ දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිනාවදී මාගන්ධිය කියලා කියන්නේ ඉතාම ලස්සන දැකුම් කළු ස්ත්‍රියක්. එයා බුදුරජාණන් වහන්සේට ආසක්ත වෙනවා. ආසක්ත වෙලා මල් දාමයක් අරගෙන ඇවිල්ලා බලාගෙන ඉන්නවා බිම කොනහ මේ මල් මාලේ දාන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ, නැගණිය, මල මුත්‍රවලින් පිරි ඔබේ ශරීරය මගේ මහපට ඇඟිල්ල කිඳුඳු ස්පර්ශ කරන්න මං කැමති නැහැ කියලා. ඇයි බුදුරජාණන් වහන්සේට වෛර කරනවා? ඇයි උදේනි රජුරුවන්ගේ බිසව වෙලා තීර්ථකයන් දම්මලා අල්ලස් දීලා මිනිසුන් මගින් බුදුරජාණන් වහන්සේට නින්දා පහස කරමින් හැසිරෙනවා. බුදුරජාණන් වහන්සේට ආනන්ද හඳුරු කියනවා, ස්වාමීනි, අපි මේ රාජ්‍ය අතහැරලා යන්. ඇයි ආනන්ද මේ අතහැරලා යන්නේ? ඔබේ වැරද්ද කරා? නැහැ. එහෙනම් ඔබ ඉන්න. වැරද්ද කරලා නම් අපි ඒක බාර ගන්න ඕනේ. සුන්දරි පරිබ්‍රාජිකාව මරලා ඇය දූෂණය කර මරාවා කියලා චෝදනා කරනවා. ඒ වගේම චින්චිමානිකාව ඇවිල්ලා ධර්මිටියක් බදේ බැඳගෙන මගේ කුසට දරුවෙක් දුන්න කියලා චෝදනා කරනවා. ඒ වගේ චෝදනා බුදුරජාණන් වහන්සේට වගේම බෝධිසත්වවදීත් ඕන තරම් ලැබිලා තිබුණා.
0: ලේසි පසු දරා ගැනීම නෙමෙයි. කල්ප කාලාන්තරයක් පුරා ආව පිරුම් චාරිකාවක ලේසි පසු දරා ගැනීම නෙමෙයි ඒවා.

0: மந்தாரம் ரே வித் தரங்கா
1: ගින්දර හැන්දෑවට ළඟදීම
2: සල්ලි කන්දක් උම්මවෙස්සක්
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: කතා කරන්න
2: කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: මෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙලයමු, අපි බණ්ඩාරවෙලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: බැතිබරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රවල්න තමතන්න 0112-863-0767-76-1672.
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

0: පොසන් සඳ එළිය යට මිහිඳු මාහිමියන්ගේ ආගමනය සමග ලැබුණු අලුත් බෞද්ධ පුනරුදය ගැන කතා කරන්න බොහෝ අය බොහොම සෙනෙහසින් භක්තියෙන් ඉඳීවි. හෙටත් ඉඳීවි. ඒ නිසයි මේ පොසන් සඳ එළියට මම මෙතුමත් එක්ක ප්‍රේමය ගැන කතා කරන්න කල්පනා කළේ. ඒකද මන්දාරම් රාත්‍රියේ තේමාවත් ආදරය නිසා. අපි දැන් සිද්ධාර්ථ යශෝදරා ප්‍රේම කතාව පිළිබඳව බොහෝ දේ කතා කරමින් ආවනේ. දැන් කියන්න බලන්න අපේ පිරිවෙන් ගුරු උපදේශකතුමන්, බෞද්ධ සාහිත්‍යයේ තියෙන තවත් ප්‍රේම කතා තියෙනවද මෙතරම්ම ලබඳි?
1: ඉතාම ලබඳි. සමීපතම ආදරණීය ප්‍රේම කතා දෙකකින් එකක් අරගත්තොත් ආනන්ද මහරහතන් ආනන්ද තෙරුන් වහන්සේ රහත් වෙලා නැහැ. තෙරුන් වහන්සේ නම පැන්තොටක් ගාවට හැබැයි පිපාස වෙලා එතන තියෙන්නේ මේ කුලහීන පිරිසකට තමයි තියෙන්නේ. කුලහීන ස්ත්‍රියකට කියනවා තරුණියකට, නැගණිය මට පැන් ටිකක් දෙන්න. ඔබ වැනි කුලවතෙකුට මෙහි පැන් දෙන්නේ නැහැ. ඉවත් වෙන්න. පිපාසයි, නැගණියනි පැන් ටිකක් දෙන්න. ඔබ ඉවත් වෙන්න ස්වාමීනි, මේ පැන් බොන තැන නෙමෙයි. නැගණියනි මට පිපාසයි, මට පැන් ටිකක් දෙන්න. පැන් ටිකක් දෙනවා. දීලා ආනන්ද හිමියන් තමන්ගේ ධර්ම ප්‍රචාරයේ වැඩම කරනවා. අර තරුණිය ගෙදරට එනකොට ඇයට කොහේ හෝ හුරුවක් එනවා. ඇය මුමුණනවා, නැගණියනි පැන් ටිකක් දෙන්න, නැගණියනි පැන් ටිකක් දෙන්න කියලා. අම්මා අහනවා, අද මොකද මේ වෙලා තියෙන්නේ? ඒ අහනකොට කියනවා, අම්මා මම දැක්කාද ලස්සන රූපයක්. අම්මා ඔබගේ ශාස්ත්‍රයෙන් මොකද මේ කුලහීන වුණාට මේගොල්ලෝ රොඩි කියලා තමයි කියන්නේ ඒ කාලේ. මේ අයට තියෙන ශාස්ත්‍ර, එයාලට තියෙන උරුම. මට කෙසේ හෝ ඒ පුරුෂයා කවුද? අර මේ ඉස්සරහින් යන්නේ වෙනදට. ඔබට පිස්සුද? ඒ බුදුරජාණන් වහන්සේගේ සේවනැල්ල වගේ ඉන්න ආනන්ද හාමුදුරුව කවුරු වුණත් කමක් නැහැ. ඔහු මට ඕනේ. අම්මට තමන්ගේ දරුවගේ ආශාව ඉෂ්ට කරන්නයි සූදානම් වෙන්නේ. ඇයගේ මන්ත්‍ර ශාස්ත්‍රය පාවිච්චි කරනවා. මේ වෙලාවේ ආනන්ද හාමුදුරුව හැන්දෑවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ ස්පර්ශ කරමින් තෙල් ආලේප කරන ගමන් මේ දෙපාවල. ඒ ඉන්දී මල්දාමයක් විතරක් පැලඳගත්ත, උඩුකය නිරුවත් නමුත් මල්දාමයක් පැලඳගත්ත අර තරුණියව මැවිලා පේනවා ආනන්ද හාමුදුරුවන්ට. අපි තා ඉක්මනින් කිව්වොත් ආනන්ද හාමුදුරුව ඉවත් වෙනවා ඇයගේ පැල්පත කරා. යනකොට බුදුරජාණන් වහන්සේ සැතපීලා, ඒ බුදුරජාණන් වහන්සේ සැතපී ඉන්න වෙලාව මේ අලුයම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝදේශ බලන්න අවදි වෙනකොට තමන්ගේ ඉතාම සමීපතම මේ ආනන්ද හාමුදුරුව මෙන්න සසර බැඳීමකට ගිහිල්ලා තමන්ගේ තත්වයෙන් පල්ලෙහා තැනකට. මේක ලෝකයට මතු කරලා දෙන්න හොඳ පණිවිඩයක්. බුදුරජාණන් වහන්සේ ක්ෂණිකව යවනවා ශක්තියක්. ඒ වෙනකොට අම්මා කියනවා, අන්න ඔබගේ නිමිත් ඇවිල්ලා ගිහිල්ලා ගෙට කැඳවගෙන ඉන්න. නමුත් මේ තරුණිය කියනවා, ඉන්න අම්මා තව මල් මාලේ ගොතන්න මල් මදි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අතින් අල්ලනවා, ආනන්ද කොහෙද මේ? ඒ ශක්තිය අහනවා. ආනන්ද හාමුදුරුවන්ව කැඳවගෙන යනවා. තරුණිය ඇවිල්ලා වැළපෙනවා. ඇයගේ ධෛර්යය කොච්චරද කියනවනම් බුදුහාමුදුරන්ට චෝදනා කරනවා, ඔබ මගේ අයිතිකාරයව මට කැමැත්තෙන් මගේ ගෙදරට ආපු කෙනාව එක්කන් ගියා. මට යව දෙන්න. දෙන්න පුළුවන්. ඔබ බලන්නකෝ, ඔබගේ ඇඟේ තියෙන ඇඳුමුයි ඔහු අඳින ඇඳුමුයි ඔබ කසාවතක් දරාගෙන ඉන්න. කසාවතක් දරාගෙන ඇවිල්ලා දැන් හොඳ දහනු. ඔබ හිස මුඩු කරලා ඉන්න. හිස මුඩු කරලා ඉන්න කියනවා. හිස මුඩු කරලා ඉන්න. හිස මුඩු කරලා ආපුහම අහනවා, දැම්මට දෙනවද? බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මයේ දේශනා කරනවා. ඇය සත්‍ය තේරුම් ගන්නවා. ඇය ඈතකට ගිහිල්ලා භාවනා කරනවා. ඔය අතරතුරේදී ඇති වෙන, මේක ටිකක් දිග කතාවක්. ඔය අතරතුරේදී ඇති වෙනවා භික්ෂූන් අතර අරගලයක්. බුදුරජාණන් වහන්සේ වඩනවා පාර්ලේ වනයේට. ඒ වෙනකොට සිටුවරු කොක්කොට පාවාරික ഘോഷිත කියන සිටුවරු එකතු වෙලා භික්ෂූන්ට දන් දෙන එක නතර කරනවා. භික්ෂූන්ට ගහනවා. ඉන්න තැන් විනාශ කරන්න හදනවා. ඒ වෙලාවේදී ඇයට ආරංචි වෙනවා මේ භික්ෂුවන්ට මේ හිරිහැර කරනවා මිනිස්සු. ඇය එනවා ගල් කණ්ඩායමකින්. ඇවිල්ලා සියලු භික්ෂුවන්ට උපස්ථාන කරනවා. මහාකාශ මහරහතන් වහන්සේටත් සමග ආනන්ද හාමුදුරුවන්ට උපස්ථාන කරන් දෙනකොට ආනන්ද හාමුදුරුවෝ මැලි වෙනවා. හැබැයි බලෙන් උපස්ථාන කරනවා. කරකර ඉඳලා තුවස්තුම් මාස ඉවරලා භික්ෂූන් සමගි වෙලා බුදුරජාණන් වහන්සේ නැවත මේ ස්ථානයට එනකොට, ගෝසිතාරාමයට එනකොට මිනිස්සු සමාවිල්දලා බුදුරජාණන් වහන්සේට කිය කිය ආරාම ගාන යනවා මේ හානි බලබල. යද්දි මේ භික්ෂුණිය අනේ ඉන්නව කුස්සී අන්න නැවත චෝදනා කරනවා. මිනිස්සුන්ට කියනවා ඔබ දැම්මම සමාව ගන්න ඕනේ. ආනන්ද ඔබ දන්නවද මේ කවුද කියලා? නෑ ස්වාමීනි, මේ තමයි ඔබගේ අතීත බිරිඳ. සසර හුරුවට මේ ආවේ ඇය මෙතනින් එහා ඔබට නැවත හම්බ වෙන්නේ ඇය නිමෙනවා. මේ කතාවනේ මේ අපි අහලා තියෙන්නේ. අපි අහලා තියෙන්නේ ජලනන්දන පිරිත විතරයි. ජලනන්දන පිරිත එහා ගිය දෙදෙනෙකුගේ ආදරණීය ආත්මයක තියෙන සෙනෙහස බැඳීමයි තිරේ පිටිපස්සේ තියෙන්නේ.

0: మందారం రయాతాయి వినాది 43.
1: వేళාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.

0: තැන කටුඹ මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
1: එකකට මාස් කොටා ගියා මාස තුනකට ඉතින් ඉස්සෙල්ලා කපුගල් මාළු ආවා පස්සේ දෙවෙනිගලේ නා ආරංචි වුණා මාස් ගියා දවස් 12ක් ගිහලා තිබුණේ දෙවෙනි වතාවේ ගෙද්දිනාම දෙවෙනි ගමනේ ගෙද්දිනාම ඊට පස්සේ මහත්තයෙකුට වෙන්නලා ෆොටෝ පරීක්ෂණයක් කරලා බැලුවා මොකුත් අරණීයක් නැහැ කියලා කිව්වා දැන් හොඳටම
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 077 3940

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: පුසුන් පොහෝදා අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 01112863 076 7162
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

0: අපිට කුමුද සර්, තවත් අයෙකුට ජානක අයියා. තනි වචනයෙන් කිව්වොත් සහෘදයෙක් ආදරේ. නවීන් තමයි ඔබතුමාට එහෙම කියලා තියෙන පිරිවෙන් ගුරු උපදේශක කුමුදු ජානක විජයතිලක. අද දවසේ බොහෝ අය අපිට මැසේජස් දීලා තිබ්බා. ඉතින් කියවන්න බැරි වුණාට තරහ වෙන්න එපා, නිහඬ වහන් ඉන්න පුළුවන් අර්ථවත් කතා බහක්. එතුමන්ව නැවතත් එක්කන් ආවට ස්තුතියි. අපේ උත්තරීතර යශෝදරාව සියල්ල විඳ දරා ගත්තේ අති දුර්ලභ බෝධිසත්වය උත්තම පුරුෂයා වෙනුවෙන් කියලා සුජා කියලා තියෙනවා. ඒ වගේම අද මන්දාරම් රැහරිම අපූර්වයි ආදරේ කියලා නිශාන්ති මාතල ඉඳන් කියලා තියෙනවා. මේ සියලු කතන්දර එක්ක අපි අපේ කතා බහ අවසන් මිනිත්තු කීපයට ඇලමිමින් ඉන්නේ. මම කැමති බෞද්ධ සාහිත්‍ය ඇසුරේ එන තවත් ප්‍රේම කතාවක් ගැන ඔබෙන් විමසන්න.
1: ඉතාම උත්තරීතර මහරහතන් වහන්සේ නමක් තමයි අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ගිහි කල පිප්පලි මානවකයා. ඔහු විවාහ වෙන්න කැමැත්තෙන් හිටියට ඔහු රත්රන් රූපයක් අරමුණු කරගෙන මේ වගේ කෙනෙක් තමයි මම විවාහ වෙන්නේ කියලා හිතලා ඒ වගේ කෙනෙක් තමයි හෙව්වේ. ඔහුට හම්බ වෙනවා බද්දා කපිලානි. හැබැයි ඔබතුමිය විශ්වාස කරන්න, විවාහයට කැමති වුණත් රූප සුන්දරියක් හෙව්වත් මේ පිප්පලි මානවකත් බද්දා කපිලානි එක සයනයක අඹු සැමියන් විදිහට හිටියේ නැහැ. අන්න ඒකයි මේ මානව ප්‍රේමය කියන එක මේ රාගයෙන් තොරවීම තුල විවාහය නැද්ද කියන එක හොයන අයට ඒක තියෙනවා සාහිත්‍ය. බද්දා කපිලානිත් පිප්පලි මානවකත් සයනේදී ඔවුනෝන් කායිකව එකතු වෙන්නේ නැහැ. ඔවුනෝන් පුරන්නේ තමන්ගේ දෙමව්පියන්ගේ ඉල්ලීම්. දෙමව්පිය ආසයි තමන්ගේ දරුවෝ විවාහ වෙලා තමන්ගේ අනාගතය හදාගන්නවට. ඔවුන් තීරණය කරන්නේ තමන්ගේ සසර අරමුණු වෙනුවෙන් පෙරුම් පුරන්නට දෙදෙනා දෙදෙනාට උත්තව කරගන්නවා. ඒ වෙනුවෙන් දවසක් ඉන්දෙද්දී පිප්පලි මානවක කුඹුරට ගිහිල්ලා කුඹුර කොට කොට ඉන්නකොට මේ පස් වලට එන පණුව ගන්න කුරුල්ලෝ ඇවිල්ලා මේ සත්තු මරාගෙනනවා. ඔහු කල්පනා කරනවා අපිට ජීවත් වෙන්න තමයි මේ මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන්න ඕනේ. මහ පොළොවත් එක්ක ඔට්ටු වෙනකොට අපිට බත දෙන්න තවත් කී දෙනෙක් ජීවිතේ කැප කරනවද? මේකට නම් විසඳුමක් ඕනේ. එහෙම හිතනකොට බද්දා කපිලානි තල වගයක් වේලලා ඒ තලවල ඉන්නෝ චූටි චූටි පණුව. අනේ මේ පණුවන්වත් කුරුල්ලෝ ඉල්ලරා යනවා. ඇයි හිතනවා අපිට ජීවත් වෙන්න ආහාර සපය ගන්න අපි කරන මේ උත්සාහයේදී තවත් කෙනෙකුට හානියක් පාඩුවක් වෙනවනේ. අද නම් මේකට විසඳුමක් ගන්න ඕනේ. සැමියා ගෙදරට එනවා. ඇය සැමියා හමුවට යනවා. ස්වාමීනි සොඳුර දෙන්නම එකවර කතා කරනවා. අපි හරි ස්වාමීනි ඔබ කතා කරන්න. බද්දා ඔබ කැමති දෙයක් මේ නිවසේ ගන්න. ඔබ කැමති දෙයක් තරම් කාලයක් මේ නිවසේ ජීවත් වෙන්න. සොඳුර අවසරයි මට අද ඔබගෙන් සමුගෙන මගේ සසර විමුක්තිය වෙනුවේ යන්න. මම අහලා තියෙනවා ලෝතුරු භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සසර විමුක්තිය වෙනුවෙන් සසර නැවතුම වෙනුවෙන් සසර දිවුණුව වෙනුවෙන් සසර කෙටි කරලා ලබන ලෝකෝත්තර සැප වෙනුවෙන් මඟ පෙන්නනවා කියලා. මං උන්වහන්සේ හමුවේ මහනදම් පුරන් යනවා. ස්වාමීනි ඔබ නැති මේ නිවසේ මට පලක් නැහැ මේ කිසි දෙයක්. අපි දෙදෙනා එකට නික්මෙමු. සියලු දෙනාට මේ සියලු දේ බෙදලා දීලා බද්දා කපිලානිත් පිප්පලි මානවකත් සිවුරු දරාගෙන යනවා. මිනිසුන් හිනා වෙනවා. ඇයි මේ දෙදෙනා මහාන වෙලත් මේ බැඳීම අතහැරගන්න බෑ? එක තැනක මන් සන්ධියක නතර වෙනවා. කපිලානි සසර ඔබ මට බිරිඳක් වී ලබා දුන් හයියට ඔබට බොහෝ පින්. ඔබ හොයන සැනසුම සදා සැනසුම ඔබට ලැබේවා. හිමියනි අවසරයි ඔබේ දෙපා වඳින්න කපිලානි කියනවා. අවසරයි මට ඔබෙන් සමුගෙන සදාකාලික නිවන හොයාගෙන යන්න. ඔබතුමිය විශ්වාස කරන්න මහ පොළොව කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේ අභිමුව ඇරෙන්න මහ පොළොව කම්පා වූ තවත් එක් අවස්ථාව. ඔවුන් දෙදෙනා සසර බැඳීම් නිමා කරමින් වෙන් වෙනවා. උත්තරීතර තත්වයේ මහරහතුන් වී සසර නිම කරනවා.
0: විශ්වය බලා සිටින්න ප්‍රේමය දිහා. ඒකයි එවැනි වෙන්වීම් වලදී මහපලව පවා කම.

0: හරි අපූර්ව අරුත් බර ප්‍රේමණීය කතාබහක් ස්තුතියි කියලා තියෙනවා. මම ඇත්තටම ඒ කවුද කියලා දන්නේ නැහැ. නිර්නාමිකයි සමහර පණිවිඩ. බොහොම ස්තුතියි අද දවසේ අපේ අවසාන කතා කාලයට එළඹෙන්නේ. පිරිවෙන් ගුරු උපදේශක කුමුදු ජානක විජේතිලක දැන් මන්දාරම් රාත්‍රියට net fm අසන්නන්ට අලුත් කෙනෙක් නෙවෙයි ඔබ. අපි නැවත වතාවක මේ වගේ පොහොය කතිකාවතක යෙදෙමු. පොහොයට ළඟම මන්දාරම් රාත්‍රියක අපි වැඩසටහන නිමා කරද්දිත් මම කැමති සිද්ධාර්ථ යශෝදරා ප්‍රේම කතාවෙන්ම අපේ අසනන්ගේ සුන්දර හදවත් කුළු ගන්වන්න අපි කියමු. යශෝදරාවගේ ඉවසීම මොනතරම් පාදක වුණාද තථාගතයන් වහන්සේට ලොවක් බබළුවන්න කියලා.
1: තථාගතයන් වහන්සේගේම වචනවලින් කිව්වොත් ඇය කියනවා, මම ගුණවත් නම් මම සිල්වත් නම් ඔහු එන්න ඕනේ මගේ මාලිගාවට. මේ වෙන්නේ තමන්ගේ පියා බලන්න සිද්ධාත් කුමාරයා විදිහට එළියට ගිහිල්ලා 20,000ක මහසඟනක් පිරිවරාගෙන ඥාතීන් බලන්න ආපු බුදු පියාණන් වහන්සේ ඥාතීන්ව යමා මහ පෙළහර පාල දමණය කරලා ඉන්න මොහොතක පියාණන් හා සම්මුඛ වෙද්දී තමයි කියන්නේ. පියාණන් කියනවා, "ඇය මුරණ්ඩුයි." "නැහැ පියාණනි." "ඇය හරි." "ඔව් පුතේ, අනේ සමාවෙන්න බුදු පුතේ. ඔබ සලුපිලි අතහැර බව දැනගෙන ඇය රළු සලුපිලි දරුවා. ඔබ සුවයහන් අතහැර බව දැනගෙන ඇය ඔබ නොදැක සුවයහන් අතහැරියා. රළු පොළවේ නිදාගත්තා. ඇයට රාජ මහා මාත්‍රීන්ගෙන් විවාහ යෝජනා එනකොට ඇය ප්‍රතික්ෂේප කරා. ඇය හිටියේ ඔබෙන් නිවෙන්න. එසේනම් වඩිම මාලිගාවට." මාලිගාවට වැඩම කරද්දී යසෝදරාව දුවගෙන එනවා. ඒ දෙපා මුල නලල තියලා හඬා වැළපෙනවා. උත්සාහ කරනවා ඇය වයින් කරන්න. "එපා පියාණනි, ඇයලයි පැලීමියයි." හඬා හඬා අවසානයේදී ඇය බුදුහාමුදුරන්ගේ වත කමල දිහා බලනවා. "ඔබ දන්නවද, මම ඔබ වෙනුවෙන් බලා හිටියා ඔබෙන් නිවෙන්න." "ඔව් යශෝදරා, ඔබ නැත්තං අද මේ ලෝකේට බුදු කෙනෙක් නෑ. ඔබ ඉවසුවේ මා වෙනුවෙන් නෙමෙයි, මගේ අභිප්‍රාය වෙච්ච දෙව් බඹුන් සහිත මේ ලෝක සත්වයාටම දුකෙන් මිදෙන මාර්ගය හොයන්නට. ඔබගේ ශක්තිය නොවේ නම් අද කොහෙන්ද ගෞතම බුදු කෙනෙක්?"
0: පිරිවෙන් ගුරු උපදේශක කුමුදු ජානක විජේතිලක බෙහෙවින් ස්තුති. ඔබේ අර්ථවත් කාලය සහ ඒ වටිනා දහම් දැනුම අප සමග මුහු කරවීම ගැන. ඉතින් පොසොන් පොහොයත් එළමෙන තවත් ලස්සන පොහොය හඳ එළියක් යට මට අද ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ ඔබට යශෝදරාවගේ.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: Wake up.
2: Satutu Hormones Alpha Studio.
3: දවසට මෝන කරන විටමින්ස් Alpha Studio.
2: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
5: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ද

0: ජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: මෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න. 0112-863-363 0776-716-3672
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත් FM ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ මාතලේ විහාර පාරේ

0: ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
1: අයිබෝවන්, සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්මදේශනාවට යොමු වන්න පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන නෙතෆෙම් රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාර වෙලපුරවරයේ තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ජූනි මාසයේ 26 වනදා සිකුරාදා දිනයේදී හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම රාත්‍රී 7ට සිද්ධ වෙනවා. එවගේමයි 27 වනදා සෙනසුරාදා සවස 4ට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ තැන්පත් කර තිබෙන උතුම් වූ සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා තමයි මේ විදිහට නමස්කාර කරන්නට දකින්න, බලන්න, වඳින්න, පුදන්න ඔබට අපි අවස්ථාව උදා කරලා දෙන්නේ. ඒ අනුව ඔබට පුළුවන්කමක් තිබෙනවා බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා බුරුමදේශයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි තායිලන්ත දේශයේ සංඝරාජ මහානායක ස්වාමින් වහන්සේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සීවලි මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපි ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 27 වනදා සවස 4:00 සිට 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහොදා මධ්‍යම රාත්‍රී 12 දක්වාම නේත්‍රාභී වන්දනා මේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුලින් ඔබට ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ශ්වේත පූජා වැඩසටහන පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී උදෑසන 6:00 සිට රාත්‍රී 9:00 දක්වා විකාශය කිරීම සජීවි ලෙසින් සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි. අතිපූජනීය පොල්ගම්පොල ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ තමයි අපිට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ. ඉතින් උදෑසන 6:00 අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ ශ්වේත පූජා වැඩසටහන තුල උදෑසන 8:00 සජීවී ධර්ම දේශනාවත්, ඉන් අනතුරුව 9:15 ආරම්භ වන සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 2:00 දහවල් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා විශේෂයෙන් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ වටිනාකම පිළිබඳව ඔබට උතුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන් අතිපූජනීය මාතලේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව සවස 4:00 සවස ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව මෙවර පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. රාත්‍රී 7:00 අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ වැඩමවා සජීවී ධර්ම දේශනාව පවත්වන අතර රාත්‍රී 8:00 අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාවක් පවත්වනවා. ඉතින් ධාතුන් වහන්සේ වන්දනාවත් සමගින් තමයි මේ උතුම් වූ පූජාව පවත්වන්නේ. ලෝකයටම ආශිර්වාද කරලා අතිපූජනීය මීදනීය විනීත ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් පූජාව පවත්වනු ලබන්නේ. ඒ නිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජූනි මාසයේ 26, 27, 28 සහ 29 කියන දිනයන්වල මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්න ඕනේ පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සැදැහැගි මේ සියලු දේවල්ද ඔබට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පාර පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානය සියසින් දැක බලා ගන්න පින්කම් මාලාවන් සමගින් එක්කාසු වන්න සීතල බණ්ඩාර වෙලපුරවරයට පැමිණෙන්න කියලා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේ

එකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ සිහිපත් කිරීම සමගින් අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

සදහැවත් ස්වපින්වත්නි, ඔබ සියලු දෙනාටම අප සුපුරුදු පරිදි අදත් ප්‍රාර්ථනා කරන්නේ ඔබට ඔබේ ජීවිතේට ප්‍රඥාව දියුම් වේවා, කායික නිරෝගිකමත් මානසික නිරෝගිකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය හැම දිනාටම ලැබේවායි කියලා අදත් මේ දේශනාව ආරම්භයේදීම මුළුමහත් ලෝකවාසී සත්‍යයටම ප්‍රාර්ථනා කරනවා. නිත්‍රාවක පින්වත් ඔබ සිරු දිනාටම මේ උතුම් තථාගත භාෂිතය මුළුමහත් ලෝකයටම සන්නිවේදනය කිරීම සඳහා අද තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා. ඉසුරුසිරි නිවස ගොඩකුඹර ඉහළ කොටුවේ වැලිමඩ ලිපිණේ පදිංචි සුමනා රත්නායක පින්වත් මහත්මිය විසින්. මේ වෙලාවේදී එතුමියගේ ප්‍රධාන පරමාර්ථය බවට පත් වෙලා තිබෙන්නේ මීට වසර 24කට පෙර එනම් ජූනි මාස 26 වෙනි දින පර්ලෝ සැපත් මධ්‍යම මැණිකේ විජේසූරිය මෞතුමියට පින් අනුමෝදන් කිරීමත්, මීට වසර 18කට පෙර පර්ලෝ සැපත් ආරෙම් බණ්ඩාරපියතුමා යන දෙපළගේ බබගාමි ජීවිතය සුපත් වේවායි කියලා තමයි මූලික පරමාර්ථය බවට පත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන් මේ මියගිය පුසිර දිනාට පින් දෙන ගමන් පසුව අදාළ පිරිසවලට පින් අනුමෝදන් කරන තෙක් අද දායකත්වයේ දරන පින්වත් ඔබටත් ඔබේ පෞලි ජීවිතවල හැම දිනාටමත් මේ උතුම් ධර්මීය ශ්‍රවණී කරන හැම දිනාටමත් තුනුරුවන් යනන්ත ආශිර්වාදෙන් කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබිලා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු පරිදි බදාදා දිනේදී ඒ කියලා කියන්නේ ඊයේ දවසේදී බ්‍රහ්ම මූර්ති හෝරාවෙන් දහසක් බුදුන් බුදුවන අලුයම්ම කාලයේදී සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් දහස් සංඛ්‍යාත පිරිසක් වන්දනාමාන කරන ඒ උතුම් මහා සෑයට ස්වර්ණමාලි මහා චෛත්‍ය රජන් වහන්සේට ඊයේ දවසේදීත් අපි කිරිහාර පූජා කරමින් ඒ උතුම් බුද්ධ වන්දනාවත් භාවනාවත් එවැගේම පဋාණ දේශනාවත් සජ්ජායනා කරමින් ඒ උතුම් ආධ්‍යාත්මික කුසල ශක්තිය අපි අවබෝධ කරගත්තා. එහෙම නැත්නම් එය අපේ ජීවිතේට පිනක් විදියට සකස් කරගත්තා. ඊයේ දවසේදීත් අප ලබාගත් සියලුම පුණ්‍ය ශක්තිය, මහසෑයේ අනන්ත ශක්තිය අදත් මේ දේශනාවට දායකත්වයේ දරන පින්තුන්ටත්, මේ ධර්මය ශ්‍රවණය කරන ලංකාවේ ලෝකෙ ජීවත් වෙන හැම දෙනාටමත් බොහොම කරුණාවෙන් මිත්‍සිතින් යුක්තව අනුමෝදන් කරනවා. ඔබේ ජීවිතේටත් බලපවත්නා සියලු කරදර බාධක දුක් දොමනසෙන් දුරු වෙලා ලෝතුරා අමාමේනි බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතය අවබෝධ කර ගැනීමට හැම දිනටම චිත්ත ශක්තිය මානසික ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ලෝතුරා අමාමේනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ ජීවත්වන සෑම සත්‍යයකටම එකසේම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් ඉතාමත්ම වටිනා වූ දර්ශනයක් තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරලා තිබෙන්නේ. මේ ධර්මයට පින්වත්නි යම් කිසි කෙනෙක් කැමැත්තක් දක්වන විට ඒට ජාති ආගම් ભેද කිසිවක් ඇත්තේ නැහැ. පසුගිය සෙනසුරාදා දවසේදී අප ධර්ම දේශනාවක් කළා වල්පුල රාගම ප්‍රදේශයේහි. විශාල පිරිසක් සම්බන්ධලා හිටියා. අපයේ දේශනාවේදීත් විශේෂයෙන් උතුම් මහසෑය පිළිබඳවත් ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ උතුම් සද්ධර්මය නිමනතන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතාවන් මේ අවබෝධ කරගැනීමේ වටිනාකම පිළිබඳව අප දේශනා කළා. බෞද්ධ පිරිස පමණක් නෙමෙයි කතෝලික පිරිසත් විශාල පිරිසක් සම්බන්ධ වෙලා හිටිය. අපට පේනවා වුන් මොනතරම්නම් උනන්දුවකින් මේ පිළිබඳව ධර්ම ශ්‍රවණය කරනවාද. ඒත් සමගම අර හිත හදා ගන්නා වැඩපිළිවෙලට වුන් මොනතරම්නම් කැමැත්තක් දක්වනවාද. එතනදි බෞද්ධ අබෞද්ධ හිම නැත්තන් කිතුණු කියලා ભેදයක් ඇත්තේ ඉන්නේ. ඒ සිළු දිනාම තාමත්ම ඕනෑකමින් මේ පිළිබඳව අපෙන් විමසීමක් කළා. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුරුගේ ධර්මයේ කියලා කියන්නේ ඔබේ හිත හදන වැඩපිළිවෙල කියලා දෙන එකක්. ලෞතර අමාමෙනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ ඔබට මේ ලෝකයේ තුල ජීවත් වන විට ජීවිත අවබෝධය ඔබට ළඟා කර ගැනීම සඳහා, ජීවිතය තේරුම් ගැනීම සඳහා, ජීවිතය තුල තිබෙනා වූ යථාභූත ස්වභාවය තේරුම් ගැනීම සඳහා කියලා දෙන මාර්ගයක් තමයි මගේ ලෞතර බුදුහාමුදුරුව අපට දේශනා කරලා තිබෙන්නේ.
ඒ නිසා යම්කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගය හොඳට තේරුම් ගන්නවා නම් අවබෝධ කර ගන්නවා නම් තමන්ට තමන්ගේ ජීවිතයේ තුල නිදහසක් අවශ්‍යයි තමන්ට තමන්ගේ ජීවිතයේ තුල සැනසීමක් අවශ්‍යයි ඒ සැනසීමක් හොයන හැම කෙනෙක්ම බාගිතුන් වහන්සේගේ ධර්මයේ හොයාගෙන යනවා පින්වත්නි ඒ නිසාදත් ඔබට මේ දේශනාවේදී අප උත්සාහ කරන්නේ මේ ජීවිතයේ තුල තියෙන මේ යථා ස්වභාවය හොඳට තේරුම් අරගෙන මේ ජීවත්වන කාලපරාසය තුල පින්වත්නි මේ ධර්මයේ පුහුණු කර ගැනීම තාමත් වැදගත් වෙන කාරණාව තමයි මේ අහන හැම බණ පදයක්ම එක කාරණාවක් හෝ තමන්ගේ ජීවිතයේ තුල වේත් උත්සාහ කරන්න උන එක පුහුණු කරගන්න. ඒ බලන්න මීට පෙර මගේ දේශනාවන් වලදී මම සඳහන් කරලා තිබෙනවා කරණීය මෙත්ත සූත්‍ර දේශනාව. කරණීය මෙත්ත සූත්‍ර දේශනාව 21 වතාවක් සජ්ජහායනා කරන්න කියලා කියන කාරණාව මීට පෙර ඔයත්න්ගින් මං ඉල්ලීමක් කරපු අවස්ථාවක්. එතකොට මේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව 21 වතාවක් සජ්ජහායනා කරන්න උදෙත් හවසත් බොහොම මෛත්‍රී සහගත සිතින් යුක්තව තමන්ගේ සිත් තුළ බොහොම පැහැදීමක් ඇති කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔබේ අප්‍රමාණ ගෞරවයක් ඇති කරගෙන පින්වත් මේ කටයුත්ත සිදු කරනකොට ඒකේ ප්‍රතිඵල ඔබට අත්විඳින්නට පුළුවන්කමක් තියෙනවා. ඒ ප්‍රතිඵලේ වෙන කවුරුවත් නෙමෙයි අත්විඳින්නේ. එය පුහුණු කරගෙන යන ඔබමයි ඒකේ අත්විඳීම සිදුවන්නේ. එනිසා තමයි පරියාප්ති පටිපත්ති පටිවේද කියලා ත්‍රිවිධ සාසනය තුල පින්වත් මේ පැහැදිලි කරන්නේ පටිවේදය අනිවාර්යයෙන්ම අපිට ලඟා ගන්න නම් අපිට පටිපත්‍ය එහෙම නැත්නම් මේවා පුහුණු කිරීම ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒතකොට ජීවිතයේ ඇතිවෙන හැම වෙනස් වීමේ ධර්මතාවක් ඇතුළේම ඔබට තේරුම් ගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ලෞතර බුදුහාමුදුරගේ ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ ධර්ම මානසිකාරයක් Tamange සිත් තුළ ඇති කරගන්න පුළුවන් නම් ඒ ජීවිතයේ ඇතිවෙන බොහෝ කඩාවැටීම් වලදී වැළපීම් වලදී දැඩි ලෙස පීඩාවට පත් වෙනකොට ඔබේ හිත හදාගන්න හිත සකස් කරගන්න ඒ තථාගත ධර්මය තාමත්ම පහසු වෙනවා ඒත් එක්කම ඔබේ මනසට ඒක විශාල ඖෂධයක් බවට පත් වෙනවා. පින්වත්නි අද ඔබට මා දේශනාව සඳහා පාදක කරගත්තේ සුත්ත නිපාතේහි දැක්වෙන සූත්‍ර දේශනාවක කොටසක් ඔබට මා මේ දේශනාව සඳහා පාදක කරගත්තා. සුත්ත නිපාතේ ධනිය කියලා කියන සූත්‍ර දේශනාව අපි පසු දවසක මේ සම්පූර්ණ ධනිය සූත්‍ර දේශනාවම පදනම් කරගෙන ධනිය කියලා කියන ගොපල්ලා එහෙම නැත්නම් ගවයන් හිටපු කෙනා සහ බුදුහාමුදුර අතර තිබිච්ච සාකච්ඡාව කොහොමද ලෞතර බුදුහාමුදුර තමන්ගේ ජීවිතය තුළ ඒ නිදහස කියලා කියන එක කොහොමද විග්‍රහ කළේ? ගෝපාල කොහොමද ධනිය ගෝපාල තමන්ගේ ජීවිතයේ තුළ තමන් හිතපු ආකාරය පින්වත්නි කෙනෙකුගේ මානසික දියුණුවක් ඇති වෙනකොට එයා හිතන ක්‍රමයට නෙමෙයි සාමාන්‍ය පෘථග්ජන මිනිසෙක් හිතන්නේ. ධර්මයේ ගැන හොඳට පුහුණු කරන ධර්මයේ ගැන මෙනෙහි කරන කෙනෙක් එයා තමන්ගේ ඥානීය දියුණු කරගත්තට පස්සේ එයා හිතන ක්‍රමයට වඩා සම්පූර්ණයෙන් වෙනස් ඊට පල්ලෙහා ඉන්න කෙනෙක් සාමාන්‍ය ඉන්න කෙනෙක් හිතන ක්‍රමය. කෙනත් අපි ඇතැම් වෙලාවට අපේ ජීවිතයේ තුළ ප්‍රායෝගික ජීවිතයේ තුළත් අපි සමහර වෙලාවට සමහර පුජ්‍යලයන් පිළිබඳව අපි හිතන ක්‍රමයේ වැරදි. ඇතැම් වෙලාවට ඔබත් ඔබේ ජීවිතයේ තුළ මේ වැරද්ද කරනවා. දැනුගතකමක් තියෙන අවබෝධයක් තියෙන කෙනෙක් එයා හිතනවා මේ මිනිස්සු මොනතරම් පහත් මිනිසුද මොනතරම් වැරදි වැඩ කරනවාද එක පැත්තකින් මොනතරම් වැරදි ආකාරයකටද හිතන්නේ කල්පනා කරන්නේ කියලා. පින්වත්නි ඥානීය අවබෝධය දිනු කරගත්ත කෙනෙකුයි මේ ඥානීය අවබෝධ කරගත්ත නැති සාමාන්‍ය කෙලෙස් සහිත සත්‍යයේ ජීවිතයයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා අපි ධර්මයේ හොඳට පුහුණු කරගෙන යනකොට ඔබ ජීවිතයේ තුළ ඇති කරගත යුතු අවබෝධය තමයි මේ ධර්ම මාර්ගය මම හොයාගෙන යනකොට මේ අවබෝධය ඇති කරගන්නකොට අර සාමාන්‍ය මිනිසු පිළිබඳව මම හිතන ක්‍රමයේ වෙනස් කරන්න අවශ්‍යයි. ඒතකොට සාමාන්‍ය මිනිසු පිළිබඳව අපේ සිත් තුළ යම්කිසි ගැටින් සහිත ස්වභාවයන් තිබෙනවා නම් වැරදි මත තිබෙනවා නම් ඒත් සමගම එක්තරා ආකාරයකට වෛරයක් ක්‍රෝධයක් දේශයක් තිබෙනවා නම් අපි පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕන ඒවා තමන්ගේ හිතින් මගහැරව ගන්න. ඒත් සමගම ඒ අවබෝධය තුළෙහි තමන්ගේ ජීවිතය ගත කරන්න. ඒතකොට සාමාන්‍ය පොඩි මිනිස්සෙක් සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙක් ඔබ හිතන සමහර වෙලාවට ඔබ ආයතන ප්‍රධානී
සමහරට ඒ පල්ලිහාම සේවකෙක් සමහර කරන වැරදි පිළිබඳව අපිට පුළුවන්කමක් තියෙනුන එක්තරා ආකාරයකට උපේක්ෂා සහගත විදියට බලන්නට. ගෙදරක ඉන්න කෙනෙක් ගෙදර වැඩ කරන කෙනා පිළිබඳව අපි හිතනවාට වඩා අපි එයාගේ මානසික මට්ටම පිළිබඳව අවබෝධ කරගෙන අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා තමයි බුදුහාමුදුරුගේ ධර්මයේ අපිට ඉතාමත වැදගත් වෙන්නේ මේ පුජ්‍යලයන් පිළිබඳව කියවගන්න, තමන් ගැන කියවගන්න, ඔබ ගැන කියවගන්න, ඔබ කවුද කියලා කියන එක කියවගන්න. ලෝකයේ තුල ඇත්තම ස්වභාවයට යථාර්ථයට කොහොමද මුණ දීලා කටයුතු කරන්නේ කියලා කියන එක පිළිබඳව ඒ දැනීම ඥානීය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල අපිට ලබා දෙන කාරණාවක්. දැන් බලන්න මේ සාමාන්‍ය වශයෙන් තියෙන කියමනක් මේක. නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව නන්දති උපදී නරස්ස නන්දනා නහිස්සෝ නන්දතියෝ නිරූපදේති. මේක මේ පාපි මාරයා කියන කතාවක්. කාටද කියන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේට මාරයා කියනවා නන්දති පුත්තේහි පුත්තිමා මේ දරුවෝ ඉන්න කෙනා ඒ දරුවෝ නිසා යා සතුටටපත් වෙනවා. ගෝපිකෝ ගෝහි තතේ වෙනන්දති නන්දති කියලා කියන්නේ සතුට වෙනවා කියලා කියන එක. ඒ වගේම ගවයන් ඉන්න කෙනා ඒ ගවයන් නිසාම යා සතුටටපත් වෙනවා. යම් කෙනෙකුගේ ජීවිතයේ තුල මේ උපදී තිබෙනවා නම් එහෙම නැත්නම් මේ කෙලෙස් තියෙනවා නම් යාට සතුටක් තියෙනවා. කෙලෙස් නැත්නම් යාට සතුටක් නැහැ කියලා කියනවා. දැන් මේක කිව් සැනකින්ම ඔබට මේක වැටහෙන්නේ නැහැ. ඒ යම් කිසි ආකාරයකට සම්මුති ලෝකයේ තුල අපිට මේ කාරණාව මේ විදිහටම අපිට දැනෙන කාරණාවක්. මොකද්ද පාපි මාරයා භාග්‍යතුන් වහන්සේට සඳහන් කරන්නේ? දරුවෝ ඉන්න කෙනා දරුවෝ නිසා සතුටටපත් වෙනවා. ගවයන් ඉන්න කෙනා අපි හැමෝමකෝ යම් කිසි ආකාරයකට සැප සම්පත් සහ භෞතික වශයෙන් ලෝකයේ තුල තියෙන දේවල් නිසා එයා සතුටටපත් වෙනවා. යම් කිසි කෙනෙකුට උපදීන් තියෙනවා නම් කියලා කියන්නේ කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස් තියෙන කෙනා නිසා කෙලෙස් නිසා යා සතුටකටපත් වෙනවා. කෙලෙස් නැත්තම් එතන සතුටක් නැහැ කියලා කියනවා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනාව ඊට වඩා හත්පසින් වෙනස් පින්වත්නි. සෝචති පුත්තේහි පුත්තිමහ ගෝමිකෝ ගෝහි තතේව සෝචති උපදීහි නරස්ස සෝචනා නහිසෝ සෝචති යෝනි රූපදීති. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තිබෙන්නේ පුත්තු ඇති කෙනා පුත්තු නිසා යා තමන්ගේ ජීවිතය තුළ ශෝකයට පත් වෙනම් තන් ශෝක කරනවා. ගවයෝ ඉන්න කෙනා ගවයෝ නිසා යා ශෝකයට පත් වෙනවා. උපදී නරස්ස ශෝචනා යම් කිසි කෙනෙකුට මේ කෙලෙස් තියෙනවා නම් යාට තමන්ගේ ජීවිතය තුළ යම් කිසි ආකාරයක කෙලෙස් සහිත සත්‍යයක් විතර ජීවත් වෙනට යාට දුකක් තියෙනවා. කෙලෙස් නැත්තම් මිනිසෙකුට ජීවිතය තුළ සතුටක් තියෙනවා. පින්වත් බලන්න ඉතාමත්ම ගැඹුරු දර්ශනයක් අපිට මෙතන උගන්වන්නේ. ඉතාමත්ම ගැඹුරු කාරණාවක් උගන්වන්නේ. හැබැයි අපේ අම්මලා තාත්තලාට වැඩි හිටියන්ට මේක බොහොම සරල ආකාරයකට අපි කියලා දුන්නාම අපේ අම්මලා තාත්තලාට මේක හොඳට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. මෙතන තියෙනවා මේ ජීවිතයේ තුල තියෙන අර යථා ස්වභාවය, ඔබට පේන්නේ නැති ස්වභාවය මෙතන බොහොම ලස්සනට අපිට කියලා දීලා තියෙනවා. අපි කියනවා නේ අපිට පේන්නේ නැහැ කියලා කියන කතාවක් කියනවා. පින්වත්නි, පේන්නේ නැහැ කියලා කිව්වහම කෙනෙකුට ඒක දැනෙන්න පුළුවන් විවිධ ආකාරයකට. කෙනෙකුට ඇස් දෙක පේන්නේ නැහැ කියලා කියනවා. ඇස් දෙක පේන්නේ නැහැ කියලා කිව්වහම එයාගේ ඇස් දෙක යම් කිසි කායික වශයෙන් නන්ද භාවයකට පත් වෙලා. හැබැයි ඇස් දෙක පේන්නේ නැති වුණත් එයාට විද්‍යාව කියලා කියන එක තියෙනවා. ඒ විද්‍යාව තියෙන්නේ එයා ජීවිතය පිළිබඳව, ලෝකයේ පිළිබඳව එයා දැනගෙන ඉන්න නිසා. ඒ නිසා අපි කියනවා පේන්නේ නැත්තම් එතන තියෙන්නේ අවිද්‍යාව. මිනිස්සු තමන්ගේ ජීවිතයේ තුළ වැරදි වැඩ කරනවා නම් එතන තියෙන්නේ අවිද්‍යාව. ජීවිතයේ සමහර දේවල් වලට අනවශ්‍ය ආකාරයකට ඔයත්තු බෙහෙස වෙනවා නම්, මාංශ වෙනවා නම්, පාදනයක් කරගෙන තිබෙනවා නම් එතන තියෙන්නේ නොපෙනෙන ස්වභාවයක් අවිද්‍යාවක්. අපි කියනවා විද්‍යාව අවිද්‍යාව. මේ වචන කියනකොට බය වෙන්න එපා. කවුරුවත් භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයේ පැහැදිලි කරන්නට යොදපු මේ වචන අපිට ත්‍රිපිටක සාහිත්‍ය තුළ පින්වත්නි නිරන්තරයෙන්ම අපිට මුණ ගැහෙනවා. විද්‍යාව අවිද්‍යාව. එතකොට විද්‍යාව කියලා කියන්නේ දැනීම, අවබෝධය. මොකද්ද දැනීම අවබෝධය? ඔයත්තන්ට මේ ජීවිතය පිළිබඳව තියෙන අවබෝධය. අපි හිතමුකෝ යම් කිසි කෙනෙකුට අඬන්න සිදුවන තැනක් තිබෙනවා ජීවිතේහි. ඒ අඬන්න සිදුවන තැනේදී ඔයත්තු අඬන්නතුව ඉන්නවා. වැළපෙන්නට තියෙන තැනක් තියෙනවා, වැළපෙන්නේ නැතුව ඉන්නවා. තරහා ගන්නට එන අවස්ථාවක් තියෙනවා, තරහා ගන්න නැතුව ඉන්නවා. බලන්නකෝ වැළපෙන්නේ නැති තැනක් තමන්ගේ ජීවිතේ සකස් කරගන්න පුළුවන් නම්, කියන්නේ අඬලා වැළපිලා
මේ මහපොලෝ බදාගෙන අඩන්ඩ ඕන තැනකද යා අඩන්නේ නෑ. ඇයි එයා දන්නවා මේක යථාර්ථය මොකක්ද කියලා. කේන්ති අරගෙන මහා විනාශයක් කරන්න ඕන තැන. වචන වලින් කියලා නොයේ අඬදබරකම් ඇති කරගෙන මේ සියල්ලම කරලා ජීවත් වෙන්න ඕන කෙනෙක් යා කේන්ති ගන්නේ නෑ තමන්ගේ ජීවිතය තුළ. ඇයි එයා දන්නවා මේක කේන්ති අරගෙන වැඩක් නැහැ කියලා දන්නවා. එනිසා පින්වත්නි එයා දන්නවා මේ ජීවිතේ ජීවත්වන ස්වභාවය මොකක්ද කියලා. එයා දන්නවා මේ ජීවිතය තුළ තියෙන අනිත්‍යතාව මොකක්ද කියලා කෙනෙක් දන්නවා. එයා දන්නවා මේ ජීවිතය තුළ තියෙන ඇත්තම ස්වභාවය මොකක්ද කියලා දන්නවා. ඒතොර මේව කාගේ සිත් ඇතුළේද උපදින්නේ? අපේ සිත් ඇතුළේ උපදින්නේ. ඒතකොට යම්කිසි ආකාරයකට පිරිසුදු ජලභාජනයක් තියෙනකොට ඒ පිරිසුදු ජලභාජනයෙන් යම් යම් ආකාරයේ පාට වර්ග දාපුවාම ඒ පාට නිසා ඒ පිරිසුදු ජලභාජනයේ සම්පූර්ණයෙන්ම විනාශස්වභාවයට පත් වෙනවා වගේ අපි අර ජීවිතයේ අනවශ්‍ය විදියට කලබලයකට පත් වුණාම අනවශ්‍ය ආකාරයකට තරහවක් ක්‍රෝධයක් වෛරයක් පටිගියක් අපේ ජීවිතය තුළ ඇති කරගත්තාම ඔබේ මනසත් අර පිරිසුදු ජලභාජනයේ විනාශ වෙලා යනවා වගේ ඔබේ මනසත් විනාශ වෙලා යනවා. පින්වත්නි ඒ නිසා අවිද්‍යා පච්චයා සංඛාරා කියලා අපි කියන්නේ මේ සසරම කියලා කියන්නේ මිනිසුන්ට මේ අවිද්‍යාවත් එක්ක ජීවත් වෙන නිසා. විද්‍යාව කියලා කියන්නේ දැනීම. අපි ඒක තව දුරටත් ගැඹුරට කතා කරනකොට අපි කියනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධය කියලා. ඒතකොට මේ ජීවිත අවබෝධය යම් කිසි කෙනෙකුට තියෙනකොට ඒ ජීවිත අවබෝධය ඇතුළේහි එයා හරි පරිස්සම් වෙනවා තමන්ගේ ජීවිතය නිරන්තරයෙන්ම පවත්වාගෙන යන්න. තමන්ගේ ජීවිතය තුළ හොඳ ලස්සන කලමනාකාරීත්වයක් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්නවා. පින්වත්නි අපි කවුරුත් ජීවිතය තුළ පුහුණු වෙන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ හොඳ සැලැස්මක් ඇතුව තමන්ගේ ජීවිතේ ගත කරන්න. ඒ සැලැස්ම මේ අවබෝධය ඇතුලේ තියෙන කාරණාවක්. අපි හිතමු කෙනෙක් අවුරුදු 50ක් වෙනකන් ජීවත් වෙනවා. 50 වෙනකන් එයා හිතන්න උන කල්පනා කරන්න උන 50න් පස්සේ පින්වත්නි අතීතයේ හෝ අනාගතයේ පිළිබඳව හිතන එක නෙමෙයි වර්තමානයේහි මේ මොහොත ගැන තමයි ඉතාමත් වටින්නේ කියලා කියන එක තමයි අපි නිරන්තරයෙන්ම සතිමත් භාවය පුහුණු කරනකොට කියන්නේ. හැබැයි ඒත් අපට අපේ ජීවිතයේ අනාගතයක් පිළිබඳව අපි සම්මුති ලෝකයේ තුළ ඉඳලා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒත් අපි අවුරුදු 50න් පස්සේ අවුරුදු 60න් පස්සේ මගේ ජීවිතය මම ගත කරන්න මේ විදිහට 60 70 80 වෙනකොට මගේ ජීවිතය අවසන් කාලය වෙනකොට කාත් කවුරුවත් නැතුව හුදකලාවේ මගේ ජීවිතේ ගත කරන්න වෙනකොට මගේ ජීවිතේ ගත වෙන්නේ මෙන්න මේ ආකාරයට කියලා කෙනෙකුට ජීවිතයේ තුළ මේ මුල් කාලයේ ඉඳලම හරි සැලැස්මක් තියෙනවා නම් පින්වත්නි ඒ ජීවිතේ හරි පහසුයි ඔබට ගෙනියන්නට. ඒකට මිලමුදල් අවශ්‍ය වන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ ඔබේ මනස තුළ තිබෙනා වූ මේ අදහස් උදහස්වල මේ ආකල්පවල වෙනස තමයි පින්වත්නි අවශ්‍ය වෙන්නේ. දැන් බලමු එතකොට අර සාමාන්‍ය ලෝකයේ තුළ සාමාන්‍ය මිනිස්සේ හිතන දෙයට වඩා මේ ධර්මය හැමදාමත් ශ්‍රවණය කරන කෙනෙක් ධර්ම මාර්ගයේ තේරුම් ගන්න කෙනෙක් ඊට වඩා වෙනස් විදිහකට හිතන්න පුරුදු වෙන්න. අපි නිරන්තරයෙන්ම සාමාන්‍ය මිනිස්සේ හිතන දෙයට වඩා අපි බණ අහනකොට ධර්මය අවබෝධ කරගන්නකොට අපි නිරන්තරයෙන්ම පුරුදු වෙන්න ඕනේ වෙනස් විදිහකට හිතන්න කල්පනා කරන්න. දැන් ඒකට මේ වෙනස් විදිහකට හිතනකොට කල්පනා කරනකොට අපේ පින්නතුන්ලාට කරණ දෙකක් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කරණ දෙක තමයි එකක් තමයි අපි කියන සම්මුති ලෝකය කියලා අපි කියනවා. සම්මුති ලෝකය කියලා කියන්නේ මේ අපි ජීවත්වන ලෝකය. සම්මුති ලෝකය කියලා කියන්නේ අපි මෙහෙම කියනවා පනවාගත්ත ලෝකය, අපි හදාගත්ත ලෝකය සම්මුති ලෝකය කියලා කියන්නේ. සම්මුති ලෝකයේ ඇතුළේහි මිනිස්සු ජීවත් වීම අවශ්‍යයි. හැබැයි ඔබ දැනගන්න ඕන කුමක්ද? පරමාර්ථ ලෝකයක් උත් තියෙනවා. එහෙම නැත්නම් පරම සත්‍ය තියෙන ඇත්තම தත්ත්වය මොකද්ද කියලා කියන එකත් පින්නත්නේ එහෙම ලෝකයක් තියනවා කියලා කියන එකත් දැනගැනීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් මොකද්ද එතකොට අපිට අපි ජීවිතය තුළ දැනගන්න ඕනන්නේ? අපි දැනගන්න ඕන සම්මුති ලෝකය කියලා එකක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ පරමාර්ථ ලෝකය කියලා එකකුත් තියෙනවා. දැන් අපි සම්මුති ලෝකයේනේ අපි කවුරුත් මේ ජීවත් වෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකයේ තුළ ජීවත්වන කෙනෙකුට තමයි අපි නිරන්තරයෙන් අපි කතා කරන විට අපි කියන්නේ අපි සාමාන්‍ය ඔබ හිතන්නක ඔබට ඔබේ ජීවිතය තුළ කතා කරන විට වැඩිම වාර ගණනක් අපි කතා කරන්නේ මම මගේ කියලා කියන අදහස තුළ ඉඳගෙන. දැන් පරම සත්‍යයට යනකොට මම මගේ කියලා පුජ්‍යලෙක් සත්‍යයක් අපිට ගන්න දෙයක් ඇත්තේ නැහැ. එතන උදෙක් ධාතු කොටස් පමණක් කීපයක් තියෙන එකක්. ඒකත් වෙනස් වෙයි මේ ධර්මතාවකට තියෙන දෙයක්. ඒක ආත්ම දෘෂ්ටි වශයෙන් ගන්න දෙයක් ඇත්තේ නැහැ. දැන් නමුත් අපි අර වැඩිම ප්‍රමාණයක් අපට අපේ ජීවිතය තුළ අපි කතා කරන්නේ අර මම මගේ යයි කියලා කියන දෘෂ්ටියකින් යුක්තව.
අපි බලන්න මමත්තේ කියලා කියන එක ඇතුලේහි අපි කොච්චර ග්‍රහණය කරගෙන තියෙනවද? අපි කියනවා මගේ දුව ගැන කතා කරනකොට, මගේ පුතා ගැන කතා කරනකොට, මගේ බෑණ ගැන කතා කරනකොට, මගේ මුණුබුරා මිනිබිරිය ගැන කතා කරනකොට, මගේ කුලයේ වංශේ පරම්පරාව රස්සාව මේවා පින්වත්නි ඔක්කොම මම මාගේ කියලා කියන මමත්තේ ඇතුලේ කියන කතන්දර. ඉතින් අපි කොච්චරවත් කියනවානේ මගේ පුතා අහවල් රටේ ඉන්නේ, මගේ පුතා දුව මේ රටේ ඉන්නේ, මගේ පුතා මේ රස්සාව කරන්නේ, පින්නත් එහෙම කියනවා. මම කියන්නේ මේ අම්මලා තාත්තලා ටික කියන්නේ එපා කියන එක නෙමෙයි කියන්නේ. පින්නත් අපිට එහෙම කියන්න පුළුවන්. දැන් මම භික්ෂුවක් විදියට ඔබට නිරන්තරයෙන්ම සමහර වෙලාවට හඳුනා දෙනකොටත් අපි කියන්නේ කොහොමද? මම රජරට විශ්වවිද්‍යාලේ, මම මාතලේ අහවල් විහාර පාරේ අහවල් විහාරස්ථානේ, එතකොට මම බුද්ධ වන්දනාවට යනවා, රුවන්ලි මහසෑයට යනවා. බලන්න මමත් කියනවානේ ඇයි ඒ කියන්නේ? පින්නත් අපි කවුරුත් මේ සම්මුති ලෝකයේ තුල අපි ජීවත් වෙන්න ඕන. සම්මුති ලෝකයේ තුල අපි ජීවත් වුනේ නැත්නම් අපිට මේක පවත්වාගෙන යන්න බෑ. දැන් මම මගේ පන්සල කියලා කියන එක පිළිබඳව මම හිතුවේ නැත්නම් කල්පනා කරේ නැත්නම් පින්නත් මට මේ පන්සලේ මළුවට වැටලා තියෙන බෝකලයක්වත් මට ඇහිඳින්න හිතෙන්නේ නෑනේ. එතකොට මේ කැඩිලා බිඳලා යන දියක් මට ඒව පිළිසකර කරන්නවත් බෑනේ. ඇයි? මේව වැඩක් නෑ. මට අයිති නෑ කියලා කියන අදහස තුළ එහෙම හිටියොත් එහෙම මිනිස්සෙක් එහෙම අකර්මණ්‍ය තත්ත්වයකට පත් වෙනවා. පින්නත් නේ අපි කවුරුත් අපට අපේ ජීවිතයේ තුළ මේ සම්මුති ලෝකයේ තුළ අපි කවුරුත් ජීවත් වෙනකොට ඒ සම්මුති ලෝකයේ තුළ තමයි අපි කියන්නේ මගේ දරුවෝ නිසා මම සතුටු වෙනවා, මගේ බෑණන් නිසා සතුටු වෙනවා, මගේ ලේලි නිසා සතුටු වෙනවා, මගේ පරම්පරාව ගැන හිතලා මම සතුටු වෙනවා, මගේ අහවල් පාසල කියලා මම ඒක කියනවා, මම අහවල් විශ්වවිද්‍යාලය කියලා කියනවා, අහවල් තනතුර දරුවා කියලා කියනවා. ඇයි ඔබ එහෙම කියන්නේ? ඒ කියලා කියන්නේ අර සාමාන්‍ය ලෝකයේ තුළ ජීවත් වෙනකොට අපිට ඒකෙන් එක්තරා ආකාරයකට තෘප්තියක් ලැබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් එතකොට අපි කියන්නේ දැන් සමහර වෙලාවට දරුවෝ නිසා අම්මලා සතුටටපත් වෙනවා. ඒක හරි. දරුවෝ දියුණුවනවා දකිනකොට අම්මලාට ලොකු සතුටක් තියෙනවා. දරුවෝ නිසා අම්මලා විශාල බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙනවා. අම්මලාට ඒ නිසා ලොකු සතුටක් තියෙනවා. නමුත් පින්වත්නි මේකේ මම මට අයිතියයි කියලා කියන හැඟීමින් යුක්තව ලෝකයේ පිළිබඳව හිත හිත කල්පනා කර කර අපි එක්තරා ආකාරයකට මේ නඩත්තු කරන්නේ తాවකාලික ලෝකයක්. අන්න ඒ తాවකාලික ලෝකයක් කියලා කියන එක ඔබට දැනෙනවා නම් ඒ දැනීම අවබෝධ ඉතාමත් වැදගත් වෙනවා. හැබැයි අපි අර తాවකාලික ලෝකිය තුළ අපි ජීවත් වෙන්න ඕනේ. ඔබ කන්න බොන්න ඕනේ, වදින්න පළදින්න ඕනේ, ඔබේ ගමන් බිමන් ඔබ රස්සා කරන්න ඕනේ, ඔබේ ගෙවල් දොරවල් හදා ගන්න ඕනේ. පින්නත් ඒවක් කළේ නැත්තම් කවුද ඒවා කරලා දෙන්නේ? ඔබට දෙවියෙක් බ්‍රහ්මෙක් කවුරු හරි ගෙනත් කරලා දෙනවද? කිසි කෙනෙක් කරලා දෙන්නේ නැහැ. ඔබ මහන්සි වුණොත් තමයි ඔබට යම් කිසි මුදලක් උපයා ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා සම්මුති ලෝකයේ අපි මම මගේ යයි කියලා හැඟීමෙන් යුක්තව ගත්තට ඔබට පේන්න ඕනේ පරමාර්ථ සත්‍ය ධර්මය. පරමාර්ථ සත්‍ය ධර්මයේ හැම වෙලාවක් තුළදීම තමන්ගේ මනස ඇතුළේහි මේක රඳවගෙන ඔබට කටයුතු කරන්න පුළුවන් නම් අර පරමාර්ථ සත්‍ය ධර්මය ඔබට දකිනකොට අර සම්මුති ලෝකයේ තුල දේවල් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන අවස්ථාවවලදී ඔබට පරමාර්ථය වැටහිලා තිබෙනවා නම් පරමාර්ථ සත්‍ය ඔබට වැටහිලා තිබෙනවා නම් එතකොට ඔබ එතනදි කම්පාවකට පත් වෙන්නේ නැහැ. දැන් බලන්න බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ කියලා කියන්නේ දැන් මාර්යා තමයි කියන්නේ පුත්තු ඉන්නේ සා පුත්තු ඉන්න කෙනා පුත්තු නිසා සතුටටපත් වෙනවා. ගවයෝ ඉන්න කෙනා ගවයෝ නිසා සතුටටපත් වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම කියලා කියන ඊට වඩා ආත්පත්සින් වෙනස්. පුත්තු ඉන්න කෙනා පුත්තු නිසා ශෝකයටපත් වෙනවා. ගවයෝ ඉන්න කෙනා ගවයන් නිසා යා ශෝකයටපත් වෙනවා. ආගේ හිතේ කෙලෙස් තියෙන සත්‍යයක් කෙලෙස් නිසා ශෝකයටපත් වෙනවා, කනගාටුටපත් වෙනවා. කෙලෙස් නැත්තම් එයාට සතුටක් ජීවිතය තුළ තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මෙතනදී පෙන්වුම් කරන්නේ අර පරමාර්ථ සත්‍ය ධර්මතාව කියලා කියන එක හොඳට අවබෝධ කරගන්න කියලා කියන කාරණාව. එතකොට සම්මුති ලෝකයේ තුල අපි ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්මුති ලෝකයේ තුල අපි හැම වෙලාවක් තුලදීම මම මගියයි කියලා කියන හැඟීමින් දෘෂ්ටියෙන් යුක්තව ග්‍රහණය කරගන්නවා. මම මගියයි කියලා කියන හැඟීමින් යුක්තව ග්‍රහණය කරගන්න දේ අපි හැම වෙලාවක් තුලදී මේක අපි අල්ලගෙන ඉන්නවා. අපි එකට අල්ලා ගැනීමට අපි වචනේ කියන්නේ උපාදානය කියලා. එතකොට අපි මම මගියයි කියලා කියන හැඟීමෙන් යුක්තව අල්ලාගන්නේ අපි නොදැනීම නිසාමයි, අවිද්‍යාව නිසාමයි. ඒ නිසාමයි අපට මම මගියයි කියලා කියන හැඟීමෙන් යුක්තව අල්ලාගන්නේ තෘෂ්ණාව නිසාමයි.
ඒ තෘෂ්ණාව නිසාම අපි මේක උපාදානය කරගන්නවා. ඔන්න දැන් අල්ලගත්ත දෙයක් තියෙනවා ජීවිතේට. පින්නත්නේ ඒක තමයි ඊටමත් වැදගත් වෙන්නේ. දොර යම් කිසි දෙයක් Tamange ජීවිතේට Taman අල්ලගත්තා නම් ඒ අල්ලගත්ත දේ උපාදාන කරගත්ත දේ පින්නත්නේ ඒක හැම වෙලාවක් තුලදීම උත්සාහ කරන්නේ මට අයිති කරගන්න ඕන කියන හැඟීම. මට අයිති, මගේ අයිති, මට අයිති. පින්නත්නේ මෙහෙම හිත හිත කල්පනා කර කර අපි ජීවිතේ ජීවත් වෙනවා. නමුත් එතකොට අපිට එතනදී ඔබට පෙනිලා නැහැ කොමක්ද පෙනිලා නැත්තේ? අර පරමාර්ථ සත්‍ය කියලා කියන එක ඔබට පෙනිලා නැහැ. දැන් පරමාර්ථ සත්‍ය ඔබට පේනවා නම් අර මම මගියයි කියලා කියන හැඟීම යුක්තව අල්ලා ගන්නා දේවල් ඔබ දන්නවා ඒ අල්ලාගත් දෙයක් ඒක නিত্য විදිහට පවතින්නේ නැහැ කියලා කියන කාරණාව. නিত্য විදිහට පවතින්නේ නැහැ. ඒ කියලා කියන්නේ හැමදාම හැම ආකාරයකටම එකම ස්වභාවයකින් පවතින්නේ නැහැයි කියලා කියන ධර්මතාව ඔබට පේනවා නම් ඔබ පරමාර්ථ සත්‍ය දන්න කෙනෙක් බවට පත් වෙනවා. නැත්නම් ඒක යම් තාක් දුරට ජීවිතේ ඔබ අවබෝධයෙන් යුක්තව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ අපේ අම්මලා තාත්තලාට වැඩි හිටියන්ට තරුණ වයසේ ඉන්න අයට මැදි වයසේ ඉන්න අයට මේ ධර්ම මාර්ගය හොඳට අවබෝධ කරගන්නට සහර ජීවත් වෙන විට ඇතිවෙන අර්බුදකාරී සහ ප්‍රශ්නකාරී සහ ගැටලු සහිත ස්වභාවයන් වලදී අපේ හිත කලබලයකට පත් කරගන්නේ නැතුව යම් කිසි ආකාරයකට කම්පණයකට පත් කරගන්නේ නැතුව අර දේශයට වෛරයට ගැටීමකට පත් කරගන්නේ නැතුව මේ අවබෝධය ඔබට ජීවිතය තුළ ඇති කරගන්න තමයි ඔබට මේ කාරණාව පැහැදිලි කරලා දෙන්නේ. පින්නත් එතකොට අපි යම් කිසි දෙයක් අපේ ජීවිතය තුළ අපි අල්ල ගන්නවා. ඒ අල්ලගත්ත දේ තමයි සම්මුති ලෝකයේ තුළ අපි නඩත්තු කරන්නේ. අපි අල්ලගන්නේ කොහොමද? අපි කියනවා අපේ ඉන්ද්‍රියන් වලට කියලා කියනවා. අපේ ඇස කන නාසය දිව ශරීරය මනස කියලා කියන මේ ඉන්ද්‍රිය ධර්මතාවන් වලට ලෝකේ හොඳයයි ලස්සනෙයි ඒ වගේම ප්‍රේමනාපයයි කියලා යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ තිබෙන දේ අපි අල්ලා ගැනීම තමයි අපි සම්මුති ලෝකයේ තුල සාමාන්‍ය ලෝකයේ තුල අපි කරන්නේ. අපි හැම කෙනෙක්ම ජීවිතයේ තුල මේ කාරණාව තමයි සිද්ධ කරන්නේ. කුමක්ද සිද්ධ කරන්නේ? හොඳයයි ලස්සනෙයි ප්‍රියමනාපයයි හැමදාම පවතිනවා වෙනස් වෙන්නේ නැහැ කිසිම දුකක් නැහැ කියලා කියන හැඟීම යුක්තව අපි සම්මුති ලෝකයේ තුල තියෙන හැම කාරණාවක්ම පින්වත්නි අපි ග්‍රහණය කරගන්නවා. ඒ සම්මුති ලෝකයේ තුල තිබෙන හැම දෙයක්ම මම මගේයි කියලා කියන හැඟීමින් යුක්තව ග්‍රහණය කරගන්නවා. ඒ ග්‍රහණය කර ගැනීම නිසාම යාට මොකද වෙලා තියෙන්නේ? පරමාර්ථ සත්‍ය පේන්නේ නැහැ. මම මගේයි කියලා කියන හැඟීමින් යුක්තව අල්ලාගත් දේ ඇතුළේම අන්තිමේට යට දුකක් ජීවිතයේ තුල ඇති වෙනවා. ඔන්න පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ධර්ම මාර්ගය හොයාගෙන යන කෙනෙකුට මේකේ තියෙන දර්ශනය, අපි කියන්නේ ෆිලොසොෆි එක තේරුම් ගන්නකොට මේ කාරණා විතර වැදගත් වෙනවා. අපේ අම්මලාට ජාතක කතා, ප්‍රේත ලෝක පිළිබඳව, දෙවිවරු පිළිබඳව, කුමාරිකාව පිළිබඳව අහපු අයට සමහර වෙලාවට මේක ටිකක් ගැඹුරු කාරණාවක් වෙන්නට පුළුවන්. හැබැයි අපි කොච්චර අවුරුදු ගණනාවක් තිස්සේ අපි බණ ඇහුවත්, දහස් ගණන් වියදම් කළත් අපේ ජීවිතේ කුමාරිකාවක් ගැන අහලම අපේ හිත හදාගන්න අමාරුයි. හැබැයි මේ දර්ශනයට, මේ ගැඹුරු ධර්මයට අපේ හිත පුහුණු කරන්න ඕනේ. එතකොට අපි අර හිත ඇතුලේ තියෙන ක්ලේශ ධර්මයන් අපි යටපත් කරන්න, ඒක සම්පූර්ණයෙන් අපි ඉවත් කරගන්න, අපි වැඩපිළිවෙලක් අපේ ජීවිතය තුළ අපි ඇති කරගන්න ඕනේ. එතකොට මේ ධර්මය කියලා කියන්නේ හිත හදන වැඩපිළිවෙලක් කියලා දෙන දෙයක්. ඒකට ලෞතරා බුදුහාමුදුරුව අපිට මේ මාර්ගය හොඳටම කියලා දීලා තියෙනවා, දේශනා කරලා තිබෙනවා. සීල සමාධි ප්‍රඥා විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට පෙන්වුම් කරලා තිබෙනවා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තුළෙහි. පින්වත් ඉනිසාර, සම්මුති ලෝකයේ තුල සාමාන්‍ය මිනිස්සු හැම වෙලාවක් තුළදීම උත්සාහ කරනවා මේ මට හොඳයයි ප්‍රියමනාපයයි කියලා තියෙන දේ මට හොඳයි, මට ප්‍රියමනාපයි, මේක මට අයිති, ඒ නිසා මම මේකෙන් සතුටකට පත් වෙනවා කියලා හැම වෙලාවක් තුළදීම එයා ඒක ඇතුළේම වෙහෙසලා මහන්සියලා තමන්ගේ ජීවිතය ගත කරනවා. එයා කැමති නෑ, කුමක්ද කැමැත්ත නැත්තේ, වෙනස් වෙන එකට එයා කැමැත්තක් දක්වන්නේ නෑ. එතකොට මමට අයිති, මගේයි කියලා හැඟීමින් යුක්තව අල්ලා ගන්නා හැම දෙයක් ඇතුළේම ඔබට මේ පරමාර්ථ සත්‍ය ධර්මයේ පේනවා නම්, පරමාර්ථ සත්‍ය ධර්මය කියලා කියන්නේ මේක වෙනස්සීමේ ධර්මතාවකට යටත් කියලා කියන කාරණාව. අපි කියන්නේ මනුෂ්‍යයාගේ පංචස්කන්ධය, නාම රූප ධර්මතාවන්, මේ සතර මහ භූත කොටස් වලින් සකස් වෙලා තියෙන මේ රූපකාය,
මේ සියල්ලම වෙනස් වෙන ධර්මතාවකට යටත් මොහොතින් මොහොත මොහොතින් මොහොත සියල්ලම වෙනස් වෙනවා. සජීවී අජීවී සියලුම දේවල් වෙනස් වීමේ ධර්මතාවකට යටත්. ඒතට මේ වෙනස් වීමේ ධර්මතාව ඇතුළේහි මට මගේ යයි කියලා කියන හැඟීමෙන් යුක්තව අල්ලාහ ගතියේතු කිසිවක් නැහැ කියලා කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙන්න ඕනේ පින්වත්. එනිසා අපිට බලනකොට පරමාර්ථ සත්‍යයක් ඇතුළේ අපි ජීවත් වෙන්න ඕනේ. හැබැයි මේ පරමාර්ථ සත්‍ය ඔබ දකින්න ඕනේ. ඒක එක්තරා ආකාරයකට ෆැන්ටසියක්, එහෙම නැත්නම් සකස් කරගත්ත මනෝලෝකයක්. ඒ මනෝලෝකය යම් වෙලාවකදී යම් අවස්ථාවකදී බිඳ වැටෙනවා කියලා කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. තේරුම් ගත්ත පුජ්‍යලයා ජීවිතයේදී හා අසුභවාදී විදිහට බලන්න උත්සාහ කරන්නේ නැහැ. අන්න ඒකයි වැදගත්කම තියෙන්නේ. පිටන්ට කොයිම වෙලාවකවත් හිතන්න එපා බුදුහාමුදුරන්ගේ ධර්මය අනේ මේ දුක ගැනමනේ කියලා දීලා තියෙන්නේ කියලා. දුකයි දුකයි දුකයි දුකයි කිය මේ දුක ගැනම කියකේ කාරණාවක් නෙමෙයි. ඒ ජීවිතයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගෙන ඒ අවබෝධය තුළෙහි ජීවත් වීම තමයි පින්නත් ඉතාම වැදගත් වෙන්නේ. දැන් එතකොට අපි හදන ලෝකයක් තියෙනවා. අපි ගොඩනගපු ලෝකයක් තියෙනවා. ඒ හදපු ලෝකය ගොඩනගපු ලෝකය එක වෙලාවක් තුළදී පින්වත්නි සම්පූර්ණයෙන්ම බොරුවක් බවට පත් වෙනවා, බිඳ වැටීමකට ලක් වෙනවා. ඉත බලන්න පුංචි ළමයි වෙරළට ගියපුවාම වෙරළේ ලස්සනට අර මුහුදු වැලි වලින් ලස්සන ලස්සන ගෙවල් හදනවා. හැබැයි පින්වත්නි ඒ ලස්සන ලස්සන ගෙවල් එක වෙලාවකදී රැල්ලක් ඇවිල්ලා ඒ රැල්ලට සම්පූර්ණයෙන්ම අර වැලි වලින් හදලා තියෙන ගෙවල් ටික දිය වෙලා යනවා, විනාශ වෙලා යනවා. මිනිස්සු මේ සම්මුති ලෝකයේ තුල හදන දේවල්, ගොඩනගා ගන්නා දේවල් පින්වත්නි අර මුහුදේ රැල්ලට වැලි මාලිගා විනාශ වෙලා යනවා වගේ මිනිසුගේ ජීවිතය ඇතුළෙත් අපි මේ හදන දේවල් එක්තරා වෙලාවකදී විනාශස් ස්වභාවයකට පත් වෙනවා. දැන් ඒකෙන් අදහස් කරන්නේ නැහෙනේ පුංචි ළමයින්ට ගිහිල්ලා වෙරළට ගිහිල්ලා වෙරළේ සෙල්ලම් කරන්න එපා කියලා කියන්නේ නැහෙනේ. පුංචි ළමයි ඒ වෙරළේ ලස්සන ලස්සන ගෙවල් හදලා සෙල්ලම් කරනකොට සමහර දරුවෝ අර මුහුදු රැල්ලට ඒව ඔක්කොම ගහගෙන ගියපම් පුංචි දරුවෝ අඬනවා සමහර වෙලාවට. මං හදපු ලස්සන ගේ විනාශයකට පත් වුණා කියලා. පින්වත්නි පුංචි දරුවෝ විතරක් නෙමෙයි ලෝකයේ තුල ජීවත් වෙන හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ තුල ඇත්ත වශයෙන්ම අඬනවා. ඒ හදපු සිහින මාලිගා බිඳ වැටෙනකොට, ඒ හදපු සිහින මාලිගා එකින් එක එකින් එක එකින් එක එකින් එක බිඳ වැටෙනකොට පරමාර්ථ සත්‍යයකට යනකොට ඒ සත්‍ය ඇතුළේහි ඒක තමන්ට අවබෝධ වෙනවා. නමුත් මේක අවබෝධ නොවිච්ච කෙනෙකුට තමන්ට ජීවිතයේ ඒ ගොඩනඟපු ලෝකයේ විනාශයකට පත් වෙනකොට එයා අඬනවා, වැළපෙකට පත් වෙනවා. ඇයි ඒ වැළපෙන්නේ? එයා දන්නේ නැහැ මේක වෙනස් වෙනවා කියලා කියන එක. ඔබ දන්නවනම් මේක වෙනස් වීමේ ධර්මතාවකට යටත් කියලා. ඒ වෙනස් වීමේ ධර්මතාව ඇතුළේහි ඔබට අඬන්න ඉඩකඩක් ඇත්තේ නැහැ. දැන් බලන්න අර අජාං බ්‍රහ්මාංස ස්වාමීන් වහන්සේගේ එක දේශනාවක සඳහන් වෙනවා, ඒ පොතක සඳහන් වෙනවා. උන්වහන්සේ විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ තමන් ජීවත් වෙන ප්‍රදේශයේ ඒ ප්‍රාන්තයේහි බොහෝ කාලයක් මහන්සි වෙලා උන්වහන්සේම මේකේ වඩු වැඩකම් සියල්ලක්ම බොහෝ දේවල් සිද්ධ කරලා මහන්සි වෙලා ලස්සන පන්සලක් හදනවා ඒ ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශයක. ඒ ප්‍රදේශයේ නමම හරියටම දන්නේ නැහැ. නමුත් ඇතිවිච්ච එක ලැබුගින්නකින් සම්පූර්ණ පන්සල විනාශයකට පත් වෙනවා. එක ගොඩනැගිල්ලක් විතරක් ඉතුරු වෙනවා. මාධ්‍ය වෙදින් ඇවිල්ලා මේ ස්වාමින්වහන්සේගෙන් අහන්නේ, ඔබ වහන්සේ මේ විදියට මේ ගොඩනගපු පන්සල දැන් සම්පූර්ණ මහන්සිලා ගොඩනගපු පන්සල දැන් විනාශයකට පත් වෙලා, දැන් ඔබට පොඩුවන් ඔබ වහන්සේට රටි ලෝකේ ඉන්න අයට කියලා යම් කිසි ආකාරයකට ආධාර ඉල්ලන්නට නැවත පන්සල ගොඩනගාගෙන. හැබැයි මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ, මම අද ජීවිතේ සතුටු වෙන දවසක්. මාධ්‍යවේදීන් විමසා සිටින්නේ, ඇයි ඔබ වහන්සේට මේ තරම් විනාශයක් වෙලා තියෙද්දිත් ඇයි ඔබ වහන්සේ මේ විදියට මේ සතුටින්ම ජීවත් වෙනවා කියලා කියන්නේ? අද තමයි සතුටුම දවස කියලා කියන්නේ. ඒතර මේ ස්වාමීන් වහන්සේ දෙන අපූර්ව උත්තරයේ පින්වත්නි අර වැලි වලින් මාලිගා හදලා ඒව විනාශයටපත් වුණා කියලා කියන කාරණාව ඇතුලේ තියෙන ජීවිතයේ තීරුම් ගන්න අවශ්‍ය කරන වටිනාම සහ ගැඹුරුම ධර්මකාරණාව උන්වහන්සේ සඳහන් කරනවා. මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ
මිතුවක් කාලයක් මම ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කළා. අද තමයි මම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මම දැනගත්තේ බුදුහාමුදුරගේ ධර්මයේ ඇත්තක් නේ කියලා කියන කාරණාව. කුමක්ද? අපි ගොඩනගෙන බොහෝ දේවල් සියල්ලම වෙනස් වීමේ ධර්මතාවකට යටත් කියලා කියන කාරණාව. බලන්නකො කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළෙහි මේ ධර්ම මාර්ගය හොයාගෙන යනකොට එහෙම හිතන්නට කල්පනා කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒ හිතන කාරණාව මොනතරම් ගැඹුරුම කාරණාවක් බවට පත් වෙනවාද? දැන් වෙන කෙනෙක් නම් සාමාන්‍ය භික්ෂුවක් නම් අපි කියන්නේ පන්සල විනාශ වුණා ආධාර කරන්ට මට ආවල් ගිනුමට මට මුදල් දෙන්න කියලා අපි ඒ විදිහට සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සුෙක් කියන්නේ. නමුත් පින්වත්නි උන්වහන්සේගේ ප්‍රකාශයේම ඇති ඒ පන්සල නැවතව තව ගොඩනගන්න අනිත් අය උදව්පකාර ලබා ගන්නට. අන්න ධර්මීය හොඳට තේරුම් ගත්ත සිතක තියෙන වෙනස. ධර්මීය හොඳට තේරුම් ගත්ත සිතක් ඇතුලේහි අපිට පේනවා අර වෙනස් වෙන ධර්මතාව කියලා කියන එක යා හොඳටම දන්නවා. පරමාර්ථ ලෝකයක් තුල එහෙම නැත්නම් සම්මුති ලෝකයක් තුල ජීවත් වෙනකොට සම්මුති ලෝකයේ තුල අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ග්‍රහණය කරගන්නාදී යා හොඳටම පේනවා මේ වගේ වෙනස් වෙන ධර්මතාවක් ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ කියලා කියන එක. ඒ නිසා පින්වත්නි දරුවෝ ඉන්න අම්මලා තාත්තලා දරුවෝ නිසා ශෝකයට පත් වෙනවා කියලා කියන එක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට බොහොම ලස්සනට ගැලපෙනවා නේද? ඇයි පින්වත්නි දරුවෝ නිසා අම්මලාට සතුටු වෙන කාරණාවන්ට වගේම අසතුටට පත් වෙන්න තියෙන කාරණාවන් ගොඩක් වැඩි. මේ ලෝකයේ තුල ජීවත් වෙන විට සමහර කාරණාවන් සාපේක්ෂයි. ඒ සාපේක්ෂතාව ඔබට පේන්නේම හොඳ නරක, නිিন্দা, ප්‍රශංසා, සැප දුක, ලාභ අලාභ මේ ඔක්කොම ඇතුලේ තියෙන කුමක්ද? මේ සියල්ලම ඇතුලේ තියෙන වෙනස් වෙන ධර්මතාව, අනිත්‍යතා දර්ශනීය. ඇයි පින්වත්නි, දරුවෙක් ලස්සනට ජීවත් වෙනකොට අම්මලා තාත්තලාට සතුටුයි. දරුවා ළඩ වෙනකොට පින්වත්නි අසතුටුයි. දරුවෙක් විවාහ ජීවිතයක් ගත කරනකොට අම්මලා තාත්තලාට සතුටුයි. හැබැයි ටික කාලයක් යනකොට දරුවා අම්මලා තාත්තලාගෙන් වෙනස් වෙලා ජීවත් වෙනකොට අම්මලා තාත්තලා ප්‍රාර්ථනා කරපු දේවල් ඉටු නොකරනකොට අම්මලා තාත්තලාට ලොකු දුකක් ඇති වෙනවා. ඇයි පින්වත්නි වෙනස් වීමේ ධර්මතාවක් ඇතුළෙන් අපි ජීවත් වෙන්නේ. අපි ජීවිතයේ වයසට ගිහිල්ලා අපේ අතපය කොර වෙලා අපේ මේ මුළු සර්වාංගයේම එක්තරා ආකාරයකට අකර්මණ්‍ය තත්ත්වයකට පත් වෙනකොට අපිට පේනවා අපි හදපු ෆැන්ටසි, අපි හදපු ලෝකවල අපෙන් ගොඩක් ඈත් වෙලා ගිහිල්ලා. අපෙන් ගොඩක් ඈත් වෙලා ගිහිල්ලා ඔබව හුදකලා විච්චි මිනිසෙක් බවට පත් වෙලා ඔබේ දරුමල්ලොත් ඔබව අත්හැරලා දාලා ගිහිල්ලා. ඒ ඈත් වෙන වෙන ලෝකවල ජීවත් වෙලා ඔබව තනි විච්චි හුදකලා විච්චි මිනිසෙක් බවට ජීවිතේ පත් වෙනවා. පින්වත්නි මම මගියයි කියලා කියන කාලයේදී සමහර වෙලාවට අපි කොච්චර දේවල් කිව්වද? මට මගේයි කියලා කියන ආකාරයකට අපි කොච්චර දේවල් කිව්වද? නමුත් ඒවා කිසිවක් ඔබේ පිහිටට, පිළිසරණට, ඔබේ ජීවිතයට ශක්තියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ සියල්ලම වෙනස් වීමේ ධර්මතාවක් ඇතුළේහි වෙනස් වෙලා තමන් තමන්ට අයිති නැති මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව ඔබට පැහැදිලි කරනකොට පුත්තාමත්ති දනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති කියලා ධම්මපදයේ අපිට ගාථාවක් කියලා දුන්නා. ලෝකේ ජීවත් වෙන සමහර මිනිස්සු මට පුත්තු ඉන්නවා ධනෙ තියෙනවා කියලා එහෙම කියනවලු. හැබැයි පින්වත් අත්තයි අත්නෝනාත්තෝ තමන් තමන්ටවත් නැති වෙනකොට තමන්ට කොහින්ද දරුවෝ සහ ධනයක් කියලා කියන එක. මම ඔබට සඳහන් කරන්නේ මේ යථාර්ථය. මේ ඇත්ත தත්ත්වය ඔබ දැනගෙන ජීවත් වෙන්න ඕන. මේ ඇත්ත தත්ත්වය හොඳට දැනගෙන ජීවත් වෙන කෙනෙක් තා ජීවිතේ පුරුදු වෙනවා, නෙක්ඛම්මයේ පුරුදු කරගන්නවා, අත්හැරීම පුරුදු කරගන්නවා. ඒ අත්හැරීම පුරුදු කරගන්නේ කොහොමද? මේ සියල්ලම වෙනස් වීමේ ධර්මතාවකට යටත් වෙලා තියෙනවා. මට මේ කිසිවක් අයිති නැහැ කියලා කියන හැඟීම සංඥාව ඇති කරගන්නවා. ඒ නිසා යාගේ හිත තදින්ම අල්ලගත්ත දේවල් වලින් යා තේරුම් ගන්නවා මං කොච්චර තදින් අල්ලා ගත්තත් ඒ තදින් අල්ලාගත්ත දේ ඇතුළේහි මට ගත යුතු දෙයක් ඇත්තේ නැහැ. ඒ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ධර්මතාව ඇතුළේහි
මට අතන අඩන්ඩ වැළපෙන්න ශෝකයට පත් වෙන කාරණාවක් අවශ්‍ය වන්නේ නැහැ. එනිසා මම පුරුදු කරගන්නට මගේ හිතින් මේ අත්හැරන ස්වභාවය හොඳටම තේරුම් අරගෙන මම ජීවත් වෙන්න. එනිසා ඔබට කාත් කවුරුවත් ජීවිතේ නැහැ කියලා අපිට අඬන්න වැළපෙන්න ශෝකයට පත් වෙන්න කිසිදු කාරණාවක් පින්වත්නි අවශ්‍ය වන්නේ නැහැ. හේතුව මොකද? ඔබ දැනගන්න ඕනේ මේ නාම රූප ධර්මතාවකින් යුක්තව තිබෙන රූප වේදනා සංඥා සංකාර විඥානන් කියලා කියන මේ පංච උපාදානස්කන්ධයේ විදියට ගොඩනගාගත්තදී මේ පංචස්කන්ධේවත් අපිට අයිති නැත්තම් අපිට ඕන ආකාරයකට පවතින්නේ නැත්තම් අපට ඕන ආකාරයකට මේක නඩත්තු කරගන්නත් බැයි නම් මේ සියල්ලම මගෙන් ගිලිහිලා යනවා නම් ලෝකේ මට අයිති නැති දේවල් මම එහෙනම් කොච්චර මට අයිති කියලා මම හිතාගෙන ඉඳලා තියෙනවද? මට අයිතියි කියලා කියන හැඟීමෙන් යුක්තව සංඥාවෙන් යුක්තව අල්ලාගත් සියලුම දේවල් වෙනස් වීමේ ධර්මතාවක් ඇතුළේහි ගත වෙලා තියෙන නිසා මම එක්තරා ආකාරයකට සම්මුති ලෝකයේ තුල ජීවත් වෙමින් දුක මටම උරුම කරගත්ත සත්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, බාගිතුන් වහන්සේගේ ධර්මිය ඔබ හොඳට තේරුම් ගන්නකොට, ඔබේ දරුවෝ වෙනස් වෙනකොට, ඔබේ ඥාතීන් වෙනස් වෙනකොට, ඔබේ ස්වාමි පුරුෂයා බිරිඳ වෙනස් වෙනකොට, ඔබේ හිතවතුන් වෙනස් වෙනකොට, ඔබ උදව් උපකාර කරපු මිනිස්සු වෙනස් වෙනකොට ජීවිතේ කලබලයට පත් වෙන්න එපා. කනගාටුවට, ශෝකයට, වේදනාවට පත් වෙන්න එපා. ඔබ හැම වෙලාවක් තුලදීම තේරුම් ගන්න ඕනේ, මම මේ සම්මුති ලෝකයක් තුල ජීවත් වුණාට පරමාර්ථ සත්‍ය ධර්මතාව ඇතුළේහි වෙනස් වෙන ධර්මතාවක් එක්කයි මගේ ජීවිතය ගත වෙන්නේ. ඒ නිසා වෙනස් වෙන ධර්මතාවක් ඇතුළේ මම ජීවත් වෙනකොට මගේ හිත මම පුහුණු කරගන්න ඕනේ. මේ කෙලෙස් බද්ධ වෙච්ච ලෝකයේ තුල කෙලෙස් වලින් නිදහස් වෙන්න. රාතන් වහන්සේලා තමන් වහන්සේලාගේ ජීවිතය කොහොමද ගත කළේ? උන්වහන්සේලාගේ ජීවිතය තුළ බොහොම පිරිසුදුයි. උන්වහන්සේලාගේ ජීවිතය තුළ අල්ලගන්න කියලා දෙයක් තිබුණේ නැහැ. ඒ උත්තමයන් වහන්සේලාගේ හිත මොනතරම්නම් පවිත්‍ර තත්ත්වයකට පත් වෙලා මේ ලෝකේ නිදහස් වෙච්ච මිනිසයන් බවට පත් වුණාද කියලා කිව්වොත්, උදබින්දු යථාපි පොක්කරේ පදමේ වාරි යථාන ලිප්පති ඒවං මුනිනෝ පලිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. නෙළුම් මල්වල කොළවලට වතුර වැටුණාට ඒ කොළවල වතුර රැඳෙන්නේ නැහැ. මල්වලට වතුර රැඳුණාම වැටුණාම ඒ මල්වල වතුර රැඳෙන්නේත් නැහැ. ඒ නිසා ඒ උතුම් මුනිවරයන් වහන්සේලා දිට්ඨ සුතං මුතේසුවා අහපු දැකපු දේවල් ජීවිතේ මනස තියාගෙන ඒවා මැත්තේ ජීවත් වෙමින් වෙහෙසටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ හිත ඇතුලේ කෙලෙස් ඇත්තේ නැහැ. කෙලෙස් නැති සිතකට තමයි මේ පවිත්‍රතාව, මේ පුජ්‍යලයාගේ තියෙන සතුටු ස්වභාවය හොඳටම දකින්න පුළුවන්කමක් තියෙන්නේ. එනිසා පින්වත්නි, ජීවිතේ හොඳට තේරුම් ගන්න ඕනේ. ජීවිතේ හොඳට තේරුම් ගත්ත කෙනෙක් ඒ තේරුම් ගැනීම ඇතුලේහි එයාට ජීවිතයේ අර කෙලෙස් වලින් නිදහස් වෙච්ච මිනිසෙක් බවට පත් වුණාට පස්සේ මේ වෙනස් වෙන ධර්මතාව හොඳට එයාට පේනකොට, මේ නාම රූප ධර්මතාව අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් එයාට බලනකොට, තමන්ගේ පංචස්කන්ධය දිහා බලනකොට, බාහිර ලෝකයේ තුල බලනකොට, ඒ ගැළපීම ඇති කරගන්නකොට, ඒ ගැළපීම ඇතුලේ තමයි එයාට ජීවිතයේ තුල මේ වෙනස් වෙන ධර්මතාව ඇතුලේ තමන්ගේ හිත වෙනස් කරගන්නේ නැතුව, මනස වෙනස් කරගන්නේ නැතුව වඩාත් ශක්තිමත් මිනිසෙක් බවට ජීවත් වෙන්නට පුළුවන්කමක් තියෙන්නේ. එනිසා ඔබ සීල සමාධි ප්‍රඥා කියලා කියන ගුණධර්ම දෙක පුහුණු කරන්න ඕනේ. ඒ අනිත්‍ය දුක් අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණ හොඳට මෙනෙහි කරන්න ඕනේ. මම මගියයි කියලා ලෝකයක් අල්ලගත්තට, ඒ මම මගියයි කියලා ලෝකිය තුළ මම ජීවත් වෙනා තමයි දැන් ඔබට ගෙදර ජීවත් වෙනකොට දුව පුතා කියලා කතා කරන්නේ නැතු, මගේ දුව පුතා කියලා අනිත් අයට පෙන්වන්නේ නැතු කොහොමද ජීවත් වෙන්නේ? හැබැයි මේ සියල්ලම වෙනස් වීමේ ධර්මතාවක් ඇතුළේහි මගින් ඈත් වෙලා යනවා, වෙනස් වෙලා යනවා කියලා කියන ඒ ධර්මතාව යම් කිසි කෙනෙකුට පේනවා නම්, දකිනවා නම්, ඒ තමයි පින්වත්නි, බාගිතුන් වහන්සේගේ ධර්මයේ හොඳට අනුගමනය කරමින් ඒ ධර්ම මාර්ගයේ තුල තමන්ගේ ජීවිතය දියුණු කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්මයේ අවබෝධ කරගන්නට ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, වැඩි වැඩියෙන් ඔයත් හිත හදන්න ඕනේ.
යහපත් වූ ක්‍රියාවන් වල නිරත වෙන්න ඕනේ. තමන් තමන්ගෙන කියව ගන්න ඕනේ. තමන්ගේ මනස ගැන කියව ගන්න ඕනේ. තමන්ගේ තියෙන කෙලෙස් ස්වභාවය තමන් හොඳටම අවබෝධ කර ගන්න ඕනේ. ඒ අවබෝධය තුළේ තමයි ඔබේ ජීවිතේට වඩා ශක්ති සම්පන්න ආකාරයකට ඕනෑම ඇති වෙන වෙනස් වීමක් දරාගෙන මේ ශක්තිය ඔබට ජීවිතය තුළ තිබෙන්නේ. පසුළු දිනාට මුතුම් ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මා වැඩවාසය කරන මාතලේ විහාරපාරේ විද්‍යානන්ද මහපිරිනිවන් විහාරස්ථානයේට කවුරු හරි කෙනෙක් කොහි හරි සිට වාර්ෂික වශයෙන් දන් පෙන් අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට පූජා කරනවා නම් ඒ පූජා කරන හැම කෙනාටම මේ වෙලාවේදී අනේක වාරයක් දසදහස් වාරයක් මහසෑයේ පිළිවළු සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. අදත් පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින් බර දායකත්ව ලබා දුන්නා ඉසුරුසිරි නිවස ගොඩකුඹුර ඉහළ කොට විහෙර වැලිමඩ ලිපිණේ පදිංචි සෝනාරත්නායක පින්වත් මහත්මිය මීට වසර 24කට පෙර එනම් ජූනි මාස 26 වෙනි දින පරලෝසැපත් මද්දුම මෙණිකේ විජේසූරිය මහතුමියටත් මීට වසර 18කට පෙර පරලෝසැපත් ආර්.එම්. බණ්ඩාරපියතුමා යන දෙපළගේ බවගාමි ජීවිතයේ සෝපත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රේමසිරි මාර්සිංහ ස්වාමියාගේ මියගිය දෙමව්පියන් පින් අනුමෝදන් කිරීමත් ඊශ්‍රායල් රාජ්‍යයේහි සේවයේ නියුතු විනීත ඉසුරු මාර්සිංහ පුතුණුවන්ට ආරක්ෂාව රැකවරණී ලැබේවායි කියලත් අද දේශනාවට දායකත්වයෙන් දරීම තුළින් බලාපොරොත්තු වෙනවා. ඉන්ද්‍රචාපා මාරසිංහ දියණිය, යසෝදා මාරසිංහ දියණිය, වජිර අධිකාරී බෑනුවන්, කැමීලියා අධිකාරී මිනිබිරි යන අයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් දිගාසිරි පතමින් අද දේශනාවට වෙලිමඬ පදිංචි සුමනාරත්නායක පින්වත් මහත්මිය සම්බන්ධ වෙලා සිටිනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු ඔබතුමියටත් පෞලී ජීවත්වන හැම දිනාටමත් මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම උතුම් දළදා හැඳුනුගේ පිහිට ලැබේවා. ජයසිරි මහබ්‍රහ්ම වහන්සේගේ පිහිට ලැබේවා. මහා සෑය පිහිටින් නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවන ලැබේවා. උතුම් ධර්ම අවබෝධය ලැබේවා. පවතින කරදර බාධක දුක් දොමනස්යන් දුරේලා උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වය දරපු පින්නතුන්ගේ වර්ග පරම්පරාවේ මිය ගිලෙන සිළු දිනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිලෙන සිළු දිනාටමත් පින් අනුමෝදන් වේවා. රට ජාති ආගමෙනින් ජීවිතය කැප කරපු සියලුම ගිහි පැවිදි උතුමන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැම දිනාටමත් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සිල්මල්පේ සාකි මහිසකි දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වර්ධය වඩා වර්ධනය වේවා. මේ පින් බලෙන් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණයත් අපි හැම දිනකටමත් ලැබේවා. දෙවියන්ද මේ පින් බලෙන් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවා.

0: සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන නෙතෙෆෙම් රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාරවෙල පුරවරය තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ජූනි මාසයේ 26 වනදා සිකුරාදා දිනයේදී හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම රාත්‍රී 7ට සිද්ධ වෙනවා. එවගේමයි 27 වනදා සෙනසුරාදා සවස 4ට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. බක්කොළ මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ තැන්පත් කර තිබෙන උතුම් වූ සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා තමයි මේ විදිහට නමස්කාර කරන්නට දකින්න බලන්න වඳින්න පුදන්න ඔබට අපි අවස්ථාව උදා කරලා දෙන්නේ. ඒ අනුව ඔබට පුළුවන්කමක් තිබෙනවා බකුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා බුරුමදේශයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි තායිලන්ත දේශයේ සංඝරාජ මහානායක ස්වාමින් වහන්සේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සීවලි මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, බක්කොළ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපි ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 27 වනදා සවස 4:00 සිට 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහෝ දා මධ්‍යම රාත්‍රී 12 දක්වාම නේත්‍රාභී වන්දනා මේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුලින් ඔබට ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ශ්වේත පූජා වැඩසටහන පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී උදෑසන 6:00 සිට රාත්‍රී 9:00 දක්වා විකාශය කිරීම සජීවී ලෙසින් සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි අතිපූජනීය පොල්ගම්පොළ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය තමයි අපිට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ. ඉතින් උදෑසන 6:00 අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ ශ්‍රේත පූජා වැඩසටහන තුළ උදෑසන 8:00 සජීවී ධර්මදේශනාවත් ඉන් අනතුරුව 9:15 ආරම්භ වන සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 2:00 දහවල් ධර්මදේශනා පැවැත්වීම සඳහා විශේෂයෙන් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ වටිනාකම පිළිබඳව ඔබට උතුම් වූ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන් අතිපූජනීය මාතලේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් ධර්මදේශනාව පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව සවස 4:00 සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව මෙවර පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ වැඩමවනවා. රාත්‍රී 7:00 අතිපූජනීය වල්පොළ

0: ඒ උතුම් පූජාව පවත්වනු ලබන්නේ. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජුනි මාසයේ 26, 27, 28 සහ 29 කියන දිනයන්වල මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්න ඕනේ පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සැදැහැගී මේ සියලු දේවල්ද ඔබට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පාර පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන නේත්‍රාලෝක ධර්මවිජේ පොසොන් උදානය සියසින් දැක බලා ගන්න පින්කම් මාලාවන් සමගින් එක්කාසු වන්න සීතල බණ්ඩාරවෙල පුරවරයට පැමිණෙන්න කියලා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 076 7163 872, 076 7163 872 තමයි දුරකථන අංක.
1: අද net FM ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ මාතලේ විහාර පාරේ ශ්‍රී විජයානන්ද මහපිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මාන්ම ශාස්ත්‍ර අධ්‍යනාංශී අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු.

Net FM. Net FM. Spirit Mandebeer. Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළසේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Mandebeeld. Mandebeeld. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nyt FM. Spirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසේ බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt FM. Pirit Mandebjerg. Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු Net FM අලුයම් දොරයයි මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ නිරෝගී වේ ධනය වැඩේ ජීවිතය සුම්නසින් පිරේ

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.